0: FM 93.7 Lakhana Radio ITN. Jeevitha Dinamnata Positive Vibes with Chandra.
1: Aibovan Subhadavasak. සමහර වෙලාවට දිව්‍ය ලෝකයට යන පාර අපායක් වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම අපායට යන පාර දිව්‍ය ලෝකයක් වගේ දැනෙන්නත් පුළුවන්. ජීවිතය කියන්නේ ප්‍රතිහාරයන්ගෙන් පිරුණු තැනක්. සමහර මාවත් හරිම ලේසි සුවපහසුයි කියලා ඔබට දැනේ. නමුත් ඒ අවසානයේ ඉතුරු වෙන්නේ හිස්කමක් විතරක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර මාවත් හරිම කුරිරුයි වේදනාකාරී වගේ ඔබට දැනෙන්න පුළුවන්. හැබැයි ඒ කටුකත්වය තමයි ඔබව නිර්මාණය කරන්නේ. සාර්ථකත්වයකින් ඉලක්කය වේදනාව විනය සහ කැපකිරීම ඉල්ලා සිටිනවා කියන කාරණාව මතක තියාගන්න. හරියට ගින්දරෙන් පදම් වෙලා හැදෙන වානෙ වගේ තමයි. ඒ නිසා අමතක කරන්න එපා. ඔබ පසුතැවිලි වුණා කියලා උන දෙයක් වෙනස් කරන්න බෑ. අනාගතය ගැන බය වුණා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. වරදකාරී හැඟීමෙන් හිටියා කියලා අතීතයේ වෙච්ච වැරැද්දක් නිවැරදි කරන්නත් අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. අපි වද වුණා කියලා කිසිම දෙයක් ස්ථිරවම සිද්ධ වෙන්නේ නැහැ. අනික ඕනවට වඩා හිතන එකෙන් හිතට සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා වර්තමානයේ ජීවත් වෙන්න, වර්තමානයේ ලස්සන කරගන්න, සිහියෙන් වැඩ කරන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.
0: Lakhana Radio ITN.

නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: අයිබෝන් සුබදසන චග්‍රහහි වාසනාවන්ත සුබම සුබ දවසක් වෙන කියල ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටමද ජූනි මාසයේ 5 වෙනිදා සිකුරාදා දවසේදී අපි උදෑසන හමුවන්නේ. අද දවස ගතට පස්සේ අද ජගත් පරිසර දිනය තමයි අදට යෙදී තිබෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් දවසේදී වැඩසටහන් රාශක් සංවිධානය කළ තිබෙනවා. එහි ජාතිකවලල අද අරුලේගහ මන්දිරයේදී සූදානම් කළ තිබෙනවා. ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයට වසර 47ක් සැපිරීම නිමිත්තෙන් අපි සංවිධානය කළ තිබෙනවා මේ ජගත් පරිසර දිනයත් සමගම දක්ෂිණ අධිවේගී මාර්ගයේ රොක් රෝපණ වැඩසටහනක් අද දවසේදී. ඒ සම්බන්ධනුත් අපි ඉදිරියේදී ඔබව දැනුවත් කරන සූදානම්. එතකම අදත් අපි සුපුරුදු පරිදි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන තමයි සූදානම් සිටින්නේ. අද ප්‍රථමයෙන් අවධානය යොමු කරනවා දිනමින පුවත්පත ප්‍රධාන සරස්තලයක් විදිහට වාර්තා කරලා තිබෙන ප්‍රවෘත්තිය. ලෑපදිංචි නොකළ බෙඩිහිටි නිවාස 300ක් රට පුරා නිශ්චිත කාලයේදී ලෑපදිංචි නොකළහොත් එහෙම නීතිමය පියවර 456න් ලෑපදිංචි කර ඇත 148යි වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය කියයි කියලා අදරන්මලී සෝමසිරි වාර්තාව ගෙන වෙත් තිබෙන්නේ. දිනමින පුවත්පත වෙනුවෙන් අද මම දැක්ක ජාතික ධාරාවේ පුවත්පත් සියල්ලක්ම පාහේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. මේ හොරණ ප්‍රදේශයේ සෙනෙහසේ කැදැල්ල ඇති වූ අනතුර සම්බන්ධයෙන් දවසේදී ජාතික ධාරාවේ පුවත්පත් සියල්ලක්ම පාහේ තොරතුරු වාර්තා කළ තිබුණා. අද දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන්. විලාපයමද මිනිසුන් පන පිටින් පිලිස්සුනා බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ ශෝකාන්තය වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ 11 වනදා දක්වා රිමාන්ඩ් බේරගෙන එළියට ගෙනපු ගෑනු කෙනෙක්ගේ මාලේ වැටිලා කියලා එයා ආපහු ඇතුළට ගියා එයත් පිච්චිලාම යන්න ගියා යදම් දමා තිබුණේ අසාමාන්‍ය ලෙස හැසිරෙන කිහිප දෙනෙකුටලු විදුලි කාන්දුවක් මත ගින්න හටගත්තාද ලොකු අයියා එහි නේවාසිකයන්ගේ සිද්දිනාගත් කෙනෙක්ලු මරණ 12යි යනුව ඊ දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා දෙවයින පුවත්පත ප්‍රධාන සරස්තලයක් විදිහට අපි යනවා ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පත තද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණේ ප්‍රධාන සරස්තලය විදිහට අද දවසේදී මේ සම්බන්ධයෙන්ම තොරතුරු තමයි අපි බලමු. ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරලා අද ලංකාදීප පුවත්පතේ සටහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන්ම තොරතුරු. ගින්නෙන් 12 දෙනෙකු මිය යාම සෙනෙහසේ නවතනේ හිමිකරු රිමාන්ඩ් කියලායි අද සටහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි බලමු දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කළා. දිනමින පුවත්පත සටහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් හොරණ සෙනෙහසේ කැදැල්ලටත් ලියාපදිංචියක් නැහැ හිමිකරු 11 වනදා දක්වා රිමාන්ඩ් 72ක් බලාගෙන හිටියේ සේවකයෝ 5යි කියලායි අද සටහන් කළ තිබුණ මේ සම්බන්ධයෙන් තොරතුරු. වැඩිහිටියන් 12 දෙනෙකුට ජීවිතය අහිමි කරමින් ගිනිබතු බටගොඩ මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල නිවාසී රජී කිසිදු ආයතනයක ලෑපදිංචි කර නොමැති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුන් මහතාගෙන් දිනමින පුවත්පත කළ විමසුමකදී ඔහු සඳහන් කර තිබුණේ එලෙස කිසිදු ආයතනයක ලෑපදිංචි නොකර හා රජයේ නිසි මාර්ගෝපදේශවලට අනුකූලව නොවන පරිදි මේ නිවාසය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙස අඟුරු අතට පොලිස් ස්ථානය දැනුවත් කර ඇති බවයි. වැඩිහිටියන්ට නේවාසික සත්කාර සපයන ආයතනයක් පිහිටවා පවත්වාගෙන යන්නේ නම් සහ එවැනි ස්ථානයක පුද්ගලයන් පහකට වැඩි පිරිසක් නේවාසිකව සිටින්නේ නම් එම ආයතන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීම නීතිමය පසුබිම වී තිබෙනවා. 2011 අංක 5 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතින් සංශෝධිත 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතෙහි වගන්තිය අනුව ඒ සඳහා නීතිමය පදනම් සකස් කර ඇති බව වැඩිදුරටත් සඳහන්. එනු ආබාධ සහිත තැනැත්තන් සඳහා භූමහලේකම් කාර්යාලය, බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හෝ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යන කිසිදු ආයතනයක මෙම නිවාසය ලියාපදිංචි වී නොමැති කළත් අද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. දිනමින පුවත්පත එතිකම වැඩිහිටි නිවාසයේ හිමිකරු 11 වනදා දක්වා රිමාන්ඩ් කියලාත් අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ. ජීවිත 12ක් බිලි ගැනීමින් හොරණ මිලනිය පිහිටි මාපිය සෙවනේ සෙනෙහස කැදැල්ලේ වැඩිහිටි රඳවුම් මධ්‍යස්ථානය තුල සිදු වූ ගින්න සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය එහි හිමිකරු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන ඉසුරු දනුෂ්ක පෙරේරා නැමැති පුද්ගලයා 38 වැනි පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය ප්‍රකාරව අපරීක්ෂාකාරී ලෙස ක්‍රියා කිරීම සමගින් මරණය සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදේ කුමාර වුට්ල මහතා සඳහන් කර තිබුණා කියලයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට වාර්තා කළ තිබුණේ. එතකම අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී තවත් ප්‍රවෘත්ති කිහිපයකට අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙන ප්‍රවෘත්තියකටයි මේ අවධානය. ජාතික පරිසර දින ජාතික උළෙල අද අරලිය ගහ මන්දිරයේදී අපි බලමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අවධානය යොමු කළද දිනමින පුවත්පතයි සටහන් කළ තිබෙන ස්වර්ණ විජේකෝන්ගේ වාර්තාවක ජගත් පරිසර දිනයේ අදටයේදී තිබෙන අතර පරිසර දින ජාතික උත්සවයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙනවා. දේශගුණික ක්‍රියාකාරීත්වයන් සඳහා ගෝලීය කැඳවීම යන මෙවර ජාත්‍යන්තර පරිසර දින තේමාවලිය සනම් කර ඇති අතර එසේ වුවද දලුලන්නට ඉඩ දෙන්න දේශගුණ විපර්යාසය අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු තේමාව ශ්‍රී ලංකාවේ පරිසර දිනය සැමරීමට තීරණය කර ඇති අතර ජගත් පරිසර දිනයට සමගාමීව මැයි 30 වනදා සිට ජුනි 5 වනදා දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කිරීම සිදු වුණා. එය අනුව පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් පරිසර සතිය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා කියලත් අද දිනමින පුවත්පතේ සටහන් කර තිබෙනවා. එතකම අපි අවධානය යොමු කරන සූදානම් අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට. ලක්ෂණ ප්‍රවෘත්ති අංශය දවසේදී වාර්තා කළ තිබෙනවා ගුරුවරුන් 23,000ක් මේ වසරේ අවසානයේදී බඳව ගන්නා බව ග්‍රාමාත්‍යාචාර්ය හර්ණියමල සූර්ය ප්‍රකාශ කළා. එනුව ලබන වසර වන විට ගුරුපුර පාඩුව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගත හැකිවනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළේ. ඒ බස්නාහිර පළාත් ජාතික පාසල් විද්‍යාලපතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්
1: 2026ට භෞතික සම්පත් දියුණු කිරීම සඳහා මිලියන 13,500ක් වෙන් කරලා තියෙනවා. ජාතික පාසල් සහ විද්‍යාපීඨ. විද්‍යාපීඨවලට මම හිතන්නේ අවුරුදු ගණනාවකට පස්සේ මේ මුදල් වෙන් කරලා තියෙන භෞතික සංවර්ධනය වෙනුවෙන් මිලියන 13,500ක් 2026 අපි වෙන් කරලා තියෙනවා. පියා මිලියන 5,000ක් අලුත් වැඩියා සඳහා. අපිට මේ අසීමිත මුදල් ලැබිලක් නෙවෙයි. අසීමිත ලෙස භාණ්ඩාගාරයේ මුදල් නැහැ. මොකද අධ්‍යාපනයේ විතරක් නෙවෙයිනේ අපි මුදල් වෙන් කරන්න ඕනේ. එතකොට අපි 27ට තව ඒහා

0: සංකීර්ණයේ ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස මහතාගේ ප්‍රධානත්වයෙන්. වඩාත් ජනතාවට වඩාත් ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණෙන් මොනරාගල දිස්ත්‍රික් මහලේ මහරෝහල් පරිශ්‍රයේ මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ තිබෙන්නේ.
1: අද අපි විවෘත කරපු පස්මහල් ගොඩනැගිල්ල මේ ගැත්තරම ඔබ කවුරුත් දන්නවා 2019 අගෝස්තු මාසේ තමයි ඉදිකිරීම ආරම්භ කළ තිබුණේ. ඒ කාලයක ඉදිකරා නම් අපිට වැය වෙන්නේ රුපියල් මිලියන 793ක්. නමුත් රටේ සිදුණු විවිධ තත්ත්වයන් සමහරට කොවිඩ් ඊටතට ආර්ථික අර්බුදය විවිධ හේතු මත අපේ මේ බොහෝ ව්‍යාපෘති කල් ගියා. සාමාන්‍යයෙන් ඒ කල්යාම අපේ ආර්ථිකයට තාම දැඩි බරක්. ඊට පස්සේ අපි 2024 නොවැම්බර් මාසයේ ආණ්ඩුව අරගෙන මෙවැනි ආකාරයේ ව්‍යාපෘති සියල්ලම අපි අතට අරගෙන අපි බැලුවා 69ක්. ඊට පස්සේ අපි ඒ ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ලැස්තමේන්තු කරාම 2x, 3x, 4x දක්වා මුදල් වියදම් වෙන තත්ත්වයකට පත් වුණා. ඔබගේ මේ පස්මහල් ගොඩනැගිල්ලම එවකට රුපියල් මිලියන 793ක් වුණාට ඉදිකිරීම නතර කරපු තැන සිට හෝ ප්‍රමාද වූ තැන සිට ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2961ක්. අපි අවසන් කරන නියමිත ව්‍යාපෘතිවල සමස්ත පිරිවැය එකතුව රුපියල් බිලියන 59ක් වෙනවා. ඒ 59 නියමිත කාලෙදි අවසන් කරා නම් සාමාන්‍යයෙන් රුපියල් බිලියන 28ක විතර වැඩ. දැන් අපිට බිලියන 59කින් අවසන් කරන්න වෙලා තියෙනවා.
0: පුනරුද ගමනට සවියක් වනුවේ මහා ශ්‍රම මෙහෙයුම මගින් ඌපලාත පුරා ශ්‍රමදාන වැඩසටහන් 2412ක් පැවැත්වීමට කටයුතු කර ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළා.
2: ඌපලාතේ ශ්‍රමදාන 2412. අපි සාමාන්‍ය විදිහට ගණන් හැදුවොත් එක ශ්‍රමදානයකට 100 බැගින් සහභාගී වුණා කියලා අපි උපකල්පනය කරොත් ඒ අනුව 241,200ක පිරිසක් සහභාගී වෙන්න ඕනේ අවම 100 ගානේ සම්බන්ධ වුණොත්. ඒ අනුව ගත්තම මේ තමයි ලංකාවේ ඉතිහාසගත වෙන දිනයකට ඌවේ දනව්වේ සිදු වෙනවා. විශාල ජනප්‍රජාවක් රට ගොඩ නැගීම වෙනුවෙන් මේ කාර්යයට දායක වෙනවා. අපි මේ ශ්‍රමදානයේ තේමාවම තිබුවා පුනරුද ගමනට සවියක් වනු පිණිස. අපි බලාපොරොත්තු වෙනවා සමාජ වෙනසක්, පුනරුදයක් බලාපොරොත්තු වෙනවා, පරිවර්තනයක් බලාපොරොත්තු වෙනවා, දියුණුවක් බලාපොරොත්තු වෙනවා කියන අර්ථයක. එතකොට ඒකට සවියක් වෙන්න අපි සියලු දෙනාම සහභාගී වෙන කාර්යයක් තමයි මේ සිද්ධ කරනු ලබන්නේ. අපි නිකන් ගණනය කරලා බැලුවොත් ඒකට මුදල් මේ වටිනාකම දැක් බැලුවොත් විශාල වටිනාකමක් හෙට දවසේ මේ රටට එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ශ්‍රමදාන මගින් පාරවල් පිළිසකර කිරීම, සමහර අලුත් පාරවල් ගොඩ නැගීම, සමහරට පාලම් බොක්කු කරලා තියෙනවා නම් හදන එක, ඇලවේලි හදන එක, පොදු ස්ථාන පිළිසකර කරන එක, විවිධ වර්ගයේ ශ්‍රමදාන මේකට සූදානම් කරලා තියෙනවා.
0: ලක්ෂණ මෝර්නින් න්‍යූස් වලට හංගන වෙලාවමද කරණම් වෙලා උදෑසන 6:15යි.

0: ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධාන කරන
1: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන සැතපුම් කණුව අසලදී
1: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
2: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
3: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය Love Eco Swiss සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: මෙලව දැසන 6 විනාඩි 21 එපිසෝඩනම දවසේදී හතවත් පුවත් කිහිපයක් වාර්තා කළ තිබෙන ප්‍රධාන ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන ලංකාදීප පුවත්පත් ප්‍රධාන සරස්තලේ වාර්තා කළ තිබෙන්නේ මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාව දවසේදී සඳහන් කර තිබෙන්නේ පාස්කු ප්‍රහාර සිද්ධියේ බෝම්බ කාර්යයන් 8ක් හීලෑ කළ සලේ රංගන ශිල්පියෙක් මානසික වෛද්‍යවරයෙකු රැවටුවාට ඔස්කා සම්මානයක් දෙන්න ඕනෑ අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස්කියයි කියලා යද මනෝප්‍රිය ගුණසේකර ගැන වාර්තාවේ සටහන් කර තිබෙන්නේ ස්වයන් ඝාතක බෝම්බකරුවන් අට දෙනෙකු වසර 3ක කාලයක් පුරා පාලනය කළ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස මෙන්ම ජාතික බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සැකකාර සලේ මානසිකව වටන්න පුළුවන්ද යනුවෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ප්‍රශ්න කළ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නිරීක්ෂක දිලීප පීරිස් මහතා මානසික වෛද්‍යවරයෙකුද රවටු අතිදක්ෂ රංගන ශිල්පියෙකු වන සැකකාර සුරේෂ් සලේ නෙමත්තාට ඔස්කා සම්මානය දිය යුතු බවට යෝජනා කළා කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කළා තිබෙන මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් තොරතුරු වාර්තා කළා තිබුණා. අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා අද මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අහුංගල් හෝටලේ වාර්තාව ලැබීමත් සමග යටපත් වී තිබූ දේවල් යලි ඉස්මතු වෙද්දී සැකකාර සුරේෂ් සලේ නමැත්තාට ඇඬෙනවා තමයි යයිද ස්වයන් ඝාතක බෝම්බ කරුවන් 8 දෙනෙකු වසර 3ක කාලයක් බැලන්ස් කළ සැකකරුට මානසික වෛද්‍යවරයා බැලන්ස් කිරීමට හැකියාවක් නැද්ද සලේ කියන්නේ පතෝල චර්ත්‍යයක් ද යනුවෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කළ දේවල් මතක් වෙද්දී සැකකරුට සියදිවි නසා ගන්න හිතුණත් ඔහුට සියදිවි නසා ගන්න අපේ ඉඩ තියන්නේ නැතයිද ඔහු සඳහන් කළා කියලායි වාර්තාව. සලේට දිවිනසා ගන්න අපි ඉඩ තියන්නේ නැහැ. අහුංගල හෝටලේ වාර්තාව ආවම ඔහුට ඇඬෙනවා තමයි. සලේ තවම ලැප්ටොප් බාර් දී නැහැ. දුරකථනයේ පාස්වර්ඩ් එකත් අමතකයි. ශානිලවත් නොගහපු ඔහුට පහළ නිලධාරීන් ගහයිද කියලායි අද ඔහු ප්‍රශ්න කරා කියලා ලංකාදීප පුවත්පත සඳහන් කළා තිබෙන කොහොම නමුත් දෙවයින පුවත්පත වාර්තා කළා තිබෙනවා මේ සම්බන්ධයෙන් තවත් ප්‍රවෘත්ති වැඩිදුරටත් විවෘතවරින් තෝලබ විදේශගතව සිටින මවුලානාගේ ප්‍රශ්නයක් මත සලේ අත්අඩංගුවට ගැනීම මුළුමනින්ම නීතියට පටහැනේ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කියන කතාවක් අදවසේදී දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කළ තිබුණා. අපි බලමු දිවයින පුවත්පතට අවධානය යොමු කරලා මේ සම්බන්ධයෙන් තොරතුරු කොහොමද වාර්තා කරලා තිබෙන්නේ කියලා. විවෘතවරින්තු ලබා විදේශගත සරණාගතයෙකු වශයෙන් ජීවත් වන අසාද් මවුලානා නැමැති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවට සිදු කළ ප්‍රකාශයක් මත රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම මුලබුනුන්න නීතියට පටහැනි බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචන අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රෙඩ් පෙත් සභාවක් ඇඳමුණු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව අවධාරණය කර තිබෙනවා. මෙම පෙත්සම අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය ප්‍රියන්ත ප්‍රනාන්දුවන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනා දේකරන වෙනසරු මඩුල්ල ඉදිරියේදී කැඳවනු ලැබුවා. එහිදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන පෙත්සම්කාර සුරේෂ් සලේ නැමැත්තා පරීක්ෂාවට ලක් කර අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ මෙහෙයවීම මත වෛද්‍ය මණ්ඩලයක් විසින් එම වාර්තාව ඉදිරිපත් කර තිබෙන බවත් එම වාර්තාව අනුව පෙත්සම්කරු වදහිංසනයට හා අමානුෂික සැලකීම් වලට භාජනය වී තිබෙන බව සඳහන් කොට ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ස්වාමීනි මේ පුද්ගලයා රඳවාගෙන තිබෙන්නේ අඩි 6.4 කාමරයක. එම කාමරයට නිසයාකාර වාතාශ්‍රයක් නැහැ. හිරු එළිය දකින්නට නැහැ. පවුලේ ඥාතීන් හමුවීමට අවස්ථාවක් නැහැ යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු බරපතල මානසික ආතතියකට ලක්ව තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය දිවි නසා ගැනීමේ දරුණු අවදහනමකට මුහුණ පා සිටින බවට වෛද්‍ය වාර්තාව මගින් කරුණු දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ පෙත්සම්කරු වදහිංසාවට භාජනය වූ බවට චෝදනා එල්ල කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් තිබෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට පමණක් බවත් මෙම අධිකරණයට ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට භාජනය නොකළ නොහැකි බවත් වැඩිදුරටත් සඳහන් කළා. මෙබ අසාද් මවුලානා නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් ඔහු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීම ගැටළු සහගත බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා විවෘත වරින්තු ලබා සිටින එම පුද්ගලයා අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ඒමට කටයුතු නොකළේ ඇයිදැයි ප්‍රශ්න කරා කියනත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත් සටහන් කර තිබෙනවා කියලයි අද වාර්තා කර තිබෙන මේ සම්බන්ධයෙන් සටහන. එතකම අපි අවධානය යොමු කරනවා දවසේදී තවත් ප්‍රවෘත්ති කිහිපයකට. මේ අද දිවයින පුවත්පත ලංකාදීප පුවත්පත වාර්තා කළ තිබෙන ප්‍රවෘත්තියකටයි අවධානය යොමු කරන්නේ. ගස ත්‍රීරෝද රථයේ උඩ මවයි පුතයි එක්ක තුනක් මරුට. නොවුඩ් රංජිත් රාජපක්ෂද මේ සම්බන්ධයෙන් වාර්තාවගෙන විත් තිබුණේ ලංකාදීප පුවත්පතට. නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගයේ අභියස තිබී යුකලිප්ටස් ගසක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් පාසල් සිසුවෙකු ඔහුගේ මව සහ තවත් කාන්තාවක එතනම මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය සඳහන් කරනවා කියලා අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තිබෙනේ. අපි බලමු ඇතුල් පිටුවලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබුණා දවසේදී. අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරා දිවි ගලවාගෙන ඇති අතර අනතුර වියතේ ඊයේ උදෑසන 6:45ට පමණයි කඩාවැටෙන ගැසට යටවී මියගොස් සිටි තිදරාගේ සිරුරු නාවලපිටිය පොලිසිය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගැස කපා ඉවත් කර නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට යවා තිබෙනවා. ත්‍රීරෝද රථයේ මව සහ පියා පුතු නාවලපිටිය රෝහලේ පැවැත්වෙන සායනයකට සහභාගී වීම සඳහා යමින් සිටියේදී අනෙක් කාන්තාව නාවලපිටිය නගරයේ සිය දියණියගේ නිවසට යමින් සිටියේදී මෙම අනතුරට ලක් වී තිබෙනවා. මියගොස්සත්තේ ගලබඩ දෙමළ විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබමින් සිටි නාවලපිටිය ගලබඩ පහළ කොටසේ ගලබඩ 5:42 වරදී සොනමුතු කවිතා මව වන අතර 14 හැවරදී සුරේෂ් වන්දන් පුතු සහ 57 හැවරදී පක්කිනාදන් ජෙනී යන තිදෙනාය නාවලපිටිය ගලබුඩ පහළ කොටස ගලබුඩ 15 නඩරාජා සෙල්ව කුමාර නමතරියතුරු නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වැඩිදුරටත් සඳහන්. ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වී තිබූ එම යුකලිප්ටස් ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතනවලට දැනුම් දී තිබුණත් එය මෙතෙක් විසඳුම් නොලැබීම හමුවේ එම ගස රෝදරතයක් මතර කඩා වැටීමෙන් මෙවැනි විපතක් සිදු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එතකම අපි අවධානය යොමු කරන්න සූදානම් අද දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ සඳහන් කළ තිබෙනවා කෝටි 3000 කොල්ලේ මහමුලකරු බැංකුව ඇතුලේමද පොලිසියට සැකයක් කියලා අද වාර්තා කළ තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු බලමු. අතුල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් අද වාර්තා කළා තියෙන්නේ. අද රෝමන් පලිහවඩනායි මේ වාර්තාව දිවයින පුවත්පතට එක් කළ තිබෙන හොර්ණ ප්‍රදේශයේ බැංකුවක නිලධාරියෙකු ATM යන්ත්‍රවලට දැමීම සඳහා රැගෙන ගිය රුපියල් කෝටි 3000ක් පමණ මුදලක් කොල්ලකරුවෙකු විසින් පැහැරගෙන යෑමේ සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශනවලින් එම කොල්ලේ මහමුලකරු බැංකුවෙම අයකු විය හැකි බව හොර්ණ පොලිසිය සඳහන් කරනවා. මෙම මුදල් කොල්ලේ සිදුවීමට පැය කිහිපයකට පෙර මෙම බැංකුවේ සේවකයන්ගේ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කර ඇති අතර මෙම මුදල් කොල්ලෙන් පසුවද එදින එම බැංකුවේ ඇතැම් සේවකයන්ට ලැබුණු දුරකථන ඇමතුම් මෙන්ම ඔවුන් ඇමතුම් ලබාගත් දුරකථන අංකද විමර්ශනවලට භාවිත කර තිබෙනවා. බැංකුවේ සිට මාර්ගයේ ගොඩනැගිලිවලට සවිකර තිබූ කැමරා පද්ධතිද පරීක්ෂාවට ලක් කර අතර මෙම මුදල් ATM යන්ත්‍රවලට දැමීම සඳහා රැගෙන ගිය බැංකු නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කරගෙන යන බව හොර්ණ පොලිසියේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළා. මෙම මුදල් කොල්ලේ සිදු වූ පෙරේද නිවාඩු ලබාගෙන සිටි බැංකු නිලධාරීන් පිළිබඳවද පොලිසිය අවධානයට ලක් කර ඇති බවයි වැඩිදුරටත් අද දිවයින පුවත්පත සටහන් කර තිබෙනේ. එතකම දිවයින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරනවා. භාණ්ඩාගාරයේ මුදල් හොරකම තමාට පමණක් ලැබ වූ වාර්තාව හර්ෂ එපා කියයි ශ්‍යාම්නුවන් ගණේවත්තයි අද දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන් වාර්තාව ගෙන වෙත් තිබෙනේ. භාණ්ඩාගාරයේ ඩොලර් හොරකම ගැන තමාට පෞද්ගලිකව තම පරිහරණය සඳහා පමණක් යයි කියමින් එවා තිබූ වාර්තාව තමා දැඩිව ප්‍රතික්ෂේප කළ බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කර තිබෙනේ. මේ හොරකම ගැන වහාම පාර්ලිමේන්තුව දැනුවත් කරමින් වාර්තාවක් දෙන්න පුද්ගලික වාර්තා එපායයිද මන්ත්‍රීවරයා හිදී වැඩිදුරටත් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඒ ආචාර්ය හර්ෂද සිල්වා මහතා කියා සිටී, මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, මේ නිසා මහ බහණ්ඩාගාරයේ ඩොලර් හොරකම ගැන වහාම පාර්ලිමේන්තුව දැනුවත් කරමින් වාර්තාවක් ලබා දිය යුතුයි. මට පුද්ගලිකව මගේ පරිහරණය සඳහා පමණක් යයි කියා එවා තිබූ වාර්තාව මම දැඩිව ප්‍රතික්ෂේප කළා. මේ ආණ්ඩුව අඩුම ගණනේ පාර්ලිමේන්තුව සම්ප්‍රදායවත් දන්නේ නැහැ. කනගාටුයි මේ ඩොලර් හොරකමේ ඇත්ත දැන ගැනීම ජනතාවගේ අයිතියක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා කියලයි අද දිවයින පුවත්පත සටහන් කර තිබෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලට් එක්ක. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට් එක්ක එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6යි විනාඩි 31යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ඊයේ ජූනි මාසයේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මාදින ලද ලොතරැයි පත්වල ඩෙල ප්‍රතිඵලයි අපි සටහන් කරන්න යන්නේ. යමහජන සම්පත ක්‍රියාත්මකුටෙන් ජයග්‍රහී 6208 වන දිනම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බඩ පතුනේ R ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වන අංක 4, අංක 7, අංක 6, නැවතත් අංක 4, අවසානයේ අංක බිඳුව සහ අවසානයේ අංක 4 දවසේදී මහජන සම්පත ජයග්‍රහී 6208 වන දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ වගේම ජයග්‍රහී අංක බවට පත්ුනේ. ගවසත 4450 දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත්වන P ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වන අංක 42, අංක 55, අංක 60 සහ අවසානයේ අංක 76. මෙගාපව ජයග්‍රහී 2556 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත්වන S ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී සුපිරි අංකයේ විදිහට අංක 7, එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 20, අංක 46, අංක 55 සහ අවසානයේ අංක 63. ධන නිධානය ජයග්‍රහී 2238 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත්වුනේ N ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වනවා. හිය දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මාදේ ලද ලොතරැයි පත්වල ධන නිධානය ජයග්‍රහී 2238 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ N ඉංග්‍රීසි අක්ෂරයේ වෙද ජයග්‍රහී අංක 32, අංක 47, අංක 62 සහ අවසානයේට අංක 66. හදාන ජයග්‍රහී 1517 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට බලන ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු ලොතරැයි පතේ සඳහන් වෙලා තිබෙන්නේ වෘශ්චික ලග්න සංකේතයේද කියලා. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 6, අංක 43, අංක 55 සහ අවසානයේට අංක 59යි ඊ දවසේදී ජයග්‍රහී අංක බවට පත්ුනේ හදාන 1517 වන ජයග්‍රහී දිනුම් වාරයේ ලොතරැයි ප්‍රතිඵල විදිහට. අද සම්බන්ධ ජයග්‍රහී 783 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත්ුනේ R ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වනවා අංක 6, අංක 4, අංක බිඳුව සහ අවසානයේට අංක 4. NLB ජයග්‍රහී 476 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත්ුනේ B ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වනවා අංක 3, අංක 8, අංක 4 සහ අවසානයට අංක 1. NLB සුබ දවසක්. ය දවසේදී ජයග්‍රහී 324 වන දිනුම් වාරයයි ක්‍රියාත්මක වුණේ. බලන ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත්තු NLB සුබ දවසක් ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතයේ බවට පත්වලා තිබෙන්නේ බේන ලග්න සංකේතයේ දෙකල. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 40, අංක 43 සහ අවසානයේට අංක 66යි ය දවසේදී සුබ දවසක් 324 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක බවට පත්ුනේ. එතකම NLB සුබ දවසක් 324 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය බවට පත්ුනේ අංක 4955. අංක 4955 ය දවසේදී ප්‍රවර්ධන අංකය බවට පත්ුනේ NLB සුබ දවසක් ලොතරැයියේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩියෙන් මිලදී ගන්න කියලා ඔබට මතක් කරනවා. ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි විනාඩි 36යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස

0: බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමලින් ඒ සැලුවා.

0: බලවදස්සන 6 විනාඩි 45 අපසූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. ප්‍රසිද්ධ අයගේ රයෝදා AI ඔස්සේ යොදාගෙන අන්තර්ජාලයෙන් මුදල් කරුණු ජාවාරමක් අහුවෙන්න එපා. ශ්‍රී ලංකා සෙපෙයිලයි කියලා දවසේදී සඳහන් කළ තිබෙන ජනාධිපති අගමැතිනිය ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ රුව සහිත දර්ශන කෘතිම බුද්ධිය හරහා යොදාගෙන අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ උත්සාහ ක්‍රියාත්මක වන බව එයට හසු නොවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලා යද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලා වාර්තා කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් කියා සිටින ඔවුන් ආයතනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කළ ඩීප් ෆේක් තාක්ෂණ යොදා ගැනමින් ව්‍යාජ ලෙස සකස් කළ මෙම වීඩියෝ හරහා මුදල් වංචා කිරීමේ උත්සාහය ක්‍රියාත්මක බවද එම පැමිණිලි වලින් වැඩිදුරටත් සඳහන් වී තිබෙනව. මුදල් ආයෝජනය කර මාසිකව ප්‍රතිලාභ ලබා ගන්නයි ජනාධිපති සහ අගමැතිනිය ඇතුළු විශේෂ පුද්ගලයන්ගෙන් ඉල්ලීම් කරන ආකාරයෙන් සකස් කර ඇති එම ව්‍යාජ වීඩියෝ පිළිබඳවද ශ්‍රී ලංකා සර්ට් ආයතනය ජනතාවට දන්වා සිටිනවා. එවන් ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝ සඳහා ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ගේ සහ විශේෂ පුද්ගලයන් රෝවංචනික වයදාගෙන ඇති අතර මේට අමතරව විවිධ ආයෝජන අවස්ථා රැකිය අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ව්‍යාජ පුවත්ද ලෙසද මෙම නිර්මාණයන් සිදු කර ඇති බව වැඩිදුරටත් අද දෙවෙනි පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබෙනවා. ඩොලරය රුපියල් 340 පණි අදශාම්නුවන් ගණේව තයි වාර්තාවගෙන වෙත්තිවෙන්නේ රුපියල තවදුරටත් සැලකිය යුතු පිරිහීමකට ලක් වෙමින් අමරිකානු ඩොලරය විකුණුම් මගය ඒ යළි රුපියල් 340 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අනුව පෙරේද රුපියල් 337.97 වූ අමරිකානු ඩොලරයක විකුණුම් මගය ඒ රුපියල් 340.725 දක්වා සැලකිය යුතු ලෙස රුපියල් 2.728 ඉහළ ගොස් තිබෙනවා. එසේම පෙරේද රුපියල් 328 වූ අමරිකානු ඩොලරයක ගැනුම් ඒ රුපියල් 330.10 දක්වා ඉහළ ගොස් තිබූ අතර පසුගිය මාධ්‍ය හමුවේදී මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රුපියල ස්ථාවර කරගත් බව ප්‍රකාශ කළද මින් ඉන්පසු මේ දක්වාම රුපියල තව දොරටත් පිරිහෙමින් පවතිනවා කියලත් අද වැඩිදොරටත් දෙවෙහින පුවත්පත සටහන් කරනවා. එතකම අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. දවසේදී දිනමින පුවත්පත වාර්තා කළා තිබෙනවා. යෝෂිතගේ 1,730 අයතාවත්කම් යෝෂිතගේ නඩුව ජුලි 9 කල්යයි රොෂෙල් ප්‍රනාන්දු පාරින්දයා ගුණදාසගෙන්න වාර්තාවද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළා තිබෙනවා. අපි බලමු මේ සම්බන්ධයෙන් තොරතුරු. හෙටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව ජුලි 9 වනදා දක්වා යළි කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා. මෙම නඩු කරේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ වෙතිකරු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන ප්‍රත්‍යක්ෂමක් පෙරේද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර ජුනි 16 වනදා විභාගයට ගැනීමට තීරණය කළ බවයි එදිනතෙක් නඩුවේ සාක්ෂි මෙහෙවීම නොකරන බවට පැමිණිල්ලක් විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බැවින් සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල්තබන ලෙසද ඔහු ඉල්ලා සිටියා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙන්නේ. මත්ද්‍රව්‍ය වැරදිවලට 24,000ක් කිරේ අධිකරණ අමාත්‍යවරයා කියන කතාවක් අද දිනමින පුවත්පත වෙනුවෙන් රන්මලී සෝමසිරි මේ වාර්තාව දිනමින පුවත්පතට එක් කළ තිබෙනවා. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් අද දවසේදී වැඩිදුරටත් සඳහන් කළ තිබෙන තොරතුරු මොනවද කියලා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 24,000ක් බන්ධනාගාරගතව සිටින බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂින නානියක්කාර මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ තිමිරගස්සයයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ පැවති වැඩසටහනකට එක්වෙමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන්ට ඇප ලබා දීම ප්‍රමාද වී ඇත්තේ රස පරීක්ෂක වාර්තා ලබා දීමේ ප්‍රමාදය බැවින් ඊට විසඳුම් ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බදවා ගැනීම සිදු කරමින් තිබෙන බවද අමාත්‍යවරයා හිදී වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම වසරක් පමණ ප්‍රමාද වන රසපරක්ෂක වාර්තා මාස 3ක් තුලදී ලබා දීමේ වැඩපිළිවෙලක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර එසේම පුද්ගලයන් රිමාන්ඩ් බන්දනාගාරගත කරනවා වෙනුවට අප ලබා දීම නිවාස අඩස්සේ තබා අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදු කරමින් පවතින බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද වාර්තා කළ තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු ක්විඩ් ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෝ 3කට තුවාලා අද මහින්ද අලුත් ගිදරයි වාර්තාව ගැන වෙත් වෙන්නේ අපි මේ සම්බන්ධයෙන් තොරතුරු අද විදෙස් පිටුවේදී කතා බහ කරන්න සූදානම් මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවේ එතකම අපි සූදානම් දවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උදෑසන 5:30ට නිකුත් කළද කාලගුණ අනාවැකියට අනුව මොන වගේ අනාවැකියක්ද වුණ අදවසේදී සඳහන් කළ තිබෙන කියලා හොයලා බලන්න අපි යමු අද දවසේදී කාලගුණ වාර්තාව කොහොමද කියලා හොයලා බලන්න උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය බස්නාහිර සබරගමු සහභාගී වීම පළාත්වලත් ගාල්ල මාතර සහ මානුවර දිස්ත්‍රික්වල නුවරලේ දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන් වනවා. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරලේ දිස්ත්‍රික්වලත් තම ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව සටහන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි සල්පයක් ඇති වෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළන් ඇතිවිය හැකි. සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළන් ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි. තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා කියලයි අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය සඳහන් වෙලා තිබෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරු නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් එක. ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් හංගන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදැසන 6යි විනාඩි 52යි.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: Around the World. බලෞදසන 6 විනාඩි 56 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට යන දවසේදී අපිත් එක්ක එකතු වෙන්න වලක්කන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු ඒ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්ද්‍රමාර් සිංහ අයබෝන් සුබෝදසනක් ඔබට
1: අයබෝන් සුබෝදසනක් ගියා
0: අපි අද දවසේදී දැන් පහුගිය දින කිහිපෙදීම බොහෝ දිනාගේ අවධානමට ලක්ුණේ මේ අවධානයට ලක්ුණේ මේ මැද පෙරදිග පවතින යුද්ධයේ තත්ත්වය සම්බන්ධයෙන් දැන් අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් රුසියානු යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් දැන් වාර්තාවල තිබෙනවා රුසියානු නායකයාට යුක්රේනයට පැමිණෙන්න කියලා ආරාධනා කළා තිබෙනවා කියලා. මොකද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තා වෙන තොරතුරු?
1: ඇත්තටම යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී රුසියා ජනාධිපතිට විවෘත ලිපියක් යොමු කළා තියෙනවා. සාකච්ඡා කරමු කියලා මොහොනට මොහොන සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. යුද්ධය අවසන් කරන්න නම් අපි මොහොනට මොහොන සාකච්ඡා කරමු කියලා ඔහු යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. වචනේ 1800කින් විතර සමන්විත ලිපියක්. දැන් මේ ලිපිය ඔය ඇත්තම කියන්නේ ඇමරිකාවට දැන් මේ යුද්ධය ගැන අවධානය යොමු කරන්න කාලයක් නැහැ. ඇමරිකාව ඉරානය සමග තියෙන කරුණු වලට අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා අප විසින්ම මේ යුද්ධය විසඳා ගත යුතුයි කියලා තමයි යුක්‍රේන ජනාධිපතිවරයා කියලා තියෙන රටවල් දෙකේ ඍජු මැදිහත් වීමකින් මේ කාරණේ අවසන් කරන්න ඕන කියලා දැන් මේ ලිපිය ලැබුණා කියලා රුසියාව තහවුරු කරලා තියෙනවා. දැන් මීට කලිනුත් රුසියා ජනාධිපති පුටින් කියලා තිබුණා යුක්‍රේනයේ එකඟතාවයට එන්න තම සූදානම් කියලා. හැබැයි යම් යම් සම්මුතීන් ඇති කරගත යුතුයි කියලා. ඔය කියන්නේ මේ විදිහට රුසියාව යුක්‍රේනයෙන් කොටස් ගණනාවක් අත්පත් කරගෙන තියෙනවා. ඒවා අපසු ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් නැහැ. ඒ වගේම යුක්‍රේනයේ නේටෝ සංවිධානයේ සමාජිකත්වය ඉල්ලා තියෙනවා. ඒකටත් රුසියාව මනාපයක් නැහැ. මෙන්න මේකින කාරණා ඇති කරගත යුතුයි කියලා තමයි රුසියාවේ පැත්තෙන් කියන්නේ. මේ යුද්ධයේ හිඳ රටවල් දෙකම බලපතල ඉදිරි බලපෑම් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය ඔත්තු සේවා ආයතන කියන විදිහට රුසියාවේ සෙබළුන් 105ක් විතර මිය ගිහිල්ලා. මේ ස්වාධීන වාර්තා ඒවා තහවුරු කළා නැහැ සමහර තැන් වලින්. දැන් සෙලෙන්ස්කී කියන්නේ තමන්ගේ සෙබළුන් 55000ක් විතර මිය ගිහිල්ලා කියලා. ඒ සමහර වාර්තා කියනවා යුක්‍රේන සෙබළුන් 103ක් විතර මිය නැති කියලා. ඒ වගේම සිවිල් වැසියන්ට බලපතල හානි සිද්ධ වෙලා තියෙනවා රටවල් දෙකේම. යටතල පහසුකම් වලට හානි වෙලා තියෙනවා. මොකද බොහෝ අවස්ථාවල මේ රටවල් දෙකම තමන් ප්‍රහාර පිළිබඳ අවධානය කරද්දී මේ රටවල් දෙකෙන් බලශක්ති මධ්‍යස්ථාන වලට වැඩි ප්‍රහාර එල්ල කරලා තියෙනවා. හේතුව ඉන්ධන අර්බුද සහ අනිකුත් කියන කාරණා පදනම් කරගෙන කොහොමත් තවමත් වරින් වර ගැටුම් පවතින පෙරේද දවසෙත් තව බරපතල ප්‍රහාරයක් රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරලා තිබලා 22 දෙනෙක් පමණකින් මිය ගිහලා තිබුණා. ඒ ප්‍රතිචාර විදිහට තමයි එහෙම කරලා තියෙන්නේ. යුක්‍රේන ඊට කලින් රුසියාවට ප්‍රහාර එල්ල කළා. නමුත් දැන් මේ තියෙන වාතාවරණය අනුව රටවල් දෙකට බලපත බලපෑම තියෙනවා. සමහර බලපෑම ලෝකෙට බලපානවා. දැන් ඒක යටපත් වෙලා තියෙනවා මැද පෙරදිග කාරණේ නිසා. මැද පෙරදිග දින යුද්ධයත් එක්ක ඉතාම බරපතල විදිහට ලෝකෙට බලපෑම වෙලා තියෙනවා. ඒ නිසා අර රටවල් දෙකේ කාරණේ යම් ආකාරයෙන් යටපත් වෙලා තිබුණට ඒ යුද්ධයත් බලපතල තත්ත්වයේ තමයි තියෙන්නේ.
0: එතකම දැන් මේ මැද පෙරදිග පැත්තට යද්දි දැන් මම දැක්කත් දින මෙන්න පුවත්පතේ සටහන් කළ තිබුණ මේ කුවේට් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෝ 3කට තුවාල වෙලා තියෙනවා කියලා මේ සම්බන්ධයෙන්
1: ඊයේ කතා කළා. 63 දෙනෙකුට ප්‍රහාර එල්ලලා තිබේ. මේ තුවාල සිදු වෙලා තියෙනවා කියලා මේ ප්‍රහාර නිසා.
0: කොහොමද තිය වාර්තාවල තුන එක් පුද්ගලෙක් පමණයි කියලා.
1: පමණක් කියලා මුත් ඒක 3 දෙනෙක් කියන කාරණේ තමයි සඳහන් වෙන්නේ. මොකද ඉරානයේ විසින් තමන්ට ඇමරිකාවෙන් එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිචාර දක්වන්නේ ඇමරිකා හිතවාදී සහ ඇමරිකා කඳවුරු තියෙන රටවලට ප්‍රහාර එල්ල කරලා. තවමත් මේ පිළිබඳව යම් යම් ආකාරයේ හුවමාරු වීම වැඩි හුවමාරු වීම සිද්ධ වෙනවා සහ ඉස්පුලා සංවිධානය කියලා තියෙන සමහර අවස්ථාවල සටන් විරාමයට හෝ නැත්නම් ප්‍රහාර නැවැත්වීමට තමන්ගේ කතාවක් නැහැ කියලා. එහෙමනොත් එහෙම ලෙබනන් ප්‍රශ්නේ තවදුරටත් ඇදෙන්න පුළුවන්. ලෙබනන් ප්‍රශ්නේ දුන කියන්නේ ඉරානයේ කොහොමවත් සාකච්ඡාවට එන්නේ නැහැ කියන එකයි. ඒ හින්දා මේ විවිධ පාර්ශ්වලින් එළවෙන බලපෑම නිසා යලි යලිත් ආපහු වෙන්නේ මැද පෙරදිග අර්බුදකාරී වාතාවරණයක උත්සන්න වෙන එක. ඒ වාතාවරණයේ එක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදිහට ශ්‍රී ලංකාව 3 දෙනෙකුත් තුවාල ලැබලා තියෙන්නේ.
0: හොඳයි, මෙහෙම ස්තුතියි චන්ද්‍රමාර් සිංහ මහතා. දවසේදීත් එක තුල අපිත් එක්ක විදේශ පොත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ ක්‍රීඩා පිටු වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: Sports Roundup.
0: ක්‍රීඩා පිටු ගියර්පස් දවසේදී ලංකාදී පපුවත්පත් වාර්තා කළ තිබුණා රොහුණු මායා සටන උයන්වත්ත පිටියේදී. මාතර රාහුල විද්‍යාලයේ සහපාන පිටිය ධර්මපාල විද්‍යාලය අතර 15 වෙනි ක්‍රිකට් තරගයේ අද උදෑසන සහ හෙට මාතර උයන්වත්තේදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. රොහුණු මායා සටන ලෙසින් මෙම තරගයේ හැඳින්වෙන අතර මෙතෙක් පැවති තරගවලින් වසර 2015 දී තරගයේ ජයගත් ධර්මපාල විද්‍යාලයේ තරගාවලියේ ඉතිහාසයේ පෙරමුණගෙන සිටිනවා. මෙම තරගයේ පසුගිය මස 15 වෙනි දින සහ 16 වෙනි දිනවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණු නමුත් එමන විට පැවති අධික වර්ෂාව සහිත කාලගුණය නිසා තරගයේ කල්දමන ලබන ලබන කල්දමුන් ලැබුවා විදුහල් දෙක අතර එක් දින තරගයේ මෙම සහත්වන දා මාතෘයන්වත් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. නදීල් සංදේශ සහ මාතෘ රාහුල විද්‍යාලයේ කණ්ඩායම මෙහෙවන අතර තරදුර අරසිංහ මහතා රාහුල විද්‍යාලයේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන අතර දර්ශන නවෝදි මහතා කණ්ඩායම් බහර ආචාර්යවරයා ලෙසින් කටයුතු කරනවා. මෙනුෂ පබසරු ධර්මපාල විද්‍යාලයේ නායකයා වන අතර රුවන් දිසානායක මහතා ධර්මපාල විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන ලබනවා කියලා වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. ඒක මතක් කරනවා විශේෂයෙන්ම ගේවර තරගයේදී තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. කොහොම නමුත් රාහුල විද්‍යාලයේ තරගයේ ජයග්‍රහණය කර තිබූ අවස්ථාව පණිවිඩ ධර්මපාල විද්‍යාලයේ විශිෂ්ට ක්‍රීඩා විශිෂ්ටයෙන්ම ක්‍රීඩකෙක් පිළිබඳව අපි මතක් කරන ඕනේ තමයි. ගේවර ඔබට මතකත තිබා තේනුච ඔහු නොදවි පන්දුවට පහර දීම නිසා තමයි ධර්මපාල විද්‍යාලයේ ඉනිම ආරක්ෂා වුණේ. ඉතින් අද දවසේදී වාර්තා කළ තිබෙනවා තොරතුරු ක්‍රීඩා පුවත් විදිහට ලංකාදීප පුවත් පත මේ සම්බන්ධයෙන් අපි යන පත්‍ර වල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: කාටුන්ස්
0: අද දිනමින පුවත්පතේ අංචනකී කාටුනෙන් සඳහන් කළ තිබෙනවා පොහොසත් රටක් ඕනෑ තිබුණු රට දෙන්න කියලා සමහරු ඉල්ලනවා. එයාලා බංකොලොත් කරපු රටද කියලායි සඳහන් කළ තිබෙන. එතකම දිවෙන පුවත්පතේ අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ ඇමති වසන්ත කියනවා ආයේ මාලිමා ආණ්ඩු හැර වෙනත් ආණ්ඩුවක් නැහැ කියලා. ඔව් ඔව් අපිත් මේ ඡන්ද දෙන්න ලෑස්ති විට ඉන්නේ කියලායි අද ෆේස්බුක් කාටුනෙන් කියලා තිනේ. එතකම ශ්‍රී සමයන් කාටුනේ අවුරුදු පහට අඩු දරුවන්ගේ පහෙන් එකකට මන්ද පෝෂණයලු වොන් දුර්වලකම ගැන විතරයි කතා කරන්නේ. අපි මේ 169 දිනාට අධිපෝෂණය ඒ ගැන කතා කරන්නේ නැහැ නේද කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් සඳහන් කළා තිබෙන. අපි ඉලක්කන මෝනින් නිව්ස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. ආපහු අපි හමුවන්නේ ලබන සතිය සඳහා. එතෙක් ඔබට ජයග්‍රහි වාසනාවන්ත සුබ සතියන්තයක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙකක්

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779.
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

0: ගුඩ් මෝනින් උදේ 7යි විනාඩි 9යි දැන් වෙලාව සුබ උදෑසනක්
1: සුබ උදෑසනක් අද ජූනි මාසයේ 5 වෙනිදා අද ඊටාම විශේෂ දවසක්
0: අපිට
1: ඔව් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ITN එක ආරම්භ කළා ලංකාවේ ආදරණීය ඔබ ටීවී බලන්න පටන් අරන් අදට අවුරුදු 47ක් එතකොට මාධ්‍ය සතු නේද වගකීම හරියාකාරව
0: අඳුනගෙන
1: ඔව් තේරුම් අරගෙන අවුරුදු 47ක් තිස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉස්සරහට ආපු ගමනක් තියෙන්නේ
0: සෙල්ලන්නේ අවුරුදු 47ක් කියලා කිව්වම නේ
1: 7ක් කියලා කිව්වම ඔව් 47ක් කියලා කිව්වම මේ ගින ගමනේදී දරුවෝ ඉන්නවා අත්දැකීම් තියෙනවා
0: හරි
1: දරුවෝ කියලා කිව්ව මාධ්‍ය තව දරුවෝ බිහි කරපු නාලිකාවක් ඒ කියන්නේ ඔය අපේ සහෝදර මාධ්‍ය නාලිකා ගණනාවකින් දැවැන්ත චරිත
0: මෙතනින් තමයි බිහි වුනේ.
1: ඔව් ස්වාධීන රූපවාහිනී හරහා එළියට ගිහිල්ලා එතනින් එහාට ඒ අයගේ ජීවිත සහ ඒ මාධ්‍ය ආයතන හදාගෙන ඉතින් ඒ කියන්නේ මාධ්‍ය ජාලයක් විදිහට ස්වාධීන රූපවාහිනී ඒ මුල් කාලේ ඉඳලා හිටපු ඒ නේද අපේ ජේෂ්ඨීන්ට ඔව් ඒ ජේෂ්ඨීන්ට ඒ ගෞරවය නිරන්තරයෙන්ම හිමි වෙනවා. එතකොට ලංකාවේ අද වෙනකොට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රූපවාහිනී සංස්ථාව ස්වාධීන රූපවාහිනිය ලක්හඬ සහ අනිකුත් පෞද්ගලික නාලිකා එක ගත්තම නාලිකා මා
0: බරගාන
1: ගාන මෙහෙම මෙහෙමයි කියලා ඉලක්කම්
0: කියන්න බෑ.
1: ඔව් ඉතින් ඒ සියල්ල අතරේ මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගෙන නවලෝකයට ගැලපෙන විදිහටත් හැම අතින්ම ගත්තම නේද පෞලී රසවින්දනයේ උදෙසා
0: බාල මහලු අය කොයි කාටත් රසවින්දින්න පුළුවන් වැඩසටහන් රසක් ස්වාධීන රූපවාහිනිය හරහා ඔබේ ඉස්සරහට අරගෙන එනවා.
1: ඔව් ඒ කියන්නේ දැන් මෙතන තව එකක් තමයි මේ රසවින්දනයේ කියන එක මොට වෙච්ච කාල සීමාවක ගොඩක් වෙලාවට අපි එහෙම එකක් කියනවානේ. අන්න ඒ වගේ තැන්වලදී පවා ස්වාධීන රූපවාහිනී උසස් රසවින්දනය කියන මාතෘකාවට එහෙම නැත්නම් ඒ තේමාවට පෙනී හිටියා. සාධාරණයක් කළා කියන එක ලංකාවේ ප්‍රේක්ෂකින්ගේ හදවතේ තියෙනවා. ඉතින් 47යි තව නේද?
0: අවුරුදු ගාණක් ඉන්න තියෙනවා.
1: ඉතින් ප්‍රේක්ෂක ආදරණීය මේ ඔබ නිසා තමයි මෙච්චර කාලයක් ආවේ කියන එක ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විදිහට මේක ඇතුළේ ඉන්න හැමෝගේම හදවත්වල තියෙන සිතුවිල්ල. ඉතින් තවදුරටත් ස්වාධීන රූපවාහිනියත් එක්ක ඉන්න
0: ගුණාත්මක වැඩසටහන් හරබර වැඩසටහන් ඔබට අරගෙන එන්න මේ 47 වගේම ඉදිරියෙත් අපි සූදානම්.
1: දැන් මේක ඇතුලේ අපි මේ මාධ්‍ය ජාලය ඇතුලේ ඉන්නයි විදිහට අපේ ජීවිත ඉහළට ඔසවා තිබ්බ තැනදිමි
0: අනිවාර්ය
1: මාධ්‍ය ජාලයේ ඉන්න වසන්තම්ද ලක්හඬද නේද එහෙම කියලා නැහැ. මෙතන ඉන්න හැමෝගෙම ජීවිත මේ මෙතනට එනවට වැඩිය හොඳ තැනකට උස්සලා තිබ්බේ මේ ITN අම්මා.
0: අනිවාර්යෙන්.
1: ඉන්සයි ගෞරවයත් අපි මතක් කරනවා මේ වෙලාවේ.
0: උදේ 7යි විනාඩි 12යි දැන්.

0: උදේ 7යි විනාඩි 18යි.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness within Sonalika Tractory මහ පොළොවට මහ බලයක්

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: හතයි විනාඩි විස්සයි දැන් වෙලාව.
3: මේ ප්‍රවෘත්තිය තේරෙනවද කියලා මට පොඩ්ඩක් කියන්න. දුම්පානය කරන්නන්ගේ අඩුවීමේ අනුපාතය වාර්ෂිකව 2% සිට 5% දක්වා ඉහළ ගිහින්. ආචාර්ය වෛද්‍ය ඇලෙක්ස් වොඩක්.
2: ඒ කියන්නේ අඩු වෙලා කියන එකනේ.
3: ඒකද මේ කියන්නේ?
2: අය කියන්නේ
3: දුම්පානය කරන්නන්ගේ අඩුවීමේ අනුපාතය වාර්ෂිකව 2% සිට 5% දක්වා ඉහළ ගිහින්.
2: පොඩ්ඩක් පුරියවලා තියෙනවා ඒක නේද? අඩු වෙලාද වැඩි වෙලාද කියලා හිතා ගන්න බෑ.
3: සමනල් ගැටේ වැටෙනවා වගේ එකක් තියෙනවා නේද? දැන් මේක දකින දුම්පානය කරන අය මේක තේරුම් ගනී කියලා හිතනවාද? අර සිගරට් පෙට්ටිය ගහලා තියෙන පිළිකා හදනවා ෆොටෝ එක දාලා තියෙන එක බල බල සිගරට් බොන ඔබ මේ මොනායිට කියන්නේ? ඒක එහෙම පිනිපිනි පින්තූර එක දීලා තියෙද්දි තේරුම් ගන්න නැති අය මේ වගේ එකක් තේරුම් ගනීද?
2: නැත්තම්
3: නෑනි. දැන් ආයි පොඩ්ඩක් බලමු. දුම්පානය කරන්නන්ගේ අඩුවීමේ අනුපාතය.
2: දුම්පානය කරන අය අඩු වෙන එකේ අනුපාතය
3: වාර්ෂිකව 2% ඉඳලා 5% දක්වා ඉහළ ගිහිල්ලා. ඒ කියන්නේ දුම්පානය කරනවා වැඩි කියලාද මේ කියන්නේ?
2: අනේ
3: අය බලමු. අය බලමු.
2: කියන්න යා.
3: මේ වෛද්‍යවරයා මෙන්න මේ කතාව මේ අඩුවීමේ අනුපාතිකයේ වාර්ෂිකව අඩුවීම ගැන ඔස්ට්‍රේලියානු ඖෂධ නීති ප්‍රතිසංස්කරණ පදනමේ හිටපු සභාපතිවරයා තමයි කියන්නේ. වෛද්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ පෝලන්තයේ පැවැත්වෙනවා මේ වෙනකොට 13 වන වාර්ෂික නිකටින් පිළිබඳ ගෝලීය සංසදය. එතන දේශනීයකදී කියන්නේ එතකොට ලෝකේ පුරා බිලියන 1කට අධික දුම්පානය කරන්නන්ගෙන් 15%ක් මේ වෙනකොට දුම්පානයෙන් තොර නිෂ්පාදන වෙත මාරු වෙලා තියෙනවා.
2: ආ, ඒ කියන්නේ අඩු වෙලා නේද?
3: දුම්පානයට ඇබ්බැහි වූවන් සඳහා දුම්පානයේ නිවත්වීමට විකල්පයක් ලබා දුන් අවස්ථාවල ඒගොල්ලෝ එහෙම කරලා තියෙනවා කියලයි කියන්නේ.
2: ආ.
3: වැඩි දුරටත් කියනවා දුම්පානයේ නිවත්වීමේ විකල්පයට රජයන් විසින් කොතරම් දුරට ආධාර කරන්නේද? එහෙම නැත්නම් බාධා කරනවද කියලා ලෝකේ පුරා මිලියන ගානකගේ ජීවිත සහ මරණ පිළිබඳ කාරණාවක් නිසා අවධානය දෙන්න කියලා. ඉතින් රජයක් වුණාම එහෙම නැත්නම් නේද? කිසියම් වගකීම්ත්තෙක් වුණාම දුම්පානය කරන අය සීමා කරගන්න අවශ්‍ය කරන පරිසරය හදන්න කියලා කියන්නේ ඒක ලෝකේ අනිත් මිනිස්සුන්ට හොඳ නිසා. ඉතින් සමහර කාලවල එහෙම නැත්නම් සමහර රජයන් මගින් තහනම් කිරීම සහ නීති අනපනත්ගෙන ඒ තුලින් වෙළඳපළේ ඇති ගැටලුව වෙන්නේ දුම්කොළ භාවිතයෙන් වන හානිය අවම කිරීම අඩාල කිරීමක් වුණත් සමහර ලාවට ඒවට විකල්ප හොයාගන්න ගියාට පස්සේ ඊට වැඩිය ප්‍රශ්න ඇති වෙනවා කියලත් කියලා තියෙනවා. දැන් ඔය ඕකේ අර වේප් එක පාවිච්චි කරන එක තියෙනවනේ. ගොඩාක් අය දුම්පානය කියලා කියන්නේ දුම්කොළ. එහෙම නැත්නම් නිකොටින් කියන එකෙන් සමහර විට එළියට ආවත් ඒගොල්ලෝ වෙන වෙන අර ෆ්ලේවර්ස් වලට අර මේ ප්ලාස්ටික් එකක් තියෙන්නේ. මේ මොටිවේට් කරනවා, මේ ප්‍රොමෝෂන් කරනවා නෙමෙයි. සාමාන්‍ය
2: ඒවට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.
3: ඒවට ගොඩක් අය ගිහින් තියෙනවානේ. විකල්පයේ විදිහට ගොඩක් අය ඔන්න ඕක තමයි දැන් කරන්නේ. එහෙම නැත්නම් ඒක දැන් නූතන ලෝකයේ දුම්පානය කරන්නේ මෙන්න මේක තමයි ට්‍රෙන්ඩ් එක කියලා වගේක් ඔළුවේ තියෙනවා. එහෙමත් එකක් තියෙනවා.
2: හරි. ඒතකොට අතනින් මිදිලා අතනට යනවා කට්ටිය.
3: ඔව්, කොහොම හරි අවසානයේ දුමක් තමයි ආග්‍රහණය කරන්නේ. නමුත් ඒකේ අන්තර්ගතය නේද? ඒ දුම කොච්චර දුරට මේ බලපෑමක් කරනවද කියන එකේ අඩු වැඩි වීමක් තියෙන්න පුළුවන්. හරි. කොමුණත් දුම්පානය කියන එක අඩුවීමක් ලෝකෙ කොහේ හරි තියෙනවා නම් ඒක සතුටුදායක කාරණාවක්.
2: හරි. ඒ කියන්නේ ඔබට මොලේ පෑදිලා?
3: ඔව්. ලංකාවෙත් මේ කියන තත්ත්වයන් අඩු කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපි පහුගිය දවසක කිව්වා ලංකාවේ මත්පැන් අලවිය සීට යම් ප්‍රතිශතයකින් වැඩිවීමක් මේ පහුගිය කාලේ තිබුණා කියලා. එකක් ඒකට හේතුව අවුරුදු වෙන්න පුළුවන්.
2: හරි.
3: සමහර විට මිනිස්සුන්ට තියෙන මානසික ආතතිය වෙන්න පුළුවන්. මානසික ආතතියට අරක්කු බොන්න කියලා නැහැ නේ?
2: බෑනේ, වෙලා තියෙන්නේ දුකටයි සතුටටයි ඔක්කොටම බොන්න පටන් ගන්න තියෙනවා.
3: ඉතින් එහෙම දත්ත තියෙනවා. ඒ දත්ත මත පදනම් වෙලා අපි උත්සාහ කරමු මේ රටේ ඉන්න වගකීම් සහගත පුරවැසියෙක් විදිහට දැන් සියලු දේවල් වලින් ඉවත් වෙන්න කියලා.
2: ඉතින් මතින් ඉවත් වෙනු.
3: ඔව්, ඉවත් වෙනු. එතකොට අපි ඒකට සහයෝගය දෙන එක තමයි කරන්න ඕනේ.
2: හතයි විනාඩි 24යි වෙලාව. අපිත් එක්ක ඉන්න අනුග්‍රහක බවතුන් ගැනත් අපි මේ පැයේ මතක් කරන්න ඕනේ.
3: වස විසෙන් තොර කෑම වේලක නේද අයිතිය අපිට තියෙනවා. හැබැයි ඒක අයිතිය භුක්ති විඳින්න සමහරලාවට සමහරු බාධා කරනවා.
2: අන්න ඒකනේ.
3: විවිධ නිෂ්පාදන ආයතන, එහෙම නැත්නම් වෙළඳ සැල් හිමියෝ.
2: ඔව්.
3: ඒගොල්ලන්ට ඕන විදිහට නෙමෙයි අපි අපේ කෑම වේල ගන්න ඕන.
2: අපි කන්න ඕන අපේ ඇඟට ගුණ දේවල්. අර අපි හැමතිස්සෙම කියන්නේ કૃතිම වර්ණක රසකාරක එකතු කරපු දේවල් ගත්තට පස්සේ රටේ ලෝකෙ නැති ලෙඩ. ඊට පස්සේ ඒවලට බෙහෙත් හොයන්න යන්න ඕන. හැමදේම පැත්තකින් තියලා අපි කටට රසට කෑම ටිකක් හොයනවා නම් දැන් දේශීය නිෂ්පාදන වලින් ওই කෑම ටික රස කරගන්න පුළුවන් කියලා ඔබ දන්නවා. එවෙන්වෙන් තමයි අපි විජය නිෂ්පාදන ගැන කියන්නේ. කෑම ටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න ඔබත් විජය නිෂ්පාදන පාවිච්චි කරන්න. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපළටත් මේ කුළුබඩු රස යවන්නේ විජය නිෂ්පාදන හරහා.
3: ඒ වගේ මතක් කරනවා අපි ඔයාට ලෙඩක් දුකක් වෙනකොට ගෙදර නේද ඔයාගේ ඉන්න ගෙදර වැඩිහිටියෝ විවිධාකාර මේ ඖෂධ එහෙම නැත්නම් ඒගොල්ලෝ කාලයක් තිස්සේ කරගෙන එන ඔය අපි කියන්නේ කෙම් ක්‍රම වෙන්න පුළුවන්. එහෙම අත්හදා බැලීම් වෙන්න පුළුවන්. එහෙම කළා කොහොම හරි ඔයාව සුව කරන්න තමයි ඒගොල්ලන්ගේ උත්සාහය තියෙන්නේ.
2: ලෙඩක් හැදුනම ගොඩ දානවනේ මොන තෙලක් හරි ගාලානේ.
3: දැන් බලන්න පොඩියට උණක් ආවත් ඉස්සර කාලේ වට මතකද අර මොන හරි ඕඩික්ලෝන් හරි මොන හරි දාපු රෙදි කෑලා මෙහෙම නලල උඩ තියලා විටින් විට ඇඟ නේද තෙත මේව කළා. එහෙම එක එක ක්‍රමවේද තිබුණා. එතකොට ඒවැයෙන් අපි ඇත්තටම කියනවා නම් අපේ ජීවිතේ එහෙම බේරිච්ච අවස්ථා තියෙනවා ලෙඩ රෝග වලින්.
2: උණක් කැස්සක් හැදුනට පස්සේ ගෙදර මොකක් හරි අද්භේතක් තිබ්බා.
3: මොකක් හරි තිබුණා. ඔය අතරේ තිබුණා ඔක අද්භේතක් කියනවට වැඩිය ඉතා එතනින් එහාට ගිහෙල්ලා ඉතාම දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් වලට හදපු ප්‍රමිතිය නුතුව හදපු
2: ආයුර්වේද ඖෂධයක්.
3: ඖෂධ ගණනාවක් තියෙනවා. ඒ අතර එකක් තමයි ක්‍රිමිරාජ කරල් සහ ගුලි කියලා කියන්නේ.
2: බඩේ අමාරුවක් හැදුනට පස්සේ විශේෂයෙන්ම ලදරුවන්ගේ පණු රෝගවලට ක්ෂණික සුවයක් ලබා ගන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි ආයුර්වේද නිෂ්පාදනයක් තමයි ක්‍රිමිරාජ කරල් ගුලි කියලා කියන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි අවර අපි කියපු උණක් කැස්සක් හෙඹිරිස්සාවක් හතියක් ආවොත් හදිස්සියට ගෙදර තිබ්බ ආයුර්වේද ඖෂධ අතර වැල්මි පැණිය, ක්‍රිමිරාජ පේයාව, ඒ විතරක් නෙවෙයි හන්දි තෛලය මේ ආදී වශයෙන් ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ක්‍රිමිරාජ නමින් ඔබේ ගෙදර තිබ්බා. ඉතින් අවුරුදු 75කට වඩා වැඩි කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත්ත ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් හොඳම ආයුර්වේද ඖෂධ තමයි ක්‍රිමිරාජ හරහා ඔබට ලැබෙන්නේ. වැඩි විස්තර දැනගන්න 0112 753 889 ට කෝල් එකක් දෙන්න.

හරියටම වෙලාව 7යි විනාඩි 30යි. අපි දන්නවා මේ වෙලාව තමයි ඔබට වාසනාව අරගෙන එන වෙලාව කියලා ජාතික ලොතරැයි මණ්ඩලයට. ඔන්න ඔබ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ගත්ත ටිකට් එකේ සුපිරි කෝටිපති ලක්ෂපති හිණ හැබෑ වෙලාද කියලා බලන වෙලාව. ඉතින් ලොතරැයි ලොව රජ කිරුළ ගැන අපි කිව්වා. මහජන සම්පත ලොතරැය රටේ සංවර්ධනයට, ඒ වගේම සෞඛ්‍යට, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් තමයි 2025 අවුරුද්ද විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයෝ 12 දෙනෙක් බිහි කරන්න සමත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වර්ෂයේ අද වෙනකොට නවවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්න ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තිනවා. ඒ කියන්නේ රුපියල් 2,34,00,000 අධික මුදලක් ඔන්න ආඩි අම්බලම ප්‍රදේශයට ලබා දෙන්න. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි ඔබට කියනවා තවත් තෑගි තියෙනවා. සුපුරුදු විදිහට 2,00,000 සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, 100,00,000 ත්‍යාගත් එක්ක අනිකුත් සෙසු ත්‍යාග ඔබේ කරගන්න පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත වැඩි වැඩියෙන් ගත්තොත්. ඉතින් ඒ විශ්වාසෙත් එක්ක ඔබ ඊයේ ගත්ත මහජන සම්පත 6208 වෙනි දිනුම් වාරය කොහොමද කියලා බලමු. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R, ජය අංක, අංක 4, අංක 7, අංක 6, අංක 4, බිංදුව සහ අංක 4. ගොවිසෙත 4450 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය P, ජය අංක, අංක 42, අංක 55, අංක 60 සහ අංක 76. මෙගා පව S අක්ෂරයත් එක්ක සුපිරි අංකයේ වුණේ අංක 7, ජය අංක, අංක 20, අංක 46, අංක 55 සහ අංක 63. ධන නිධානය N අක්ෂරයත් එක්ක අංක 32, අංක 47, අංක 62 සහ අංක 66. හඳහන වෘශ්චික ලග්නයේ තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක, අංක 6, අංක 43, අංක 55 සහ අංක 59. අද සම්පත 783 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R, ජය අංක, අංක 6, අංක 4, බිංදුව සහ අංක 4. NLB ජය, B අක්ෂරයත් එක්ක අංක 3, අංක 8, අංක 4 සහ අංක 1. සුබ දවසක්. මීන ලග්නයත් එක්ක අංක 40, අංක 43 සහ අංක 66යි ඔබට වාසනාව උදා කරන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙනුයි ඒ මතක් කිරීම.

0: හතයි විනාඩි 37යි වෙලාව. සල්ලි ඕනේනේ ජීවත් වෙන්න. ඔයාලට කීයක් ඕනේද දවසක වියදමට? අර අපි ඊයේ කියපු ගණන් නේ මං කියන්නේ සාමාන්‍ය.
1: මාසෙකටනේ.
0: ඔව්. සාමාන්‍යයෙන් ඔයා හිතන විදිහට වාගේ අපි කියන්නේ ඇක්චුවල් එක. ඇත්ත ගාන කීය?
1: උදේටත් කාලා, දවල්ටත් කාලා, රැටත් සල්ලි තියාගෙන අතරමැද තව මොන හරි කනවා නම් හතක් විතර.
0: හතක් කිය 7000
1: දවසකට.
0: රුපියල් 7000.
1: අනවශ්‍ය වියදම් වැඩිනේ.
0: 7000යි 14000යි. 7x4 කීය?
1: 7x4 නෙවෙයිනේ.
0: 7000යිනේ.
1: ඔව් 7000. දවසට අපි 30කට ගමුකෝ.
0: 7000 30ක් නේද? 30ක් කියලා කොහොම කීයද වෙන්නේ?
1: කීයක් කියලා දිතන්.
0: 2,10,000යි. හරිනේ?
1: ඈ?
0: 2,10,000. වැල් 2,10,000යි. ඊළඟ මාස දවසකට මාසෙකට වියදම්
1: කරා. වඩියක් 50,000යි.
0: එලොන් මස්ක්.
1: හරි.
0: එයාගේ සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 900ක් විතරනේ.
1: අහහ්.
0: එයා සතුව තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 900ක විතර ශුද්ධ වත්කම් ප්‍රමාණය.
1: ඕකේ.
0: එයා දවසකට ඩොලර් මිලියනය ගානි වියදම් කරොත් එයා ළඟ තියෙන සල්ලි ඔක්කොම ඉවර වෙන්න අවුරුදු 2465ක් යනවා කියලා
1: කියනවා.
0: 2465? 2465ක් කියන්නේ එයා ජීවත් වුණත් අවුරුදු 100ක්. තව ඉතුරුයි 2365ක්.
1: ඒකනේ.
0: හරි.
1: වියදම් කියන්නේ ඒක ඉවර වෙන්නෙම නැද්ද ඒක?
0: ඔව් එයාගේ ළඟ තියෙන සල්ලි එයා කියන විදිහට හරිද? වසරකට නේද මගේ
1: දිනකට
0: ඩොලර් මිලියනය බැගින් වියදම් කරත් එයාට අවුරුදු 2465ක් ජීවත් වෙන්න සල්ලි තියෙනවා.
1: අහහ
0: කොහොම සල්ලියත් හා මේවා අපේ සල්ලිනේ
1: කියලා කියන්න බෑනේ අපිට.
0: ඇයි කියන්න බෑ?
1: අපිට එහෙම කියන්න බෑ. මනුස්සයා දුක් මහන්සියලා හම්බ කරගත්ත දේවල්නේ.
0: ඉතින් එලොන් මස්ස පෝෂණය කරලා
1: තියෙන අපි පිදුවට වැය කරන්න දෙයක් නැහැ.
0: කොහොම නමුත් වචන කියවෙන්නේ නැහැ ඒක දැක්කම. මේක ඇවිල්ලා වඩාත්ම පුදුම සහගත කරුණ වෙන්නේ මේ බිලියන පතියන්ගේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් බැංකු ගිණුම්වල කෑෂ් විදිහට නෙවෙයි තියෙන්නේ.
1: එහෙනම්
0: ඒවා සාමාන්‍යයෙන් තියෙන්නේ විවිධ සමාගම්වල කොටස් විදිහට. සුප්‍රකට ව්‍යාපාරික ඉලොන් මස්ක් ධනය එයාගේ ළඟ තියෙන ධනය දිහා බලනකොට එයාගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන්නේ ටෙස්ලා සමාගමේ කොටස් වලින්.
1: අහහ.
0: ඉතින් කොටස් වෙළඳපළේ සිදුවන උච්චාවචන මත පදනම් වෙලා තමයි මෙයාගේ ඔය ශුද්ධ වත්කම් ප්‍රමාණය එක දවසක් තුල ඩොලර් බිලියන ගානකින් ඉහළ යන්නේ. ඉහළත් යනවා පහළත් යනවා. පොඩි වෙනසට බිලියන ගණන් වලින් පහළ
1: යනවා.
0: අර එයා ලෝකේ පළවෙනියා ඉඳලා හිටපු ගාන තුන්වෙනියට විතර වැටුනේ.
1: ඔව්.
0: ඒ අමාරු කාලේ ආයි හිටපු ගමන් මෙයා දෙකට එනවා. හැමදාම එකේ ඉන්නත් බෑ. ඉතින් අනිත් එක මෙයාත් එක්ක දැන් ෆයිට් කරන තව ගොඩක් අය ඉන්නවා.
1: ඔව් නේ.
0: අපිත් ඉන්නවනේ. නේද?
1: අපි 50,000යි නේද පඩිය?
0: එහෙම තමයි. එහෙම ලොකුවට හිතන්න ඕනේ. එතකොට තමයි මේ කවදා හරි දවසක ඊ අහල
1: පහලට
0: යන්න පුළුවන් කමක් තියෙන. හා
1: ලොකුවට හිතන්න.
0: ලොකුවට හිතන්න කලින් ඔයාගේ වියදම් ටික අවම කරලා ඊළඟ මාසේ මේ මාසෙට වැඩිය කීයක් හරි අතේ ඉතුරු කරගන්න පුළුවන්ද?
1: ටිකක් අමාරුයි. හැබැයි කමක් නැහැ බලමු.
0: අපි එකට විසඳුමක් කියන්න. වියදම් ටික අවම කරනකොට අපිට පුළුවන් නේ කෑම බීමෙන් අඩු කරන්න බෑ. අඳින ඒවෙන් අඩු කරන්න බෑ.
1: හරි.
0: ගෙදර තියෙන තව අත්‍යවශ්‍ය දරුවන්ගේ දේවල් වලින් අඩු කරන්න බෑ.
1: එහෙනම් මොනවද අනවශ්‍ය දේවල්?
0: එක ලයිට් එකක් හරි නිකල් අපිට පුළුවන් අපේ වියදම අඩු කරගන්න.
1: දැන් වියදම් අඩු කරගන්න විශේෂයෙන්ම විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපය ගන්නවා නම් ඒ වෙනුවෙන් විශ්වාසවන්තම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. අපි කිව්වා මීට කලින් ඩීප් ටෙක් සෝලා ගැන. සෝලා එකක් ඔයාගේ ගෙදරට ව්‍යාපාරික ස්ථානයට කර්මාන්ත ශාලාවට සවි කරගන්නවා නම් විශ්වාසනීයම නාමය ඩීප් ටෙක් සෝලා විතරයි. ඒ නිසා කෝල් එකක් දීලා විස්තර දැනගන්න. බොහොම සුහදශීලී කාර්යමණ්ඩලයක් ඉන්නේ. ඔබට ඕන දෙයක් කතා කරන්න පුළුවන් සෝලා සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ගොවි මහත්වරුන්ගේ අස්වැන්න සරු කරගෙන වැය අඩු කරගන්න පුළුවන් විදිහේ වතුර මෝටරේ හඳුන්වලා දුන්නෙත් ඩීප් ටෙක් සෝලා වතුර මෝටරේ විදිහට මේ අයම තමයි. ඉතින් ඒ ගැනත් විස්තර දැනගන්න පුළුවන් මේ නම්බරයකට කතා කරොත් 071 711 711 1 071 711 711 1.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 479.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
5: ග්‍රීන් ලෙගසි 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
4: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන සැතපුම් කණුව අසලදී
5: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
6: ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය
7: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස්රි සමාගම විෂදුමෙන් තොර හෙටක් උදෙසා.
8: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
9: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
11: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: வினாடி பணஸ்துனாய்
1: ගොඩක්ය හල තින අදේන උගලන්ට බද්ධිය පාටි නේද
2: අද පාටි නේද
1: ඔබ දන්නවා මේ හැම උපන්දිනයක් වෙනුවෙන්ම අයිටීන් එක පිරිත් දේශනය පැවත්වුණු
2: සුපුරුදු විදිහට ඒ වැඩ කටයුත්තේ විදිහටම සිද්ධ වෙනවා සහද තවත් විශේෂ දවසක්නේ අද ජගත් පරිසර දිනේ මේ වෙනුවෙනුත් වැඩසටහන් රසක් සූදානම් කරලා තියෙනවා විශේෂයෙන්ම අපි දැන් ඊට කලිනුත් අහුවේ පුර ප්‍රචාරක පාඨයේ අපේ 47 වෙනි සංවත්සරයට සමගාමීව ඔන්න අද දවසේදී හරිත සත්කාරයක් කරන්න සූදානමක් තියෙනවා. ඉතින් උදැසන 8ට දකුණු අධිවේගී මාර්ගය ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙන්න නියමිතයි. ඉතින් මෙතනදී දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අපිට අවුරුදු 47යි පළත් 47යි. ඉතින් පළ 47ක් අලුතෙන් සිටුවීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන ඔබට ඉස්සරහට කියන්නම් තව විස්තරනේ තව වෙලා තියෙනවානේ නැකතට වෙලාව තියෙනවා.
1: හරි ඒ වගේම පහුගිය දවස් ටිකෙත් සර්ව ආගමික වතාවත් සිද්ධ කළා. ඒ සියලු දේවල් එක තමයි අද දවසේදී මේ අවසන් වෙන්නේ පිරිත් සජ්ජායනා හෙට උදෑසන දානයත් එක්ක. අපෙන් අහපු අය අද මොකද වෙන්නේ කියලා අහපු අය කී දැනගැනීම සඳහා අපි ගැන මතක් කරේ 7:54 මේ පැය ඉලා පැයට යන්න හදන යන්න කලින් මතක් කරනවා පැල්වත්ත නිෂ්පාදන ගැන
2: ක්‍රියාශෘත නිෂ්පාදන ශිෂ්ත්‍රය දවන්තය පැල්වත්ත නිෂ්පාදන ඔබත් මිලදී ගන්න කිරිපිට පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මී කිරි මේ හැමදේම ඔබට පැල්වත්ත කියන නමින්ම ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ළඟම තියෙන අවුට්ලට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුපිරි වෙළඳ සැල වෙන්න පුළුවන්. මේ ඕනම තැනකින් දැන් පැල්වත්ත නිෂ්පාදන ඔබට මිලදී ගන්න අවස්ථාව තියෙනවා.

0: ਲੱਖਣ
1: Good morning, Velavu Deyattai.
2: Velavu Opavita Kinda Aave.
3: Lotharaiye Peralikarana NLB Mega Power. Tavanta Mega Super Tag Kata Amatarava Rupiyal Kotiyaka Power Super Tag Saha Grand Super Tag Kata Supiri Motor Ratiyak NLB Mega Power Oban Adama Miladhi Kanga.
4: Subudasanak Api Alut Paya Inne.
1: Subudasanak.
4: Homu Sarbudaya Tamat Israhata Yano.
1: යනවනේ.
4: ඒ කියන්නේ නැව් යන්නේ නැති ප්‍රශ්නේ නෙවෙයි. දැන් නැව් යනවනේ.
1: ඔව්.
4: යන නැව් වල ප්‍රශ්න ගොඩක් තියෙනවා.
1: මොකෝ ප්‍රශ්නේ?
4: ඉන්න නැව් ටෝක් එකක් දෙන්න.
1: හරි.
4: දැන් මේ දැන් කොහොම හරි දවස් 3න් ඉරානි ඉවර කරනවා කියලා ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා බෙන්ජමින් නෙතන්‍යාහු කිව්වා.
1: ඔව්.
4: එතකොට ජනාධිපති ට්‍රම්ප් මහත්තයයි ඊට පස්සේ නෙතන්‍යාහු මහත්තය අතර දුරකථන සංවාද පෞගේ කාලේ ගියා.
1: හරි.
4: ඔය ඔක්කොම හොම යන අතරේ ඔයා දන්නවද? වෙළඳ නෞකා 1600ක් නැවියෝ 20000ක් විතර මේ සමුද්‍ර සන්ධියේ හරි හිර වෙලා තියෙනවා කියලා වෙළඳ නෞකා කාර්ය මණ්ඩලයත් එක්ක හිර වෙලා තියෙනවා කියලා ඉන්ටර්නැෂනල් මීඩියා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. හිර වෙලා කියලා කියන්නේ එක පැත්තෙන් ගත්තම මේගොල්ලෝ ආර්ථික වශයෙන් සෑහෙන ප්‍රශ්න ගණනාවක ඉන්නවා.
1: ඔව්.
4: අනිත් පැත්තෙන් ගත්තම මේගොල්ලන්ට තියෙන දැන් ප්‍රහාරවලින් බේරෙනේව මුලින්ම නැව පරිස්සම් කරගන්න ඕනේ, ජීවිත පරිස්සම් කරගන්න ඕනේ, ගමනාන්තයට යන්න පුළුවන්ද කියලා හිතන්න ඕනේ.
1: නැව ඇතුලේ තියෙන දේවල්.
4: ඔව්, අදාළ වරායට යන්න බෑ, වෙන වෙනේවට හරවන්න වෙනවා. අර ඒ වගේ ප්‍රශ්න ගොඩගෙන ඉන්නේ. ආහාර පාන සපය ගන්න බෑ. එක දවසක් දෙකක් නෙමෙයි මාස ගණන් නැව එක තැන තියන්න වෙනවා. නැවේ තියෙන කෑම ටික නැති වෙනවා.
1: ඒ
4: කියන්නේ මේ කාලේ ඉවර වෙනවා. වතුර පානීය ජලය අවසන් වෙනවා.
1: මේ
4: ප්‍රශ්න ගොඩයි. මදන්නවද පානීය ජල සැපයුම ලොකු අවුලක තියෙන්නේ මිල අධික වීම නිසා. බංග්ලාදේශ වෙළඳ නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවා රෂ්තුල් හසන් BBCකට කියලා තිබුණා පානීය ජලය දිනෙන් දින මිල ඉහළ යන නිසා නැව් සමාගමත් එක්ක කතා කරලා සමහර විට මේකට විසඳුමක් හොයාගන්න ඇරින්න දැන් වෙන විකල්පයක් නැහැ. මොකද දින දෙකකට කලින් ටොන් 180 පානීය ජලය පිරුණු මෙව්ව එකක් ඩොලර් 15 සමාවෙන් 1500යි 2000යි අතර තමයි ඔය
1: මේ මිලට තමයි අලවි වෙන්නේ.
4: ඔව් ටොන් 181ක් තිබිලා තියෙන්නේ. කලින් තිබිලා
1: තියෙන්නේ.
4: දැන් මේක ගිහිල්ලාලු 11000ට.
1: අහහ
4: ඩොලර් 11000ට. 1200ක 11000 ගියාට පස්සේ.
1: හිතන්නකෝනේ.
4: ප්‍රශ්න ගොඩයිනේ. කොහොම නමුත් ආහාර සහ පානීය ජල සැපයුම් කරුවන් මේ වෙලාවේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ආර්ථික වාසියක් ගන්න උත්සාහ කරනවා. ඒ නිසා දැන් ඉස්සරහට එන්නේ දේශගුණික තත්ත්වේ තරම් හොඳ කාලයක් නෙවෙයි.
1: උණුසුම් දේශගුණික කාලගුණයක් කියලා අපි කිව්වනේ.
4: උණුසුම වැඩි වෙනවා.
1: එතකොට වතුර තිබහ වැඩි වෙනවා.
4: ඔව් 30 ඉඳලා සෙල්සියස් අංශක 45ට වැඩි වෙනවා කියනවා. එතකොට ඒවට ලෑස්ති වෙන්න ඕනේ.
1: ඔව්.
4: එතකොට දැන් වතුර ගන්න ගිහිල්ලා එහෙම නැත්නම් ඒවට ගෙවන්න තියෙන
1: මුදල් ප්‍රශ්න
4: ඔය වගේ ලොකු නැව් සමාගම් වලට ආර්ථික පාඩුවක් වෙනවා කියලයි මේ හරහා පේන්න තියෙන්නේ. මේ පාඩුව පියවගන්න අදහෙට බෑ. යුද්ධයෙන් පසුවත් මේ ආර්ථික හානියට මේ වන්දි ගෙවන්න වෙනවා කියලා මේගොල්ලෝ
1: කියනවා.
4: ඒ නිසා සිය නෞකා කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව කප්පාදු කරන නැව් සමාගම් වල සිද්ධ වෙනවා. අනෙක් අතට අනාගතයේ සිද්ධ වෙන්න පුළුවන් මේ වගේ යුද ගැටුම් වලදී සමුද්‍රීය වෙළඳ මාර්ග අවහිරතාවන්ට ලක්වීමේ විශාල ඉඩකඩක් තියෙනවා. ඒ නිසා නැව් කර්මාන්තය මේ වෙලාවේ නැව්
1: කර්මාන්තය
4: අවධානමක තියෙනවා. නැව් හිමියෝ කියනවා
1: මේක කරන්න බෑ.
4: අපේ ටයර් ටියුබ් වලට ගණන් වැඩි. මෙහෙනම් එහෙමනේ.
1: ඔව්.
4: ටයර් ටියුබ් වලට ගණන් වැඩි, ස්පෙයා පාර්ට්ස් වලට වැඩි.
1: ඒව හොයාගන්නත් නෑ, ඒව ගෙන්නන්න ඕන.
4: ඔව් කොන්දොස්තර මහත්තයාගේ ගාන වැඩි කරන්න ඕන. මෙහි බස් වල මං කියන ප්‍රශ්න මම මේකේ.
1: ඒව නැවත් එක ගලප ගන්න.
4: ගලප ගත්තම මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි. දැන් මම හිතන්නේ ඔය පානීය ජල ප්‍රශ්නේ. ඔක ප්‍රශ්නයක් කියලා දන්නවනේ ඉදිරියේදී දැඩි නියඟයක් එනවා කියලා. මේවට කවුද විසඳුම් හොයන්නේ? දැන් අපේ රටේ කියනවනේ ඔය එල්නිනෝ එකත් එක්ක ඉස්සරහට ආර්ථිකයේනේ ආහාර අර්බුදයක් වගේ එන්න පුළුවන් කියලා
1: පුරෝකතන. ලෑස්ති වෙමුකෝ අපි දැන් මේ ඉඳන්.
4: දැන් ලෑස්ති වෙන්නේ කවුද ලෑස්ති වෙන්නේ?
1: අපි ගෙදරින් පටන් ගමු. වතුර එකතු කරමු බූලි වලට.
4: ඔව්. ඊට වැඩිය දැන් තව දේවල් තියෙනවා. වතුර එකතු කරන්න වතුර නිකන් අනවශ්‍ය විදිහට ජලය නේද?
1: රස් කරන්න යන්න එපා මේ මොකෝ.
4: අපතේ යවන්න එපා. ඊට පස්සේ මොකක් හරි ගෙඩියක් හදන ගහක් දැන් බලන්න අද අපි ITN එක 47 වෙනි සංවත්සරයේ වෙනුවෙන්
1: හරි
4: අලුතෙන් පැල 88ක් මේ ITN පරිශ්‍රයේ
1: මේ කියන්නේ හයිවේ සිද්ධිය නෙවෙයි
4: නේ නෑ නෑ ITN පරිශ්‍රයේ දැනටමත් තියෙනවා සෑහෙන පළතුරු ගස් ප්‍රමාණය
1: ඔබට මොනවා දෝනේ අඹද නෙල්ලිද කොස්ද පොලොස්ද දෙල්ද මල් නෙල්ලිත් තියෙනවා
4: දැන් සමහර ඒවා තියෙනවා නම් දන්නෙත් නෑ ඒව අද දවසේ ඒ විද්‍යාත්මක නමත් එක්ක
1: ප්‍රදර්ශනය කරනවා
4: ඔව් නමත් එක්ක බෝඩ් කරනවා ලේබල් කරන.
1: ඉතින්
4: ඉහළ කලමනාකාරීත්වයේ ගරු සභාපතිතුමා ප්‍රමුඛ. ඒකට ඒ නායකත්වය දෙනවා. ඒකට සහභාගී වෙනවා. අද උදෑසනේ කටයුත්ත සිද්ධ වෙනවා. තව පැල 88ක්. ප්ලැනට් ප්‍රොටෙක්ටර් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා. තමයි මේ කටයුත්ත කරන්නේ. මේ අනාගතය දැකලා කරන දිගු කාලීන ආයෝජනය. ගහක් හිටවනවා කියලා කියන්නේ ආයෝජනය. ඒක ඉතින් ගෙදර මල් පැලයක් හිටවුවට සමානට එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි අර කියන්නේ දැන් ආහාරට පළතුරක්. ආහාරට පැලයක්. මේක තමයි කන්සෙප්ට් එක. ගෙදර ගෙවත් ඒවා මේක ට්‍රයි කරලා බලන්න. ඒකට අපි කියන්නේ මොඩල් එකක්. ආදර්ශ වැඩ පිළිවෙලක් අද ITN එකේ අපි ආරම්භ කරනවා.
1: අහහ ඔබටත් පුළුවන් ගෙදර ඒක පටන් ගන්න නේ.
4: නිතරම අපි නේද?
1: කාලයක් වැව්වේ ඔබ? ඈ? කාලයක් වැව්වේ
4: ගෙවන්නේ නැහැ මතකද? වැව්වේ
1: ඒවා පුතේ පැලත් නෑ මං හිතන්නේ.
4: වවලා ඒවා පවත්ව ගන්නත් ඕනේ.
1: අහහ
4: නිකාං ගහක් අරපු උපන්දිනේට වවන්නේ. අපි පැලයක්
1: හිටවන්නේ. ඔව් සහ අවුරුද්දට හිටවන පැල.
4: ඒවා මේ හරියට මේ කියන්නේ නරතු කරන්නේ එහෙම නැහෙනි ගොඩක් තැන්වල එහෙම නැහැ. නමුත් අද දවසේ අපි මේ ආරම්භ කරන ව්‍යාපෘතිය සාර්ථක විස්තරාට අරගෙන යන සූදානම් සහ මෙතනින් ITN එකෙන් පටන් ගන්න මේ වැඩේ තව අපි ජාතික මට්ටමට අරගෙන යන
1: වැඩ පිළිවෙලක් බවට පත් වෙයි.
4: ඒකට ඔබට පුළුවන් සපෝට් එකක් දෙන්න.
1: 8යි විනාඩි 6යි දැන් වෙලා.
4: මේ වෙලාවේ මතක් කරලා යන්නම් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන කෘෂිකාර්මාන්තයට සෑහෙන තාක්ෂණික වශයෙන් දායකත්වයක් දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස්.
1: දැන් ඔබටත් අවස්ථාව තියෙනවා උන් එක්ක සම්බන්ධ වෙලා ඔබේම කියලා බිස්නස් එකකට අත තියන්න. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ යන්ත්‍ර සූත්‍ර රසක් තියෙනවා. විශේෂම කෘෂිකර්මාන්තය පැත්තෙන් ඉදිරියට යන කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න එවෙනෙන් හොඳම තැන තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. කෝල් එකක් දීලා විස්තර දැනගන්න 011 779 579 011 779 කියන අංකයට කතා කරත් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

උදේ 8යි විනාඩි 13යි. ඔබ මොටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: ಕೊಡುತ್ತಾನೆ.
1: ಸ್ವಾಭಾವಿಕ ಗುಣನ್ಪಿರಿ ವಿಜಯ ಮಿರಿಸ್ ಕೊಡು, ತುನಪು ಹಾಕುಡು, ಗಂಬಿರಿ ಸಹಕ್ಕ ಹಾಕುಡು.
2: දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 77 73 74.

0: අටයි විනාඩි 20යි වෙලාව.
1: 8:20 විජය නිෂ්පාදන කැමර රස කරනවා මේ පැයදිත්.
0: ඔබට පුළුවන් කැම ටික රස කරගන්න වගේම ප්‍රමිතියෙන් නතුව හදාගන්න විජය නිෂ්පාදන එකතු කරගන්න. ලුණු කුඩු පැකට් එකේ ඉඳලා කැම ටික රස කරගන්න ඕන කරන සියලුම කුළු බඩු ටික දැන් ජාත්‍යන්තර වෙළඳපළටත් ලබා දීලා අපේ රසෙත් මේ රසම වන්නේ විජය කුළු බඩු විතරයි.
1: දැන් ඔය මේ අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ සිදුවීම අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම සමාජයක සැබෑ තත්ත්වය නිරූපණය වෙන්නේ ඒකේ වඩාත් අවධානයට ලක්විය හැකි වැඩිහිටියන්ට සමාජය සලකන විදිහ අනුව.
0: ඔව්.
1: ඒ කියන්නේ මේක කියලා තියෙන්නේ මහත්මා ගාන්ධි. මහත්මා ගාන්ධි මහත්තයා තමයි කියලා තියෙන්නේ.
0: හරි.
1: ඕනම සමාජයක සැබෑ තත්ත්වය නිරූපණය වෙන්නේ එහි වඩාත්ම අවධානයට ලක්විය හැකි වැඩිහිටි සමාජයට සලකන විදිහෙන්.
0: ඔව්.
1: ඔය මේ දවස්වල යන වීඩියෝ පට එහෙම නැත්නම්
0: දෙන වොයිස් කට්
1: නෝ ඡායාරූප මේ හැම එකකින්ම පේනවා අපි ඇත්තටම කොච්චර වැඩිහිටියෝ ගැන සංවේදීද කියලා. වැඩිහිටියෝ කියලා කියන්නේ ජන සමාජයේ ගෞරව පාත්‍රයට ලක් වෙන්න ඕන අය. ඒගොල්ලන්ට සමාජයෙන් රැකවරණේ ඕනි. සෝෂල් ප්‍රොටෙක්ෂන් එක අත්‍යවශ්‍යයි. එක පාට මේ සමස්ත සමාජයේම කම්පා කරන සිදුවීම තමයි ඔය හොරණ මිල්ලනිය වැඩිහිටි නිවාසයේ හදිසි ගින්න ජීවිත 12ක් අහිමි වෙනවා. කවර තත්වයක හිටියත් ඒක සිද්ධ විය යුතු දෙයක් නෙවෙයි. හැබැයි මේ කතාවත් එක්ක මෙන්න මෙහෙම කතා ටිකක් එනවා. අර මේක පාලනය කරපු නේද ලොකු අයියා නැමැති පුද්ගලයා ගැන. 75,000ක් ගත්තා 25,000ක් ගත්තා
0: කෝල් කරන්න 25,000ක් ගත්තා
1: ඔව් කෝල් කරන්න නැතුව එන්න බෑ බලන්න අතපය ගැට ගහලා තිබුණා පුටු වලට බැඳලා තිබුණා දන්වැල් දාලා තිබුණා
0: හරි
1: මේම කතා ටිකක් ඊයේ වොයිස් කට් වලින් අපිට ඇහුණා මෙතන ඉන්න බහුතරයක් මේ වැඩිහිටියන්ගේ දරුමුණු පුරෝ ඉන්නව වෙන්න පුළුවන් සමහර කෙනෙක්ගේ නැති වෙන්න පුළුවන්
0: ඔව්
1: සමස්තයක් විදිහට ගත්තම අපි මේ දැන් මේ සිද්ධිය අරගෙන එළියට අරන් නිකන් ලංකාවේ අනිත් දේවල් ගැන කතා කරොත් ලංකාවේ එහෙම ලියාපදිංචි නැති හරි ඒ වගේ වැඩිහිටි නිවාස තියෙනවලු 400 ගාණක්
0: අහහ
1: 400 ගාණක් තියෙනවලු
0: ඔව්
1: මේක සිදුවීමක් දැන් මේක ලියාපදිංචි නැහැ කියලා කියනවනේ දැන් තමයි මේ ඔක්කොම එළියට එන්නේ වැඩි වුණාට පස්සේ නැත්තම් මේවා හොයන්න කවුරුත් හිටියේ නැහැ වගේ කවුත් තියෙනවා ඒ කියන්නේ ඔය දැන්
0: මේ සිද්ධිය නිසා තමයි ඔය කතත් ඇදිලා එන්නේ එළියට
1: ඔව් දැන් ඔය දරුවෝ පවා ඇවිල්ලා මේ අපේ අම්මයි තාත්තයි අපේ දරුවා අරකයි මේකයි කියලා කතන්දර එන්නේ මේ සිදුවීම හින්දා නැත්තම් මේ කවුරුත් මේවා ගැන වගක් තිබ්බේ නැහනේ
0: අහහ හෙව්වෙත් නැහනේ
1: එහෙමත් චෝදනා ටිකක් Facebook එකේ එහෙම ලියනවනේ. සමහරු එක පැත්තක් ගන්නවා ලොකු අයියාගේ පැත්ත.
0: ඔව්.
1: අනිත් අය ගන්නවා මේ දෙමව්පියන්ගේ දරුවෝ කියන කතාව පැත්ත.
0: අහහ.
1: එතකොට දැන් අවලාද සෑහෙන්න නැගිනවා ලොකු අයියා නැමති පුද්ගලයාට. නමුත් ඔහු ඊටාම හොඳින් මේක පාලනය කරා කියලා සමහරු කියනවා.
0: අහහ.
1: ඊටාම අමාරුවෙන් පාලනය කරන්න අමාරුවයි තමයි එහෙම සමහර තැන්වල පුටු වලට දාලා ගැට ගහලා තිබ්බේ කියලා කියනවා.
0: සහ දැන් අපි දැකලා තියෙනවා නිස්පිරිතාලවල වලට ගියාම උනත් සමහර මානසික මට්ටමින් ටිකක් අවදානමේ ඉන්න කට්ටියව එහෙම විදිහට දන්වල් දාලා ගැට ගහලා තමයි තියෙන්නේ. කට්ටිය පාලනය කරගන්න අමාරු නිසා.
1: ඔව් ඒ කියන්නේ ඇවිදිනවා එහෙම එහෙ යනවා.
0: තව කෙනෙක්ට කරදරයක් වෙන්න පුළුවන්.
1: කරදර කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැසිරීම ඒගොල්ලන්ගේ මානසිකත්වයේ තේරුම් අරගෙන සමහරලාට කාඩ් දෙක කවුල් දෙක බැඳලා කනබුණ දේවල් ටික ළඟට දීලා ඒ අත්‍යවශ්‍ය දේ එහෙමත් තියෙන තැන් දැකලා තිනවා නම් ඒකයි කියලා මේක සාධාරණීකරණය කරනව නෙමෙයි එහෙමත් දේවල්
0: තියෙනවා
1: නමුත් දැන් මේ කතාවත් එක්ක දැන් සමාජෙ හැමයක් හැදිලා තියෙනවා ඉතින් අර සමහරු ඇවිල්ලා නම් වොයිස් කට් දෙනවා අපේ අම්මා 25,000ක් දීලා ගත්තේ මෙතනින් 75,000ක් දෙනවා කන්නවත් දෙන්නේ නැහැ
0: එහෙම බලන්නවත් දෙන්නේ
1: නැහැ නමුත් ඉතින් මේ කතාව පටන් ගන්නම තැන තියෙනවනේ ප්‍රශ්නයක් තමන්ගේ දරුවෝ සැලකපු නැති හින්දානේ මේ වගේ තැනකට ගියලා දැම්මේ.
0: අහහ. ඔබට බලා ගන්න බැරි නිසානේ ඔබ ගෙනත් දැම්මේ.
1: ඊට පස්සේ දැන් මේ මට්ටමෙන් හරි මේක අපි කවුරු සාධාරණීකරණය කරනවනේ මේ ලොකු අයියා වැරදි නම් වැරදි.
0: ඔව්.
1: නමුත් යම් මට්ටමකට මෙච්චර කල් හරි රැකවරණය දුන්නේ මේ මිනිස්සයා. හා?
0: ඔව්.
1: තමන්ගේ දුව පුතාගෙන් ප්‍රතික්ෂේප වෙනකොට සමහර විට ඒගොල්ලන්ට කරගන්න බැරි වෙනකොට සමහර තැන්වල දුවල පුතාලා අසරණයි කියමුකෝ අපි හිතමුකෝ සමහරු ඕක සම්බන්ධ ඊයේ අර මන් දාපු පෝස්ට් එකකට මේ ඇවිල්ලා යටින් වාද කරලා කමෙන්ට් කරලා එහෙම තිබ්බා ඉන්බොක්ස් එකට එහෙම ඇවිල්ලා කිව්වා කියපුවා හිටියා මේ ඒක දෙපැත්තක් තියෙන පුළුවන් කියලා ඔහෙමයි එහෙම තමයි එතකොට සමහර විට AI අපහසුතාවයට පත් වෙනවා ඇති ඒගොල්ලන්ගේ පෞල් සංස්ථාව ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා ඇති ඒ නිසා ගියන්ලා මේ අහිංසක අම්මයි තාත්තයි මෙතන දැම්ම වෙන්න පුළුවන් මේ මං කියන්නේ මේවා සාධාරණීකරණය කරන්න තියෙන සමහර මේ තැන් තමයි මේවා ඒගොල්ලන් දෙන උත්තර ඒ හින්දා ගියන්ලා දැම්මේ අපේ ගෙදර වල ඉන්නවට මෙහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් යාගේ මානසික මට්ටම අනුව මේ තියාගන්න බෑ ගෙදරක.
0: ඔව්.
1: එහෙමත් අපිට ඇහෙනවනේ.
0: ඔව්.
1: හැබැයි අවසානයේ මේක උනාට පස්සේ ඉතින් අඬලා දොඩලා වොයිස් කට් දීලා පොලිස්සි ගිහිල්ලා.
0: ඔව්.
1: මේවා මේවා මේවා විසඳන්න බෑනේ. හම්බෙන්නේ නෑනේ ආයි අර මනුෂ්‍ය ජීවිතේ.
0: අහහ.
1: අර මෙතනට ගෑල්ල දාපු ඒ අම්මව තාත්තව පිලිස්සිලා අර අඟුරු වෙලා හිටපු අම්මයි තාත්තයි හම්බෙන්නේ නෑනේ. නේ? ඒ නිසා මේ ඉන්න කාලේ තමයි හැමදේම දරුවන්ගෙන් වෙන්න ඕනේ දේවල් සම්බන්ධව අපි නිතරම දරෝ විදියට කල්පනා කරොත් සමහර වැඩිහිටියෝ ඉන්නෝ ඒ වැඩිහිටි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වයසත් එක්ක සමහර විට පොඩි දරුවෝ වගේ හැසිරෙනවා.
0: ඒ කට්ටියට සෑහෙන ආදරයක් ඕනේ, රැකවරණයක් ඕනේ.
1: ඒවා සමහර විට දැන් අපේ නූතන ලෝකේ අපි හිතන පතන විදිහත් එක්ක ගැලවෙන්නේ නැතුව ඇති. හැබැයි අපිට බෑනේ ඒගොල්ලන්ව බහැර කරන්න.
0: අන්න ඒකයි.
1: නේ.
0: එයාලත් මේ සමාජෙ ඉන්න එපැයි.
1: ඔව්. මොකද ඒ අපේ අම්මයි තාත්තයි ඉන්නේ. අන්න ඒක මුලින්ම අපිට මතක් වෙන්න එපැයි.
0: අහහ.
1: අවසානයේ ගත්තම ඒගොල්ලෝ අපිට කරපු දේවල් එක්ක නේ අපිට ඒව දරා ගන්න බැයි නම් ඒක ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් මේ සිදුවීමත් එක්ක අපිට හොඳ පාඩමක් කියලා දෙනවා. ලංකාවේ තවත් වැඩිහිටි නිවාස ගණනාවක් තියෙනවා. නේ.
0: ඒවත් පිරීලා තියෙන්නේ. ඒකත් ඔබ මතක තියාගන්න නේද?
1: ඔව් අපේ මේ මෙතන එහා පැත්තේ මේ ITN එක එහා පැත්තේ තියෙනවා. ඒකෙත් මම හිතන්නේ 100ක් 150 120ක් විතර ඉන්නවා. පොඩි දරුවෝ කීප දෙනෙකුත් ඉන්නවා.
0: ඔව්.
1: ඉතින් සමහර කෙනෙක් බලන්නවත් මේ මෙතනට ගියලා දාලා ගියාට පස්සේ ආයෙ ඇවිල්ලා නැහැ. ආයෙ එන්න තියා මේ මේ තාත්තලා අම්මලා දරුවෙක්ගේ නමක්වත් දන්නේ
0: නැහැ.
1: මතකයක් නැහැ. මතකයක් නැහැ. ඉතින් තරමට අන්ත අසරණ වෙච්ච පිරිසක් මේ වගේ තැන්වල ඉන්නවා. ඉතින් ආයෙ ආයෙ හිතලා බලන්න වෙනවා. අපේ අම්මයි තාත්තයි අපි එහෙම තැනක ගිහිල්ලා අතරමං කරලා දානවද කියලා.
0: උදේ 8යි විනාඩි 26යි.

0: උදයටයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: උදේ 8යි විනාඩි 37යි දැන් වෙලාව.
1: අර අපි කියවපු වැඩිහිටි නිවාස කතාවේ තව පොඩි දෙයක් කියන්න සංඛ්‍යා දත්ත විතර ගත්තම ලංකාවේ තියෙන 458ක් තියෙනවා. 458න් 148ක් 456න් 148ක් තමයි ලියාපදිංචිව
0: තියෙන්නේ.
1: එතකොට ඉතුරු 300 ගානම ලියාපදිංචි නැහැ.
0: ඒවලට මොකද වෙන්නේ?
1: ඔව් මේ වගේ තැන් ගැන සොයා බලන්න. සහ අදාළයි කි දැන් මේ කාලේ අවධානය යොමු වෙලා
0: තියෙන්නේ.
1: අපි ඉක්මන මහජන සම්පත ගැන මතක් කරලා ඉන්න.
0: අපි කිව්වා ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පතත් එක්ක ඔබට දැන් දිනන්න තියෙන චාන්ස් එක වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් මේ අවුරුද්ද ගැන කතා කරනකොට මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්න ඕන ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ කියන්නේ රුපියල් 2,34,00,000 අධික මුදලක් ආඩි අම්බලම් ප්‍රදේශයට ලබා දෙන්න මෙවර ඔන්න මහජන සම්පත හරහා අවස්ථාව ලැබිලා තියෙනවා. සුපුරුදු විදිහට 2,00,000 සුපිරි ත්‍යාගි 125 ප්‍රථම ත්‍යාග ලක්ෂ්‍ය ත්‍යාගත් එක්ක අනිකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි පත් හරහා දිනා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේටම වැය වෙන්නේ රුපියල් 40යි. ඒ නිසා ඔබේ හීන ටික හැබෑ කරගන්න පුංචි රුපියල් 40ක් ඔබත් වියදම් කරන්න.
1: මේ දවස්වල ටිකක් බඩගින්න දැනනවා වැඩි.
0: පොඩි වැහි ගතියකුත් තියෙන නිසා වෙන්නේ නැති.
1: ඔව් ඒකයි දැන් අපි කන බොන දේ මේ විශ්ෂම අපි වතුර බොන ප්‍රමාණයත් එච්චර අපිට අමතක වෙනවනේ. දවසක ලීටර් 4ක් 5ක් බොන්න පුළුවන් නම් හොඳයිනේ.
0: 3යි. 3.5ක් වගේ. ඔව්.
1: අපේ ජිම් එකෙන් කියලා තිනේ මට 5ක් බොන්න
0: කියලා.
1: ආහා. ආ ඒ කියන්නේ ඔය කය වෙහෙසා වැඩ කරනයි.
0: හ්ම් හ්ම්.
1: වැඩක් කරන්නේ අපි තනියි.
0: නිකම් බොරුවට අතන ගිහින් යකඩ උස් උස් ඉන්නවා.
1: ඔව්. කොමුණත් ඔය මේ කාය වර්ධන එහෙම කරනවා නම් එහෙම නැත්නම් ව්‍යායාම කරන කෙනෙක් නම් බර වැඩ කරන කෙනෙක් නම්
0: හරි
1: ටිකක් වැඩිපුර නේද අවුවේ ඉන්නවා නම් එහෙම කෙනෙකුට ජලය සාමාන්‍ය කෙනෙකුට වැඩිය ටිකක් වැඩිපුර ඇඟට දෙන්න වෙනවා.
0: ඒ
1: වගේම තමයි කෑම බීම ගනි අතින් ගත්තත් ටිකක් හයිය හත්තිය තියෙන කෑම වර්ග තියෙන අල බතල මඤ්ඤොක්ක
0: විතරයක්
1: මික්ක කාලම දිවිතරේ
0: ඔයාලා හතක් විතර කනවා
1: නේද? ඊට පස්සේ තව සමහර විට ඔය මේ ඔය මොන හරි කුරක්කන් වලින් හදපු ඔය මොන හරි තලපයක් හැලපයක්.
0: ඕකේ.
1: ඒ කාලේ අපි ඉතිහාසය හොයන්නකොට එහෙම කියන්නේ කොච්චර බර වැඩ කරත් ඒගොල්ලන්ට එහෙම වෙහසක් මාංශයක් දෙනුන් නැති කාපු කෑම බීම නිසා කියලා.
0: නේ?
1: අපි දැන් මොනවද කරන්නේ? මේ මොකක්
0: හරි පිටි තෙලුයි ඕවනේ.
1: හරි මේ කුරක්කන් ගැන මතක් කරපු හින්දා මතක් කරනවා සිරසියක් ස්වභාවික කුරක්කන් පිටි
0: සහ පිරිසිදු කුරක්කන් පිටි විජය කියන නමින් ගන්න ඔබට කැමති විදියට හැලපු තලප පිටු සහ ඕනම කුරක්කන් වලින් හදන ඕනම කෑමක් හදා ගන්නවා නම් නියම රසින් පිරිසිදු කුරක්කන් පිටි දැන් ඔබට ලැබෙන්නේ විජය කියන නමින් විතරයි.

0: උදේ 8 විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි.
5: 8:45.
6: 5යි.
5: අපි ජීවත් වෙන්නේ තුන්වැනි ලෝකයේ රටක.
6: අහහ.
5: එහෙම කියනවනේ.
6: ඔව්.
5: එතකොට එතකොට තුන්වැනි ලෝකයේ කියලා කියන්නේ දෙවන ලෝකයේ රටවලුත් තියෙනවද?
6: First class ඒවත්
5: තියෙනවා.
6: හා.
5: ඔය first class රටවල් කියලා කියන්නේ දැන් දියුණු සල්ලි තියෙන රටවල්නේ.
6: ම්ම්.
5: ඒ වෙවිලා first class නෙමෙයි first world රටවල්.
6: අහහ.
5: එතකොට දුප්පත් ප්‍රශ්න තියෙන එහෙම රටක් දැක්කම අපි කියනවා third world එකේ තුන්වැනි ලෝකයේ රටක්. අපි එහෙම එකක්. ඔය අතරමැද තියෙනවා second world එකේ අය.
6: හරි.
5: ඒ වගේම ඇත්තටම රටක් ඔය first එහෙම නැත්තම් third කියන කැටගරි වලට දාන්නේ කවුද? මොකද්ද මේකට පදනම? අන්න ඒක තමයි අපි මේ කියන්නේ. ඉතිහාසයේ දැන් අද අපි මේ ආර්ථිකය ගැන හිතලා මේ වචන කිව්වට ආර්ථිකය එක්ක සංසන්දනය කළ රටවල් ඔය කියන කැටගරි වලට දැම්මට ඉතිහාසයේ මේ වචනේ හැදිලා තිබුණේ සම්පූර්ණම දේශපාලන හේතු මත. මේ වර්ගීකරණය මුලින්ම පටන් ගත්තේ 1952 දී. ප්‍රංශ ජාතික මානව විද්‍යාඥයෙක් වෙච්ච ඇල්ෆ්‍රෙඩ් සෞවි කියන කෙනා. එයා ලා ඔබ්ස්ටර්වේටර් කියන සංගරාවට ලිව්වා Three Worlds, One Planet.
6: ලෝක තුනක් එක ග්‍රහලෝකයක්.
5: ලෝක තුනක් එක ග්‍රහලෝකයක්. හරි. ඒ කාලේ ලෝකයේ පැවතුන සීතල යුද වාතාවරණයක්. ඇල්ෆ්‍රෙඩ් කිව්වා ලෝකයේ රටවල් කොටස් තුනකට බෙදන්න ඕනේ කියලා. දේශපාලන බලපෑම අනුව. පළවෙනි ලෝකෙ හිටියේ අමරිකාව, කැනඩාව, බටහිර යුරෝපයේ රටවල් සහ ජපානය, දකුණු කොරියාව වගේ බටහිර මතවාදයට බර
6: ධනවාදී රටවල්.
5: දෙවනි ලෝකෙ හිටියා සෝවියට් දේශය, චීනය, කියුබාව, උතුරු කොරියාව, කොමියුනිස්ට් මතවාද තිබුණු නේද? ඒ රටවල්.
6: සෝවියට් දේශයට හිතවත් රටවල්.
5: හිතවත් අය. තර්ඩ් එකේ හිටියා මේ දෙපැත්තටම නැති.
6: හරි.
5: මැදිස්තව
6: ඉන්න
5: මැදිස්ත ප්‍රතිපත්තියක් තිබ්බ.
6: හරි.
5: කිසිම බලකඳවුරකට එකතු නොවි එහෙම හිටපු අය. අප්‍රිකාව, ලතින් ඇමරිකාව, දකුණු සහ ගිනිකොන දිග ආසියාව, ඒ කියන්නේ ලංකාව වගේ ඉන්දියාව වගේ රටවල් මේ තමයි උතන
6: හිටියේ.
5: එතකොට ඇල්ෆ්‍රෙඩ් කිව්වා මේ third world කියන වචනය සමාන කළේ ප්‍රංශ විප්ලව කාලේ තිබුණා third state කියලා. සමාජ පන්තියක්. ඒ කාලේ ප්‍රංශයේ රජපෞල සහ පූජක පක්ෂය සැප විඳිනකොට සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වුණා. ඔය සෝප් ලිව්වේ ඔය third world එකත් අන්න ඒ වගේ නොසලකා හැරපු සූරා කෑමට ලක්වුණු ඒ වුණත් මොනවා හරි කරන්න උත්සාහ කරන රටවල් කියලා. ඇත්තනේ අපේ රට දිහා බැලුවම පේනවා.
6: නැත්තම්
5: ඒක හිනා වෙලා කියනෝ නේ අඬන්න කියනෝ නේ.
6: හැබැයි අපි මොනවා හරි කරන්න උත්සාහ කරනවන්නේ.
5: දේශපාලන ආර්ථිකයෙන් පටන් ගත්ත මේ වර්ගීකරණය කාලෙත් එක්ක ආර්ථික අර්ථයට මාරු වුණා. ප්‍රධාන හේතුව වුණේ third world එකට අයිති වුණ අර නොබෙදි රටවල් කියලා කියන්නේ. ඒ රටවල් බොහොමයක් මේ පශ්චාත් යටත් විජිත කාලේනේ. ඒකත් එක්ක ආර්ථික අතින් දුප්පත් වුණා. හරි. තේනනේ.
6: ඔව්.
5: ඒතර හැබැයි මේ වර්ගීකරණය සම්පූර්ණයෙන්ම අවුල් ලෑන 1991 දී. සෝවියට් දේශය සම්පූර්ණයෙන්ම විඳ වැටීමත් එක්ක සෝවියට් දේශය නැතිවීමත් එක්ක කොමියුනිස්ට් බලකඳවුර දුර්වල වුණා. ඒ වගේම සෙකන්ඩ් වර්ල්ඩ් කියන සංකල්පය ඉතිහාසයෙන් අතුගෑවිලා ගියා. ඊට පස්සේ ලෝකයේ මයින්න පාවිච්චි කරේ මේ third world සහ දුප්පත් නම් third හොඳයි නම් first. හරි. දැන් ඔය මේ ඔහොමම ඇවිල්ලා ලෝකේ තියෙනවා නිල, මේ කියන්නේ ලෝකේ තියෙන නිල රටවල් වල දේශ සීමාවලින් පිටත ජීවත් වෙන තමන්ගේම අනන්‍යතාවයක් තියෙන ආදිවාසි ජන කොටස් හිමින්.
6: ඔව්.
5: ඒගොල්ලෝ fourth world කියලා එකට අයිති වෙනවා.
6: හතරේ ඉන්නේ.
5: ඒගොල්ලෝ හතරේ
6: ඉන්නේ.
5: එතකොට අද වෙනකොට ලෝක සංවාදවල විශේෂඥයෝ කියන මේ first world එකට පාවිච්චි කරන්න ওই first world කියන වචන කියන්නේ කැමති නැහැ. ඒ නිසා ඒගොල්ලෝ තර්ක කරනවා.
6: ඔව්.
5: ඒ වෙනුවට international monetary fund IMF. IMF.
6: Okay. ඇහෙද්දිත් නියම් මොකද්ද වගේ.
5: IMF, World Bank සහ WHO වගේ සංවිධාන පාවිච්චි කරන්නේ developing country කියලා.
6: සංවර්ධනය වෙමින් පවතින රටවල්.
5: රටවල් කියලා. Third world එකට ඒක පාවිච්චි කරන්නේ
6: නැහැ.
5: First world එකටත් ඒ නම තමයි පාවිච්චි කරන්නේ. ඒක දියුණු රටවල්. Development, ඒ කියන්නේ developing country කියලා.
6: සංවර්ධිත රටවල්.
5: සංවර්ධිත රටවල්. ඉතින් බලන්න තව එකක් තියෙනවා ග්ලෝබල් සවුත් කියලා කන්සෙප්ට් එක. ඒක ගැනවා හෙට අපෙන් අහගන්න.
6: හෙට අපි නෑ සවුන්දර කියන්න.
5: මේ මේ ලොකු මාතෘකාවක් මේ පොඩියට අපි කතා කරේ. ඉතින් තවදුරටත් මේ ගැන හොයලා බලන්න. හරි. ලෝකේ සතුටින් ඉන්න මිනිස්සු ඉන්නේ කොහේ කියලා කියන්නේ?
6: පෝලන්ද
5: මොකද? බොස්ට්වානාවල.
6: ඇයි දැන් අපි පහුගිය දවසේ කියන්නේ පින්ලන්ත කියලා.
5: නෑ. ඒක වෙනස් කියලා කියනවා මේ මේ අපි කතා කරන
6: මාතෘකාවත්
5: එක්කනේ. බොස්ට්වානා. ඒක දැනගන්න අඟහරු වදට අපි යහන්.
6: අටයි විනාඩි 50

0: లఖండ రేడియో ITN
1: అమృతవల్ట మెచ్చర్ స్టాండర్డ్స్ తీనే
2: లంకా వగేమ బ్రిటానియా ఆస్ట్రేలియా స్విట్జర్లాండ్ వగే యూరోపా రటవల్ 10 కట త్యవలని సై ఏ స్టాండర్డ్స్ తీనే
3: కిసివికట కిసివికట హానియక్ నతి ISO ఎతురు జాత్యంతర ప్రమితిన్ తుణక్ కతి అమృత
4: दशक हाथ जनता विश्वास प्रसाद कृमिराज आयुर्वेद औषध वेतीन कृमिराज कराल खुले बड़े अमारू सह लदर पड़ रोग संधा क्षणिक सोएट कृमिराज कराल खुले ISO GMP तत्व साधि कृमिराज निष्पादन कागिल स्लाफ एतलु दिवेनपुरा सेलू देशीय औषध विलंद सल सह ओबट लांगम विलंद सले
5: अडकुमुरे रालुमावती निल्कुरुला सोनालिका अश्वबल पनाहक एंजिन धारिताव अवम इंदन दहने पहसुवीन हेसिरवीम नडत्वसा अमदर कोटास गनी में पहसुम टू वील फोर वील सोनालिका ट्रैक्टरे दन दिवैनपुरा अति टीवीएस अलवी नियोजितान वेतिन රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business within Sonalika Tractory මහ පුලවට මහ බලයක්
6: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
7: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
8: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
7: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
10: අටයි විනාඩි 56 වෙලාව ඩීපෙක්ස් ඕලගෙන මතක් කරන්න ඕනේ 16කට යනවා නම් ඔයාගේ ගෙදරට ෆැක්ටරි එකට නේද ඕන තැනකට ඔයා දන්නවා ලංකාවේ වැටීම විශ්වාසයක් සහිතව ඕනම කෙනෙක් දැන් 16කක් හයි කරනවා නම් ගෙදර ඒකට කතා කරන්නේ ඩීප්ටෙක් එකට 071 711 711 1 කියන නම්බරයකට කතා කරන්න. ඉතින් හොඳ ටීම් එකක් ඉන්නවා. පෞගේ කාලෙම ලංකාවේ බොහෝ තැන්වල ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා. කරපු දේවල් බලන්න පුළුවන් කමක් තියෙනවා. ඒවට තියෙන කමෙන්ට්ස් රිවිව්ස් මොනවද කියලා බලන්න පුළුවන් කමක් තියෙනවා. අන්නේ ඒ හරහාගේ විශ්වාසය තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. ඩීප් ටෙක් කියලා කියන්නේ සෝලානම්. අපි කියන්නේ සෝලා වෝටර් පම්ප් එක වෙන්න පුළුවන් නේද? ගෙදරට අවශ්‍ය කරන විදුලි ජනනය සඳහා සෝලා එක වෙන්න පුළුවන්. මේ සියල්ල වෙනුවෙන් වාට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර එකට. අර කලින් කිව්ව නම්බර එක 071 711 711 1

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ශ්‍රී ලංකිකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් මෙරටට රූපවාහිනී හඳුන්වාදීමේ පුරෝගාමියා වූ ස්වාධීන රූපවාහිනී සේවය හෙවත් රූපවාහිනී මහගෙදර අද 147 වැනි උපන්දිනය සමරනවා. කොට්ටාව මහල්වරාව පාරේ කුඩා නිවසක මෙරට ජනතාවට පළමු රූපවාහිනී අත්දැකීමක් කළේ 1979 වර්ෂයේදී. ඊශාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන සහ බොබ් ක්‍රිස්ටි යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් එම ආයතනය 1979 ජුනි මාස පසුනදා රජයට පවරා ගැනීමත් සමග ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහපුර නැවති කොළඹ දිස්ත්‍රික්කයේ උසම සමතලා භූමියෙහි ස්ථාපිත කෙරුණා. ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදී කුමෙන්බ පරිපාලන ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක වූ තේවිස් ගුරුගේ මහතා ස්වාධීන රූපවාහිනියේ ප්‍රථම නිසි බලධාරියා ලෙසයිපත් කෙරුණේ. එතැන් සිට ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශකතාව තුළ ස්වාධීන රූපවාහිනී සේවයේ ස්වර්ණමය සංදිස්ථාන කරනාවක් පසු කර අවසන්. ඒ ආකාරයෙන් ආරම්භ කළ ස්වාධීන රූපවාහිනී සේවය ජනතා ආකර්ෂණය දිනාගත් වැඩසටහන් රැසක්ම විකාශය කළා. මදුරසාංග විචිත්‍රගේ මහජන ආකර්ෂණය දිනාගත් වැඩසටහන් වලට ඇතුළත්. දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස අදටත් දිරුදාවලිය ලබන කෝපිකටේ ජනතා ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය වංශකතාවට නවමු පරිච්ඡේදයක් එක්කලා. එච්.ආර්. ජෝතිපාල වැනි ගායකයින්ගේ පැරණි ගීත තැටි ඇතු පැරණි ගීත තැටි සතු එකම නාලිකාවද ස්වාධීන රූපවාහිනියයි. විනෝදාස්වාදයේ සැපීමේ නොනැවතුණු ස්වාධීන රූපවාහිනිය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනද ආරම්භ කළා. ලොව වටා පුවත් ගෙනාවේ ඒ අනුවයි. 1996 වර්ෂයේ මුල් භාගයේ ලොව වටා පුවත් රටේම ප්‍රවෘත්ති විකාශයක් බවට පත් වූයේ ජනතාවට තොරතුරුද සපයමින්. දිනකට පටිගත කළ එක් ප්‍රවෘත්ති විකාශයක් පමණක් එහිදී විකාශය කෙරුණා. එය ක්‍රමක්‍රමයෙන් පුළුල් වී සජීවී විකාශයක් දක්වා පමණක් නොව අද වන විට පෑන් පැය 10:12 සවස 6:30 සහ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් දක්වා පුළුල් තොරතුරු සම්පාදනයක් කිරීමට ස්වාධීන රූපවාහිනී සේවයට හැකි වී තිබෙනවා. මාධ්‍ය මෙහෙවරෙන් නොනැවතුණු ITN සෑම ආපදා අවස්ථාවකම ජනතාවට පිහිට වූයේ මනුෂ්‍යත්වයේ සත්කාරය ආරම්භ කරමින්. 47 වසරක ගමන් මග තුළ ITN ලැබූ ජයග්‍රහණද අතිමහත්. ගුණාත්මක වැඩසටහන්, හරවත් ටෙලිනාට්‍ය කලාවක් සහ ස්වභාවික ගීත තුළින් ප්‍රබුද්ධ ප්‍රේක්ෂක මනසට ආමන්ත්‍රණය කිරීමට ස්වාධීන රූපවාහිනියට හැකි වී තිබෙනවා. පසුකාලීනව දොරමඩලාව සහ අටපට්ටම් වැනි වැඩසටහන් වලින් ස්වාධීන රූපවාහිනියේ අනන්‍යතාව පිළිබිඹු කළා. ඉන් නොනැවතුණු ස්වාධීන රූපවාහිනී සේවය අද වන විට ඩිජිටල් මාධ්‍යකරණයේද ප්‍රමුඛයෙකු ලෙසින් සිය මෙහෙවර ඉටු කරමින් සිටිනවා. මෙතර ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වැනි සමරුව වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගමික ආශිර්වාදාත්මක වැඩසටහන් අවසන් කර තිබෙනවා. 47 වැනි ITN සංවත්සරය වෙනුවෙන් පරිත්‍රාණ ධර්මදේශනයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාල පරිසරයේදී අද පැවැත්වීමට සිළු කටයුතු සූදානම්. හිට උදැස්සන මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පැවැත්වෙනවා. ITN සංවත්සරයට සමගාමීව දක්ෂිණ අධිවේගී මාර්ගයේ විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ග්‍රීන් ලෙජසි ව්‍යාපෘතියයි මෙලෙස ක්‍රියාත්මක වන්නේ.
2: ස්වාධීන රූපවාහිනියත් අවුරුදු 46ක් ආපු ගමන් මග තුළ 47 වන සේවර ඔසවනකොට අපිට රටට දෙයක් නැත්නම් අනාගතයට මහ පොළොවේ පැලවෙන දෙයක් දායාද කරන්න හැකියාව ලැබුණා. ඒක එක දැනකදී අපි සාරවත් සමාජයක් බිහි කරන්න යන ගමනේ ඒ සාරවත් සමාජයට පෝෂණ එකතු කරන්න අපිට පැලයක් රෝපණය කරන්න ලැබුණු මහර්ග අවස්ථාවක්. එවෙනුවෙන් ලාස් එකෝත්‍රි ආයතනය ඒ කරපු ඇරයුමට බොහොම ස්තුතියි. සහාය ලබා දුන්න දායකත්වයට අනාගත පරපුරට වටිනාකමකින් පිරි රටක් බිහි කරන්න නැත්නම් දායාද කරන්න දරන උත්සාහය තවත් එක් පියවරක් විදියට තමයි ලාස් එකෝත්‍රි ආයතනය ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයත් එක්ක එකතු වෙලා මේ කාර්යය සිද්ධ කරන්නේ. ඒකට අපි සෑහෙන ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලට. ඒ වගේම තමයි අද මේ කටයුත්ත වෙනුවෙන් සහභාගී වන මාර්ග සංවර්ධන අධිකාරී වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කරන කාර්යංගල නිරත වෙන සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම තමයි අපිට මේකට ලොකු හයියක් එකතු කරනවා ඔබතුමාලගේ මේ කාර්ය මණ්ඩලයේ වලවල් ටික කපලා දීලා මේ කටයුත්ත සාර්ථක කරගන්න ඒ කාර්යභාරය සිද්ධ කරන ඔබතුමාලගේ නිලධාරි මණ්ඩලයටත් අපි සේවක සේවිකාවන්ටත් අපි ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය විදිහට අපි ස්තුතිවන්ත වෙනවා.
1: ලක්කඩ ඉරානයේ සහය ලැබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ලෙබනනයේ නව සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත්වෙන් ඉරානයේ සමග සාමය ඇතිකර ගැනීම සඳහා ලෙබනනයේ සටන් වැද්දීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද දරන උත්සාහයට බාධා එල්ල වී ඇති බවයි දවල මන්තිරය සඳහන් කළේ. වොෂින්ටනය සමග ඕනෑම සාම ගිවිසුමකට එළඹීම සඳහා ලෙබනනයේ සටන් විරාමයක් ඇති කිරීම ඉරානයේ කොන්දේසියක් වී තිබෙනවා. ඉස්රායලය ලෙබනනයට අකණ්ඩව ප්‍රහාර එල්ල කළහොත් ඊට ඍජුව මැදිහත්වන බවයි ඉරානය පවසන්නේ. කෙසේ වෙතත් ලෙබනනයේ ඉස්රායල් හමුදා ඉවත් කර නොගන්නා බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කර තිබෙනවා. මිළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

උදේ 9යි විනාඩි 11යි වෙලාව ලකන මෝර්නින් ඩ්‍රයිව් එකේ අපි අන්තිම පැයට මේ ඇවිත් ඉන්නේ. මේ පැයේදී අපි දැන් ගජිදුගේ සින්දුවක් අහලා නෑවේ නේද? මේ සතියේ ඉරිදා මියුසික් ගරාජ් එකට ගජිදු ෆොන්සේකා එනවා. ඉතින් ඔයාලට අපි මතක් කරනවා ඉරිදා උදේ 10 වෙනකොට මියුසික් ගරාජ් අහන්න කියලා. ගජිදුත් එක්ක කතා කරන්න යට විශ් කරන්න උනාට අවස්ථාව තියෙනවා. දැන් මේ පැය පටන් ගන්නකොට පැල්වත නිෂ්පාදන ගැනත් මතක් කරන්න ඕන. කිරියාශ්‍රිත නිෂ්පාදන ශාස්ත්‍රයේ දවන්තයා විදිහට අවුරුදු ගානක් තිස්සේ අපිට හොඳම කිරියාශ්‍රිත නිෂ්පාදන හම්බුනේ විජය AAA කිය ඒ කුළුබඩු. කිරියාශ්‍රිත නිෂ්පාදන හම්බුනේ පැල්වත කියන නමින් නේද? ඔය දෙක පැටලෙනවද ඔබට? මට පැටලෙනවා නිතර කියන නිසා හැබැයි ඔබ පැටල ගන්න එපා. කුළුබඩු ටික ගන්නකොට විජය කියන නමින් ගන්න, කිරියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට පැල්වත්ත කියන නමින් මිලදී ගන්න.

0: උදේ 9යි විනාඩි 15යි දැන් වෙලාව.
1: මේ දවස්වල ලෝක වෙළඳපොලේ තෙල් මිල සම්බන්ධව තියෙනවානේ විවිධ උච්චාවචන. කියන්නේ නයිජීරියාව එහෙම තෙල් මිල ඉහළ ගියා. ඊළඟ සමහරවල් 70%කින් ඉහළ ගිය රටවලුත් නැතුවාම නෙවෙයි. දැන් මේත් එක්කම රත්තරන් වෙළඳපොලේ පොඩි වෙනසක් තියෙනවා.
0: වැඩි වෙලාවද අඩු වෙලාවද?
1: නෑ. එක දිගට කියන්නේ මෙහෙම එක මට්ටමකින් පවත්වගෙන යනවා. මිල යම් කිසි විදිහකින් පාලනය කරමින් තියෙනවා. යම් කිසි කියන්නේ දැඩි පාලනයකට යටත් වෙලා තියෙනවා කියලා කියනවා. මිල ඉහළ යාමයක් සිද්ධ වෙන්නේ නැහැ. කෙටි කාලීනව රත්තරන් බිස්නස් එකේ ලාභ අපේක්ෂා කරන අයගේ තත්වය ඉතාම අවිනිශ්චිතයි කියලා කියනවා මේ තත්වය උඩ. කෙටි කාලීන අයගේ.
0: ඔව්නේ.
1: ලොง ටර්මයි ප්‍රශ්නයක් නැහැ. කෙටි කාලීන අය මෙන්න මේකේ ප්‍රශ්නික ඉන්නේ. හැබැයි මේකට හේතුව හොයලා බලනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා තමයි මේ පිටිපස්සේ
0: ඉන්නේ.
1: එයා ඇමරිකා ෆස්ට් කියන සංකල්පයෙන් වැඩ කරන්නේ. පළමු ඇමරිකාව. ඊට පස්සේ තමයි අනිත් ඒ ඔක්කොම. එතකොට එයා ඩොලරේ බලය රැකගන්න දැඩි උත්සාහයක නිරත වෙලා ඉන්නවා. දැන් ඩොලරේට කවුරු හරි එරෙහි වෙනවා නම් ඒකට අනතුරු අඟවනවා. ඔය බ්‍රික්ස් රටවල් කියලා කියන්නේ. ඒ කියන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව. හරි? ඒගොල්ලෝ තෙල් සහ අනිකුත් වෙළඳාම් සඳහා ඩොලර් එක වෙනුවට වෙනත් මුදල් ඒකකයක් භාවිත කරන්න උත්සාහ කරමින් හිටියා. ට්‍රම්ප් මහත්තයා කිව්වා, හරි, ඕගොල්ලෝ ඩොලර් එක අතහරිනවා නම් මම 100%ක් තීරුබත්තක් ඕගලන්ගේ රටවල්වලට පනවනවා. එතකොට ඒකට කවුරුත් කැමති වෙන්නේ
0: නැහැ.
1: ඒ නිසා මේ කියන தත්ත්වය ඒගොල්ලන්ට උදා කරගන්න බැරි වුණා. අර කියන රටවල් වලට, බ්‍රික්ස් ලට. හරි. ට්‍රම්ප්ගේ පළමු පාලන සමයේදී රුසියාව සහ ඉරානය වගේ රටවල් වලට පැනෙව ආර්ථික සම්බාධක. ඒ රටවල් ඩොලරෙන් බැහැරව වෙළඳාම් කිරීමට ඊට පස්සේ පෙළඹුණා. සෞදි අරාබිය පවා මෑතකදී චීනය සමග යුවාන් වලින් නේද තෙල් වෙළඳාම් කරන්න සාකච්ඡා කරා. මෙය පෙට්‍රෝ ඩොලර් පද්ධතිය බිඳවැටීමක් කියලා කියනවා. හරි. එතකොට අන්න ඒ කියන දේත් එක්ක තමයි ඔය පෙට්‍රෝ ඩොලර් පද්ධතිය දුර්වල වෙනකොට, ඩොලරේ ස්ථාවරත්වය පිළිබඳ සැකමතු වෙනකොට ලෝකයේ මධ්‍යම බැංකු සහ ආයෝජකයෝ ආරක්ෂිතම විකල්පය විදිහට පාවිච්චි කරන්නේ මොනවාද?
0: රත්තරන් බිස්කට් වෙන්නත් පුළන්නේ.
1: ඔව්, රත්තරන් වලට ඒගොල්ලන්ගේ අවධානය යනවා. එතකොට ට්‍රම්ප් විවිධ උපක්‍රම පාවිච්චි කරලා තවදුරටත් ඩොලර් එක දුර්වල නොවී පවත්වගෙන යන්න උත්සාහයක ඉන්නවා. එනිසා දැන් තෙල්වල ආධිපත්‍ය තමන් සතු කරගන්න දැඩි උත්සාහයක ඉන්නවා.
0: හරි.
1: ඉතින් ඕක తాවකාලික මෙව්ව එකක්නේ. ඉතින් අන්නේ නිසා තමයි රත්තරන් මිලත් අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ.
0: ඔව්නේ.
1: මේ తాවකාලිකව තමයි මේ පාලනේ තියෙන්නේ.
0: ඕක ගිලිහෙන්නත් පුළුවන්.
1: ඔව්, ඉදිරියේදී රත්තරන් මිල ඉහළ යන්න පුළුවන් වගේ එකක් නෙමෙයි කියන්නේ. මේ අල්ලන් ඉඳලා අතාරිනවා නේද? එතකොට යනම යාමක් කොහොමද දන්නවද?
0: ඔව්.
1: නේ.
0: සිංගාල.
1: ඩොලර් එකට උනේ.
0: ඔව් නැත්තම්
1: ඩොලර් එකට වෙච්ච එක තමයි ඊට පස්සේ වෙන්නේ. ඒ නිසා රත්තරන් මිලටත් මේ કૃතිමව පාලනය කරන වගේ එකක් කියලා තමයි විචාරකයෝ කියන්නේ.
0: උදේ 9යි විනාඩි 18යි දැන් වෙලාව.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේ.

0: லாகாண்ட ரேடியோ ITN
1: நவ்யா வினாடி 28 வேளா சாக்ரடீஸ் கேன ஹல தீனோனி
2: ஓ மஹா
1: ඔව් මහා දාර්ශනිකයා එයා ටිකක් වයසට ගිහිල්ලානේ බැන්දි එයා බැන්දි සාමාන්‍ය අවුරුදු 25 විතර ගෑන ළමෙක්වලු මේ යාගේ කියන්නේ මේ ඔය එක එක තැන්වල තියෙන ඉතිහාසයෙන් මම මේ
2: කියන්නේ
1: එතකොට එයා එයාට අවුරුදු 50ක් විතරට එයා 25 විතර කෙනෙක්ව බැන්දලු එතකොට එයා බැන්ද කාලේ මුල් කාලේ තියෙන අර මේගොල්ලන්ගේ සිතුම් පැතුම් ගැළපුණේ නෑලු
2: අර එයා ටිකක් වයසයිනේ
1: ඔව් ඒකනේ අර දවසක් අර මේ හාල් හොද හොද හිටපු වතුරෙක් ගියාලා සොක්‍රටිස් ගේ ඔළුවේ හැලුවා කියලා එහෙම කතාවක්
2: තියෙනවා. ඒ මොකද්ද ඒ සිද්ධිය?
1: ඒ කියන්නේ අර මහා දාර්ශනිකයා සොක්‍රටිස් මහා දාර්ශනිකයා එයා දවසක් එහෙම ලියනවලු මොනවද?
2: ආහහා
1: මේසේ වාඩිලා.
2: ඔව්.
1: ලියන මේසේ. සොක්‍රටිස් වයිෂ කතා කරාලු මේ අලුත බිරිඳ අලුත බඳු බිරිඳ.
2: ඒ කියලා කතා කරා.
1: නෑ සොක්‍රටිස් මේ එන්නකොනේ උයන්න. සද්දයන්නේ.
2: ආහහා
1: සොක්‍රටිස් එන්නකොනේ උයන්න.
2: ආහහා
1: සද්දයන්නේ.
2: ඕකේ. සොක්‍රටිස් ගාල දෙන්නකෝ
1: මේ එන්න උයන්න
2: හා
1: සද්දයන්නේ සොක්‍රටිස් මං උතන්ට එන්නද වයනවාද සද්දයන්නේ ආවා හාල් හොද හොද හිටපු වතුරේ කරගෙන ඔළුවේ නැව්වා හරි දැන් අපිට දෙනවානේ අපිට වගේ කරොත් එහේ මොකද්ද මිනිස්සුයෝ කරේ කියලා සොක්‍රටිස් නැගිට්ටලු නැගිල්ල අර කොලේ මෙහෙම ගැසුවලු
2: හරි
1: මෙහෙම කළා කළ ගැසුවලු
2: හා හා වතුරනේ
1: කසල කොළු ගොරෝපු තරමට වැහුවේ නැ බැස්සේ නේ
2: හා
1: ඊට පස්සේ අර කාන්තාව එයා බිරිඳ කල්පනා කරාලු මට ඉන්නේ කොච්චර හොඳ සැමියෙක්ද මං එච්චර තරහා යන දෙයක් කළත්
2: ඔව් සොක්‍රටිස් කිසිම විදියකින් මට තරහා යන විදියකින්
1: මේ මේ මිනිස්සයාගේ රියැක්ට් එක බලන්න එතනින් ප්‍රශ්න විසඳුණා දෙන්න හරියට දාන කුස්සියට ගිහිල්ලා
2: ඔව් අරයා පොල් ගෑවලු මෙයා හාල් හේදුවලු
1: සම්බෝලයි බතු හදාගෙන කෑවා එදා විජේ නිෂ්පාදල තිබ්බේ නෑ.
2: ආහා.
1: තිබ්බනම් එදා එදා තමයි කන්නේ සුපිරි සම්බෝලයක්.
2: ඕකේ.
1: නැද්ද මං කිය.
2: ඔයා මේ ඉතිහාස විකෘති කරන්න ලෑස්ති වෙන්න එපා.
1: නෑ මම කියන්නේ ඔය ඉතිහාසෙ ඉඳලම ලංකාවේ කුළුබඩු වලට ලෝකයේ තිබුණා නෙවුව එකක්.
2: ඔව් හැදාගෙන හිටියේ.
1: ඒක සොක්‍රටිස්ගේ කතාවට ගැලපෙන නේ අපි සුද්ද ලංකාවට ආවේ මෙහෙට ආවේ ඔය කුළුබඩු ගැන කියලා කියනවනේ.
2: හ්ම්.
1: ඒ ඇවිල්ලා අපි ආක්‍රමණය කරපු කතාව ඒක වෙන
2: කතාවක්. ඔව්. ඒක වුණත්.
1: ඔව්. ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනයක් තමයි විජේ නිෂ්පාදන කියලා කියන්නේ.
2: ඉතින් ඔබත් ඔබේ කැම ටික රස කරගන්න, නියම ප්‍රමිතියට හදාගන්න, કૃත්‍රිම වර්ණක රසකාරක නැති විජේ නිෂ්පාදන මේකතු කරගන්න.
1: පවුදා බඩේ අමාරුවක් හඳුනනේ කැම කාලා.
2: ඔව්.
1: කාටද?
2: එයාට.
1: සොක්‍රටිස්. ඊයු නෙමෙයි.
2: හා
1: මේක අපි කාට වුණත් වෙන්න පුළුවන් වැඩක්.
2: ඔව් ඇත්ත ඇත්ත.
1: අන්න එහෙම වෙලාර තමයි ගෙදර තියෙන්න ඕනේ ක්‍රිමි රාජකාරා.
2: හ්ම් බඩේ අමාරුවට ඒ වගේම ලදරු පණ රෝග වලට ෂණික සුවයක් කරගෙන එන්න පුළුවන් හොඳම නිෂ්පාදන ආයුර්වේද ඖෂධයක් තමයි ක්‍රිමි රාජකාරල් ගුලි කියලා කියන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න 011 2753 889 ට කෝල් එකක් දෙන්න.
1: වාහි දන්නේ සොක්‍රටිස් වගේ වයසක කෙනෙක් වාර අර අරයා බැඳින්න නැත්තේ මොන හේතුවද?
2: සල්ලි.
1: සල්ලි තිබ්බෙත් නැහැ.
2: එහෙනම්
1: එහෙම ලොකුවට සල්ලි තිබුණා මෙයා දාර්ශනිකයෙක් සහ ප්‍රසිද්ධිය තමයි තිබුණේ.
2: ඕකේ.
1: අද කාලේ වගේ නම් නේද සල්ලි?
2: සල්ලි වලට බැඳ ගන්න පුළාන්නේ.
1: සාදපන්දේකට ලොකුවට සල්ලි ගැන හොයනවනේ.
2: අහහ.
1: ඒකනේ අපි තාම තනිකඩ.
2: වාහනයක් තියෙනවද කියලා බලනවා, ගයක් දොරක් තියෙනවද කියලා බලනවා.
1: ඒ කියන්නේ අපිට කසාදයක් කරගන්න සල්ලි ටික හොයන්න වෙනවා.
2: හ්ම්.
1: අඩුම තරමේ ලොතරැයියක්වත් හැදෙන්න ඕනේ.
2: අන්න ඒ නිසායි අපි ඔබට කියන්නේ ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා රටේ සංවර්ධනයේට සෞඛ්‍ය අධ්‍යාපනයේට වගේම රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න ඒකබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය දෙන්නේ මහජන සම්පත ටිකට් එකේ. ඉතින් මේ අවුරුද්දේ 9 වෙනි සුපිරි ත්‍යාගලාභියත් ඔන්න මහජන සම්පත හරහා බිහි කරලා තියෙනවා. එතන තියෙනවා රුපියල් 2,34,00,000 අධික මුදලක්. ඉතින් ආඩියම්බලම් ප්‍රදේශයට තමයි මේ වාසනාව ලැබිලා තියෙන නිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ඔබත් මිලදී ගන්න සුපිරි වාසනාවන්තයෙක් වෙන්න. උදේ 9:00 විනාඩි 32යි දැන්.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
2: අන්න ඒ නිසායි අපි කියන්නේ මහජන සම්පත රටටම සම්පත අරන් එනවා වගේ ඔබටත් වාසනාව අරන් එන නිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ගන්නකොට මහජන සම්පත ගන්න කියලා. ඉතින් මහජන සම්පත ඊයේ දවසේ ඔබ ගත්තනම් බලන්න ඔය ගත්ත ටිකට් එකේ තියෙන 6208 වෙනි දිනුම් වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්න ඕනේ R අක්ෂරය, ජය අංක අංක 4, අංක 7, අංක 6, අංක 4 බිංදුව සහ අංක 4. ගොවිසත P අක්ෂරයත් එක්ක අංක 42, අංක 55, අංක 60 සහ අංක 76. මෙගා පවර් එස් අක්ෂරයත් එක්ක සුපිරි අංකයන්ක හත ජය අංක විස්ස අංක හතලිස් හය අංක පනස් පහ සහ අංක හැට තුන දන නිධානය එන් අක්ෂරයත් එක්ක අංක තිස් දෙක අංක හතලිස් හත අංක හැට දෙක සහ අංක හැට හය හඳහන වෘෂික ලග්නයත් එක්ක අංක හය අංක හතලිස් තුන අංක පනස් පහ සහ අංක පනස් නමය අද සම්පත ආරක්ෂරයත් එක්ක අංක හය අංක හතර බිඳුව සහ අංක හතර එන්එල්බී ජය බී අක්ෂරයත් එක්ක අංක තුන අංක අට අංක හතර සහ අංක එක සුබ දවසක් මීන ලග්නයත් එක්ක අංක හතලිහ අංක හතලිස් තුන සහ අංක හැට හයයි ඔබට වාසනාව උදා කරන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: 9යි විනාඩි 36යි දැන් වෙලාව.
1: අපි අපේ දසුන් වසන්තව සම්බන්ධ කරගන්න අපි අද උදෑසන කිව්වා නේද විශේෂම පැලසිටු වීමේ ව්‍යාපෘතිය සම්බන්ධ විශේෂම ITN සංවත්සරයේ 47 වන සංවත්සරයට පැල
0: 47ක්. ඉතින් මේ සම්බන්ධව විස්තර දැනගන්න අපි සම්බන්ධ කරගන්නවා දසුන් වසන්තව. අයිබන් දසුන් සුබ උදෑසනක්.
2: අයිබන් සුබ උදෑසනක් කාව්‍ය අසංක. මේ ඔබ කිව්වා වගේ ස්වාධීන රූපවාහිනියට වසර 47ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සහ අද ජාත්‍යන්තර පරිසර
1: දිනය
2: යෙදෙනින්ද අපි ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය ජාලයේ සේවක සුභසාධක සංගමය ලාෆ් එකෝස්වේ ආයතනත් එක්ක එකතු වෙලා ප්‍රජා සත්කාරක වැඩසටහනක් විදිහට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අටවන සතපුම් කණුව ඉඳන් මීටර 200ක් ඉස්සරහට එනකොට තියෙන ඔබට මතක ඇති විවෘත බිමක්. ඒ බිමේ අපි අද දවසේදී ඔබ කිව්වා වගේ සංකේතාත්මකව පැල 47ක් ස්වාධීන රූපවාහිනියේ 47 වන සංවත්සරය නිමිත්තෙන් රෝපණය කළා. ඒ වගේම තමයි අපි තව පැල 100 ගණක් අපි බාර දුන්නා එක්තැනකදී පළතුරු පැල, ඊට පස්සේ අපිට අවශ්‍යතාවයක් සඳහන් කළා මල් පැලත්. ඒකට අපි ওই පැල වර්ග සියල්ලම අද සංකේතාත්මකව බාර කළා දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු ඒකකයට විශේෂම RDගේ සහභාගිත්වයක් තිබුණා. ඉතින් ඒ සියලු දෙනාට අපි බාර දීලා සංකේතාත්මකව අපි අපේ කාර්ය අද ඉෂ්ටකලා විශේෂම සඳහන් කරන්න ඕන. මේ කටයුත්ත වෙනුවෙන් අපිට ශක්තිය එකතු කරන්න අපිට කත්තල් බඳගෙන ඉති ලාෆ් එකොස්වේ ආයතන එහි ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ සහභාගිත්වය තිබුණා. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු ඒකකයේ ඉංජිනේරුවරුන්ගේ සහභාගිත්වය තිබුණා. ඒ වගේම ලාෆ් එකොස්වේ ආයතනයේ නිලධාරි මණ්ඩලයේ සහභාගිත්වය තිබුණා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සාමාන්‍ය අධිකාරීතුමගේ සංජීවනී ඈපමැතිනියගේ සහභාගිත්වය, ඒ වගේම RDA සහභාගීත්වයත් එක්ක අපි මේ කාර්යය සිදු කළා. මේ මොහොත වෙන විටත් පළ සිටුවීමේ කාර්යය අපි නිරත වෙලා ඉන්නේ. අපිට ඒ වෙනුවෙන් ඇත්තටම දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු ඒකකයේ නිලධාරීන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසාත්මකයි. මොකද ඔවුන් වලවල් ටික කපලා පිළිවෙලට ඒ කාර්යය සකස් කරලා තිබුණා. අපි විසින් අරගෙන ආපු ඇහැල පැලයි, ඒ වගේම කරඳ පැලයි අපි ඒ ස්ථානයේ රෝපණය කළා. මොකද ඔවුන්ගෙනුත් යෝජනාවක් තිබුණා, අර ඒකාකාරී දිගු ගමනක් මේ අධිවේගී මාර්ගයේ රියදුරන් විසින් යෙදෙනවා. ඔවුන්ගේ අර නෙතට යම් ආකාරයක
0: පොඩි ප්‍රිය දසුණක්
2: එකතු කරන්න ඕන හින්දා සාර විවිධත්වයක් එකතු කරන්න අවශ්‍ය නිසා ඔවුන් අපිට යෝජනා කළා මෙන්න මේ පැල වර්ග ලබා දෙන්න කියලා. ඒ අනුව අපි ඔවුන්ට ඒ ලබා දීම සිද්ධ කළා. සහ අනිත් පැත්තෙන් ඒ පැල ඔවුන් බාරගෙන ඔවුන්ගේ අදිනුත් රෝපණය කිරීමේ කාර්ය සිදු කළා. ඇත්තම සතුටුයි. අපිට අර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හැමදාම රටේ මිනිසුන්ගේ අනාගතය වෙනුවෙන්, ඔවුන්ගේ සාරධර්ම පෝෂණය කිරීම වෙනුවෙන් සහ වටිනා යමක් එකතු කිරීම වෙනුවෙන් අවුරුදු 44ක් වෙහෙසිච්ච නිසා අපි ඒ කාර්ය දිගටම කරනවා. ඒ වගේම තමයි අනාගත පරපුරටත් මේ මහ පොළවේ යමක් පැල කරන්න ඕන නිසා අපි තුවාලුත් පියවරක් කියන්නේ. ඒ කියවා පළමු පියවර තමයි අපි මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අටවන සතපොන් කණු වසරදී අද සිද්ධ කළේ. අපි මේ වෙනකොටත් මේ කටයුත්තේ නිරත වෙන්නේ. අපි මේ කටයුත්ත අවසන් කරලා කාව්‍ය අසංක අපි ආයමතුමක් ගන්නම් ඒ තොරතුරු කියන්නේ.
0: අනිවාර්යෙන් බොහොම ස්තුතියි දසුන් වසන්ත අපිට තොරතුරු අරගෙන ආවේ. තිරසාර සංවර්ධනයක් සහ වඩාත් පිරිසිදු සුන්දර හෙට දවසක් මෞබිමට උරුම කර දීම වෙනුවෙන් තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ලාෆිකෝස්ට්‍රී ආයතන එකතු වෙලා මේ කරන මෙහෙවර ගැන අපි ඇත්තටම අගය කරන්න ඕන. පරිසර සංරක්ෂණ ඉතිහාසයට එක්වෙන තවත් සාර්ථක පියවරක් බවට මේක පත් වෙයි කියලා අපිත් විශ්වාස කරනවා.
1: උදේ 9:40 වෙනකම්
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110
5: පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොයිද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිවර දායකත්වයෙන්.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
7: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත අවධානයෙන් රිය පදවන්න

උදේ 9යි විනාඩි 49යි දැන් වෙලාව ඩෝම ගැන කියන්න ඕන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ ඩෝම මැෂින් එකක් වාගේ කරගෙන දැන් වාට කරන බිස්නස් එකට අමතරව කියනවා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඒ කරන අතරතුරේ තව සයිඩ් එකකින් බිස්නස් එකක් කරන් යන අවස්ථාව හදලා දීලා තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලා ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් 011 76 79 579 ට කෝල් කරලා

0: උදේ 9යි විනාඩි 53යි වෙලාව අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන. අපි යන්න කලින් විජය නිෂ්පාදන ගැන ඔබට කියලා යන්නම්. දැන් කුළුබඩු වලට අමතරව විජය තේ සහ විජය කෝපි ගැන අපි කියලා තියෙනවා. නියම තත්වයේ කෝපි කෝප්පයක රස බලනවා නම් ඔන්න ඔබට විජය කෝපි තෝරගන්න පුළුවන්කම තියෙනවා. විජය තේ කොළක් තියෙනවා. හරි.
1: ඒ වගේම මතක් කරනවා හද මේ රාත්‍රියේදී නේද? ITN ඔස්සේ මේ පරිත්‍රාණ ධර්මදේශනය විකාශය වෙනවා. ඒකත් එක්කත් එකතු වෙන පුළුවන්කමක් තියෙනවා. 47 අවුරුද්දක් ස්වාධීන රූපවාහිනිය නරඹපු ඔබ අනිවාර්යයෙන්ම මෙතන නිහඬත් ගුණාත්මක වැඩසටහන් නේ. ඒ වගේම අධ්‍යාපනික වශයෙන් වැදගත් වන වැඩසටහන්
0: පොල හැමෝටම එකට වාඩි වෙලා බලන්න පුළුවන් ටෙලි නාට්‍ය
1: මේ සියල්ල එක්ක එකතු වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා.
0: එහෙනම් අපි යනවා අපි ආයේ මුණ ගැහෙන ලබන සතියේ උදේ 7ට. ඉගෙනනම් සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා දෙත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: ඉරාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 දක්වා ජල සැපයීමත් හිටුවා තිබෙනවා. යඹතලේ සිට කොළඹාව දක්වා ජලය සපයන ප්‍රධාන ජලනල සැපයු මාර්ගයේ සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් යනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර සහ කොළඹාව නගර සභා බල ප්‍රදේශයට ජල සැපයීම අතිටුවා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ. ලෝක පරිසර දිනය අදට ජෙදී තිබෙනවා. දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ගයන් මෙවර තේමාවයි. දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝපුරා වර්ධනය වන පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මෙමගින් අවධාරණය කරන බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පෙන්වා දෙනවා. පරිසර දින ශ්‍රී ලංකාවේ ජාතික උත්සවයේ පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අර්ලිගහ
1: මන්දිරයේදී.
2: යුක්රේන ජනාධිපති ව්ලොඩ්මිය සෙලෙන්ස්කී රුසියා ජනාධිපති ව්ලඩ්මිය පුටින් වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා. එදෙපාර්ශ්වය අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට යෝජනා කරමින් යුද්ධය අවසන් කිරීම සඳහා නව උත්සාහයක් ලෙස ව්ලොඩ්මිය සෙලෙන්ස්කී මෙම යෝජනාව සහිත ලිපිය ව්ලඩ්මිය පුටින් වෙත යොමු කර ඇති බවයි යුක්රේන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දෙරට අතර යුද්ධය නැවත වරක් ඇමරිකාවේ අවධානයට ලක්වන තෙක් සරලව බලා සිටීම වැරදි බවත් යුක්රේනය සහ රුසියාව අතර ඍජු මැදිහත්වීමක් හරහා පමණක් සාමු ක්‍රියාවලියකට එළඹිය හැකි බවත් ව්ලොඩ්මිය සෙලෙන්ස්කී අවධාරණය කරනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: vibe. Beat it with a mix better. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි මෙගා පවර් ටැග්ද ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්

0: குட் மார்னிங் உதய் தாயாய் வினாடி அட்டாய் விழாவா லக்கட ஹார்ட் பீட் ஆரம்பிக்கிறான் ஹொன்னபி தென் சுதானாம் எதின் லக்கட ஹார்ட் பீட் ஹொன் அர்த்தாவ சித்தித் லாசனம் லாசனம் பிளேலிஸ்ட் கக்காரகின் உதய் தாயாய் வித்தி ஹரியட்டும் யாகி கிதுருடாவா ජගත් පරිසර දිනයේ බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලය අපිට අද දවස සුවිශේෂී දවසක් බවට පත් වෙනවා. අද අපේ ITN අම්මා එහෙම නැත්නම් අපේ ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයේ 47 වෙනි සමරුම අදට එදී තිබෙනවා. ඉතින් අපි මේ පිළිබඳවත් මේ වෙලාවේදී ඔබට සඳහන් කරන්න ඕන රූපවාහිනි මහා ගෙදරට අද වසර 47ක් වෙනවා. ඉතින් දැන් මේ වන විට හින්දු ඉස්ලාම් මේ වගේම කතෝලික ආගමික ආශිර්වාදාත්මක වැඩසටහන පැවැත්වුණා. පසුගිය දින කිහිපෙත් දැන් අදවසේදී කතෝලික ආගම වෙනුවෙන් අදවසේදී ආශිර්වාදාත්මක වැඩසටහනක් සිදු කරනවා. ඒ වගේම තමයි අද රාත්‍රියේදී 47 වෙනි ITN සම්වත්සරය වෙනුවෙන් පරිත්‍රාණ ධර්මදේශනයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ පරිශ්‍රයේදී අද පැවැත්වීමටත් සියලු කටයුතු සූදානම් කළ තිබෙනවා. ඒ වගේම තමයි හෙට උදෑසන මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පැවැත්වෙනවා. ITN සම්වත්සරයට සමගාමීව දැන් දක්ෂිණ දිවයිනී මාර්ගයේ විශේෂ රොක් රෝපණ වැඩසටහනක් අද උදෑසන පැවැත්වෙනවා. ජගත් පරිසරය දිනය තේමා කොටගෙන තමයි අද උදෑසනේ වැඩසටහන සම්බන්ධුන. ඉතින් අපි මේ පිළිබඳවත් කතා බහ කරන සූදානම්. ඉතින් ආරාධනා කරන ඔබට මේ පැතර එන්න පුළුවන් 0703935937 වට්සප් නම්බර් එක 0703935937. මේ පැතර මැසේජ් එක දාන මම බලාගෙන ඉන්නවා. අයනක මහා රෝස ගස්, ඒ වගේම මේ මාධ්‍ය ලෝකයේ දැවැන්තයින් නිර්මාණය කරපු අපේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට අදට වසර 47ක් වෙනවා. ITN රූපවාහිනී මහා ගෙදරට වසර 47ක් වෙනවා. ඉතින් අපි ලක්කන විදිහට අපි ලක්කන, ඒ වගේම අපේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ නියෝජනය කරන සියලුම නාලිකා වසන්තම FM, ඒ වගේම ITN ඩිජිටල් මේ සියලු දෙනාම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට ස්වාධීන රූපවාහිනියට අපි සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි, එහෙනම් අපි ලස්සන සින්දුවක් තෝරගෙන තිනා දවසේදී පළවෙනි සින්දුව විදිහට අජිත් බණ්ඩාරගේ සින්දුවක් තමයි මම අද දවසේදී පළවෙනි සින්දුව විදිහට තෝරගත්තේ. ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න 0703935937 0703935937 අපේ නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලාත් මතක් කරන ගමන් අපි මේ සින්දුවට යනත් ඕන. ඒ වගේම ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනත් ඕන. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගෙනම සින්දුවට යන්නම්. උදේ 10යි විනාඩි 12යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: පැමිණිල්ල කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: WITN රටට වග කියන රේඩියෝව
1: උද 10යි විනාඩි 22යි. ලකන හඩ්බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ අද දවසේදී අපිත් එක්ක මේ පැත්තට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක්ව කතා කරන්න ඕන, යාළුවත් ආදරෙන් එකතු කරගන්න ඕන. අද දවසේදී අපි මේ විදිහට උදේ 10ට වැඩේ පටන් ගත්තා. ඉතින් ආරාධනා කරනවා FM 93.5 අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි අපි මේ වෙලාවේ අපි එකතු කරගන්න තෝරන දසුන් වසන්තව මොකද වෙන්නේ කියලා. අද දවසේදී මේ වැඩසටහනත් එක්ක එකතු වුණා. උදෑසන කාලයේදී රුක්රෝපණ වැඩසටහනත් එක්ක අපි මේ පිළිබඳවත් කතා බහ කරන්න ඕන. ඉතින් ආරාධනා කරනවා FM 93.5 දෙගිටම ලකඩත් එක්ක එකතු වෙන්න කියලා. ලකඩ හඩ්බීට් අහන වෙලාවත් මතක් කරනවා. උදේ 10යි විනාඩි 23යි.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක අපේනෝ ඉරිදා උදේ 10ට.

ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබේ

0: Radio ITN Heartbeat.
1: උදේ 10 විනාඩි 26යි වෙලාව ලැකන හાર્ට් බීට් එක එකතු වෙලින් ඉතින් මේ පැත්තට එන්න පුළුවන් අපේ නම්බර් එක වාට මතක් කරනම් 07:03935937 අපේ WhatsApp නම්බර් එක. එතකම හොවට මතක් කරන්න ඕන පැල්වතු නිෂ්පාදන පිළිබඳව මේ පැයේදී. පැල්වතු නිෂ්පාදන කියලා ගැද්දට පස්සේ අපේ රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වතු නිෂ්පාදන කියලා කියන්නේ. පැල්වතු නිෂ්පාදන අපේ රටේ දේශීය කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වතු නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි හොවුන් පිළිබඳව මේ වෙලාවේ මතක් කරන්න ඕන පැල්වතු නිෂ්පාදන පැල්වත නිෂ්පාදන වල පැල්වත ice cream එකෙත් දැන් ඔබට කැමති flavor එකක් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි පැල්වත බටර් එක බයනතු අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් මම මතක් කරනම් පැල්වත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී outlet එකත් ඉක්මනට ඔයාට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් ළඟම තැන තියෙන outlet එකට ගිහිල්ලා පැල්වත නිෂ්පාදන මිලදී ගන්න කියලා ඔයාට මේ වෙලාවයි අපි මතක් කරනවා. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව වගේම තමයි බත්තරමුල්ල පැලවත්ත ශාඛාවට ගියත් ඔයාට පැලවත්ත නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වැඩි වැඩියෙන් පැලවත්ත නිෂ්පාදන මිලදී ගන්න කියලාත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. එතකම මේ පැත්තට මැසේජ් එකක් දාන්න 07:03935937 අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ අපි සඳහන් කරන්න ඕන දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ඔයා ගෙදර ඉන්න වෙලාවට එහෙමනම් වොෂ්රූම් එකට ඔයා තනියම සිංදු කියන කෙනෙක් නම් ඔයාට කවුරු හරි කියලා තිනුනා වාගේ කටහඬ හරි ලස්සන ඔයාට ලස්සනට සිංදු කියන්න පුළුවන් කියලා ඔන්න ඔයාට චාන්ස් එකක් දෙන්න තමයි අපි හදන්නේ. ලකන රටට වගේ කියන රේඩියෝ විදිහට මයික්‍රෝෆෝන් එකක් ඉස්සරහා ඔයාගේ කටහඬ ඉන්න මැජික් එකක් කරන්න ඔයාත් ආසයි නම් ඇලැස්තු නම් අපි හොයනවා ශ්‍රී ලංකාවේ මේලංග ගායන තරුව කරන්න තියෙන හරිම පුංචි දෙයක්. ඔයාගේ ලස්සන කටහඬින් ගීතයක කොටසක් ගායනා කරලා මම මෙන්න මේ කියන නම්බර් එකට ඉක්මනටම මැසේජ් WhatsApp මැසේජ් එකක් විදිහට එවන්න. මම නම්බර් එක මතක් කරන ටග් ගාලා ගන්න පෑනක් කොලයක් ළඟට. මෙන්න මේක තමයි නම්බර් එක 07:06:166 ඉක්මනට මේ නම්බර් එකට සිංකන ඒ පොඩි පුංචි කෑල්ලක් ඇදී මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ආඩ පුළුවන් ලංකාවේ අපි හොයන ශ්‍රී ලංකාවේ මීළඟ ගායන තරුව බවට පත් වෙන්න. හරි ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන තවත් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා ඊළඟට. මේ වගේ ලස්සන සින්දු ටිකක් ඔයාලට අහන්න පුළුවන් දවල් එක වෙනකන් FM 93.5 ළඟින් තියාගත්තොත් එහෙම අද දවස් 15ක් නැතුව ආඩ ගෙවන්න පුළුවන්. හරි අපි යමු එහෙනම් සින්දුවට. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන යන්න. උදේ 10:30
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Sideline සමාජ කමිෂනය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
3: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
0: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya.
0: Maxwin samuha vyapare vithin genwa apita harina dan navanimavakin ena Domas Entry Weekitim yantrayaka sadambara himikaruwe kumanna. Adumama tanna 01176779
1: Heartbeat.

0: ගුඩ් මෝර්නින් ලකඩහාඩ් විතහඟින වෙලාව මත කරණන් උදේ 10යි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: ගුණාත්මක සහන නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහන නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01117
6: රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩින අපේ රස විජේ.
6: වෙළඳපොලින් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
9: ලකඩ රේඩියෝ ITN

ධර්මරත්න මහතාගේ අද බර්ත්ඩේ එක කුමාරි මිස් ඒ වගේම ඇතුළු සියලු සේවක සේවිකාවන් අපේ ලොකුසට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඔන්න අපිත් ප්‍රාර්ථනා කරනවා එතුමන්ට දීර්ඝායුෂ ලැබෙන්න, නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙන්න කියලා. හෙලෝ හෙලෝ කලබල පැන්චෝ, ගුඩ් මෝර්නින් ගිහාන් අයියා, ගුඩ් මෝර්නින් දිලිනි, කොහොමද? හොඳින් ඉන්නව නේද? අපේ හිත් රිදවන, අපි ගොඩක් ආදරය කරන, අපිට ගොඩක් දැනෙන අයමයි රිදවන්නේ කියලා දාලා තියෙනවා. මොකද දිලිනිට වෙලා තියෙන්නේ, අපේ මාතලේ දිලිනි තමයි මැසේජ් එක දාලා තියෙන. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කඩ හાર્ට් බීට් වලට. සුබ දවසක් වේවා ගිහන්. වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්නේ මම චින්තක. කොරියන් වල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න බලන්න. තවත් අපි පිටරටකින් යාළුවෙක් තමයි ඒ විදිහට ලක්කඩ අහන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. පරිස්සමින් සතුටින් අපි වහගෙන වැඩ ටික කරන්න කියලා මතක් කරනවා. අයබෝන් සුබ දවසක්. මාවත් සින්දුවකට එකතු කරගන්න. බරුදැල් පොලිස් එල් ප්‍රනාන්දු සමයේ මැසේජ් එක දාලා තියෙන්නේ. හයි ගිහන්, මම ඩුබායි වලින් නිමේෂා, මහේෂ්ගේ වයිෆ්. එයා හැමදාම සින්දු ඉල්ලලා මට කියනවා ලක්කඩ අහගෙන ඉන්න කියලා. මම හැමදාම ඔයාලව අහගෙන ඉන්නේ. අදත් මට සින්දුවක් ඕනේ. මම ඩුබායි වලින් නිමේෂා ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ වත් හස්බන්ඩ් මහේෂ්, ඒ වගේම දෝචේ නායා සහ මේ වෙලාව ලක්කඩ අහගෙන හැමෝමවත් රටින් නැත හිටියට අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි. ජය වේවා හැමෝටම. සූදී ඒ ආදරේට. ඉතින් ආවත් මේ වෙලාවේ ලක්කඩ හાર્ට් බීට් වලට ආදරෙන් එකතු කරගන්නවා බලන්න. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම නේද අපි වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. හරි, ඉතින් දෙන්නරම අපි ඔන්න ආදරෙන් මේ වෙලාවේ මේ පැයට එකතු කරගන්නවා. සුබ දසනක් වේවා ගිහන් යාළු. ITN 47 වන ඇනිවර්සරියට අපගේ හදපිරි උණුසුම් සුබපැතුම්. සුජීව මధుරංග යටියන්තර ඉඳලා මැසේජ් එක දාලා තියෙන ගොඩක් ස්තුතියි. වාසනාවන්ත සුබ දවසක් වේවා. අද දින ITN උපන්දින සමරීම වෙනුවෙන් ලක්කඩ අහන සහ ITN නරඹන රසිකාවියක් ලෙස සුබ පතන වහලාවතු තුෂාරා. දැන් හැමදාම අපි දන්නව නේද අපේ ආදරණීය ශ්‍රාවකයෙක් තමයි තුෂාර කියලා කියන්නේ. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. ගොඩක් ස්තුතියි ඒ ආදරයට. ITN රූපවාහිනී සුබ උපන්දිනයක් වේවා. ගුඩ් මෝර්නින් ගිහන් මල්ලි. අද මට ටික වෙලාව යහන්න වෙන්නේ. පන්සලට දාන ගෙනියන්න ලෑස්ති වෙන ගමන් ප්‍රියංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදෙහෙනම් මේ පැතරිකුත් අපිට දාන ටිකක් කාලෙන්න පුළුවන් නේද? හරි, ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. ලක්කඩ හાર્ට් බීට් වලට යටියන්තර පැත්තට යද්දී හොරොන්දල යටියන්තොට අජිත් ලක්ෂාන්, රුක්ෂාන්, පුබුදු කුමාර, එවැගේම මල්ලි ජයම්පති සෙල්වම් අපිටත් හොඳ සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. අසලාම් අලේකුම් ගිහාන් බ්‍රෝ. මේ කතාවත් කියන්න ඕන බ්‍රෝ. ඔබ යමකට යමෙක් කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇතිවන්නේ නම් එය පෙර කර්ම විපාකයකේ වෙනස් කළ නොහැක. නමුත් ඊර්ෂ්‍යාවෙන් උපදින පරිගැනීම අදහස වෙනස් කළ හැකි දෙයක්. ඊර්ෂ්‍යාව හිතනක වෙන දෙයක්, හිතල ඊර්ෂ්‍යා කිරීම තවත් දෙයක්. ඒකනේ බලන්නකො නේද. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ අපේ සංජය නේද මේ මැසේජ් එක දාලා තියෙන්නේ. සංජය ගොඩක් ලස්සනයි. අවතාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. ලක්කඩ හાર્ට් බීට් වලට සුබදාසනක් වේවා. විස්සාවේල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු අපේ බොස් සංදීප. සේවක මණ්ඩලයේ බාබු අයියා, බොණී අයියා, සුනිල් අයියා, සුදුයන්ට එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද මැසේජ් එක දාලා තිනු අපේ සංදීප වෙන්න ඕන. ආදරණ එකතු කරගන්නවා මේ පැයට ඔයාවත්. තවත් ඉන්නවා ගොඩක් කට්ටිය එකතු කරගන්න. යාලුවත් අනිවාර්යෙන් එකතු කරගන්නවා. ලස්සන සින්දුව ක්ලාසික් කරගෙන තියෙන මේ වෙලාවේ අපි යමු සින්දුවට. එහෙනම් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කඩ හાર્ට් බීට් එක දෙකටම එකතු වෙන්න. තාම මැසේජ් එකක් දාන්න බැරි වුණා නම් වාට වෙලාව තියෙනවා. 0703935937 WhatsApp නම්බර් එක. ඉක්මනටම මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා එනකම්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිසෙදු නැතින් අපිත් එක්ක අත්වල් බැඳගත්තා ලාව්ස් එකෝ ශ්‍රීලා ආතනිය තමයි අපිත් එක්ක අත්වල් බැඳගත්තේ වසර 47ක් පිරීමේ අභිමානවත් සාන්වත්සරික සමරුම් බැඳසටහන් මාලාවට සමගාමීව මතු පරපුර උදෙසා පරිසරය සුරක්ෂිත කිරීමේ ග්‍රීන් ලෙගසි 2026 විශේෂ ව්‍යාපෘති අයද උදෑසන සිදු වුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස පරිසරය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් මෙම සුවිශේෂී හරිත ව්‍යාපෘතිය සමග හරිත හෙටක් ෆෝර් ග්‍රීන් ටුමොරෝ තේමාවෙන් මෙරට වායුගෝලීය පිරිසුදුකම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන ලාව්ස් එකෝස්ට්‍රී ආයතනයේ ඩෙලවර්ෂින් අත්වැල් බැඳගත්තා. ඒ පිළිබඳව අපි ඔබට මතක් කරනවා මේ වෙලාවේ. එවගේම තමයි ඔයාලට මතක් කරන්න තියෙනවා අපි හැමෝටම ජීවිතේ හීන තියෙනවා. ඒ හීන පාඩ කරන්න හොඳම තැනක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. මතකද රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙදෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. පුංචිම පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ ජීවිතේ වලට එහිම පාට කරගන්න හොඳම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. යලිත් ප්‍රගමේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔන්න ඔබට දැන් දිනා ගන්න පුළුවන්. මුදල් හිණේ වගේම සුපිරි මෝටර රථයක හිණේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑග්ග තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඉතින් ඔබත් අදම NLB මෙගා පව ලොතරැයියක් මිලදී ගන්න කියලා මතක් කරනවා. එතකම මේ පැය අපිට මතක් කරන තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන සිරසියක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. බය නැතුව මිලදී ගන්න හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. ඒකට හේතුව අපේ රටේ අපේ දේශීය කිරිගොවීන්ගේ ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. ඒකෙහිඳ බය නැතුව අපේ පොඩ්ඩන්න පුළුවන් පොඩ්ඩන්න පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. හරි අපි එහෙනම් මේ පැයට මේ විදිහට සමුදෙනවා. අපි ආපහු හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. ආරාධනා කරන FM 93.5 FM 93.7 ලක්ෂණත් එක දිගටම එකතු වෙලා ඉන්න. අපි ඊළඟ පැයේදී හම්බ වෙන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් සතුටින් පරිස්සමින් ආදරෙන් අපි වහගෙන ඉන්න කියලා මතක් කරනවා. ඊළඟට තෝරගත්තා තවත් ලස්සන සින්දුවක්. අපි එහෙනම් සින්දු අහලා ඊළඟ පැයේදී මේ විදිහට හම්බ වෙමු.

0: দশম পাহা অনুতনাই দশম হাত লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলাও পেরোর কলহাই
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති අද උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාල සීමාව තුළ වැඩිම වර්ෂාපතනය නොරැළියෙන් වාර්තා වී තිබෙනවා. නොරැළිය කොත්මලේ තෙලිසගල හුණුගල්ලොය ප්‍රදේශයේට මිලිමීටර 118.8 බිංදුවක වර්ෂාපතනයක් ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඊට අමතරව නොරැළිය වටවල ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතනය මිලිමීටර 82ක්. මිලිමීටර 70ක වර්ෂාපතනයක් කෑගල්ලට ලැබී තිබෙනවා. රත්නපුර එරන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතනය මිලිමීටර 62ක්. මේ අතරතුර අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සහ සබරගමු පළාත් මෙන්ම ගල්ල, මතර, මහනුවර සහ නොරෙලිය දිස්ත්‍රික්කයේ ඇතුළත් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර හා උතුරු මැද පළාත්වල මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්වල පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං ඇතිවිය හැකි. ඉරානය සමග පවතින යුද්ධය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද බලතල සීමාකරණ යෝජනාවක් ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කර තිබෙනවා. එහිදී පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 215ක්, ඡන්ද 208ක් විපක්ෂව ලැබී තිබුණේ. රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සමග ඩෙමොක්‍රටින් මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම යෝජනාව නිල වශයෙන් සම්මත වීමට නම් සෙනෙට් සභාවේද අනුමැතිය අවශ්‍ය වෙනවා. ඒ සඳහා යෝජනාව ඉදිරියේදී සෙනෙට් සභාවට යොමු කිරීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට. 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

11 විනාඩි 4යි වෙලා බයි බොගන්න ඕන ආව පිළිගනව ලැකඩ හાર્ට් බීට් වල දෙවෙනි පැයට මේ විදිහට ඉතින් ලස්සන සින්දුරයක් මේ පැයට ඔයාලට අහන්න පුළුවන් අසරු සින්දුවක් මේ පැය පළවෙනි සින්දුවේ විදිහට මම තෝරගත්තා. සංග දිනෙත් කි සින්දුවක් තමයි මම තෝරගත්තේ මේක ඩුවට් එකක්. හරි අසරු සින්දුවක්. අපි අහලා ආයේ මේ පැත්තටම. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරන්න. 11 විනාඩි 5යි.

එකොළහයි විනාඩි දහයයි වෙලව ලැකන හඩ් බීට් එහෙනම් ඔන්න අපි දෙවැනි පැය මේ විදිහට ආරම්භ කරලා තියෙන්නේ. මං හිතුවා කලින් පැයදි මට මැසේජ් වලට ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා. යාළව එකතු කරගන්න බැරි වුණා. මේ පැය පටන් ගන්නකොට මේ යාළව ආදරෙන් එකතු කරගන්න කියලා හිතුවා. සුබ දවසක් වේවා ඔක්කොටම. සරත් චන්ද්‍ර ඩයස් කලේ කඩේ ඉඳලා රයිගම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙනවා. යාළ ඔක්කොටම ජය වේවා කියලා. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ මහරගම පැද්දර යන්න කියලා හිතුවා. අපේ විමලසේන අයබෝවන් සුබ දාසන කාදරණ එකතු කරගන්න ආයවත් මේ පැද්දට වැඩ කරන තන කලමනාකරු ඩිලංකන දීෂාන් රසික චනිතු පසින්දු චමුත් ගයන් සිරිවංශ ගාමිණි ලසිත චුට්ටි අනුර එවගේම ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සුභහ දිනුෂා කමනි චන්ද්‍රාණි ඉරේෂා නයනි දෙල්පි චිත්‍රවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙනවා. එවගේම ලස්සන සින්දුවක් කෝණි කියලා ලක්හඬ ඓටියුන් රේඩියෝව සුබෝදාසන කාඩ් බීට් වෙත ගිහන් මහතා සින්දුව කෝණි හලාවත පැට්‍රික් කරුණාපාල ඇන් සහන් ෂෙවාන් එවගේම ෂනෙල් රශ්මිදුව ලීලා මෙනස්තදුව ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුබදවසක් කාඩ් බීට් අපේ බුලත් සිංහලින් දහරා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. බලමු අපි ට්‍රයි එකක් දෙන්නම් දහරා. බුලත් සිංහලින් අම්මා තාත්තා මල්ලිලා දෙන්න ආයුදුනිල් ප්‍රණීත එවගේම කෞෂි මදු තුහින බබා ආදි බබා වයි මතුගම පැලවත් රංගවයි මගේ චූටි මැනක ඉනුකි ගීත වයිලා කනහන හැමෝම අය එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපි කළුතර බෝම්බු වල ඉඳලා අපේ මිසින්ව ආශාය වගේම ආශා පුෂ්පා නේද ආයේෂා ඉරේෂා මල්ලිකා එවැගේම නදී කාන්ති කට්ටියම එකතු කරගන්න. මං හිතන්නේ සන්ධ්‍යා වෙන්න ඕන. මැසේජ් එක දාලා තියෙන ආදරණ එකතු කරගන්නවා මේ පැයට. එතකම සුබ දවසක් ගිහන් අපිත් අද ඔයාව අහගෙන ඉන්නවා. අපේ සයුමි බබාවත් රමණි අක්කවත් සහනාලිකා අක්කවත් සින්දුකට එකතු කරගන්න කියලා මාතලින් අපේ නදීෂානි මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම මොරටුව පැද්දට යන්න කියලා හිතුවා. සින්දුකට අපිවත් එකතු කරගන්න පුළුවන්ද කියලා. ඇයි බැරි? අනිවාර්යෙන්ම එකතු කරගන්නවා. වැඩ කරන ගමන් යාලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබිත් අයියට අපේ හොඳ ලස්සන ගෑනු ළමයෙකුත් ඉක්මනට හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවලු. අපේ මధుරංග කොල්ල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුමිත් අයියේ නම් අන්න අපිත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට හොඳ ගෑනු ළමයෙක් ඔයාලට හම්බ වෙන්න කියලා. හරි. එතකම අපි යන්න හැදුවා. ගුඩ් මෝර්නින්. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? මැසේජ් ගන්න මේ ගොඩක් තියෙනවා. ගුඩ් මෝර්නින්. අද මගේ යාළුවගේ උපන්දිනය. එයා තුෂාරි අක්කා. හැපි බර්ත්ඩේ කියන්නකෝ එයාට. ලස්සන සින්දුවක් දෙන්න එයා වෙනුවෙන්. කෑගල්ලේ රොකිල්. එයාගේ නම කවුද? ශෂි නේද? ශෂි ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකන හાર્ට් බීට් වලට. එනං ඔන්නාගේ යාළුවට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හයිබෝන් වගේ පවුලේ අය යූඩි ඉන්දික හා පවුලේ අය එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අපේ ඒපී රවීන්ද්‍ර ගොඩක වෙල වැල්කෙනී ආය සිට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා මේ පැයට. එතකම සුබ දවසක් ගෙහන අයියේ. දරණියගල තරිඳු මට හිරුට දෙන්න නෑ සඳුට දෙන්න නෑ සින්දුව දෙන්නකො අයියේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. බලමු ට්‍රයි එකක් දෙන්නම්. හයි මල්ලියෝ, අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කොටිය කුඹුරේ නිල්මිණි කුමාරි මහත්තයා ජයලත් එවැගේම දුව පියුමි සෙව්වන්දි පුතාල කාංචන් සහ අසංක චූටි දංගේ ආකේ නාදිවත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුබ දවසක් වේවා. නිතරම ලක්හඬ එක ඉන්න මම යටියන්තොට සීපෝ ජනපදයේ ධනුෂි දිදුලංගා මගේ අක්කා චන්තුනි නේත්‍රාවත් ඉන්නවා. යාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම අපි සමන්ත පොතුපිටියේ වාද්දුවෙන් දැන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හයි අයියේ, මටත් සින්දුවක් ඕනේ. ඩිල්ෂානි රුවන් වැලි ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි, සුබ දවසක්. ලස්සන සින්දුවකට අපි වත් එකතු කරගන්න. කුරුවිට රත්නෙන් චන්දි සුදුහාමිනී පැටි චම්පිකා ජය වේවා ලක්කඩට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. යටියන්තොට පැත්තේ ඉඳලා හොරොන්දොල යටියන්තොට මටයි මගේ සුදුටයි හොඳ සින්දුවක් දෙන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. දැම්මට ඔයාගේ නම දාලා

0: උදේනිස් ඒවගේම තුෂාරියක තරුෂපුතා ඔෂිනි දුව මේ වෙලාවේ සපුමල්ලුයනේ සද්දෙරම හාර්ට්බීට් හන් වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් එක සාදරයෙන් එකතු කරගන්නවා. එයාල වෙනුවෙන් ලස්සන සින්දුවක් ඕනේ කියලා මැසේජ් එක දාලා තියෙන අපේ සමත්. ඒ වගේම සුම්ස් නේ මල්ලිව සාදරයෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔන්න කැට්ටිම එකතු කරගත්ත අපේ ලැක්කඩ හාර්ට්බීට් වලට එයාල ඔක්කොම එකතු කරගෙන මම යනවා ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා. විජය බණ්ඩාර වැලිතුඩුවගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. එහෙනම් අපි සින්දුව අහලා ආයේ මේ පැත්තටම ලක්ෂණ හාර්ට්බීට් අහන වෙලාවත් මතක් කරගෙන යන්නම්. 11 විනාඩි 16යි.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.

0: Luck Hunter Radio ITN
1: Ratata Waga Kiyana Radio
2: 11 විනාඩි 26යි.
3: දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
4: අත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
7: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: B. එකොළහ විනාඩි 29 වෙලාව ලකන්න හාඩ් බීට් වල දෙවෙනි පැය ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. වාඩ මතක් කරන්න ඕන පුංචි දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් වාඩ තොපියල් 40ක් දීලා කිව්වොත් එහෙම වාගේ ජීවිතේ වාඩ දිනල පෙන්වන්න පුළුවන්ද කියලා වායනතුයේ අභියෝගේ බාර ගන්න. ඒකට හේතුව තමයි වාගේ ජීවිතේ වාඩ දිනන්න පුළුවන් හොඳම තැනක් පිළිබඳව මම මේ කියන්නේ යන්නේ. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් පුංචිම පුංචි රුපියල් 40ක් වියදම් කරලා ගන්න මෙගා පව ලොතරැයියක්. ඒකට හේතුව රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දෙවැන්තම සුපිරිතෑගි දෙකකින් රුපියල් කෝටි 70ක් ලබා දුන් ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. යලි තදවක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දෙවැන්තම මෙගා සුපිරිතෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරිතෑග්ගක් සහ ඒ වගේම රුපියල් කෝටියක පව සුපිරිතෑග්ගත් එක්ක ග්‍රෑන්ඩ් සුපිරිතෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා NLB මෙගා පව ලොතරැයිය. මුදල් හීනය වගේම සුපිරි මෝටර් රථයක හීනය හැබෑ කරගෙන රුපියල් 40කට සුපිරිතෑග්ගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඉතින් ඔබත් අදම NLB මෙගා පව ලොතරැයියක් මිලදී ගන්න කියලා වට මතක් කරනවා. ඒ වගේම තමයි මේ පැයදී මතක් කරන්න ඕන පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. බයනතුව මිලදී ගන්න පැල්වත්ත නිෂ්පාදන ගැන මතක් කරද්දී පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි තෙලකරන්ද මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව මාළඹේ රංගලහන්දියේ තියෙන ශාඛාව ඒ වගේම තමයි බත්තරමුල්ල පැල්වත්ත ශාඛාව තියෙනවා. මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා ආට පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා හරියටම බලන්න පැල්වත්ත නාමය තියෙනවද කියලා පැල්වත්ත නිෂ්පාදන වල නැත්නම් ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න පුළුවන්. අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් බය නැතුව මිලදී ගන්න පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන්. මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා ලකන හાર્ට් බීට් වල දෙවෙනි පැයේ තවත් ලස්සන සින්දුවක් ආකාංචන අනුරාධගේ සින්දුවක් තමයි මං ලෑස්ති කරගෙන තියෙන්නේ. අපේ නම් සින්දුවට යමු. සින්දුවට යන්න කලින් වෙලාවත් මතක් කරලම ඉන්න ඕන. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්න 11 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Heartbeat.
1: කලහයි විනාඩි 35යි වෙලාව ලකඩ හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්නේ මේ විදිහට. අපි යන හදෝ WhatsApp chat එක පැත්තට. ලකඩ හાર્ට් බීට් වල දෙවෙනි පැයට මට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා අදරණ එකතු කරගන්න ඕන යාළුව. අපි යන හදන්නේ WhatsApp chat එක පැත්තට මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අපේ නුදි. Hi good morning. ජීවිතේ ජීවත් කරවන නම් අපිට හීන ඕනෙමයි. හීන වලට පියාඹන අපේ කෙල්ලන්ට ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. I know කාය වගේම මානෙල් කොසු කුමාරි මොනිකා ජාන සුදර්ම පුෂ්පා චමිලා ගයා චෝටි කුමාරිය වගේම සිද්මා නිසංසලා කට්ටියම ඉන්නවා කියලා තමයි අපේ නොදී මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යම නේද අපේ ජීවිතේ අපිට හැමදාම හීන තියෙනවා. අපේ ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තු. මේ බලාපොරොත්තුත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න සෙට් එකම අපි මේ වෙලාවේ ආදරෙන් එකතු කරගෙනවා ලැකන හાર્ට් බීට් වලට. මලී ඔරිජිනල් සින්දුව දෙන්නේ නැත්තයි. මොකද හලෝ ඔක්කොම සින්දු දෙනේව ඔරිජිනල් නෙවෙයිනි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද අපේ සිත්මින නේද? සිත්මින එහෙම තමයි තින්න. ඔරිජිනල්ම සෝන් එකක් ඕනේ කියලා නෑ. කවර් සෝන් එහෙම තියෙනවා. ඒවත් අහන්න බැ මිනිසු නේද? ඒක හින්දින් අපි කවර් සෝන් එකකුත් දෙනවා. හරි, ඒවවත් ආදරෙන් එකතු කරගන්නවා මේ පැයට. මන් දන්නවා කඩුවෙල ඉන්නේ. ඉන්නම් ටග් එන්නක් හොයාගෙන ටග් ගාලා. හරි, ආදරෙන් එකතු කරගන්නවා සිත්මින මේ පැද්දට. අයබෝවන් මඩපාත සුබෝධි වැඩහිටි සමාගමේ සභාපති ඉල්ලපෙරුම ආනන්ද නන්දලාල්, හේමපාල ජයතිස්ස, සෝමදාස කරුණාදාස, ඒ වගේම ජයසේන සිරිකුමාර් කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනු අපේ ලක්ෂ්මන්. ඒ වගේම ගුඩ් මෝර්නින්, ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බණ්ඩාරගම විදාගමින් අපිත් දවස මහන්න ලක්හඬ ඔයාට දාන පළවෙනි මැසේජ් එක අපිවත් ලස්සන සුද්දකට එකතු කරගන්න. මෙතන ඉන්නවා ශාමන් සර්, ඒ වගේම නිර්මලා, මිස් චම්පාකා, ටෙරාසක්කා, රෝහිණි අක්කා කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා අපේ මුදු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා මේ පැයට. හයි ගීත් කොහොමද? ලස්සන සින්දුව කෝණි මාවත් සින්දුවකට එකතු කරගන්න. අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ අපේ සංජීව දිසානායක මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි කොහොමද ඉතින්? යටි අන්දොඩ නිතු ගරජිකෙන්ලු මැසේජ් එක දාලා තියෙන්නේ. මං හිතන්නේ දවසට එවන පස්වෙනි මැසේජ් එක විතර ආදරෙන් එකතු කරගන්නවා මේ පැයට. හයි ගුඩ් මෝර්නින් අයියා, ගොඩ දවසකින් මැසේජ් එකක් දැම්මේ. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. නොවරින් ශෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දවසම සුබ වෙන්න ඕනි කියලා ඔයාට. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා ඔයාට දවසම සුබ වෙන්න කියලා. මාවත් සින්දුවකට එකතු කරගන්න. කුලියා පිටින් අපේ නිලක්ෂි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් ආදරෙන් මේ වෙලාව එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. අයබෝවන් ආදරණීය ලකඩ, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. පොල්ගහවෙල බැලුම්ගල කන්දෙන් සුරේකා, රේනු, රුවන් සාගර, එවැගේම යසින්දි, හසදරා, තුෂාරි, සමන්ලතා, රංජියය සහ යලවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් වේවා පුතා. අපේ ලස්සන සින්දුවක් ඕනේ. වෙන්නපුව රසල් මෝනයා, එවැගේම මානෙල් වෙනපේ රසල් මැසේජ් එක දාලා තියෙන නෝනා මානෙල් දුවල දෙන්නා ඉන්නවා. සුසානා, සුරේනි, පුතා සුලලිත, ජේකොබ්, ඔබේද, නේතන්, චූටිදු, තීර්ෂ, ඒ වගේම තීර්ෂා, අය රංජිත්, අකා, සෙලින් ඇතුළුව ලකනහන සියලු දෙනාම ආදරෙන් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. හායි පානදුරේ ඉඳලා අපිත් ඔයාව අහගෙන ඉන්න සද්දරම ලකඩ අහගෙන ඉන්නවා. හැමදාම අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද අපේ ශිරෝමි අක්කගේ, සමන් අයියගේ ඇනිවර්සරි එක කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒකට අපි හැමෝම සුබ පතනවා කියලා මැසේජ් එකක් දාලා තිනු. තින් අපිත් උන හදවතින්ම සුබ පතනවා දෙන්නටම. හයි අයියේ, මම සපුමල් උයනේ බට්ටි. මේ වෙලාවේ සපුමල් උයනේ වැඩ කරන සද්දෙටම හાર્ට් බීට් අහන් ඉන්න හැමෝම වැඩ කරන ගමන් ඉන්නේ. කොල්ල කෙල සෙට් එක ආදරෙන් සිද්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. මම ආයෙත් එකම සිළුම කාර්ය මණ්ඩලය එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට කියලා මැසේජ් එක දාලා තියෙන තින්න ඔන්න ඔක්කොම එකතු කරගන්නවා මේ වෙලාවේ. ඒත් එකම අපි යන්න හැදුවා කොහෙටද? බර්ත්ඩේ එක සමරූප මගේ පොඩිමල්ලි ඉෂාංක, දර්ශන පෙරේරාට සහ හද බර්ත්ඩේ එක සමරන ජනිත් මල්ෂිත් පුතාට සහ ඇනිවර්සරි එක සමරන මගේ නංගිට සහ මංජුළු මල්ලිට සුබම සුබ පන්දමයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැපි වෙඩින් ඇනිවර්සරි කිය ආශිර්වාද කරනවා මාතලේ පොඩියක්කා. ඒ වගේම නිලු ඇතුළු පවුලේ සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. ජනිත් මල්ෂ පුතාගේ මම ලොකු අම්මා කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් ආදරෙන් ඔන්න අපේ සියලු දෙනාටම සුබ එකතු කරනවා මේ වෙලාවේ, සුබ පතනවා. ආයෙත් එකම අපි යනවා මාතලේ පැත්තට. මාතලේ ඉඳන් අපේ කුමාරි එරමුදු ගොල්ල අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. සුබ දවසක් වේවා. නයනි ගාමිනි සුභාෂිනී කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන අපි යනවා තවත් ලස්සන සින්දුවකට. සින්දුවට යන්න කලින් මට වෙලාව මතක් කරන්න තියෙනවා. ලක්ෂණ හાર્ට් බීට් අහන වෙලාව 11 විනාඩි 46.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
5: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
6: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
8: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: වගේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

එකොළහ විනාඩි පනස් දෙකයි වෙලාව ලක්කට හාඩ් බීට් වල දෙවනි පැය මේ විදිහට ගෙවීගෙන යන්නේ. ඇතින් ඔයාලට මේ වෙලාවේ මතක් කරන්න ඕන, ඔයාලට ජීවිතේ ජය ගන්න නම් ඔයා කරන්න ඕන ඔයාගේ හීන පස්සෙම දුවන එක විතරක් නෙමෙයි, පංච රුපියල් 40ක් වියදම් කරලා මෙගාපවල් උතරයිය කරගෙන බලන්නකෝ ඔයාගේ හීන හැබෑ වෙන්නේ නැද්ද කියලා. සාමාන්‍යව මෙගාපවල් උතරයිය කියලා කියන රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින් රුපියල් කෝටි 70ක් දින දුන් ලංකාවේ එකම උතරයිය තමයි NLB මෙගාපව කියලා කියන්නේ. වතාවක මෙවර මෙවර්ධව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. මුදල් හිනේ වගේම සුපිරි මෝටර රථයක් හිනේ හැබෑ කර ගන්න රුපියල් 40කට සුපිරි තෑග්ග තුනක් මෙදන් ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඉතින් ඔබත් අදම NLB මෙගා පව ලොතරැයියක් මෙලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ 47 වන සංවත්සරයට සමගාමීව ග්‍රේන් ලෙගසි 2026 හරිත සත්කාරය අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ආරම්භ වුණා. ඉතින් අපිත් එක්කත්වල් බැඳගත් ලාෆ් එකෝස්ට්‍රිය ආයතනය. ඉතින් අපි ඔවුන් පිළිබඳවත් මේ වෙලාවේ සඳහන් කරන්න ඕන මතු පරපුර උදෙසා පරිසරය සුරක්ෂිත කිරීමේ ග්‍රීන් ලෙගසි 2026 විශේෂ ව්‍යාපෘතියයි අද උදෑසන විදිහට ආරම්භ වුණේ ලෝක පරිසර දිනයට සමගාමීව. ඒ වගේම ආයතන මාධ්‍යාලයේ 47 වන සංවත්සරය තේමා කරගෙන මෙහි සුවිශේෂී හරිත ව්‍යාපෘතිය සමග හරිත හෙටක් ෆෝර් ග්‍රීන් ටුමෝරෝ තේමාවෙන් මෙරට වායුගෝලයේ පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන ලාබ්ස් එකෝ ශ්‍රී ආයතනයත් නිල වශයෙන් අත්වැල් බැඳගත්තා. අපේ පිළිබඳවත් මේ වෙලාවේ සඳහන් කරන්න ඕන. ඉතින් ලකඩ හාඩ් බීට් මේ වෙලාවේ මට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා, ඉක්මනටම එකතු කරගන්නම් කියලා හැදුවේ. අපි යනවා නෝමල් මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් එකතු කරගන්න. තමරා කුමාරි, මොකද මේ වෙලා තියෙන්නේ ඔයාට? ආදරෙන් එකතු කරගන්නවා මේ පැයට. තරුවන් සරණයි, ඔන්න ගිහන් අද සින්දු ඉල්ලන්නේ නැහැ, දිගම දිග මැසේජ් නැහැ. රත්නපුරේ තමරා කුමාරි ලක්කනහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ස්තුතියි ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් අයියේ, අදත් හැමදාමත් ඔයා වහගෙන ඉන්නේ. වාද්‍යයෙන් තමයි මටයි අමිත්‍රායි තමිඳුයි කට්ටියම එකතු කරගෙන චාමරයගේ සින්දුවක් ඕන කියලා මැසේජ් එකක් දාලා තිනවා. එතකම තුෂාරි දමුණු පොලෙන් දැන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ටීම් රත්නායක නොවරි දැන් එකතු වෙලා ඉන්නවා, අපි වහගෙන ඉන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ආලවේ කොහලාන ජයකල්නි තමයි මැසේජ් එක දාලා තිනේ. සින්දුහන් එකතු කරගන්න උපාලි චිත්‍රානි මාධව කසුන්නතුරු ලක්කනහන සීලු දෙනම ලස්සනම ලස්සන සින්දුවක් අහම. ආලවේ කැකුලවල රත්නක හඳව සුනිලා ජයංගනි. හයි ගීත මගේ නම හෂිනි, හස්බන්ඩ් ඉන්නවා මනෝජ්. අයියෝ යාවයි ලස්සන සෝංග එකකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. ජෝ පෙරේරගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. බලමු අපි ට්‍රයි එකක් දෙන්නම්, හරිද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තිනේ අපේ උපාලි. ආ වැඩ කරන තන අධිපතිතුමා අධිපතිතුමිය, ඒ වගේම සමන් සමිත වසන්තා, ඒ වගේම වසන්ති නිලන්ති අතුරු ලක්කනහන සිල් දනාම එකතු කරගන්න කියලා කේඩිය සමරසිංහ අපි වාගෙන ඉන්නවා. සේරුවාවල ඉඳලා ඒත් එක්කම සංජීව රකෙල්ල ගස් කඩවල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා හැමෝම එකතු කරන සින්දුවක් අහමු කියලා. දවසම හાર્ට් බීට් තියෙනවා නම් කූල් එකේ ඉන්න පුළුවන් කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කිසිම වහන්සයක් නැහැ කියලා ආදරෙන් එකතු කරගන්න ඔයාවත් මේ වෙලාවේ. හරි, අපි වෙන ලකන හાર્ට් බීට් දෙවෙනි පැයත් මේ විදිහට නිමා කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ ලකන හાર્ට් බීට් වල තුන්වෙනි පැයේ ඒ දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් සතුටින් පරිස්සමින් අපි වහගෙන ඉන්න කියලා මතක් කරනවා ඔයාලට. ඉතින් හැමෝටම ආදරෙන් මේ සින්දු මං ඊළඟට ලෑස්ති කරගත්තා. අතුලා ශ්‍රී ගමගේ සින්දුවක් තමයි මං ලෑස්ති කරගෙන තියෙන්නේ. සින්දු හලා අපි ආපහු හම්බ වෙමු තුන්වෙනි පැයේදී. 11:56

0: වේලාව දහවල් 12යි. වේලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: රටට වග කියන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනය 47 වෙනි අභිමානය සමරයි. ඉලක්කය පසුකර ගිය රේගු ආදායම. සෙනෙහසේ නවාතනයකින් එන් තවත් අයෙක් ජීවිතක්ෂයට. ඌවේ මහාශ්‍රම මෙහෙයුම ඇරඹේ. ප්‍රදේශ රැසකට මිලිමීටර 100ක තද වැසේ. සෙලෙන්ස්කි පුටින්ගෙන් මුහුණට මුහුණ සාකච්ඡාවක් එල්ලයි. හෙල්ල විසිකිරීමෙන් රුමේෂ්කින් ඉතාලියේදී වාර්තා රැසක්.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂාන්ත. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද පිබිලේ. ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් මෙරටට රූපවාහිනිය හඳුන්වා දීමේ පුරෝගාමියාව ස්වාධීන රූපවාහිනී සේවය හෙවත් රූපවාහිනී මහගෙදර අද 47 වෙනි උපන්දිනය සමරනවා. කොට්ටාව මහල්වරාව පාරේ කුඩා නිවසක මෙරට ජනතාවට පළමු රූපවාහිනිය අත්දැකීමේ කළේ 1979 වර්ෂයේදී. ඒෂාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන සහ බොබ් ක්‍රිස්ටන මහතුරුන්ගේ මූලිකත්වයෙන් එම ආයතනය 1979 ජූනි මස 5 වනදා රජයට පවරා ගැනීමත් සමග ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහපුර නැමැති කොළඹ දිස්ත්‍රික්කයේ උසම සමතලා භූමියෙහි ස්ථාපිත කෙරුණා. ඉතා සීමිත සේවක සංඛ්‍යාවකින් සීමිත වපසරියක් දක්වා විකාශන කටයුතු ආරම්භ වූ මෙම නාලිකාව කෙටි කාලයකින් දිවයිනේ වැඩිම ආවරණයක් සහිත රූපවාහිනී නාලිකාව බවට පත් වුණා. වෙනත් නාලිකා නොතිබූ යුගයේ සිට අද දක්වා සහෘද ප්‍රේක්ෂක ප්‍රතිචාර වෙනසක් නොවි ITN සතුව පැවතීම විශේෂත්වයක්. අරිසෙන් අහුබුදු ශූරීන් රචනා කළ ස්වාධීන රූපවාහිනී තේමා ගීතය බොහෝ දිනාට අදටත් කඩපාඩමින් කිව හැකියි. දවසේ විකාශන කටයුතු ආරම්භ වීමට පෙර රූපවාහිනිය වටා රොක්කන ජනතාවට මුලින්ම අසන්නට ලැබෙන්නේ එම තේමා ගීතයයි.

0: ජේෂ්ඨතම මාධ්‍යවේදියෙකු මෙන්ම පරිපාලන ශිස්ත්‍රයේ ප්‍රවීණයෙක වූ තේවිස් ගුරුගේ මහතා ස්වාධීන රූපවාහිනියේ ප්‍රථම නිසි බලධාරියා ලෙසයි පත් කෙරුණේ. එතැන් සිට ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශකතාව තුළ ස්වාධීන රූපවාහිනී සේවය ස්වර්ණමය සංදිස්ථාන ගණනාවක් පසු කර අවසන්. ඒ ආකාරයෙන් ආරම්භ කළ ස්වාධීන රූපවාහිනී සේවය ජනතා ආකර්ෂණය දිනාගත් වැඩසටහන් රැසක්ම විකාශනය කළා. ඉන්දුනිල් දිසානායක, සුභාෂිනී හිමමාලා සහ ආර්යශීලී විතානගේ වැනි ජේෂ්ඨින් ඉදිරිපත් කළ මදුරසංග විචිත්‍රගේ මහජන ආකර්ෂණය දිනාගත් වැඩසටහන් වලට ඇතුළත්. දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාටි ලෙස අදටත් විරුදාවලිය ලබන කෝපිකඩේ ජනතා ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලාංකීය ටෙලිනාටි වංශකතාවේ නවමු පරිච්ඡේදයක් එක්කලා. එච්.ආර්. ජෝතිපාල වැනි ගායකයන්ගේ පැරණි ගීත තැටි සතු එකම නාලිකාවද ස්වාධීන රූපවාහිනියයි. විනෝදාස්වාදයේ සැපයේ වෙන් නොනතුණු ස්වාධීන රූපවාහිනිය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළා. ලොවවට අපුවත් ගෙනාවේ ඒ අනුවයි. 1996 වර්ෂයේ භාගයේ ලොවවට අපුවත් මෙරට ලොවවට අපුවත් රටේම ප්‍රවෘත්ති විකාශයක් බවට පත් වූයේ ජනතාවට තොරතුරුද සපයමින්. දිනකට පටිගත කළ එක් ප්‍රවෘත්ති විකාශයක් පමණක් එහිදී විකාශය කෙරුණා. ඒ ක්‍රමක්‍රමයෙන් පුළුල් වී සජීව විකාශයක් දක්වා පමණක් නොව අද වන විට පැයෙන් පැය දහවල් 12 සවස 6:30 සහ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් දක්වා පුළුල් තොරතුරු සම්පාදනයක් කිරීමට ස්වාධීන රූපවාහිනී සේවයට හැකි වී තිබෙනවා. මාධ්‍ය මෙහෙවරෙන් නොනැවතුණු ITN සෑම ආපදා අවස්ථාවකම ජනතාවට පිහිට වූයේ මනුෂ්‍යත්වයේ සත්කාරය ආරම්භ කරමින්. නිවාස නොමැති ජනතාවට නිවාස ඉදිකර දීම, ජලය නොමැතිව පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට මහා වැව් ඉදිකිරීමටද ස්වාධීන රූපවාහිනියට හැකි වුණා. එමෙන්ම අපේක්ෂා රෝහල සහ ජාතික රෝහලටද ITNC යුතුකම් ඉටු කර තිබෙනවා. සුනාමි ව්‍යසනය අවස්ථාවේදී මෙන්ම යුද පුවත් වාර්තාකරණයේදීද ස්වාධීන රූපවාහිනිය සිදු කළ මෙහෙවර කිසිදු නාලිකාවකට දෙවනි වන්නේ නැහැ. සුනාමියක් කී සැනින් ජාත්‍යන්තරයේ පවා විකාශය වන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදීන් ලබාගත් දර්ශන වීම ඊට එක් උදාහරණයක්. 47 වසරක ගමන් මග තුළ ITN ලැබූ ජයග්‍රහණද අතිමහත්. ගුණාත්මක වැඩසටහන්, හරවත් ටෙලිනාට්‍ය කලාවක් සහ සුභාවිත ගීත තුළින් ප්‍රබුද්ධ ප්‍රේක්ෂක මනසට ආමන්ත්‍රණය කිරීමට ස්වාධීන රූපවාහිනියට හැකි වී තිබෙනවා. ITN ශිල්පීන් දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වූයේ ජනප්‍රිය මෙන්ම හොඳම කාණ්ඩයේ සම්මාන ලබා ගනිමින්. ප්‍රවෘත්ති සහ වැඩසටහන් රැසක් මෙන්ම ටෙලිනාට්‍යද සම්මානයට පාත්‍ර වෙමින් ITN සම්මානනීය නාලිකාව ලෙසද ඉතිහාසගත වුණා. පසුකාලීනව දොරමඩලාව සහ අටපට්ටම වැනි වැඩසටහන් වලින් ස්වාධීන රූපවාහිනියේ අනන්‍යතාවය පිළිබිඹු කළා. වෙනස චැටන් මියුසික් වැනි වැඩසටහන් වලටද ලැබුණේ ඉහළම ජනතා ආකර්ෂණයක්. ඉන් නොනැවතුණු ස්වාධීන රූපවාහිනී සේවය අද වන විට ඩිජිටල් මාධ්‍යකරණයේද ප්‍රමුඛයෙකු ලෙසින් සිය මෙහෙවර ඉටු කරමින් සිටිනවා. සිළු රූපවාහිනී නාලිකා අතර ප්‍රමුඛයා ලෙස රැඳී සිටීමට ස්වාධීන රූපවාහිනියට හැකි වූයේ සමස්ත සේවක පිරිසගේ අපරිමිත කැපවීමෙන්. ITN ජනතාවගේම රූපවාහිනියට බවට පත් වුණා. එබැවින් සියල්ල හමුවේ ස්වාධීන රූපවාහිනියට සැමදා සැම විටම ශක්තිය වූයේ ප්‍රේක්ෂක ජනතාවයි. ස්වාධීන රූපවාහිනී සේවය මේවන විට මාධ්‍යජාලයක් බවට පත්ව තිබෙන්නේ ලක්කඩ ගුවන්විදුලිය, වසන්තම් රූපවාහිනිය සහ වසන්තම් FM සමගින්. ජාතික අවශ්‍යතා නිරන්තරයෙන් හඳුනාගත් ස්වාධීන රූපවාහිනිය අනාගත යහපත් මාධ්‍ය පරපුරක් නිර්මාණය කිරීමේ පුරෝගාමී මෙහෙවරට එක්ව සිටියා. MMC ITN කැම්පස් ආරම්භ කළේ එම වගකීම ඉටු කරමින්. ඩිජිටල් සංනිවේදන ශාස්ත්‍රයේ විශිෂ්ටතම සහතික පත්‍ර පාඨමාලාව MMC ITN කැම්පස් තුලින් හැදෑරීමට පහසුකම් සපයා තිබෙනවා. එබැවින් වසර 47ක් ආපසු හැරි බැලීමේදී ප්‍රේක්ෂක ජනතාවට මෙන්ම ITN මාධ්‍යාලයට දැත්තේ අතිමහත් අභිමානයක්. මේ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ 47 සමරුම වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගමික ආශිර්වාදාත්මක වැඩසටහන් අවසන් කර තිබෙනවා. ඉස්ලාම් ආගමික වැඩසටහන් පැවැත්වුණේ ජුම්මා මස්ජිද් ඉලාම් දේවස්ථානයේදී. මෝදර විෂ්ණු කෝවිලේදී හින්දු ආගමික වතාවත් පැවැත්වුණා. කතෝලික දේවමිහිය පැලවත්ත ශාන්ත ජුවාන් දල්බස්තෝනි දේවස්ථානයේදී සිදු කෙරුණා. මෙම ආගමික වතාවත් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා ප්‍රමුඛ කළමනාකාරීත්වය සහ සේවක සේවිකාවන්ත එක්ව සිටියා. 47 ITN සංවත්සරය වෙනුවෙන් බෞද්ධාගමික වැඩසටහන අද පැවැත්වෙනවා. ඒ වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාල පරිසරයේදී අද පරිත්‍රාණ ධර්මදේශනයේ අනතුරුව හිට උදැස්සන මහසංගරත්නයේ වෙනුවෙන් දානමය පුණ්‍යකර්මය සිදු කෙරෙනවා. 47 වැනි ITN සංවත්සරයේ සමගාමීව ග්‍රීන් ලෙජසී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ රුක් රෝපණ වැඩසටහනක් සමගින්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස අද පෙරවරුවේ පැලසිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ බවයි අප නියෝජිත දසුන් වසන්ත සඳහන් කළේ.
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ස්වාධීන රූපවාහිනී සේවයට අවුරුදු 47ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සහ අදට දින ජාත්‍යන්තර පරිසර දින නිමිත්තෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවක සුබ සාධක සංගමේ එවැගේම ලාබ් ඉකෝස්පේ ආයතනයේ එක්ව හරිත රටක් වෙනුවෙන් මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස හරිත වර්ණයෙන් බබලවන රුක් රෝපණ වැඩසටහනදී ක්‍රියාත්මක කරන සියලු කටයුතු සූදානම් කළා දෙනවා. මේ මොහොත වෙනුවෙන් මාර්ගයේ දෙපස විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ අටවන සතුමුම් කනුව දෙපස මේ වෙනකොට බලවල් කපලා සියලු කටයුතු සූදානම්. එවැගේම තමයි අපි මේ වෙනකොට අවශ්‍ය කරන පළ මෙතන ගෙනලා තියෙනවා. අපි සූදානම් වෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවක සුබසාධක සංගමේ කාර්යයෙන් ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ කටයුතු වෙනුවෙන් සහාය දෙන උදවියගේ සහභාගීත්වය තුළ අපි පළ ටික රෝපණය කරන්න. අපි මේ වෙලාවේ සූදානම් කපලා තියෙන බලවල් ටිකට පළ ටික අරගෙන ගිහිල්ලා රෝපණය කිරීමේ කාර්ය සිදු කරන්න. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී හැමදාමත් මේ රටේ හෙට දවස වෙනුවෙන් බොහෝ දේ දායාද කළ නාලිකාවක්. ඒ නිසා අපේ දරුවන්ට අනාගතයේදී හරිත පැහැයෙන් බබලන රටක් නිර්මාණය කරන්න තමයි අපි මේ රුක් රෝපණය අද දවසේදී සිද්ධ කරන්න විශේෂයෙන් සඳහන් කරන්න ඕන. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස අපි මේ මොහොත වන විට මේ රෝපණය කිරීම සඳහා ලබා දීලා තිබෙනවා කරඳ පැල, ඒ වගේම ඇහැල පැල ලබා දීලා තියෙනවා. පළවෙනි වතාවට පළතුරු පැලත් අපි ලබා දෙනවා. මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස වැඩකාර රාජකාරිය සිදු කරන අයගේ කුසගින්න නිවා ගන්න, ඒ වගේම ඔවුන්ගේ පවස නිවා ගන්න ඒ අදාළ ස්ථානයන්හි රෝපණය කරන්න. මේ වෙනුවෙන් ලාෆ් එකෝස්වේ ආයතන අපට ලබා දෙන සහයෝගය, මාර්ග සංවර්ධන අධිකාරිය අපට ලබා දෙන සහයෝගයත් අපි තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා.
0: ග්‍රීන් ලෙජසි ව්‍යාපෘතියට අනුග්‍රහකත්වයේ ලබා දෙන්නේ ලාෆ් එකෝස්රේ සමාගමයි. එහි ප්‍රධාන විධායක නිලධාරී සාලිය දෙසානායක මහතා ව්‍යාපෘතිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.
2: ඔව්, ඇත්තටම ශ්‍රී ලංකාවේ රථවාහන දුම් පරීක්ෂා කිරීමේ ප්‍රමුඛතම ආයතනය හැටියට ලාෆ් එකෝසි ආයතනය ස්වභාවිකව පරිසර හිතකාමී වැඩසටහනක තමයි යෙදිලා ඉන්නේ. ඉතින් ඒ අරමුණෙන් ඔබට ගිහිල්ලා අපි සෑම වසරකම ජාත්‍යන්තර පරිසර දිනය සමරමින් මේ වගේ රුක් රෝපණ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කරනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් එක්ක අපි අත්තල් බැඳගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස ඔබතුමා කිව්වා වගේ හරිත වර්ණයෙන් සරසන්න මේ වැඩසටහන අද සූදානම් කළ තිබීම ඉතාම සතුටට කාරණයක්.
0: ITN මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී සංජීවනී ඇපා මහත්මියද මෙහිදී අදහස් පළ කළා.
3: ස්වාධීන රූපවාහිනිය ලංකාවේ පුරෝගාමී නාලිකාවක් හැටියට අද 47th anniversary එක සමරනවා. ඒකම අද පරිසර දිනයේදී යෙදී තියෙනවා. ඒකත් එක්ක අපි හිතුවා රටට වැඩදායි කාර්යයකට සහයෝගය දක්වන්න. ඒකෙදී ලාෆ්ස් එකෝස්රි ආයතනයත් එක්ක මේ රුක් රූපණ වැඩසටහනට සහභාගි වෙන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒක අපි ඔවුන්ටත් ස්තුති වෙනවා මේ කාර්යයට සම්බන්ධ වීම පිළිබඳව.
0: රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වසර තුල ඉලක්කයේ වූ රුපියල් බිලියන 875.6 ඉක්මවා බිලියන 1143.7 ආදායමක් මෙවර විටත් උපයාගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහෙවා මහතා සඳහන් කළේ.
4: 2026 වර්ෂයේ අපේ සමස්ත ආදායම් ඉලක්කය වෙන්නේ රුපියල් බිලියන 2206ක්. ඒ කියන්නේ ට්‍රිලියන 2.2ක්. මේක අපිට ආදායම් ඉලක්කය මුදල් අමාත්‍යාංශය මගින් මාසික ඉලක්ක හැටියට කොටස් කරලා දීලා තියෙන්නේ සමස්තය මේ විදියට. එතකොට අපිට ජනවාරි මාසයේ අපිට දීලා තියුණු ඉලක්කය තමයි රුපියල් බිලියන 160.2. හැබැයි ඒ මාසයේ අපි රැස් කරපු ප්‍රමාණය ඇත්ත වශයෙන්ම බිලියන 235.2. එතකොට අපේක්ෂිත ඉලක්කයට වැඩිය රුපියල් බිලියන 75ක් අමතරව එක් රැස් කරලා තියෙනවා ජනවාරි මාසයේදී. පෙබරවාරි මාසයේ ගත්තොත් 165.9යි අපි 215.6ක් එකතු කරලා තියෙනවා. එතකොට බිලියන 49ක් අමතර එකතු කරලා තියෙනවා. ඊළඟට මාර්තු මාසයේ බිලියන 180.4යි අපි එක් රැස් කරා බිලියන 31.9. එතකොට එතන බිලියන 51.5ක් තියෙනවා අමතරව. ඊට පස්සේ අප්‍රේල් මාසයේ බිලියන 181.3යි අපි එකතු කළා බිලියන 242.9. එතන බිලියන 61ක් අමතර අපිට යම් අභියෝගාත්මක තත්ත්වයක් මේ මාසයේ ආරම්භයේදී තිබුණා. එතන බිලියන 187.8ක් තමයි අපිට දීලා තිබුණු ඉලක්කය. හැබැයි අපිට පුළුවන් වුණා මේ මාසයේ අවසන් වෙනකොට බිලියන 217.9ක් එක්රැස් කරන්න.
0: රේගු ආදායම වැඩිවීම 31%ක ආදායම් ඉලක්කය ඉක්මවා යාමක් බවද චන්දන පුංචිහෙවා මහතා ප්‍රකාශ කළා.
4: ජූනි මාසයට ජූනි මාසේ 3 වෙනිදා වෙනකොට සංඛ්‍යා ලේඛන තමයි මගේ ළඟ තියෙන්නේ. ජූනි මාසේ 3 වෙනිදා වෙනකොට අපිට ජූනි මාසයට දීලා තිබුණු සමස්ත ඉලක්කය 1,184.9 billion. ඒකෙන් අපි 37.2% මේ වෙනකොට එකතු කරලා තියෙනවා. එතකොට මේ සමස්ත එකතුව ගත්තොත් එහෙම අපි මැයි මාසයේ අන්තිම වෙනකොට අපි එක්රැස් කළ යුතුව තිබුණු ඉලක්කය තමයි billion 875.6. අපි හැබැයි billion 1,143.7 මැයි මාසයේ අවසන් වෙනකොට එක්රැස් කළා තියෙනවා. මේක 31%කින් ආදායම් ඉලක්කය ඉක්මවා ගිහිල්ලා තියෙනවා.
0: අඟුරු අතට බටකොට වැඩිහිටි මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එනු මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගියා. සිද්ධියෙන් පිළිසුම් තුවාල ලැබුවන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිහිටි මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත්තා. ඔහු අධිකරණ නිදි ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණයේ නියම කළේ. 69 දිනක මෙම වැඩිහිටි මධ්‍යස්ථානයේ නේවාසිකව රැඳී සිටියා. 34 දිනක පිරිමි පුද්ගලයින්, 35 දිනක කාන්තාවන්, පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය මෙහි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන්

0: ප්‍රගම පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි අද දිනේදී බලාපොරොත්තු විය හැකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් අද දිනේදී අපේක්ෂා කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනේදී අපේක්ෂා කළ හැකි. එවැනි අනිකුත් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන අරමක තද සුළං අද දිනේදී බලාපොරොත්තු වෙනවා. ඉක්‍රොම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
1: යුක්රේන ජනාධිපති ව්ලොඩ්මිය සෙලෙන්ස්කි රුසියා ජනාධිපති ව්ලඩ්මිය පුටින් වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ දෙපාර්ශ්වය අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට යෝජනා කරමින් යුද්ධය අවසන් කිරීම සඳහා නව උත්සාහයක් ලෙස ව්ලොඩ්මිය සෙලෙන්ස්කි මෙම යෝජනාව සහිත ලිපිය ව්ලඩ්මිය පුටින් වෙත යොමු කර ඇති බවයි යුක්රේන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දෙරට අතර යුද්ධයේ නැවත වරක් ඇමරිකාවේ අවධානයට ලක්වන තෙක් සරලව බලා සිටීම වැරදි බවත් යුක්රේනය සහ රුසියාව අතර ඍජු මැදිහත්වීමක් හරහා පමණක් සාම ක්‍රියාවලියකට එළඹිය හැකි බවත් ව්ලොඩ්මිය සෙලෙන්ස්කි අවධාරණය කරනවා. එබිට්ම යෝජිත සාකච්ඡා කාලය තුළදී පූර්ණ සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බවයි යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. සෙලෙන්ස්කිගේ ලිපිය සිය පාර්ශ්වයට ලැබුණු බව ක්‍රෙම්ලිනය තහවුරු කර තිබෙනවා. මේ අතර රුසියාව හා යුක්රේන නායකයින් අතර මුහුණට මුහුණ හමුවක් සිදුවන්නේ නම් ඒ ඉතා ඵලදායී වනු ඇති බව ඇමරිකා ජනාධිපතිවරයා අවධාරණය කළා. ලෝක හෙල්ල විසි කිරීමේ ඉතිහාසය අලුත් කරමින් ඓතිහාසික දක්ෂතාවක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමිෂ් තරංග සමත් වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊ රාත්‍රියේ ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේදී රුමිෂ් තරංග මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා. ඒ මීටර 92.62 දුරක් හෙල්ල විසි කරමින් මෙය ලොව හොඳම 8 වෙනි හෙල්ල විසි කිරීම ලෙසයි වාර්තාතරට එක්වන්නේ. ඒ අනුව ඩයමන්ඩ් ලීග් හෙල්ල විසි කිරීමේ වාර්තාව වසර 20කට පසු අලුත් කිරීමට රුමිෂ් තරංග සමත්ව තිබෙනවා. ඩයමන්ඩ් ලීග් වාර්තාව ඉතිහාසයේ තුල ආසියාතික ක්‍රීඩකයෙකු සිදු කළ දෙවැනි දිගුම හෙල්ල විසි කිරීම මෙයයි. එමෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මීටර 900කට වඩා හෙල්ල විසි කිරීමක් සිදු කළ පළමු අවස්ථාව ලෙසටයි මෙය ඉතිහාසගත වන්නේ. 23 හැවිරිදී රුමේෂ් තරංගගේ මෙම විසි කිරීම 2026 වසරේ ලෝක ක්‍රීඩකයෙකු සිදු කළ හොඳම හෙල්ල විසි කිරීම ලෙසද වාර්තාතරට එක්වනවා. ඒ මීට වසර 20කට පෙර නොවේජියානු ක්‍රීඩක ඇන්ට්‍රියස් තෙබූ වාර්තාව පිඳ දමමින් රුමේෂ් තරංග ඔහු විසින්ම තබා තිබූ මීටර 89.37ක වාර්තාව බිඳ දමමින් ඔහු මෙම නව වාර්තාව ලංකා වාර්තා ඔහු මෙම නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමටද සමත් වුණා.
2: අතරම ගොඩක් සතුරේ දැනට ලංකාවේ පළවෙනි වතාවට මේ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ නව තරග වාර්තාවක් එක්ක ශ්‍රී ලංකා වාර්තාව දලුත් කරන්න ලැබිච්ච එක ගැන දැනට 4 වෙනි වතාවට තමයි ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නේ. මගේ දෙවෙනි ඩයමන්ඩ් ලීග් එක මේක පළවෙනි ඩයමන්ඩ් ලීග් එකේ මම දෙවන ස්ථානේ දිනා ගන්නවා. දෙවන ඩයමන්ඩ් ලීග් එකේ ප්‍රථම ස්ථානය සහ නව තරග වාර්තාවක් එක්ක දිනා ගන්නවා. ඉතින් ගොඩක් සතුරේ ශ්‍රී ලංකාව නම ඉදිරියේ මේ වගේ තියෙන ලෝකේ තියෙන හොඳම টপ ලෙවල් එකේ තියෙන මීට් එකකට ලංකාවේ ඉදිරියේ නව තරග වාර්තාවක් සමග ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්න බලාපොරොත්තු වෙච්ච එක ගැන ඉතින් ලොකු ත්‍රෝ එකකට යන බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ආසියානු රෙකෝඩ් එකට ඉතාමත්ම කිට්ටුවෙන් ඉන්නේ. ඉතින් ගොඩක් සතුටුයි ශ්‍රී ලංකාව ඉදිරියේ මේ වගේ ලොකු ජයග්‍රහණයක් ලැබීම ගැන. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල
1: රටට වග කියන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනය 47 වෙනි අභිමානය සමරයි. ඉලක්කය පසුකර ගිය රේගු ආදායම. සෙනෙහසේ නවතෙනෙන් ගින්නෙන් තවත් අයකු ජීවිතක්ෂයට. උවේ මහා ශ්‍රම මෙහෙයුම ඇරඹෙයි. ප්‍රදේශ රසකට මිලිමීටර 100ක තද වැසි. සෙලෙන්ස්කි පුටින්ගෙන් මුහුණට මුහුණ සාකච්ඡාවක් එල්ලයි. හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ගෙන් ඉතාලියේදී වාර්තා රැසක්. මිලඟ ලක්න ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු එකට.
3: 24 පෑම සීරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
1: ස්මාර්ට් හබ් විශේෂාංකය. නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
3: තෙගපෙන හිත්වල දෝංකාරය
1: ආට් හබ්.
3: ආයුබෝවන්, ආට් හබ් සමගින් රැදෙන ඔබ හැමෝටම ලෝක සිනමාවේ වගේම දේශීය සිනමාවේ අලුත්ම තොරතුරු විචාර වගේම රසමුසු තැන් ඔබ වෙත සමීප කරන ඔබේ ප්‍රියතම ආටම් වැඩසටහන සමගයි ඔබ එකතු වෙන්නේ. අද අපේ අවධානය යොමු වෙන්නේ ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ උඩු යටිකුරු කරන්න සූදානමින් ළඟදීම රිදී තිරට එන නියමිත ඉතාමත් සුවිශේෂී සිනමා නිර්මාණයක් වෙතට. ඒක තමයි මේක චිත්‍රපටිය.
4: කැමරා 20ක්, එක සීන් එකක් ෂූට් කරන්න, තම්සර පිස්සුව.
5: දැන් මේකේ ඩිරෙක්ට මමනේ.
6: ඕ මමනේ මමනේ.
5: උඹනේ මේ මම.
4: අධ්‍යක්ෂක මහත්තයා, මේ රතුපාට බටන් එක තියෙන්නේ මොකටද?
3: ඇයි මම මේ චිත්‍රපටිය සුවිශේෂී කියලා හැඳින්වුවේ? හේතුව තමයි ලංකාවේ සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ රටේ ජනප්‍රියම ඒ වගේම ඉහළම ආකර්ෂණයක් දිනාගත් YouTube තරු හතක් ප්‍රධාන චරිත නිරූපණය කරමින් එකම සිනමා තිරයකින් හමුවන්නේ මේ චිත්‍රපටය හරහා වීම.
7: ඔයා තාම රට යන එක ගැන හිතනවද?
8: නැතු සංක,
9: අපි බැංකුවේදී කතා කරගමු.
10: මට නම් මේ ගමන යන කිසි උමනාවක් නැහැ.
11: මට නම් ආයි කොහොමවත් ගෙදර යන්න බෑ.
12: මටත් බෑ.
8: ඇත්තටම දැන් අපි මොකද කරන්නේ?
13: නාට්‍ය තරඟයේ අවසානයේ යුරෝපීය රටවල සංචාරයක් හිමි වේ.
14: දැන් කාටද බම් පුළුවන් මේ රට යන්න කියලා නාට්‍ය කණ්ඩායම කදාගන්න?
15: කවුද අපිට රඟපාන්න ගන්න?
16: එකෙක් ඉන්නෝ. මිනිහට මේ හැමෝම කරු කරනෝ. ඔය රුක්මණී දේවී කාලේ ඉඳලා මිනිහා ෆිල්ම් ඩිරෙක්ටර්.
17: අපෝ එහෙනම් බයිසිකලොක් එකක් වෙන්න ඇති නේ බං.
16: නෑ, තරුණයි.
3: ඩිජිටල් තිරේ හොල්ලපු රැට්ටා රතිඳු සේනාරත්න, ලෝචි ලෝචනා ජයකොඩි, ජනයි ප්‍රියයි රංග ජයකොඩි සහ චමල් රත්නායක, ලකයි සිකයි ලක්මාල් වීරසිරි වගේම ශාන් නරෝෂ, සිරිල් අයියා, ජනිත් රූපසේන, මේ තරු එකතු වීමම සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් ඇතලා ගන්න ලොකු හේතුවක් වේවි කියලා සිනමා විචාරකයන් අනාවැකි පළ කරනවා. මේ අපූරු නිර්මාණය හැඩ කරන්න අපේ රටේ ඉන්න ප්‍රවීණ වගේම දක්ෂ රංගන ශිල්පීන් වසකුත් දායක වෙලා තියෙනවා. රංජන් රාමනායක, කලණ ගුණසේකර, ආනන්ද වික්‍රමගේ, දමිතා බේරත්න, ජනිත් වික්‍රමගේ, පියමි බොතේජෝ, නිල්මිනී කෝට්ටිගොඩ වගේම සංජානා ඕනාලි, සංගීත් ප්‍රභු මෙහි සිසු චරිතවලට රංගනින් දායක වෙනවා.
16: කෙල්ලව රැට්ටට බාර දෙනවා බං. ගුත්තිල වගේ.
18: ගුත්තිල නෙවෙයි ගොනෝ, ගෑනි දන් දුන්නේ.
16: සොරි මෙයා, කොහොද මේ මූසිල?
3: මේ චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරොත්, සංගීත අධ්‍යක්ෂණය ක්ෂේත්‍රයේ දක්ෂ තරුණ සංගීත නිර්මාණකරුවෙකු වන ෂෙනාල් මත්තුමගේ හාස්‍යෝත්පාදක සිනමා පටයක සාර්ථකත්වය රඳා පවතින්නේ එහි දෙබස්වලට වගේම නළු නිළියන්ගේ ඉරියව්වලට ලබා දෙන පසුබිම් සංගීතය මත. වර්තමාන තරුණ පරපුරේ රිද්මයට ගැලපෙන අලුත්ම සංගීත රටාවන් ඔහු මේ සඳහා යොදාගෙන තියෙනවා.

0: අල්විස්ගේ අධ්‍යක්ෂණය යටතේ දර්ශනයෙන් දර්ශනයට හාස්‍ය මතු කරවන මේ චිත්‍රපටි ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය, ජපානය, ඉතාලිය වගේම රෝමනියාව වගේ රටවල් රැසක අපේ රට සමගාමීව ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කළ තියෙන්නේ. ඉතින් අදට ආටම් වැඩසටහනින් අපි සමුගන්නවා. ලබන සතියේත් අලුත් කලාතුරතුරකින් හමු වෙන්න. ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
1: කලාවේ අද ගැස්ම සොයා
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN.
1: දවල් 12 විනාඩි 35යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. Heart beat.
1: දවල්දොළහයි විනාඩි 36යි වෙලාව. ලකන හාඩ්බීට් එක ඔයා එකතු වෙලා ඉන්න තුන්වෙනි පැයට අපි කලිනුත් සඳහන් කරා. අදවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ 47 වෙනි අභිමානවත් සංවත්සරය අද සමරනවා. එදිකම ජගත් පරිසර දිනයට සමගාමීව අපි ආරම්භ කරන ලද ග්‍රීන් ලෙගසි වැඩසටහන 2026 අද උදෑසන 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ආරම්භ වුණා. ඉතින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න මම මේ වෙලාවේ සජීවීව එකතු කරගන්නවා අපේ විශේෂ නියෝජිතයෙහි ඉන්නවා දසුන් වසන්ත. දසුන් ආයුබෝවන්. සුබ මධ්‍යහනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කියන්න බලන්න අපිට පොඩ්ඩක් විස්තරෝ පැද්ද මොකද වෙන්නේ කියලා.
3: ආයුබෝවන්. සුබ මධ්‍යහනක් වේවා කිය. ඊට අපි මේ වෙලාවෙත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්නේ. අපි අද දවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ස්වාධීන රූපවාහිනී සේවයට අවුරුදු 47ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සහ අද ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තත් පරිසර දිනයත් යෙදලා තියෙන ඒකත් නිමිත්තක් කරගත්තේ අපි අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන කිලෝමීටර කඩුව අතනදී අපි රුක්‍රෝපණයක් සිද්ධ කළා. ජාතික රුක්‍රෝපණයක් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මේ සඳහා අපිට ලාබ්ස් එකෝශ්‍රී ආයතනය අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම තමයි අපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු ඒකකයේ ඒ වගේම ආර්ථික අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ස්වාධීන රූපවාහිනිය 147ක් වසර තුල නැත්නම් 147ක් තුල කළේ අනභිභවනීය දේවල්නේ. දැන් තව දිනකට අභිභවායන් නොහැකි තරම් වටිනාකම් සහිත දේවල්. ඉතින් ඒ නිසාම අපි 47 වන වසරටත් පාතබන වෙලාවේ අපි හිතුවා එක තැනකදී අපේ රටේ අනාගත පරපුරට පිවිතුරු දායාදයක් ඉල්ලන කරන්න ඕන කියලා. ඒ නිසා තමයි අපි කටයුතු කළේ අද දවසේදී ජාතික රූපෝපරයක් සිද්ධ කරන්න. ඒ අනුව අපි දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන සතපුම් කණුව අසල සිට ගාල්ල පැත්තට වෙන්න අපි අද සංකේතාත්මකව ස්වාධීන රූපවාහිනී වසර 47 සංකේතවත් කරමින් පැල 47ක් රෝපණය කළා. ඒ වගේම තමයි අර පැල 100ක් පරිත්‍යාග කළා පළතුරු පැල. ඒ වගේම මල් පැල සහ මග දෙපස හිටවන්න අපි තවත් ලබා දුන්නා කරඳ පැල, නා පැල, ඔබලීල පැල ආදී අපි පැල 100ක දාසන් සංඛ්‍යාවක් අපි බාර දුන්නා සංකේතාත්මකව රෝපණය කිරීම වෙනුවෙනු. කොහොම නමුත් මේ කටයුත්ත තුළ අපි අපේක්ෂා කරන්නේ ඇත්තටම අපිට මාර්ග සංවර්ධන අධිකාරී නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා සඳහන් කළා. දැන් හයිදිවේගී මාර්ගයේත් ඉදි කරනකොට මග දෙපස තිබුණු ගස් කොළන් අපල ඉවත් කරන් සිද්ධ වුණා. එතකොට පරිසරයට යම් හානියක් සිද්ධ වුණා. ඒ හානිය නැවත පූර්ණ වෙමින් තියෙනවා. ඒ පූර්ණය කරන කාර්යයට තමයි අපිට එක තැනකදී මේ දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබුණේ. ඒක ඇත්තටම සතුටුයි. සානෙක් පැත්තෙන් අධිවේගී මාර්ග දෙපස අපි දකිනවා යනකොට දෙපැත්තේ කම්කරුවන් වැඩ කරනවා. ඔවුන් මේ මාර්ගයේ ලස්සනට තියාගන්න ලොකු වෙහෙසක් මහත්යක් කරනවා. එතකොට මේ වැඩ කරන උදවියගේ පවස නිවා ගන්න, කුසගෙන නිවා ගන්න, පළතුරක් ආහාරයට ගන්න ඔවුන්ට අවකාශය සැලසෙමින් අපි පළතුරු පැලක් සංකේතාත්මකව ලබා දුන්නා. ඒකත් ඇත්තටම අධිවේගී මාර්ගයේ නඩත්තු එක්ක අපිට ලැබුණු ඉල්ලීම. ඒ අනුව අපි ඔවුන්ටත් පළතුරු පැල ලබා දීමේ කටයුත්තක් සිදු කළා. එතකොට මේ පළතුරු පැල රෝපණය කරලා වසරක් දෙකක් යනකොට ඒ අධිවේගී මාර්ගයේ දෙපස කම්කරුවන් එක සුද්ධ බුද්ධ කරනකොට ඔවුන්ට කුසගින්නක් දැනුනොත් නේද, පවසක් දැනුනොත් ඒක ඔවුන්ට ඒ පළතුරු ආහාරයට ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එකතරකදී අපිට අද මේ ස්වාධීන රූපවාහිනී අපි සත්වන සංවත්සරයේ තුල කරන්න ලැබුණු මාර්ග කටයුත්තක් සහ ඒ භාග්‍යවන්ත අවස්ථාවක්. ඒ වගේම තමයි අපි දකිනවනේ අර මේ පිටවීමේ සහ පිවිසුම් මාර්ග තියෙනවනේ අධිවේගී මාර්ගයේ. එතකොට ඒ පිවිසුම් මාර්ග දෙපස අපි දකිනවා හරිය ලස්සනට මල් හිටවලා ඒ ලස්සන කරලා තියෙනවා. එතකොට අපි නිල්ලිමක් කළා ඒ ස්ථානත් ලස්සන කරගන්න මල් පැලත් පුළුවන් නම් පරිත්‍යාග කරන්න කියලා. අපි අද පරිත්‍යාග කළ මේ පැල අතර මල් පැලත් තියෙනවා. එතකොට ඔවුන්ට පුළුවන්කම තියෙනවා ඒ ස්ථාන අවශ්‍ය විදිහට සරස ගන්න. අපි කොහොම නමුත් 8 වෙනි කිලෝමීටර කණුව අතර දෙපස අපි විශේෂයෙන්ම ලාබ්ස් එකෝ ශ්‍රී ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමන්ගේ සහභාගිත්වය තුළ ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය කර සාමාන්‍ය අධිකාරයතුමේ සංගීතවේදී ඈත මැතිනියගේ සහභාගිත්වය තුළ, ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය ඉහළ කළමනාකාරීත්වය සහභාගිත්වය තුළ, ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු ඒකකයේ ඉහළ කළමනාකාරීත්වය සහභාගිත්වය තුළ සහ ඉංජිනේරුවන්ගේ සහභාගිත්වය තුළ, ඒ වගේම මේ ආයතන කීපේම කාර්ය මණ්ඩලයේ සහභාගිත්වය තුළ අපිට පුළුවන්කම ලැබුණා අද ස්වාධීන රූපවාහිනී 47 සංවත්සරයේ අර්ථයක් එකතු කරන්න, වටිනාකමක් එකතු කරන්න, වගේම අනාගත පරපුරට මේ මහ පොළොවේ පැලවෙන දායාදයක් සහ ඇත්තටම රට හරිත පැහැෙන් බබලන දායාදයක් අද එකතු කරන්න, ඒක ඇත්තටම අපි ලබු භාග්‍යයක් සහ ඇත්තටම අපිට සතුට දැනෙන කාර්යයක්. විශේෂම අනෙක් කාරණ තමයි මේ ගීත් අපිට අධිවේගී මාර්ගයේ ඒ නඩත්තු එක්ක වලින් අපිට ඉල්ලීමකුත් ලැබුණා, ඒ වගේම එකොස්රී ආයතන අපිට එක යම් ආකාරයක වාචිකීකරණයකටත් ආවා. අපි ඉදිරියේදී අධිවේගී මාර්ග දෙපස මේ වගේ රුක් රෝපණ කාර්යය සිදු කරමු කියලා. එනිසා අපි අද මේ ව්‍යාපෘතිය මේ විදිහට සමුගන්නේ තව මාස කිහිපයකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් ස්ථානයක අනාගත පරපුර වෙනුවෙන් අපි පැල රෝපණය කරන්න අධිෂ්ඨාන කරගනිමින්. එමනම් බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දුන්නට මේ තොරතුරු කියන්න. ඉශාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන සහ බොබ් ක්‍රිස්ටියානු මහතරුන්ගේ මූලිකත්ව නිතින්නේ ආයතන 1979 ජූනි මාස 5 වනදා රාජ්‍යයට පවරා ගැනීමත් සමග තමයි ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහපුර නැමැති කොළඹ දිස්ත්‍රික්කයේ උසම සමතලා භූමියේ ස්ථාපිත කෙරුණේ. ඉතාමත් සීමිත සේවක සංඛ්‍යාවක් සීමිත වපසරියක් දක්වා විකාශන කටයුතු ආරම්භ වුණු මෙම නාලිකාව කෙටි කාලයකින් දෙවෙනි වැඩිම ආවරණයක් සහිත රූපවාහිනී නාලිකාව බවට පත් වුණා. ඉතින් අදටත් ඒ ආදරය ඒ ප්‍රේක්ෂක ජනතාව තමයි ස්වාධීන රූපවාහිනිය අපේ වත්කම වෙලා තිබෙන්නේ. ස්වාධීන රූපවාහිනිය මාධ්‍යාලයක් බවට පත් වෙන්නේ ස්වාධීන රූපවාහිනිය, ඒ වගේම ලකන ගුවන්විදුලිය, වසන්තම් ටීවී, වසන්තම් FM මේ සියලු දෙනාගේම සහභාගීත්වය නිතර තමයි ස්වාධීන රූපවාහිනිය මාධ්‍යාලයක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් අපි මේ සියලු දෙනා පිළිබඳව මේ වෙලාවේ මතක් කරනවා. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන හાર્ට් බීට් එක. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් දවල් 12:42.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ලක්හඬ හાર્ට් බීට්
4: දවල් 12 විනාඩි 55යි වෙලාව ලකඩ හાર્ට් බීට් ඉවර කරලා එහෙනම් ඔන්න අදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මං ගියාට ඔයාලට පාළුවක් නැතිව දවල් 1 ඉඳලා හවස 4 වෙනකන් ලකඩ ඕල් ටයිම් බීට්ස් අහන්න පුළුවන් අපේ ශාමීනවා ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අරගෙන. ඒ වගේම තමයි හවස 4 ඉඳන් රෑ 7 වෙනකන් ඊවනින් ඩ්‍රයිව් එක අපේ චමිත් එක්ක චාරු වෙනවා. රෑ 7 ඉඳලා මොනිකාත් එක්ක සඳදිය දහර අහන්නත් පුළුවන්. එදින මේ හැමෝත් එක්කම දවසම ඔයාට ලකඩත් එක්ක හිටියොත් ඔයාට ඔයාගේ පාළුව නැති කරගන්න පුළුවන් අපිත් එක්ක ඉන්න කියලා අපි ආරාධනා කරන FM 93.5 න FM 93.7 රටට වග කියන රේඩියෝ විදිහට. එහෙනම් අදට අපිට නියමිත වෙලාව ඉවරයි. අපි යන්න හදන්නේ අපහු අපි හම්බ වෙන්නේ ලබන සතිය සඳහා. එතකන් කට්ටිය සතුටින් පරිස්සමින් ඉන්න. අපි අපහු හම්බෙමු ලබන සතිය සඳහා. එහෙනම් හැමෝටම ජය වේවා. ගිහිල්ලෙන්නම් මම ගීත්.

0: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 20 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙක අපව

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: ඔරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3000ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ඇති බවයි පොලිසිය පවසන්නේ. පෙරේදා පසුරු 2:55 පමණ බැංකු සේවකයෙකු පිටුපසු දොරින් මුදල් මලු දෙකක් අද්දෙකින් රැගෙන යන අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකු ඒව බලහත්කාරයෙන් කොල්ලකා පලා ගොස් තිබුණා. මෙම මුදල් බැංකුවේ ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යන අවස්ථාවේයි කොල්ලකෑම සිදු වුණේ. චීන ජනාධිපති ෂී ජින්පිංග් ලබන සතියේ උතුරු කොරියාවේ සංචාරයක නිරත වනවා. ඒ බව චීනය අදින්ල වශයෙන් නිවේදනය කළා. වසර 7කට අසන කාලයකින් පසු චීන ජනාධිපතිවරයෙකු උතුරු කොරියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර චීන ජනාධිපතිවරයෙකු උතුරු කොරියාවේ සංචාරය කර ඇත්තේ 2019 වර්ෂයේදී. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසි රාජ්‍යයක් වන උතුරු කොරියාව සමග පවතින සබඳතා තවතුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා චීනය ගන්නා උත්සාහයෙහි තවත් එක් පියවරක් ලෙසයි මෙවර සංචාරය සැලකෙන්නේ. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසිය ජනාධිපති ව්ලඩිමීර් පුටින්ගේ චීන සංචාරයෙන් සති කිහිපයකට පසු චීන ජනාධිපතිවරයා උතුරු කොරියාවේ සංචාරය කිරීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මිලක ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු 2ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න.

0: බෙදාගන්න ඕනම නම් සතියේ දින දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: overtime beats with jam jam

Radio ITN. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 011 6779 579
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0711 711 1
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: දිනේ ගහන මද්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්
3: ඕල් ටයිම්

පසරු එකපහු වෙලා විනාඩි 15යි වෙලාව. අයිබෝවන් සුබදා වෙලාවක්. අද ජුනි මාසයේ 5 වෙනිදා අපි සිකුරාදාවක මුණ ගැහෙන්නේ සති අන්තයක නේද? කොයි විදිහක ප්‍රශ්නයක් ආවත් ඒ හැම ප්‍රශ්නයකටම තියෙන සුදුසුම පිළිතුර ඔයා හිතන්නේ මොකක් වෙන්න පුළුවන්ද? දැන් ටිකකට කලින් ඒ වගේ ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ඒකට හොඳම උත්තරේ මම හොයාගත්තා. හොඳම උත්තරේ තමයි ඕනෑම ප්‍රශ්නයකට සම්සුන් වෙලා පොඩ්ඩක් කාලෙට ඉඩ දීලා බලාගෙන ඉන්න එක. ඔයා කලබල වැඩි වෙන තරමට ඔයාගෙන් ප්‍රශ්නෙට ලැබෙන්න ඕන උත්තරේ ඈතට යන්න පුළුවන්. ඒක නිසා හුඟක් වෙලාවට උත්සාහ කරන ප්‍රශ්නයක් ආවහම ඔයාට උත්තරයක් හොයාගන්න බැහැ කියලා දැනෙන වෙලාවට පොඩ්ඩක් ඉවසීමෙන් සම්සුන් වෙලා ඉන්න. එතකොට ඕනෑම කුණාටුවක් වුණත් පහ වෙලා යනවා කියන එක ඔයාට විශ්වාසයෙන්ම දැනගියා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අද තේනම් හවස 4 වෙනකන් ඕල් ටයිම් වෙට්ස් ඉට් චාමි අහංගින්නයි කියලා මං ආදරෙන් ආරාධනා කරනවා. 07.03 93.5 93.7 මැසේජ් එකවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: දවල් එකපහ වෙලා වෙනාට වෙස්සයි.
2: අමෘතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ලොකයියා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස් කෝල්ද ඩොක්ට? යාද සුන්නද?
5: මම කිරිකේ බුණ්‍යය සීනි හෙළනේ මුකු

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: Suno na sang mal mal diye mare
0: kai magara ganne pa ekai venadi 46
2: velawa oba weta gena aave
3: me tvs sport 110 petrol liter ekak gewama yanawa
4: iwara
5: tvs sport 110 petrol liter ekata kilometer 80 ekata pediye duwanna nan meka tamai
0: සරු එකපහ වෙලා විනාඩි 46 වෙලාව ITN මාතජාලයේ 47 වන සංවත්සරයට සමගාමී Green Legacy 2026 හත සත්කාරය අද උදෑසනදී දකුණු අධිලේකී මාර්ගයේදී සිදු කරන එක නුඹට යමක් මතක් කරන්න ඕනේ. අධිවේගී මාර්ගයේ දෙපස පරිසර සුරක්ෂිත කිරීමේ අරමුණ තමයි අපේ තිබුණේ. මේ සුවිශේෂී හෘද ව්‍යාපෘතියත් එක්ක හරිත හැටක් තේමාවෙන් අපේ රටේ වායුගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන Labs Ecostree ආයතනයේ නිල වශයෙන් අත්වල මැදගෙන තිබුණා. එතකොට දකුණු අධිවේගී මාර්ගයේ පරිශ්‍රයේ පළ 47ක් අලුතින් අපි හිටෙව්වා. ඊට අමතරව වත් පැලකසිය 50ක් පරිත්‍යාග කරන පිළිවෙලක් හදලා දුන්නා. මේ හැමදේම අනාගතය වෙනුවෙන් තමයි කරලා දුන්නේ. එතකොට 0.7 0.3 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. ඒකට කවුද මැසේජ් සේවල තියෙන කියලා චුට්ටක් බලාගෙන යන තාපු එකේ. මාපලගම පියල්ජේ හොයාගෙන ඉන්නවා ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. කොහොමද මාත් ඉන්නවා කී වැස්සනේ අපිට කියලා තියෙනවා කොහෙටද දෙක යන්නේ ධර්ණිය කළ පැත්‍රණිය තරුෂේ තාම උඩ වයින්නාද අපි සින්දුවක් අහමු සුබදාවලක් වේවා මේ මැසේජ් එක ත්‍රිකුණාමලෙන් පුංචි බන්ද කොහොමද පවුල හැමෝම මතකද කරගන්න අස්සලාමු අලයිකුම් චාමි අස්සලාමු අලයිකුම් අකේනවා කිසි දිනක යම් දෙයක් හෝ යම් කෙනෙක් අහිමිව නැති ඔබට අහිමි වීම දුකක් යයි කිව හැකිද කිසි දිනක අලාභයක් වී නොමැති ඔබට අලාභය දුකක් යයි කිව හැකිද කිසිවෙකුගේ නින්දාව අසා නැති ඔබට ප්‍රතික්ෂේපය පීඩාවක් බව කිව හැකිද මේ කිසිවකට මුහුණ දී නොමැති ඔබ බිලින්දකු නොවේ යයි කිව හැකිද ඒක නිසා ඔබට ඇතිවන සියලු සිතරදීම් ගුරුවරයෙක් කියලා හිතන්න කියලා ලස්සන පෝස්ට් එකක් අද සංජය අපිට එවලා තියෙනවා හරි වටිනවා ස්තුතිය අපිට ෂෙයා කරගත්තට ලස්සන අදහස මේ මැසේජ් එක කාකෙන්ද සුබ දවසක් වේවා මිනුවන් කොට ගන්නත් ඇඩ්වර්ටයිසින් එකෙන් ලක්මාල් Thank you message එකට කවුද ඉන්නව පැත්තේ නිහල් මාමා චමින්ද පාලිත කුමාර ශහන් තරුෂ රවින්දු ලොකුමල්ලේ ලසම්තික ශ්‍යාමලේ එකතු කරගන්න කියලා තියෙනවා යක යන්නේ මේ දවස්වල අහන්න වෙන දේවල් නිසා හිත පීඩාවටපත් වෙනවා කියන කාරණාව ඒ කතාව ඇත්ත හැමෝම පරිස්සමින් වැඩ කටයුතු කරගන්න අපි නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන් පාරේ යද්දී වුණත් ඔබ රියදුරෙක් වුණත් ඔබ පදකෙක් වුණත් පාරේ ගමන් කරද්දී වුණත් පරිස්සමින් ඒ ගමන බිම යන ෆෝන් එකේ ලිලා නේද මොනේ ෆෝන් එක ඔබාගෙන යන්න එපා සමහරු එහෙම ඉස්සරහින් වාහනයක් යනවා පේන්නේ ඒ තරම් අවධානය ගිලිහිලා සමහරු පාරේ යනකොට එහෙම වෙන්න එපා කියලා අපි කොච්චරවත් මතක් කරනවා ටේක් කෙයා තමගේ ජීවිතේ තමන්ට විතරක් නෙමෙයි ආයේ පවුලේ ඉන්නවානේ ඔයා කාගේ හරි දරුවෙක් කාගේ හරි සම්පූර්ණයක් බිරිඳක් ඒක නිසා ඔබට වඩා වගකීමක් ගන්න වෙනවා ජීවිත හැම කෙනෙක්ම වටිනවානේ ඒ නිසා සිහියෙන් යන්න ඕනේ පාරේ යනකොට එකයි වෙනාදී 42 සින්දුවක් අහලා අයි මේ පැත්තට එන්නම්

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru ekai venade hatale satai. Intika dharmatilaka nirmanayak.
2: Me mokak?
3: Yatura.
2: Mokeka yaturakda?
3: Eka wedak nenne wata denne.
2: Mata wedak naththam kaatada wedak tiyenne? Meka mokeka yaturakda?
3: Bike ekak.
2: Bike ekak? කාගේ?
3: ඔයාගේ.
2: මගේ?
1: මගේ ඉපැරණි පෙම්වතී.
4: අර ගෑනු කෙනා මැසේජ් කරේ නැද්ද?
5: ඒක හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. මං ඒක හරි ආසාවෙන් බැලුවා කියලා මැසේජ් දැම්මා.
4: කවුද බං ඔය ගෑනු කෙනා?
5: කවුද බං දන්නේ ගෑණියද පිරිමියද?
1: මගේ ඉපැරණි පෙම්වතී. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න. දවල් 1:00

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Pasaru ekae banate panas ekae
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: දවල් 1යි විනාඩි 56යි කියන්නේ ඕල් ටයිම් බීට්ස් ඉට් චාමි අපි අපේ පළවෙනි පැයටයි බොන් කියලා දෙවෙනි පැයට යන වෙලාව හරේ. එහෙමනම් අපි දෙවෙනි පැයට මුණ ගැහෙමු. 0.7 0.3 0.5 0.7 ට මැසේජ් එකක් එවලා තියන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකාවේ වසරකට ආබාධ සහිත දරුවන් 4,000 අතර පිරිසක් උපත ලබන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා ප්‍රකාශ කළා. එබැවින් උපත් ආබාධ සහිත කලල ඉවත් කිරීමට මවුරුන්ගේ කැමැත්ත සහිතව අවස්ථාව ලබා දීමට නීති සකස් විය යුතු බවයි කපිල ජයරත්න මහතා අවධාරණය කළේ. ඒ ලෝක මුගුරුපාද දිනේ නිමිත්තෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවතු මාධ්‍ය හමුවකට එක්වෙමින් උපතේ දීම පාද ආබාධ සහිත දරුවන් සඳහා ප්‍රතිකාර ක්‍රම පවතින බවද කපිල ජයරත්න මහතා පෙන්වා
3: දුන්නා.
2: චීනය නවසීලන්ත මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට තහනමක් පනවා තිබෙනවා. ඒ තායිවානයේ සංචාරය කිරීම හේතුවෙන් නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට වසරක තහනමක් පනවා ඇති බවයි එරට විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. සමව අයදීමකින් තහනම අඩුකර ගැනීමට හෝ ඉවත් කර ගැනීමට හැකිවන බව නවසීලන්තයේ චීන තානාපති කාර්යාලය පෙන්වා දෙනවා. චීනය සම්පාලිත තායිවාන දූපත සිය භූමිය ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඒ විදේශ කටයුතුද සීමා කරමින් යනු චීනය නවසීලන්ත මන්ත්‍රීවරුන්ට තායිවානයට යාම සඳහා සංචාරක තහනම පැන වූ පළමු අවස්ථාවද මේ බව විදේශ මාධ්‍ය සඳහන් කළා. ඒ පිළිබඳව නවසීලන්ත විදේශ අමාත්‍ය වින්සන්ට් පීටර්ස් පුදුමයට පත්ව ඇතැයිද විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:03ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනෙමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

හවස දෙකයි විනාඩි 5යි. ඕල් ටයිම් බෙට් සිට චාමේ අපි අපේ දෙවෙනි පැය පටන් ගන්නවා. 0.7, 0.3, 0.93, 0.93, 0.7ට හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: ලාකාන රේඩියෝ ITN
1: හවස 2 වෙනට 11යි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
4: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
1: evening drive with chomit and chan

0: ධර්ම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: හැදෙන්නත් කලා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනිකරම ඇප්

හවස දෙකයි වෙනට දා හතයි වෙලාව ඔට විච්චාමය මනෝතුනම පහෙන්හර අනු තුනයි දශම හතයි හරිව සදටම හඟන්නවන නේද. අතර බෙන්දුවයි හතයි බෙන්දුවයි තුනයි අනු තුනයි පහය අනු තුනයි හතරි ස්පාසක් තියනවා මට මැසජයක් යවන්න පුළුවන්කමක් තියෙනවා. හයි චාමී, නවක ඇල ඕසි සැකරයකෙන් නෝෂද රත්විට සින්දුකට අපිවත් එකතු කරගන්න කියලා මැසජ් එකක් කියලා තියෙනවා. ඊට පස්සේ අපි බරුදල් පොල්ටිය එස් එල් ප්‍රනාන්දු ලහිරු ශහනි නතාලි ශනාර දුමින්ද සයුරි ශනල් මිරෝන් හැමෝම වැඩද ඔයාලා එකතු කරගන්න. සුමතවසක් චාමිනාගේ මාත් ඉන්නවා අහගෙන ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන ගම හැමදාමත් අයිටිය යාළුවෙක් හැටියට මගේ ළඟින්ම ඉන්නවා කියලා තියෙනවා. 47 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද කරනවා කියලා තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි ආදරය අපි ගෞරවෙන් පිළිගන්න. සීෂෙල්ස් වලින්දලා බණ්ඩාරගමින් ලංකා ප්‍රදීප වගේ ආදරණීය මැසේජ් එකට බොහොම ස්තුතියි. ශාමි ITN 47 වැනි උපන්දිනයටත් සුබ පතනවා කියලා ඊළඟ මැසේජ් එකක් තියෙනවා. අපිට සතුට භුක්ති විඳිනවා කියලා තියෙනවා. අපි මොකද අපි පවුලේ එකම නාලිකාවක් විදිහට වැඩ කරන්නේ නේද? අපි පවුලේ එකම සමාජිකයෝ වගේ අපි ඉන්නේ. ඔයාලා අපි බොයගොඩ සුමනා ස්තුතියි වගේ ආශිර්වාදය වෙනුවෙන් අපි ලස්සන සින්දුවක් හමු ඊළඟටත්. අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහන්නේ කවුද කියලා බලමු මාතිවලින් ගයාත්මේ. ඊට පස්සේ ජුනි මාසයේ 4 වෙනිදා බර්ත්ඩේ එක සමරපු මගේ පොඩි මල්ලි සංක දර්ශන පෙරරාට සහ අද බර්ත්ඩේ එක සමරන ජනිත මලේෂ පුතාට සහ අද ඇනිවර්සරි එක සමරන මගේ නංගිට සහ මංජුල මල්ලීට සුබ උපන්දිනයක් වේවා සහ හැපි වෙඩින් ඇනිවර්සරි කියලා වැඩ ගොඩයි. ඒ ඔක්කොටම අපි ආදරෙන් ආශිර්වාද කරනවා ජයම වෙන්න කියලා. මාතලේ පොඩි අක්කේ නිලු ඇතුළු පවුලේ හැමදෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුතියි අපිට මැසේජ් එකක් එවුවට ගැන කියලා. ඊට පස්සේ ගල්පහතරගේ හමයිච්කේඩේ ගාමන්ටකෙන් මාෂා දෙල්හානේ, කමල් දෙශාන්ත, ගම්මිකා විනිත, චන්ද්‍රලත, ශ්‍රියහන, රේණුකා, ඉරංගේ චාන්දනී, ගයනී, කාන්ති මේ හැමෝම එකතු කරගෙන තව සින්දුවක් අහලා එමුද මං කියන්නේ. හවස දෙකයි වෙනටි දහනවේ.

0: දවස දෙකයි වෙනට වෙසතුනයි.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකා වගේම බ්‍රිතාානය ඔස්ට්‍රේලියාව ස්විට්සලන්තය වගේ යුරෝපාරටවල් දහයකටත් යවල නිසයි ඒ ස්ටෑන්ඩඩ්ස් තියන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති අයිSOෝ ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතිීන් තුනක් ඇති අම්‍රිතා.

0: ගම තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික
1: පැල්තනාක
0: සතිය තෙනවල දවල් එකේ

හවස දෙකපහ වෙලා විනාඩි 31යි වෙලාව. ITN මාතජාලයේ 47 වන සංවත්සරයට සමගාමීව Green Legacy 2026 හරිත සත්කාරය අද උදෑසනයේදී පැවැත්වුණා. එතකොට අධිවේගී මාර්ගයේ දෙපස පරිසරය සුරක්ෂිත කිරීම තමයි අපි අරමුණ උනේ. මේ සුවිශේෂී හරිත ව්‍යාපෘතියත් එක්ක හරිත හෙටක් තේමාවෙන් මෙරට වායු ගොඩිය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන Loves Ecostry ආයතනයේ නිල වශයෙන් අත්වල බැඳගෙන තිබුණා. දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රය අපි පැල 47ක් අතරින් සිටවන්න කටයුතු යෙදුවා. එතකොට තව පැල 150ක් පරිත්‍යාග කළා. හෙට දවසේදී අපේ ස්වභාව සෞන්දර්ය දියුණු කරන්න, වැඩි දියුණු කරන්න ITN මහකෙතරින් තමයි මේ වෑයම දියත් කළේ. එතකොට 07:03:93:05:03:04 මැසේජ් එකක් එවලා චාමිට අපේ මැසේජස් පේන්නේ නැද්ද? එහෙම හිතන ඔයාට තමයි මම මේ කියන්න හදන්නේ වගේ මැසේජ් එක මම දැක්කා කියලා. සුබම සුබතහවලක් වේවා චාමි. MLA ගමන්ට කෙන් පිළියන්දලින් මේ මැසේජ් එක. අනුෂ්ක වාගේ නේද? ලලිත් සර් ඉන්නවනේ. අදත් සිසිරස තනුජ මිස් මදු අක්කා කුමාරියක්කගේ තක්ක තිලින ලක්මාලි ප්‍රසාද් රමණි රෝෂිනි සිරි රක්ෂා සහ මැෂින් අංශයෙන් සිසිරයවත් එකතු කරගන්න කියලා මැසේජ් එක තිබුණා. වාකියනවා කොච්චර ප්‍රශ්නාවත් හෙනවලා සතුටෙන් ඉන්න ශක්තිමත් වෙන්න ප්‍රශ්න නැති කවුරුත් නෑ ඒවා නවතින දවසකුත් නැහැ කියලා තියෙනවා. ඔය ප්‍රශ්න වුණත් තියෙන්නේ දවසකට නේද ඉතින්. 24ක් ඇතුළේ විතරයි කියලා හිතන්න. ඊට පස්සේ වෙන ප්‍රශ්නයක්. හරිද? ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න කියලා තියෙන ඊළඟ මැසේජ් එක. ජයලින් ඇන් ඉරෝෂිනි සහ පවුල හැමෝම එකතු කරගන්න. ජීවිතේ ලොකුම ජයග්‍රහණය කියන්නේ අනිත් අය වගේ වෙන්න නෙවෙයි, තමන්ව නැති කරගන්නේ නැතිව ඉස්සරහට යන එකයි. සමහර වෙලාවට අපි උත්සාහ කරනවා නේද අනිත් කෙනා වගේ වෙන්න? අරයා අපිට වඩා මේ දේවල් වලින් ඉස්සරහින් ඉන්නේ, අපිට මේ දේවල් නැහැ, ඒ දේවල් එයාලට තියෙනවා කියලා අපි සමහර වෙලාවට සසඳ යනවා මේ ජීවිතේ. එහෙම වුණාම අපිට කවදාකවත් අපිකෙන තෘප්තිමත් භාවයක් ලබා ගන්න අමාරුයිනේ. හැමදාම අඩුවක් දකිනවනේ. එහෙම වුණාම ඔයගේ හිතේ සතුට කවදාකවත් ලබා ගන්න බෑ. හැබැයි ඔයාට දැනටමත් ඔයා ළඟ තියෙන දේ ගැන සතුට වෙන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඒ දේන් සැහැමකට පත් වෙන්න පුළුවන් තරම් උත්තුංග හිතක් ඔයාට තියෙනවා නම්, මං කියන්නේ ඔයා දැනටමත් දිනු. ඒකට සල්ලි මහා ගොඩක් තියෙන්න ඕනේ නෑ. ඔයා හිතන විදිහයි වෙනස් කරගන්න ඕනේ. ඊළඟට ඉන්න මැසේජ් එක කාගෙන්ද? පොකුණිමිට සංජීවනි, මං ගෙස් කරා වගේ මෙන්න ඕනේ කියලා. කවුද ඉන්නේ? මහත්තයා දමින්ද පොතල දෙන්න සඳල සහ රිෂ්මිතව එකතු කරගන්න. ඔයා කියනවා ඔබේ ආලෝකයේ නිවන මිනිසුන් වෙනුවෙන් නතර නොවන්න, ඔබේ ආලෝකයේ බබලවන මිනිසුන් වෙනුවෙන් නතර වෙන්න. ඕක අපි සැලකිලිමත් වෙලා කරන්න ඕන දෙයක් නේ. සමහරු අපේ පහන නිවලා දාලා අපි දන්නේ හිතන්නේ මේ පහන රකින්න යනවා කියලා, දැල්ල නෙවෙන්න නොදී බලා ගන්න හදනවා කියලා. හැබැයි නෑ. ඒක නිසා මිනිස්සු ආශ්‍රය කරද්දී මිනිස්සු ආශ්‍රයට තෝරාගන්නේ සෑහෙන පරිස්සම් වෙන්න වෙනවා. තව පෝස්ට් එකක් එවලා තියෙනවනේ, ඒකත් බලමු. වචනයට වඩා ක්‍රියාව ගැන විමසිලිමත් වෙන්න කාලයක් ගත වෙනකොට වචනවලින් නොකියන හුඟක් දේ මිනිස්සු ක්‍රියාවෙන් පෙන්වනවා. අන්තිමට හැමදේම වචන ගොඩක් විතරයි. ඒක හරි ලස්සනයි. අන්තිමට හැමදේම වචන ගොඩක් විතරයි. හවස 2:00 වෙනාඩි 34යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 37යි.
2: මේ හඳුන් කූරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට ඔබින්

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: හවස 2:00 වෙනාඩි 46
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
8: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN.
3: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
8: ඔව් ඒ මිනිස්සේ

0: වේමත් කලාවන
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: චංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය හවස දෙකයි විනාඩි 41 වෙලාව දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් නිෂ්පාදනය කරගන්නවට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ටෝමා හෝම් ඔයිල් මේක එකක් භාවිතයට ගන්න එක. මිලවෙන රුපියල් 88 පොල්තෙල් විතරක්ම නෙවෙයි කියලා දැන් දන්නවනේ නේද? සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන රට කජෝ, කජෝ සූර්යකාන්ත, වට්ටක්ක, අබ, කොහොඹ, එඬරු මේ දේවල් වල තෙල් හදාගන්නවට උමනාවක් තියෙනවා නම් ටෝමා හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරන එක පහසුයි. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය ගන්න පුළුවන්. 011 6779 579 කෝල් එකක් අරගෙන තව වැඩි විස්තරවට දැනගියා ගන්නත් පුළුවන්. එතකොට මේ ඉන්නේ කවුද? අපිට මැසේජ් එකක් එවල මම මේ කියනකම් බලාගෙන. සුබදාම ලක්ෂාමි. ඔතේ දැන් මට මහන්සිය නිවෙන ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මං ඊළඟට හින්දි සින්දුවක් ලෑස්ති කරලා තියෙන්නේ. හොඳයිනේ. බලංගොඩ ඩිපෝවේ ඉංජිනේරු වංශය අබ්බැසිංහ බණ්ඩාර, රජිත් පත්මකුමාර, අමිල තන්ජන්තන්න, දර්ශන පියශාන්ව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ මදපාත පැත්තට ගියාම ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක, KTA සමරසිංහ එකතු කරගන්න කියලා තියෙනවා. රංජිත් චන්ද්‍රදාස, අපේරත්න, මිල්ටන් මොහන්, ඉන්ද්‍රසිරි අමරසිංහ, ලක්ෂ්මන් වලව එකතු කරගන්නවා. ස්තුතියි. කඩවතර ගහම ප්‍රීතිමා ෆැෂන් එකේ අපිවත් මතක් කරන්න කියලා තියෙනවා. එහෙම කළාම ඇතිද? මතක් කළාම කියන්න ඕනේ නැ නේ කියන්නේ. කවුද ඉන්නේ? ලොකසා ඉන්නවා. සුමිත් අයියා, ලක්ෂී, රශ්මි, ගගුල්, චන්ද්‍රු. චන්ද්‍රු එක ලස්සන නමක්. සඳුනි ඉන්නවා. කමනි මේස, මල්ෂා, කාවේදී, සුධාකරන්, පොඩි මාමා හැමෝම එකතු කරගන්න අය පැත්තෙන්. ඊට පස්සේ මේ කවුද? මේ සුපුන් මොකද්ද කියන්නේ? මම කවදාවත් බර්ත්ඩේකට සර්ප්‍රයිස් වෙලා නැහැ. ලොකු ගිෆ්ට් ලැබිලත් නැහැ. රෑ 12ට කවුරුත් විශ් කරලත් නැහැ. බර්ත්ඩේක දවසේ කේක් කපලා ගෙදර අය යාළුවෝ එක පාටි දාලත් නැහැ. ෆේස්බුක් එකේ එන නොටිෆිකේෂන් එක නැත්තම් යාළුවෝ විශ් කරන්නේ නැහැ. හැබැයි මට මතකයි එක්කෙනෙක් උදේට කිරිබත් හදලා තිබුණා. ඒ තමයි මගේ අම්මා. අම්මලා හැමයිනේ. ඉන්න කාලෙදි දැනෙන්න ආදරය කරන්න. දෙමව්පියන්ව පනවගේ.

0: Lakhanda Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 51යි.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
0: Beat it, mix winner. Hi.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: හවස 2:00 විනාඩි 52 වෙලාව 2:09 ඔයාලා මංගනේ විනාඩි දෙකක විතර වගේ නිශ්චදතාවයක් තියෙනවා. දැන් හරි ඔක්කොම හරි. ලස්සට සිද්ධක් දෙන්න චාමි. අපි අංගොඩ හෙබුටාන පටුමග ඇලුමිනියම් බඩපලේ කට්ටිය කොහොමද? අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා බොස් නේමල් සුබසිංහ, අනුෂ්ක, නදේකා ප්‍රේමරත්න, ප්‍රියංගික, ගම්මන් පෙලයියාගේ ලී මඩුවේ, ලොකු බාස් ලක්ෂ්මන්, පොඩි බාස් සුරේෂ් සහ මනෝජ්ජාත් එකතු කරගන්න කියලා තියෙනවා. පුෂ්පේ තැන්ක් යූ. ඔබලා කොහොමදනේ වැඩ කරන්නේ? මේ වහිනව මේ වහිනව නේද? සරච්චන්ද්‍ර ඩයස් රයිගමින් අපිවත් මතක් කරන්න අපිත් අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකකේ වටේ ස්තුතියි. 47 උපන්දිනය සම්බන්ධ ලක්කඳ ITN මාතෙජාලට අපගේ උණුසුම් සුබපැතුම් කියලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ITN මහගෙදරට තමයි අර්ධ 47. අපිට 30 පෙරනවා බර්වෙලති ඒ අපේ ලක්කඳ. අදනේ ලක්කඳ අපිවත් එකතු කරගන්න සින්දුවකට අසංක, අශෝක, අමිල, අමිත් පුතාලත්, ලොකු ධෝනි, යනුලි සනල්ලා, පොඩි ධෝනි, මෙසඳි ශනාරා, ඉෂාරා, ලසන්ති චමෝදේ දෝලත් එකතු කරගන්න කියලා චිත්‍රා කවිරාජ වෙදුලිපුර ටැප්ලෝ ඔයාලව එකතු කරගන්නම්. හරිද? ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. දිෂිනී ලාභකඩේ ධර්මය කළ අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හැබැයි මෙහෙමයි, මීට පස්සේ මැසේජ් එකක් එවනකොට කට්ටිය නම් ටික එවන්න. හරිද? යටියම් තොට නිව් ෆාර්මසි එකේ කෙල්ල කොල්ල ඔක්කොමලව එකතු කරගෙන සින්දුවක් අහන්න ඕන කියලා තියෙනවා. මැසේජ් එක එවලා තියෙන පරුස්සල්ලෙන් සේපාලික නාඩා ඉතින් ඉන්න සේපාලික කියලා සින්දුත් ඉතින් හැදිලා තියෙනවානේ. අපිට නම් සින්දු හැදිලත් නැහැ. 2:55 වෙලාව අපි යන අපේ තුන්වෙනි පැයට. තුන්වෙනි පැය කියන්නේ අපේ අන්තිම පැය. මැසේජ් එක කියලා තියන්න. 0.7.3 0.35

ஒப்புவித்தோட்டியோட்ரீ மோட்டர் அதம மிதி கண்.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
3: මේ මාසයට අදාළව ගෑස් විලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මිල සංශෝධනය නොකරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ. ඒ අනුව මේ මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ජූනි මාසය සඳහාද වළංගු වෙනවා. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මෙවර විට මිල රුපියල් 4765ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක් බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක්. අති නවීන රොබෝ මුර සුනකයන් 3 ප්‍රදර්ශනය කිරීමට තායිවානයේ ප්‍රමුඛතම යුදාවි සංවර්ධන ආයතනයක් පියවරගෙන තිබෙනවා. ඒ මතභේදයට තුඩුදී ඇති දකුණු චීන මුහුදේ පීටි දූපත්වල ආරක්ෂක කටයුතු යොදා ගැනීමේ අරමුණින් චීන තර්ජන හමුවේ සිය සන්නද්ධ බලකාය නවීකරණය කිරීමටයි තායිවානයේ කටයුතු කර තිබෙන්නේ. ඩ්‍රෝන සහ ස්වයංක්‍රීය තාක්ෂණය කෙරෙහිද තායිවානයේ අවධානය යොමු තිබෙනවා. රොබෝ සුනකයන් සතුරු තොරතුරු සෙවීම, සෝදිසි කිරීම සහ නිරීක්ෂණ කටයුතු මෙන්ම සතුරන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහාද විශේෂිත ගිනි අවියක් සහිතව නිර්මාණය කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. මිලඟ ලකන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 4ට
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය පිදිල්. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකන්.

හවස 3 වෙනහට 9යි වෙලාව. අපෙන් අපේ 3 වෙනි පැයේ 07:07:03:93:05:03:07 හවස 4 වෙන කලින් મેસેජ් එකක් එවන්න පුළුවන්. ඇහලියකට ආනන්ද සින්දුව කනෝනේ කියලා મેસેජ් එකක් දෙලා තියෙනවා. ITN 47 වෙනි ඇනිවර්සරි එකට මගෙන් හද පිරි උණුසුම් සුබ පැතුම් කියලා සජීව මතරංග ස්තුතිය අපිට ආශිර්වාද කළාට. හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් මේ කවුද මේ විමල සේන ඉන්ද්‍රජිත් අජන්ත යසරත්න සම්පත් කරුණාරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාපරන් ජනක ගේනත් ටී ගාමිනී කියන්නේ මොකද නම කුමාරි ශිවාලි ජනකි සජානි සන්ධ්‍යා කුෂානි ආලව එකතු කරගන්න සුබම සන්ධ්‍යාවක් වේවා. මේ ටික මැසේජ් එක කාගෙන්ද? පසින්දු දෙවනි තිමිර පුන්සදේ යුවෙන්දී ලස්සන නම් ටිකක් තියෙනවා. කොටිකාවත්තෙන් චන්දේ මහපේ ගුණවර්ධන තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ස්තුතියි මාවත් මතක් කළාට. අපි ලස්සන සින්දුවක් අහමු. මේ ඉන්නේ කවුද? එතකොට අපිටත් සින්දුවක් ඕනේ. හැපි බර්ත්ඩේ ITN. ප්‍රියා බණ්ඩාරකමින් සුබ දවසක් වේවා යාටත්. සුබ සන්ධ්‍යාවක් ශාමිනන්කි අපිවත් එකතු කරගන්න. උහන තිස්සපුරින් මේ මැසේජ් එක නිලන්ත ඔයාගේ. දුවයි නයි සුරේෂානිකා බිරිඳ සුමිත්‍රවත් එකතු කරගන්න. ඊට පස්සේ ලස්සන සන්ධ්‍යාවක් ඇහලියකටින් විනීතා ස්තුතියි. සත්තල ගම්මැටිකේ අපි විශ්කලනේ බර්ත් දෙකක් තිබුණා කියලා මට කලින් මැසේජ් එකක් ආවා. ඒක නිසා අයි විශ්කලන්න ඕනේද? හැපි බර්ත් ඩේ කියලා අපි විශ්කල. ගාන ෆැෂන් එකේ අපි හැමෝම අතහගෙන ඉන්නේ බට් ඉන්නවා කියලා තියෙනවා මල්කාන්ති මැසේජ් එක දාන්නේ. අපි ගාන ෆැෂන් හරි එකතු කරගෙන බට්ටි මල්කාන්තිය කොමනයි සින්දුවක් අහලාවතින් නරකද නෑනේ. එහෙනම් මේ සින්දුහන් ඉන්න අතරේ 07:07:03:93:05:03:07 මැසේජ් එකක් එවන්න අමතක කරන්න එපා. හවස 3 වෙනහට 11:00.

FM 93.5, FM 93.7, La Khanda Radio ITN. Rida Vibe Beat Ekta Mix Winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන් ඥාතීන් අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වකකීමකි.
3: ඩෙංගු මාරාරතිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: හවස 3:00 වෙනකන් 18යි

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහැ නේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
4: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 veddi tune karala tiyaganna
1: evening drive with chamit and charu
4: sama anugrahaya
1: maxwin samuha vyapare vithin genna apita harina dan navanimawakin ena doma swankri wiketime yantreka sadambara himikaruwe kumanna adumama tanna 011 7679 579

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 266 176 අංකයට

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැතනාක
1: Overtime Beats with Chami
0: සතියේ දෙනවල දවල් එකේ එදයි හවස

හවස 3 විනාඩිය 25 වෙලාව WhatsApp එක පැත්තෙන් නරකද අපි text messages ටික බලන්න ආවතින් හිම නේද? චාමියාකේ කොහොමද දවස් දෙකකින් නේද එන්නේ අත ගහම කියලා අහලා තියෙනවා. මට සරෙන් සරේ අමතක වෙනවා. උඹලමට මතක් කරලා දෙනවා අද සිකුරාදා තමයි කියලා නේද? ඔය දවස් දෙකට දෙන් ගෙවිලා යයි. හස්සිනි නෙමේ හෂිනි නේ හෂිනි හස්බන්ඩ් මනෝජත් එකතු කරගන්න අම්පාරෙන් මේ මැසේජ් එක. ලස්සන හින්දි සිතුවක් අහමුද කියලා අහලා තියෙන්නේ මුංහේනෙන් වසන්ත. අපි හින්දි සිතුවක් තව ටිකකින් අහමු. සේරුවවිල පැතර ගහම කැඩිය සමරසිංහ ඔයාගේ මැසේජ් එක. සුබ වේවා අපි වේයන් කටින් දීපා දුව චතු පුතා මදු මහත්තයා සුදත් එන්නෝ චතු මාතව ආදරෙන් මතක් කරන මම මතක් කරන්න කියලා වෙනව මැසේජ් එකක් කියලා තියෙනවා නේ ඔය. ඊට පස්සේ අලවපුට ගියාම උපාලේ පත්මිනී මිස් ඉන්නවා. උදේ කුමාර සර් සමන් සමිතා වසන්ත වසන්ති නිලන්ති අතුල සෙන්දාක් අහමු. Happy birthday ITN. Thank you. ඔයාව අහගෙන අපි වැඩ කරන ගමන් ඉන්නේ හෝමාගම ස්ටයිලිෂ් එකෙන් කියලා තියෙන ලස්සන සින්දුවක් දෙන්නම් ඊළඟට. කොහොනාන පැත්තට ගියාම ජයකලනේ අහගෙන දෙන්නේ. ඒ පැත්තෙන් එකතු වෙනවා උපාලේ ඉන්නවා චිත්‍රානි මාධව කසුන්. පස්සේ හැම දවසක්ම සුබ දවසක් වේවා සුබ උපන්දිනයක් වේවා ITN කියලා රත්නපුරේ තමරා කුමාරි ඔයා මට මැසේජ් එකක් එවලා තියෙනවා. කොහොමද අද දවස? හොඳින් ගෙවුණාද? සතුටින් හිටියද? අන්න ඒකයි වෙන්න ඕනේ. හිනා වෙලා ඉන්න ඕනේ.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයේ විනාඩි 36යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
0: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලඛන මොමදින් ඉස්සල්
0: FM 93.5 FM 93.7 ලඛන රේඩියෝ ITN
1: හවස 3යි විනාඩි 38යි වෙලාව ITN මාතජාලයේ 47 සංවත්සරයට සමගාමී Green Legacy 2026 හර්ත සත්කාරය අද උදෑසනදී දකුණු අධිවේගී මාර්ගයේදී පැවැත්වන මේ අධිවේගී මාර්ගයේ දෙපස පරිසරය සුරක්ෂිත කිරීම තමයි අපේ අරමුණ උනේ. සුවිශේෂී හර්ත ව්‍යාපෘතියක් විදිහට හර්ත හැටක් තේමාවෙන් අපේ රටේ වායුගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන Loves Ecostree ආයතනය අපිට එක නිල වශයෙන් අත්තර බැඳගෙන තිබුණා. ඒ ප්‍රතිඵල අනාගතයට බාරයි කියලා අපි ආදරෙන් මතක් කරනවා. හරි, එතකොට 0.7, 0.3, 93.5, 93.7ට මැසේජ් එකක් එව්වට චාමි කියලා. බොය කුටින් සමුනා මොකද කියන්නේ? ශ්‍රාවක ඔක්කොම එකතු කරලන්න වැඩ පිළිවෙලක් ක්ලාස් එක කරන්න කියලා තියෙනවා. හරි හරි හරි, මම බලන්න. සත්‍යල ගාමට් එකේ හැමෝමත් එකතු කරගන්න. අශෝක මිස් ඇතුළු හැමදෙනාම මතක් කරන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. හැමෝටම ලස්සන සිද්ධාක් අහන්න දෙන්න. සුභම සුභ සන්ධ්‍යාවක් වේවා අනුරගමින් අනුලාවති. සිරිල් පුතා ප්‍රදීප, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශල, අමෙලියා සමරසේකර, අහගෙන දින්නේ අමෙලියා. සරත මල්ලේ, කවිඳු, චමිඳු, කුසල්, ශීලනන්ගේ අද කටිය වැඩි වෙලානේ. ඒ හැමෝ මාතරෙන් මතක් කරනවා. නිරෝගීමත් සුබතවසක් වේවා. තනෝ තැන්කියු. ඔයා තමයි චාමලට මතක් කරලා තියෙන්නේ අද චාමි ඉන්නවා නේද කියලා. මට වීකෙන්ඩ් එකත් එක්ක පැටලුණාද? නැත්නම් වැඩ වැඩ නිසා වෙන්නත් පුළුවන් නේ. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? යන්න කලින් මාව නේද ගැටේවා කියලා තියෙනවා. මොකද ඒ කියන්නේ? චාමි මිස් රංජි අයියා ඉන්නවා කියලා තියෙනවා. සින්දු හැදුනේ නැතුණාට කතාවක් අපි කවි ලියනවනේ කියලා තියෙනවා. ඒ මදිද කියලා අහලා තියෙනවා. මං කිව්වනේ මේ සමහර අයට සේපාලිකට මං කිව්වනේ සින්දු ලියවිලා තියෙනවා, අපිට තමයි සින්දුවක් නැත්තේ කියලා. ඒකට මගේ හිතේ දුන්නා කියලා හිතාගෙන මං හිතන්නේ ආතුෂාරී මට මෙහෙම කියලා ඇත්තේ. නෑ නෑ නෑ නෑ, කාරි නෑ කාරි නෑ සඳ. සුබම සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනන්ගේ. මේ මැසේජ් එක අක්කට 45 මගෙන්. සාහන ඉඩම් කඩම් තියෙනවානේ අක්කට 40ක්. එහෙම ගමක ඉන්න තරුණත වාසනාවන්තයි. මහත්තයා වසන්ත පුතාලා දෙන්න පඬු පොල් විහස් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. අපි සින්දුවක් අහමු. ඇහැලියගොඩ පැත්තට ගියාම රංගේගම වික්‍රමසිංහ චන්ද්‍රසිරි ලක්කණ්ඩ සමග සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. එහෙමනම් සින්දුවක් අහලා එමුද? මොකද කියන්නේ? මේ සින්දු මේ සින්දු මේ සින්දු මේ සින්දු හදයිද? හවස 3යි විනාඩි 46යි. 0.7, 0.3, 93.5, 93.7 මැසේජ් එකක් එවන්න මන්තාව විනාඩි 15ක් දෙන්නම්.

0: 7 Lakhanda Radio ITN
1: හවස 9:45
0: විලාබ ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport Mountain petrol liter එක ගෙවුවාම යනවා
3: ඉවරයි
4: TVS Sport Mountain petrol liter එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි
0: Lakhanda Radio ITN
1: හවස 9:46 යන්න කලින් කොහොම හරි මේ මැසේජස් ටික කියලා යන්න බෑ නේද? අයකි ලස්සන සින්දුවක් දෙන්න මාතලේ UHN එකෙන් පිරිමිලා පාටික. පිරිමි තමයි රෑමක්. කොල්ල සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා තියෙන නම් ටික එවනම් මං කියනවනේ. ඇයි ඔච්චර නේද? උගලගේ ආඩම්බර. මැසේජ් එකක් කියවන්නේ ඊට පස්සේ නම් ටිකත් එක්ක. ඊට පස්සේ මේ ඉන්නේ කවුද අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා මාදලේ දිලිනි ගෙහන් අයවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා හරි එයාටත් එක්කම සින්දුවක් අහන්න දෙන්න ඊට පස්සේ පන්හිඳ තුඩ බොඳ උනා අකුරු අතරේ සැඟ වෙලා සිතට නැගුණු සිතිවිලි හැම කොලයක් මත බොඳ කළා ජීවිතයේ කරුවල මැද මා තනි වී ලත වෙලා අත අඳුරේ සෙවණැලි මත දවසක් යයි නිම වෙලා දුකෙන්ද ඉන්නේ ඡන්දේ කිමුද කාරණා කොහොමුණත් ලස්සන කවියක් වාගේ අදහස් ටික ගලපලා වෙලා තියෙනවා පස්සේ allele මම ආතරෙන් එකතු කරගන්නවා මොකක් කර හේතුවකට වා හිත සැරිලා ගිහිල්ලා දුකෙන් නම් ඉන්නේ වැඩිය හිතන්න එපා. හැම මනුස්සෙක්ටම මේ වෙලාවේ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා. අඳුම තරමයට ඔළුව කැකුමක් කරේ ඇති. එහෙම නැත්නම් යන්නේ නියපොත්තක් කැඩලා හරි ඇති. ඒක නිසා ඔයාට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා ඔයා ගැන ඔච්චර හිතලා වද වෙන්න එපානේ. හරිද? ඒක නිසා හිත සතුටෙන් සහල්ුවෙන් සනසීමෙන් තියාගන්න. ප්‍රශ්න කියලා දේවල් තක්කාලේ තින් නේද? ඔහේ ඔය ප්‍රශ්න ඉවර වෙයි. එහෙම නැත්නම් අපිට අමතක වෙලා යයි ඔය දෙකෙන් එකක් වෙයි. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. 47 වෙනි උපන්දිනය සමරන ITN මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැමෝටම සුබ පැතුම් වේවා, දිලේවා, ජය වේවා කියලා දෙනවා. දොමින්දනේ ඔයාගේ මැසේජ් එකට ස්තුතියි. ලස්සනම ලස්සන සින්දුවක් අහමු. හරි. ඔකල කියන දෙයක් තමයි. අලාව කැකුලාවල රත්න කහඳව සුනිලා ජයගනි ස්වර්ණිව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියන්නේ. මේ මටත් සින්දුවක් ඕනේ. කවුද ඔයා? ඔයාගේ නමක් නැ? නමක් නැතිවට සින්දු දෙන්න බෑනේ. අගට 298. නම එව්වත් සලකලා බලන්නම්.
0: Overtime beats with Charmy.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: හවස තුනයි වෙනාඩී 55. වෙලාව ගියා හැටිනේද? වෙලාව ගියා ඉක්මන කියලා වටත් හිතුණාද? මටත් එහෙමම හිතුණා. කවුද මේ මැසේජ් එක ඉවර තිබුණේ? ඒ අතරේ එක මිස් වුණානේ චුට්ටකින්. අහගෙන ඉන්නේ කියලා කසුන් කොරියා වෙන ඔයා එවලා තිබුණු මැසේජ් එක. අපි ලස්සන සිද්ධාක් අහමු. ගාන ෆැෂන් එක ඔක්කොමලා මතක් කරා. බට්ටි මල්කාන්ති අහන් හිටියේ නැතුණාට. වගේද කරන්නේ? මං නම කිව්වා. ඊට පස්සේ අතත් ඔයාලා එක සින්දු අහගෙන ඉන්නවා, අපිටත් සින්දුවක් දෙන්න කියලා. තනූජා මැසේජ් එකක් එවලා තියෙනවා. මෙහෙට හොඳටම වහිනවා කියලා තමයි තියෙන්නේ. තනුව වෙන්න ඕනේ නේද? මෙහෙටත් වහිනවා. අපේ වහිනවා කියලා හිතාගෙන ඉන්නකොට පායනවා. පායයි කියලා හිතන් ඉන්නකොට වහිනවා. ගෙහින් එන්න දැන. අපි අප මොන ගැහන්නේ සඳුදා දවල් එක වෙනකොට. ඒ වෙනකම් පරිස්සමට ඉන්න ඕනේ. මැසේජස් එවුවටම අවහගෙන හිටියට බොහොම ස්තුතියි. සුබ දවසක්. මම චාමිකා මනෝජිනි. ගෙහින් එන්නා.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ඩෙංගු මදුරු මර්ධනයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. යනුව ලබන සඳහා සිට දින තුනක් විශේෂ මදුරු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. දිස්ත්‍රික් 14ක සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂ 74ක ඒ ක්‍රියාත්මක කරනවා. ඒ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේද සහයෝගයෙන් ඩෙංගු බෝවීමේ අධි අවධානමක් සහිත ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මදුරුවන් බෝවන ලෙස පරිසර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව රතු නිවේදන නිකුත් කරමින් නීතිය ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල්ට සම්බාධක පනවා තිබෙනවා. ඒ කියුබාවට එල්ල කරන පීඩනය තවත් දැඩි කරමින් මෙම සම්බාධක සමග කියුබාවේ ආර්ථිකය සහ දේශපාලන කටයුතුවලට දැඩි පීඩනයක් එල්ලවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජනපද නාවික හමුදාව සිදු කළ බලශක්ති අවහිරයත් සමග කියුබාවේ විදුලි බිඳ වැටීම් වාර්තා වනවා. ආහාර හිඟයක්ද මතුවෙමින් පවතින බවයි ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නේ. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: ஹதராய் வினாடி ஹதாய் விழாவ சுப சந்தியா வாக்க ஹெமோட்டமா சுப சந்தியா வாக்கி பாக்கி மச்சாரு ஆடா சுப சந்தியா வாக்கி
1: சுப சந்தியா வாக்கி குட் ஈவினிங் ஹெமோட்டமா
0: குட் ஈவினிங் அப்பே வணங்க அதத் சுபிரது விதியடம அத
1: ஃப்ரைடே
0: ஃப்ரைடே ஷுவர் தே ஹாப்பி ஃப்ரைடே அபி சிக்குராத தவசே ஹம்பேன விழாவ இதிங்க சத்யாந்தியாக்க லங்க லங்க எத்தி
1: ஓ
0: සත්‍යන්තයක් කට උඩට ඇවිල්ලා තියෙන වෙලාවේ ඉතින් ගොඩක් අයගේ ගොඩක් බලාපොරොත්තු ඇති නේද මේ සත්‍යන්තේ මම මෙහෙම කරනවා මෙහෙම කරනවා එහෙම කියලා ගිය සතියේ නම් වෙසක් එක්ක
1: ඔව් අපි පොඩි හින්ට් එකක් දුන්නානේ මේ සතියේ ගාව ට්‍රිප් එකක් යනවා නම් යන්නේ කියලා තනකුත් කිව්වනේ අපි
0: තනකුත් කියලා තියෙන්නේ ගිය සතියේ නිවාඩු ගන්න බැරි වුණා නම් මොකක් හරි හේතුවක් නිසා අපි කිව්වා දැන් මේ සතියේ යන්න ඔයාලට පුළුවන් ප්ලේස් එකක් ගැන අපි කිව්වා ඔය වගේ දැන් ඔයා දන්න නොදන්න දැන් අපි කියලා දෙන්නම් අපි ගියා වගේ
1: කියලා
0: දෙනවා
1: අපි එතකොට ඉතින් ඔයාලට යන්නම වෙනවා
0: යන්නම වෙනවා සහ මේ අපි එක්කගෙනම යනවා
1: හා ඔව්
0: කටින්
1: ඔව්
0: කටින් එක්කගෙනම යනවා ආ
1: අපේ අලුත් එහෙමයි ඉතින් අපිත් ඔයාලා කටින් එක්ක යනවා
0: රයිට් එවනම් ඉතින් ඉවිනින් ඩ්‍රයිව් එක හවස 6:00 වෙනකන් ඉන්න කලබලයට දුවන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටියට වැස්සෙන් බාධාවක් ඇති වෙයි කියලා මට හිතෙනවා
1: ඔව්
0: මොකද වැස්ස කොළඹට නම් ටිකක් ටිකක් වටින් පිටින් අඳුරු කරගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතින් කොමන දැස්සෙන් බේරලා ගෙදර යන්න ඕන
1: පරිස්සමෙන් ගෙදර යන්නේ යන ගමන් FM 93.5 FM 93.7 සද්දජ මහගෙන ඉන්න ඉවිනින් ඩ්‍රයිව් අපිත් එක්ක වාඩි පුළුවන්කම තියෙන හවස 6:00 වෙනකම් මේ පැත්තට එන්න
0: මැසේජ් එකක් එවන්න අපේ නම්බර් එක තියෙනවා
1: 0700 93.5 93.7 වගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න
0: හවස 4:00 වෙනාඩි 9:00 වෙනවා

0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: හතරයි විනාඩි 16යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාවද ජාත්‍යන්තර පරිසර දිනය යෙදිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සංවිධානය කරා. ඒ මොකද ස්වාධීන රූපවාහිනී සේවයට අවුරුදු 47ක් පිරෙනකොට ඒ වෙනුවෙනුයි මේ වෙනුවෙනුයි මේ සියල්ල එකට ගලපමින් ග්‍රීන් ලෙගසි අද ක්‍රියාත්මක කරා. අධිවේගී මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තහතුඩුව ප්‍රදේශයේ සහ කොට්ටාවත ප්‍රදේශයේ. ඉතින් මේ විදියට අපි ආරම්භ කරේ මේක පූර්වාදර්ශයක් කරගෙන මේ රටම හරිත ශ්‍රී ලංකාවක් බවට පත් වෙනව දකින්න බලාපොරොත්තු ඇතුව. ඉතින් ඔයාලට පරිසරය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? මහා ලොකු දේවල් කරන්න ඕන නෑ නේද? ඕනම කෙනෙක්ට පුංචි හරි දෙයක් පරිසරය වෙනුවෙන් කරන්න පුළුවන්.
1: ටොපිකොලයක් කලන්න නැතුව හරි ඉන්න පුළුවන්. ඒකත් පරිසරය වෙනුවෙන් කරන දෙයක්.
0: ඔව්, බස් එකේ එනකොට වතුර බෝතලයක් බොනවා.
1: හරි.
0: ප්ලාස්ටික් වතුර බෝතලයක්. මොනවා හරි කඩෙන් අරගෙන බිස්කට් එකක් හරි කනවා.
1: ඔව්.
0: ඉතින් මේ කන බොන දේවල් වල අපි දේවල් එහෙමම චනේලෙන් බස් එකේ එළියට දානවද?
1: ගෙදර අරගෙන යනවාද?
0: බස් ටිකට් එකේ ඉඳලා මේ හැම දෙයක්ම ඔයා ගෙදර අරන් ගිහිල්ලා එහෙම නැත්නම් ඔයා යන තැනකට ගිහිල්ලා ඒවා නිසි ආකාරයෙන් බැහැර කරන තැනකට බැහැර කරනවද කියලා පපුවට තට්ටු කරලා
1: අහන්න බලන්න
0: මොකද්ද කියන්නේ කියලා. යා කියයි සමහර වෙලාවට. කොහෙද
1: කොහෙද
0: ඔබ දැම්මේ බස්සින් ජනේලේ අරලා එළියට දැම්මේ? මතක නැද්ද?
1: දැම්මකද්ද මගෙන්?
0: මගුණක් දාන්න මගේ.
1: ඔක්කොම උනාට පස්සේ මගෙන් අහන්න.
0: මගෙන් අහන්නේ මොකද්ද දැන්? පපුවට තට්ටු කර කර.
1: මට කරන්න දෙන්නේ. ඉසාර කරදරේ මේක.
0: දැම්ම නේද වීදුරුවෙන් එළියට? දැන් මට තට්ටු කරලා අහන්න.
1: ඒකනේ දැන්වත් එහෙනම් නොදා ඉන්න නේද?
0: ඔව්. මට මේ තට්ටු කර කර අහන්න එපා. ඔයා හරියට ඉන්න කියලා.
1: ආව්.
0: එතකොට කියයි නේද? ඒක නිසා ඔයා මේ පරිසරයට නොදිරන අපද්‍රව්‍ය විතරක්ම නෙවෙයි ඔයා බැහැර කරන ඕනම අපද්‍රව්‍යයක් පරිසරයට දාන්න එපා. සමහර වෙලාවට ඔය කාලා ඉවර වෙලා කෙසෙල් ගෙඩිය ලෙල්ල විසි කරා කියන්නකෝ පාරට. ඒකෙන් පැත්තකින් මේක නොදිරන දෙයක් නිසා කමන්නෑ කියලා නෙවෙයි, ඒකෙන් අනතුරක් වෙන්න පුළුවන් කවුරැල් ඉස්සල වැටිලා. ඉතින් ඒක නිසා ඔය කැලි කසල බැහැර කිරීම කියන එක නියමාකාරයෙන් කරන්න ඕන කියන පුරුද්ද ඇති කරගත්තට පස්සේ ඒක අපිට අතාරින්න බැරි පුරුද්දක් වෙනවා.
1: අනිවාර්යෙන්.
0: අපිට පුරුදු කියන ඒවා තියෙනවනේ. පුරුදු කියන ඒවා
1: කොහෙද වෙන ඒවාට පුරුද්ද තියෙන්නේ?
0: නරක පුරුදු අතාරින්න බෑ වගේම තමයි. හොඳ දේවල් පුරුදු වුණාමත් ඒවත් අතාරින්න බෑ. ඒක නිසා හොඳ දේවල් වැඩි පුරුදු කරගන්න.
1: විශේෂයෙන්ම
0: පරිසරය සම්බන්ධයෙන් ඔයාගේ තියෙන හොඳ පුරුදු දියුණු කරගත්තොතින් ඒක ඔයාට විතරක් නෙවෙයි මුළු සමාජයටම මුළු පරිසරයටම ඔයා කරන ලොකු සේවයක්.
1: ගෙදර කුණු බෑගයක ගෙදර ළඟින් තියන්න බෑ කියලා තව ගෙවල් දෙකකට එහා පැත්තෙන් තියන හරියන්නේ
0: නැහැ. හරියන්නේ නැහැ. මොකද ඒත් ඔයා යන්නේන මග වෙන්න පුළුවන්. පරිසරයනේ.
1: ඔව්.
0: එහෙම නැත්නම් ඔයා මේ ප්ලාස්ටික් මොන හරි පොලිතීන් ප්ලාස්ටික් දේවල් ටිකක් පුළුස්සල දාන්න ඕන. මගේ ගෙදර වටපිටාවේ පුස්සන්න බෑ. මේක හොඳ නෑ.
1: ගෙදරයි ඉන්නවනේ.
0: මේකේ මේ දුම ආග්‍රහණය වෙන්න හොඳ නෑ.
1: පොඩක් එහාට ගිහලා පුච්චන්න ඕනේ.
0: ගෙවල් දෙකක් එහා පැත්තෙන් ගිහලා පුච්චනවා. එතකොට
1: ආග්‍රහණය.
0: ගෙදර එතකොට මේ වායු වාතයට ගිහිල්ලා එන්නේ නැහැ.
1: ඔව් එන්නේ නැහැ.
0: සුදු
1: වාතය එන්නේ.
0: ඒ ගෙවල් පැත්තට එන්නේ නැහැ. මොකද උඩට හසේ මුදු එහෙට යනකම්ම තාප්පයක් බැඳලා තියෙන්නේ අර ගෙවල් දෙකක් එහා පැත්තේ.
1: ඒකනේ ගෙවල් දෙකකට එහා පැත්තේ පුච්චන්නේ.
0: ඔව් එතකොට ඒ වාතයත් එක්ක අපේ ගෙදරට එන්නේ නැහැ.
1: එන්නේ නැහැ.
0: හරිද? ඒ නිසා මේ ඒ වගේ මෝඩ වැඩ
1: කරන්න එපා. ඔව්.
0: හරිද? ඒ වගේම තමයි දැන් ඔය මේ එහෙම ගෙනහිල්ලා පිච්චුව වුණත් විශේෂයෙන්ම මේකෙන් මේ අදම මේ ප්‍රතිඵල ලැබෙනවා කියලා නරක ප්‍රතිඵල ලැබෙනවා කියලා එකක් නැහැ.
1: ඔය
0: පහුගිය කාලේ තුණු දිට්වා වගේ සුලිකුණාට වන්න ඒ වගේම මේ වගේ වායු ගෝලය ඇතිවන විවිධාකාරයේ අපිට අහිතකර තත්වයන් වලට මේ පොලිතින් ප්ලාස්ටික් එලිමහනේ පුළුස්සා දානවා කියන එක දැඩි ලෙස බලපෑම් ඇති කරනවා කියලා කියනවා. කාලගුණික විපර්යාසයන් වලට ඒ වගේම විෂ වායුන් ආග්‍රහණය වෙන්න මේ වගේ කාරණා ගණනාවකට මේ පරිසරය තුර හිස් අවකාශය තුල නිදැල්ලේ පොලිතින් ප්ලාස්ටික් පුළුස්සා දාන එකෙන් ලොකු තර්ජනයක් එළ වෙනවා කියලා කියනවා.
1: ඉස්කෝලි කාලේ නම් අපේ දරුවන්ට උගන්වනවානේ ඔක දිරන නොදිරන පොලිතින් ප්ලාස්ටික් කියලා තීනි බැරල් වලට දාන්න වෙන් කරලා කියලා පරිසර නියමෝ කියලා ඉන්නේ ඉස්කෝලේ.
0: කණ්ඩායම් ඉන්නවා.
1: හා මම නියමෝ හරිත රජතලා මේ රජත වෙනකම් මම පලක්කල් ලාභිනියක්.
0: පඩිකල් ලාභි. බුදුම්මේ.
1: පඩිකල් නෙවෙයි යන්නේ පදක්කම්.
0: ආ රයිට් සෝරි ඈ.
1: තුනක් අරගෙන ඉන්නේ මම.
0: අම්මෝ.
1: මේ මීටියට.
0: පඩිකන් තුන. නියමයි ආ. හොඳයි. අපුඩි ගහන්න බෑ මේ මෙතන වැඩක්නේ.
1: ඒකනේ පස්සේ
0: පස්සේ මම පස්සේ අපුඩියක් ගහන්න. හා
1: හා
0: නියමයි. කොලර් එකක් නැහැ උස්සන්න මේ
1: මං උස ගන්න.
0: හරිද? ඉතින් පරිසරය ගැන හිතලා වැඩ කරන්න. නොදිරන දේවල් පරිසරයට එකතු කරන්න එපා. වගේම ප්ලාස්ටික් පොලිතීන් ඔය දේවල් නිදැල්ලේ පරිසරය තුල පුළුස්සා දමන්න එපා. ඒ වගේ කාරණා ගැන හිතන්න. පැලයක් හිටවන්න. අද ඔයා ගහක් කපලා ඔයා ප්‍රයෝජනෙ ගන්නකොට හෙට අනාගතය තුල ගහකින් ප්‍රයෝජනයක් ගන්න මිනිසෙක් බලාගෙන ඉන්නා නම් ඒ කෙනාට ගහ හිටවලා තියන්න. ඒක දැවමේ වටිනාකම විතරක් නෙමෙයි. පෙවනට ඉන්න ගහක් උනත් කොච්චර වටිනවද? ඒ ගැන හිතන්න. පරිසරය ලස්සන තියාගමු, සුන්දරව තියාගමු. ඒක අපේ ජීවිතයට වගේම අපේ මනසටත් ගොඩාක්ම වැදගත් වෙන නිසා. 4:22 වෙලා විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ සිඳුවක් අහන්න ඔයාලට පුළුවන් මැසේජ් එකක් එවන්න. අපි කියව නම්බර් එක.
1: අයි කියමුද?
0: අයි කියමු.
1: 0.7 3 0.5 0.7 0.7 3 0.7 5 0.7 ඔයාගේ WhatsApp මැසේජ් එක කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එවන්න බලන්න.
0: ඒ වගේම තමයි විචින් නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන. ලංකාවේ අපේ රටේ තියෙන හොඳම කුළුබඩු ටික එකතු කරලා අරගෙන රසවත්ම නිෂ්පාදන පෙළක් අපිට හඳුන්වා දෙන්නේ විජය නිවසින් විජය නමත් එක්ක.
1: ඔයාලට පුළුවන් කම තියෙන තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම ප්‍රමිතියට හැමදේම ලබන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙළඳ සැරෙන් හරි සුපුලි වෙළඳ සැරෙන් හරි මිලදී ගන්න.

0: සිතලු තුරෙන්
1: මුදලාලි
0: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්කේ ඉස්කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත උදවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
0: විජේ දාන්න ඔක්කොටම
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: Lakhanda Radio ITN.

0: හවස 4යි විනාඩි 30යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි මතක් කරන ඕන ඩෝමනිෂ් පාදර ගැන විශේෂයෙන්ම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දෙන මේ මැෂින්ස් වලින් ඔයාලට පුළුවන්කම තියෙන ඔයාගේ ව්‍යාපාර දියුණු කරගන්න ඔයාගේ බිස්නස් එක ගොඩාක් ඉස්සරහට අරගෙන යන්න තාක්ෂණයෙන් වැඩ ගන්න. ඉතින් මෙයාලා හඳුන්වා දෙන මේ මැෂින් ගත්තට පස්සේ විශේෂයෙන්ම සහල් නිෂ්පාදනය ආශ්‍රිතව කරන අයට දැන් මැෂින් ගණනාවක් තියෙනවා. කළු වැටිවත් කිරීමේ යන්ත්‍ර,
1: කැඩුම් සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මේ වගේ ඔයාට අවශ්‍ය සහල් ආශ්‍රිතව

0: අන්න බලන්න. ඉතින් ඊට වඩා වැඩි විස්තර දැනගන්න ඕන නම් වාට මෙන්න නම්බර් එක 01176779579.
1: ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් රෝමා නිෂ්පාදන වගේම ඔයාගේ වගාබිම සරුසාරවත් වගාබිමක් කරගන්න ඕන කරන වතුර ටික සපයා ගන්න ගියාට පස්සේ විදුලි බිලත් කියන්නේ ඔයාට ලොකු හිසරදයක්. වතුර ටික ගන්න ගියාට පස්සේ අනේ අම්මෝ කරන් බිල මෙහෙම කරන් බිලක් ගෙවාගෙන මේ වගා කරලා වැඩක් තියනවද?
2: කොලාබේ.
1: කොලාබේ.
2: කියලා තමයි කියන්න වෙන්නේ.
1: ලාබේ දිය වෙලා වතුරටම. ලාබේ වතුරට දිය වෙලා.
2: ඔව්.
1: නෑ
2: දැන් මොකද අපි කරන්නේ?
1: ලාබේට කරන්ට් එක වැදිනවා.
2: වැදිනවා.
1: හරිද? ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ වගාබිමට ඕන කරන වතුර ටික ගන්න ගියාට පස්සේ ඩීප් ටෙක් වඩ පම්ප් එකක් ගෙනල්ලා තියාගන්න. මේකෙන් ඔයාට ලොකු සහනයක් ලැබෙනවා කියලා මම දන්නවා.
2: මොකද
1: සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන වතුර මෝටරයක් නිසා වගාබිම සරුසාරවත් කරගන්න ඕන කරන වතුර ටික ඔවුන් පහසුවෙන් ගන්න පුළුවන්.
0: ඉතින් අනිත් එක තමයි අපේ ගොවි මහතුන්ට සුවිශේෂී මිලාඩු කිරීම එක්ක ඔන ඩීප් ටෙක් ආතනය ඩීප් ටෙක් වල වතුර මෝටරය දෙන සූදරමින් ගෙන. ඒ නිසා අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න පිරවේ අඩු කරගන්න අද ඩීප් ටෙක් වල වතුර මෝටරයක් මිලදී ගන්න ඩීප් ටෙක් ආතනය සම්බන්ධ කරගන්න මතක ඇතුව නම්බර් එක ඩයල් කරගන්න 0711 711 711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
1: කවුද සිංදුවක් අහන්න මැසේජ් කරපු කට්ටිය ඉන්නේ ඉක්මනට මතක් කරමුද?
0: කුලියාපිටියේ නිලක්ෂී නෝ මේ වෙලාවේ අපි වහගෙන ආව එකතු කරගන්න බලසන නම් සිංදුවකට ඊළඟට අනුර පුසලේ විතර මැසේජ් එකක් දාලා තිනවා වෙනද වගේම. ඉතින් ආවත් එකතු කරගන්න ගමන් යන හරන්නේ. හා මේ වෙලාවේ අපිට මැසේජ් එකක් දාලා තිනවා ඇහැලිය ගොඩින් විනීතා ඉරාංගිනි. ඔයාවත් එකතු කරගන්න පානදුරෙන් ලොකු පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. ඔයාවත් එකතු කරගන්න ගමන් ඊට පස්සේ දිෂිනී ලාභකඩේ මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දැරණිය ගලින් තමයි මැසේජ් එක දාලා තින්නේ. ඊට පස්සේ ඩුබායි වලින් අපිත් එක්ක තුනෝ මහේෂ් මාත් ඔයාලා වහගෙන ඉන්නේ අපිව ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් මේ කට්ටියම මෙන්න මේ සින්දුවට එකතු කරගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත
5: හවස 4යි විනාඩි 39යි වෙලාව
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මහජන හිස පැන දූ කිරුලයි
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත
1: Rhythm, live, beat, it's a mix winner.

0: ಮೆಹೆದೋರ ಗಂಗೆ ತಲು ನಹಿ ನಹದೆ ಮೆವಿ ಪೆನಿಲ್ಲ
1: ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: ದೊತರಯ್ಯೇ ಪೆರಲೀಕರಣ NLB ಮೆಗಾ ಪವರ್ ತೆವಂತ ಮೆಗಾ ಸುಪಿರಿ ಟ್ಯಾಗ್ ಅಮತರವ ರುಪಿಯಾಲ್ ಕೋಟಿಯಕ ಪವರ್ ಸುಪಿರಿ ಟ್ಯಾಗ್ ಸಹ ಗ್ರ್ಯಾಂಡ್ ಸುಪಿರಿ ಟ್ಯಾಗ್ ಗಟ ಸುಪಿರಿ ರಿಮೋಟ್ ರತ್ಯ NLB ಮೆಗಾ ಪವರ್ ಒಬ ಅದಮ ಮಿಲದಿ ಕಾನು
3: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟ ಸಹನೆಯಾಗದ ಮಸಕಟ ರುಪಿಯಲ್ ವಿಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ವ ಮಿಲತಿಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಾಗ ಹಂದುನಾದೋನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රතය දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම කරන්න සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117679

0: හවස 4 විනාඩි 48යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: හතරයි විනාඩි 50යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. මේ වෙලාවේ සිංදුවක් අහන්න මැසේජ් කරනවා වගේම අපිට මතක් කරන්න තියෙනවා විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වහම අපිට රසවත් කැම වෙලක් හදාගන්න ඕන කරන කුළුබඩු ටික, ලුණු ටික, මේ හැම දෙයක්ම විජේ නමත් එක්ක ගන්න පුළුවන්. වගේම තේ එකක් කෝපි එකක් හදාගෙන බොනකොටත් මතක් වෙන ඕන නමක් තමයි විජේ කියන්නේ.
1: විජේ තේ, විජේ කෝපි, වාට බලංකම තියෙනවා. කහට රසට කෝපි, රසට තේ එකක් කෝපි එකක් හදාගන්නවා නම් ඔන්න ඔයා ගන්නම ඕනේ නමක් තමයි විජය කියලා කියන්නේ. ඉතින් වාට බලංකම තියෙනවා මේ හැම නිෂ්පාදනයක්ම විජය කියන නමින් ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න. අපේ රසය දැන් රටේ සැමටත් බෙදන විජය නිෂ්පාදනය. ඉතින් වාට බයක් සැකයක් නැතුව විජය කියන නම තෝරගන්න පුළුවන්කම තියෙනවා.
0: වාසනාව අපිට ළඟා වෙන්නේ කොයි වෙලාවේද, කොතනදද, කවදද කියන එක සම්බන්ධයෙන් අපිට කියන්න බෑ. ඒක අපේ දෛවයේ ලියවිලා තියෙන විදියත් එක්ක නේද කලපල ගන්න ඕනේ.
1: ජ්‍යෝතිෂවේදී
0: හැඟීමක් මේ මොකාට දෙන්න හදන්නේ කියලා වගේ බැලුවද?
1: මම බැලුව මොක මොන පැත්තටද මේ එන්න හදන්නේ.
0: මෙහෙමයි අපිට ඕන වේශයක්.
1: හරි, ඔට්ටුයි
0: ගන්න පුළුවන් ටක් ගාලා.
1: මෙහෙම කරද්දි
0: ගන්න පුළුවන් යන්නේ. දැන් බලන්න
1: මේක ඇක්ට් කරන විදිහ. දැන් මේගොල්ලෝ දකින්නේ නැහැනේ මට, ඒක මේ වීඩියෝ කරලා දාන්න පුළුවන්.
0: දැන් බලන්න ඔයාගේ ග්‍රහචාර්ය ආනුව අද සමහර විට ඔයාගේ වාසනාව තියෙන්න පුළුවන්.
1: ඔව් මහත්තයා.
0: ඒක හතට ඔෆ් වෙලා යද්දී මේ පහළ හන්දියේදී මුණ ගැහිලා යන ලොතරැයි විකුණන අපේ මහත්මේ
1: හරි
0: නෝනා බයික් එක මොහොතකට නතර කරන්න.
1: හරි
0: නෝනා, නෝනාට අද වාසනාව තියෙනවා. මේ මගේ අන්තිම ටිකට් එක. මම මේක තියාගෙන හිටියේ නෝනාට දෙන්න.
1: නෝනා වෙනුවෙන්මයිද?
0: නෝනා වෙනුවෙන්මයි තියාගෙන හිටියේ. ගෙදර නෝනා නෙමෙයි. නෝනා වෙනුවෙන්මයි තියාගෙන හිටියේ. රුපියල් 40ක් දීලා මේ ගොවිසෙත ලොතරැයි අරගෙන යන්න. අද ඔයාගේ වාසනාව තියෙන දවස.
1: හෙට ඇවිල්ලා මට කියන්න.
0: මට කියන්න. දිනුවොතින් මට බයිසිකලයකුත් තරම් දෙන්න.
1: අරුබලංකම දිනවාගේ කෝටිපති හේනය ඒ විදිහට හැබැයි කරගන්න. එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැයියක් මිලදී ගන්න. මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බද ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රචේකාබා දරමුදලට දායක වෙනෙත් ගොවිසත ලොතරැයිය. ඉතින් ආට පුලංකම දින විශ්වාසයෙන් යුතුවාගේ හීන හැබැයි කරගන්න ඔන්න ගොවිසත ලොතරැයිය මිලදී ගන්න. පුංචි රුපියල් 40ක්නේ, ඒක වියදම් කළා වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැයිය මිලදී අරගෙන වාසනාවන්තයෙක් වෙන්න.
0: ඒ වගේම තමයි දැන් ඔය තැන් තැන් වල සින්දු කිය කිය නේද මගුල් ගෙවල් ගෙවල් මලගල් නෑ මගුල් ගෙවල්
1: දේවල් කියන්නේ පාචමිත්
0: මගුල් ගෙවල් වල එක එක පාටි තියෙන තැන් වල සින්දු කිය කිය හිටියා අයට කැමති නැද්ද පොඩ්ඩක් ලංකාවම දන්න ගායකී ගායිකාවක් වෙන්න?
1: මොකදනේ කැමති නැත්තේ?
0: කවුද අකමැති නේද? ඔන්න එවෙනුවෙන් චාන්ස් එකක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා අන්ට ලබා දෙන්න. සින්දු කියන්න ආස, හැබැයි තාමත් කාගෙන්වත් එවෙනුවෙන් ඉඩක් ලැබුණ නැති කෙනෙක් නම් ආඩ පුළුවන් ඔයාගේ හඬට තනක් දෙන්න. දැම්ම ඔයාගේ රෙකෝඩ් කරපු සින්දුවක කොටසක්. ඔයා කැමැතිම ඔයාට ලස්සනට ගායනා කරන්න පුළුවන් සින්දුවක කොටසක් රෙකෝඩ් කරලා මහලොක දේවල් කරන්න ඕනාගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න.
1: ස්ටුඩියෝ වලට යන්න, ඉෆෙක්ට් දාන්න, ඒ ඕනේ නැහැ.
0: නටන්න ඕන නැහැ.
1: අපි නටුවට.
0: අපි නටුවට. පස්සේ නටන්න අවස්ථාවක් දෙන්න. වැඩේ ගොඩ ගියොතින්. දැනට ඔයා රෙකෝඩ් කරලා එවන්න වගේ ගායන හැකියාවෙන් සින්දුවක්. අපිට මෙන්න මේ නම්බරයකට 0.7 0.6 366 166
1: රෙකෝඩ් කළ මෙන්න මේ නම්බරයකට වට්ස්ඇප් එකක් දාන්න ඔනාර අවස්ථාව තියෙනවා.
0: ඒ මොනෝදින් ඔබ ඉස්සරහට ගිහිල්ලා
1: ඉස්සරහටම තියන්න පුළුවන්.
0: ඉස්සරහින්ම තියලා ලංකාවම දාන්න, ලංකාවම ආදරය කරන චරිතයක් වෙන්න පුළුවන් මේ හරහා. ඉතින් ඒ අවස්ථාව ළඟා කරගන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.
1: ඉතින් මේ චාන්ස් එක ඔන්න ඔයාටයි.
0: හවස 4:55 වෙලාව.
2: ලකන්ඩ රේඩියෝ ITN. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 0.77 777 7374.
3: ඒ ඕකනේ කියන්නේ. අපේ කොල්ලවා ලස්සන කරන්න හදනකොට වාව නිකන් ආදරෙන් බලාගන්න හදනකොට වාව ඒ ආදරේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම එපා. මේ මල් බල පටන් ගන්න. බලගේ ආරක්ෂාව වෙනුවෙන් මං ඉන්නේ.
4: විසේකාරේ.
5: රයිලි. මෙහෙට එනෝ.
6: අම්මි තව විනාඩියක්.
5: විනාඩියක් තියා තව එක තප්පරයක්වත් දැ. සාරුකා. ඔය අනමල.
4: විසේකාරේ. සතිය දින පහේම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: අලුත තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමක රටට නොවට ඇහෙන්න ගයන්න. 0.766 376 176 අංකයට

0: අවසපහයි විදාලි දෙකයි වෙලාව අපි
1: සුබසන්ධ්‍යාවක්
0: දෙවෙනිතර
1: ඔයාට අමතක වෙයි කියලා
0: ඔබට මතක නෑ මට අමතක නෑ දෙකම එකයි නේද ඔබටත් මතක නෑ මටත් අමතක නෑ ආ මට මතකයි නේ
1: මොනා කියනවද මන් දන්නේ
0: මටයි පැටලුනේ රයිට් මම මේ පොඩි සිදුවීමක් කියන්න හැදුවේ කොට සීරියස් ගන්න එපා නිකන් වානේ ගෑස් දෙක පුංචි කරලා නිකන් ලොකු හුස්මක් හෙලලා සිදුවීමක් කියලා ගවම්
1: ඉතින් අපි
0: ඒ සිදුවීමක් මේක මේ ස්කෝලේ කාලේ වෙච්ච සිදුවීමක්
1: හහ්
0: රයිට් ස්කෝලේ කාලේ ගවම් ඉතින් අපිට හරි සුන්දර මතකයන් තියෙන්නේ
1: ගොඩක් තියෙනවා
0: එහෙම කාලයක් අපිට ජීවිතය අමතක වෙන්නේ නැති කාලයක්
1: ඔව්
0: කේක සිදුවීම් තියෙනවා
1: හහ්
0: අර එක බත් මුල ගෙනල්ලා ඔව් පස් හය දිනකකට එකතු වෙලා වටේ ඉඳන් කනකොට හහ්
1: බිත්තරේ
0: උස්සන්දුව පෙයක එතකොට
1: පීරියඩ් කට් කරපු එක
0: පොල් සම්බෝලට විතරක් කාපු එක
1: ඔව්
0: කියන අත දැම්මම අහුවෙන ටිකනේ කන්නේ
1: එතකොට
0: අහුවෙන්නේ පොල් සම්බෝල නම් පොල් සම්බෝල කියලා පරිප්පු නම් පරිප්පු කියලා
1: කාපු ඒවා දන්නේ නැහැ ඉතින් කට්ටිය
0: කෙකේනා එක එක දේවල් කාල වෙන සුන්දර මතකයන් තියෙනවා
1: ඔව් ඒක කොයි කාලෙටත් එකයි
0: ඉස්සර එනවනේ මේ පන්තියට එනෝනේ දැන් අපි පන්ති ඉගෙන ගන්න පන්තියට කලාපෙන් එනවා කියලා එනවනේ
1: ඔව්
0: කලාපෙන් එනවනේ
1: හහ
0: ඇගේම් වලට
1: එදාට ඉතින්
0: එදාට ඉතින් ටීචර්ස්ලාත් අපි උගන්නන ගුරුවරුනුත් පොඩ්ඩක් ඉතින් අමුතු එකක් ඇඳ එකතු කරගෙන තමයි
1: අද කලාපෙන් එනවා
0: කලාපෙන් එනවා ළමයි රෙඩි වෙන්න මං අහන ප්‍රශ්න වලට හොඳට උත්තර දෙන්න ඕන
1: පන්ති අතු ගන්න
0: පන්ති අතු ගන්න පන්ති ක්ලීන් තියෙන්න ඕන
1: ඔව් පහන තියන්න
0: නසරාණි වැඩ කරන්නේ නැහැ
1: මේක විශේෂයෙන් කියනවා
0: මේ විශේෂයෙන් කියනවා
1: හා හා
0: මං අහන දේවල් වලට හරි වැදගත් විදිහට උත්තර දෙන්න.
1: ඔව්. නැගිටලා උත්තර දෙන්න.
0: එහෙම කියනවනේ.
1: ඔව්.
0: දැන් එහෙම ටීචර් පන්තියේ පාඩමක් උගන්වනවා.
1: හ්ම්.
0: ඒ පාඩමෙන් ප්‍රශ්න අහනවා.
1: එතකොට
0: ළමයින්ට තේරෙනවද?
1: ඔව්.
0: හොඳට අහගෙන ඉඳලා ඉගෙන ගන්නවද කියලා කලාපෙන් අධීක්ෂණය කරලා තමයි ලකුණු දෙන්නේ. ඔව්. ඔය විදිහට දැන් ආව පන්තියට කලාපෙන්.
1: කලාපෙ සර්කෙනෙක් ආවා.
0: ආවා. රයිට්.
1: හරි.
0: ආවට පස්සේ දැන් පන්තියේ ළමයි සහ හ්ම්. ගුරුවරයා අතර බොහොම ළඟ බැඳීමක් තියෙනවා. අපි එහෙමයි.
1: ඔව්
0: ඔව්. ලොකු ළඟ බැඳීමක් තියාගෙන හිටියේ. ගුරුවරයාට අමාරු වැටෙන්න දෙන්නේ නැහැ.
1: හා.
0: ගුරුවරයා අපි ආරක්ෂා කරනවා.
1: ඔව්.
0: අපි ගුරුවරයා ආරක්ෂා කරනවා.
1: එහෙමයි අපි.
0: එහෙම බොන්ඩ් එකක් ගහලා තිබ්බේ.
1: හරි.
0: ඊට පස්සේ දැන් ටීචර් කිව්වා කලාපෙන් ඔන්න එනවා ළමයි හෙට.
1: මොකද
0: කරන්නේ දැන්? හොඳ උත්තර දෙන්න
1: කියලා
0: කිව්වා. හරි ටීචර් හරි අපි වැඩේ කරමු. අපි එක ප්‍රශ්නයකටවත්
1: වරද්දන්න
0: තු උත්තර දෙනවා කියලා එකඟ වුණා.
1: හරි.
0: එකඟ වෙලා ටීචර්ට කිව්වා අපි කිව්වා අපි ටීචර් අහන ප්‍රශ්න වලට දැන් පාඩම කියලා දීලා ටීචර් අහනනේ ප්‍රශ්න
1: ඔව්
0: එතකොට ඒ ප්‍රශ්න වලට හරි උත්තර දන්න අය දකුණු අත උස්සනවා
1: හරිද
0: උත්තරේ දන්නේ
1: හරි
0: උත්තර දන්න අය දකුණු අත උස්සනවා උත්තරේ දන්නේ නැති අය
1: වම්
0: අත උස්සනවා එතකොට දැන් ටීචර් ප්‍රශ්නයක් අහපු හැටිය
1: හරි
0: මුළු පන්තියම අත උස්සනවා
1: ඈ
0: මුළු පන්තියම අත උස්සනවනේ
1: කියන්නේ
0: උත්තරේ දන්නේ නැති උනත්
1: ඔව් ඔව්
0: අත උස්සනවා උත්තරේ දැනගත්තත් අත උස්සනවා
1: උත්තරේ
0: දන්නේ නැති අය වම් අත උස්සන්නේ
1: උත්තරේ
0: දන්න අය උස්සන්නේ දකුණු අත
1: හරිද
0: එතකොට දැන් කලාපෙන් ආපු අර බලන් ඉන්න මහත්තයාට පුදුම සතුටක් මේ පන්තියේ ළමයි දෙයියනේ
1: එකපාරයි
0: කියලා දුන්නේ
1: අහන
0: ප්‍රශ්නෙට ඔක්කොම පන්තියේ ළමයි අත උස්සනවා.
1: ඕ
0: කියන්නේ මේ ටීචර් මාර සාර්ථකයි.
1: හ්ම්
0: හ්ම් හොඳට උගන්වන්න පුළුවන්. මේ ළමයට හොඳට තේරෙන්න කියලා දෙන්න පුළුවන් ටීචර් කෙනෙක් ඉන්නේ.
1: හරි.
0: කියලා ටීචර් ගැන ලොකු ප්‍රතිරූපයක් මැවෙනවා දැන් අර කලාපෙන් ආව මනුස්සය. හ්ම්
1: හ්ම්
0: දැන් හැබැයි ටීචර් සහ අපි අතර තියෙන අර බොන්ඩ් එක අනුව තමයි
1: අපි දන්නේ
0: වැඩේ වෙන්නේ.
1: හා
0: හා දැන් ටීචර් ප්‍රශ්න අහනෝනේ.
1: හරි.
0: ප්‍රශ්න අහන්නේ කාගෙන්ද? දකුණු අත උස්සන් ඉන්න අයගේ.
1: ඔව් ඔව් දකුණු අත උස්සන් ඉන්න අයගේ අහන්නේ.
0: එතකොට මුළු පන්තියේම අහන ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න කවුරු හරි කීප දෙනෙක් ඉන්නවනේ එක එක බුද්ධිමත්තම් මනු
1: දන්නවනේ ඉතින් කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් හරි ඉන්නවනේ
0: එතකොට ටීචර් බලන්න ඕනේ ඉස්සෙල්ලා ප්‍රශ්න අහපු ගමන් ළමයිට
1: කවුද දකුණු අත උස්සන්නේ
0: කියලා ළමයිට අත ඉස්සෙහෙට බලන්න ඕනේ කවුද දකුණු අත උස්සන් ඉන්නේ
1: ඒ අයගෙන් ටක් ගාලා ප්‍රශ්න
0: උත්තර යන්න එතකොට හැම ප්‍රශ්නෙටම
1: පාස්සකේ
0: ලාස්සකේ කවුරයි උත්තර දෙනවා ටීචර් මාර සාර්ථකයි කලාපෙක් කියලා දන්නේ නැහැ මෙතන වම් මතේ දකුණු අතේ තියරිය

0: taşıma paha, anlattın ay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: ITN
2: ලාංකික විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
4: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සෙත් සුවඳින් පිරේවා
6: වාදන හිස පැන දූ කිරුලයි
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය දෙබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: හෝල් ඩ්‍රයිව් එකට
9: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්
10: හවස පහයි විනාඩි 12යි වෙලාව
11: පහේ ළමයි
12: සන්තුෂ් මල්ලි හොඳ අම්ම කෙනෙක් වෙන හැටි ඉගැන්නුවා තාත්තේ ඔයාට කියන්න දරු සෙනෙහස කියන දේ අම්ම කෙනෙක්ට දැනුණාම හැමදේම අත්හරින්න පුළුවන්
13: මට නේ දැන් ඔයා නිකන් ඔයා නෙමෙයි වගේ යන්නේ
14: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න
15: දැන් නම් මට තව මුකුත් වැඩ කියන්න එපා මරි කියනවද දැන්වත් ඔයා මාත් එක්ක තියෙන තරහ ඉවරයි කියලා
16: මල්ලි ඔය ප්‍රශ්න ටික කතා කරලා ඉස්සෙන ගන්න. දුව අපි යන්නේ නංගි එක්කගෙන එන්න.
17: ඈ? අපි දෙන්නම මෙහෙම තනියම තියලා.
18: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකන්ඩ රේඩියෝ ITN.

0: හවස 5යි විනාඩි 18යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි නිදහසේ කෑම ටිකක් කනවා නම් ගෙදර ඉඳලා.
1: හා
0: ඒක කන කෑම තමයි රසවත්ම කෑම වෙන්නේ.
1: ඔව්.
0: කෑම ටිකක් කනකොට අපි බලනවනේ නිදහස කියන එකක් නේද? අපිට දැන් ඔය එළියට ගියත් අපි බලන්නේ පොඩ්ඩක් නිදහසේ කෑම ටිකක් ගන්න පුළුවන්.
1: කවුරුත් නැති පොඩ්ඩක් එහා පැත්තට වෙන ටේබල් එකක් එහෙම
0: තියෙනවා. ඔව්. හැම වෙලාවෙම සේරවිල සේරමනාද? සේරමනාද? සතවනාද උනේ?
1: හා
0: එහෙම කියලා අහනකොට අපි ආස නැහැ
1: නේද? නිදහසේ කන්න තියෙන එක කන්නේ බෑ.
0: තවනාද උන? තවනාද උන?
1: ඔව්.
0: කැමරා සේ. මොනවා හරි ඕන්නම්
1: අපි එනවා.
0: අපි කියන්නම්.
1: කන්නතු යන්නේ.
0: අපි කියන්නම් තවමුණ හරි. වද දෙන්න එපා.
1: ඔව්. නිදහසේ මේ ටික කන්න දෙන්න. ඔය කෑවට පස්සේ කියන්නම්.
0: ඔය සමහර බ්‍රෙදි කඩවල වලට ගියාම දැකලා දිනන
1: නේද? මම කියන්න හැදුවේ.
0: මේ රෙදි කඩේකට ගියාට පස්සෙත් එහෙමයි. පස්සෙන් එනවා. මේ ගත්ත උදේ මෙලෝ ඩම් එකට අඳින්න කියලා හිතෙන්නේ නැති එකක් පෙන්නලා මේ ගත්ත උදේ නේද? සුට මැච් වෙනවා නේද?
1: අයි ඒක කිව්වේ නැතත් අර පස්සෙන් එනකොට.
0: ඔව්. සමහර වෙලාවට ඒක හරි කරදරයක් නේද?
1: සමහර අය ඉන්නවා ඉතින් හොඳ ඒක හරියට කියලා දීලා මේක මෙහෙමයි. ඒ
0: කියන්නේ අපි දෙයක් ඇහුවට පස්සේ ඒක පැහැදිලි කරන එක වෙනම දෙයක්.
1: හා
0: හැබැයි පැනලා දෙන්න.
1: ඔව්. නිදහස තෝර ගන්න තියෙනවා.
0: අපිට තරහ යනවා. අපිට කේන්ති යනවා.
1: එහෙම තරහ ගන්න එපා ඉතින්.
0: අපේ මූණු කළු වෙනවා.
1: ඔව්. එහෙනම් චමිත්ගේ පස්සේ යන්න එපා. ඒ
0: වගේ. මගේ පස්සේ නෙමෙයි. ආගේ කඩේ දෙන කස්සමස්සට වා සර්විස් එක දෙනකොට යාළුවට පේන්න ඉන්න පොඩ්ඩක් එහෙම මෙහෙම කවන්නේ.
1: අර පස්සෙම ගිහලා
0: මේකත් උනායි නේද? මේකත් නැහැ.
1: මේක අපේ අලුත්ම ස්ටයිල් එක.
0: ඒව ඕනේ නැහැ. දැන් ඒව පරණයි දැන්. ඒ ක්‍රමේ දැන් ගිහිල්ලා. යල් පැන ගිහිල්ලා.
1: ඔව්.
0: ඊටදී අපි දෙයක් ඇහුවාම ඒක ගැන කියලා දෙන එක පැහැදිලි කරලා දෙන එක තමයි වටින්නේ. දැන් මම මේ කියන්න හැදුවේ ඒක නෙවෙයි. දැන් ඔය අපි නිදහසේ කැමරා ටිකක් හදාගෙන කනකොට ගෙදරදී ඒ කැමරා ටික නිදහසේ කනවා වගේම රසට තියෙන්න ඕනේ. රස විතරක් තිබිලමදි ඒක කෑවට පස්සේ වතුර තිබහ එනවා. ඊට පස්සේ එක එක ප්‍රශ්න තියෙනවා නම් කන කැමෙන් වැඩක් නැහැ රස තිබුණා කියලා. ඒක ගැඟට ගුණ වෙන්න ඕන.
1: රසත් නැහැ එහෙම වුණාම ඉතින්.
0: ඔව් රසකාරක දාලා නිකන් ලෙඩ හදා ගන්න නැති කෑමක් කන්නත් ඕන. එතකොට අතුරු ආබාධ නැති වෙන්න ඕන නේද? මේ ඔක්කොම දේවල් ගැන හිතන්න ඕන. සෞඛ්‍ය ගැනනේ අපි විශේෂයෙන් හිතන්න ඕන. අර බුදු වදනේත් කියලා තියෙනවනේ. ඒක කියන්න ඕනද නිකන්?
1: ආ කියන්න බල නะ. ජ්‍යොතිෂයත් පඩක්
0: කියවෙයිද?
1: ඒක වෙන දවසක කියෝ.
0: නියම පරම ලාභය නිරෝගීකම කියලා කියනවනේ. ඒක නිසා හොඳ කැම වේලක් රසවත් හදාගෙන ගන්න වස විස නැති කුළුබඩු ටිකක් එකතු කරගන්න. මිච නිෂ්පාදන තියෙනවා ඒකට ගන්න. 30 වසරක් තිස්සේ පාරිභෝගිකයා ඔබේ විශ්වාසය රැකලා තියෙනවා.
1: ඉතින් ඕනම කැමක් කඩරසට හදාගෙන වල නියම කුළුබඩු ටික ඕන කරනවා. ඒකට කැලමිල්ස් දෙක හකුරුද 3-5 මේ හැමදේම වට ගන්න පුළුවන්. තින විශ්වාසයෙන් යුතුව විජය කෙර නමින් එනිසා අපේ රසේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන අපි හැමදාම ඔබට ගන්න කියලා කියන්නේ. මොකද કૃતિම දේවල් රසකාරක වර්ණක මේ කිසිම දෙයක් අඩංගු නැති ගුණාත්මක බවින් උසස් නිෂ්පාදන තමයි අපිට විජය කෙර නමින් ලැබෙන්නේ. ඉතින් ආට පුළංකම තියෙනවා ඔයා යන තැන විජය කෙර නම වර්ධින්නේ නැහැ. ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්. ඔන්න නම බලලම අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය කෙර නම නිෂ්පාදන මිලදී ගන්න.
0: පොල් තෙල් මූලක් පටන් ගන්නවද? එහෙම නැත්නම් මොනහරි සුදු හඳුන් රත් හඳුන් වෙනිමල් ගැට ඒ වගේ දේවල් කුඩු කරලා පොඩි පැක් කරලා ඊට පස්සේ නමක් ගහලා බ්‍රෑන්ඩ් එකක් විදියට වෙළඳ පොළට දාන්න. ඒ වගේ මොනහරි රූපලාවන්‍ය සම්බන්ධ දෙයක් පටන් ගන්නවද? මොකද ඔයාගේ අදහස?
1: මම ඔයාගේ ඔප්ෂන් 2 තෝරගන්නවා.
0: ඔප්ෂන් 2 තෝරගන්න. රයිට්. ආඩ පුළුවන් ඒ වෙනුවෙන් ඩොමා නමින් එන ඩොමා ඇඹරුම් යන්ත්‍රයක් ගන්න.
1: ඔව්.
0: ඒක ගත්තොතින් ඔයාට ඔය වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් කියලා මම යෝජනා
1: කරනවා. ඉතින් අලවියෙන් පසු හොඳ සේවාවක් ලැබෙන තැනක් ඉතින් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් ඒක ඔයාට වටිනවා. ඉතින් ඔයාට පුළුවන්කමක් තියෙනවා. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් අතර ගියොත් එහෙම ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර මේ හැම එකක්ම අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාධ්‍ය වලින් ගන්න. ඒකට යන්න තියෙන හොඳම තැන තමයි ඩොම්බර 30 ගැලහෙන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස්. ඉතින් එතනට යන්නත් පුළුවන්. කතා කරලා විස්තර දැනගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. කෝල් එකක් දෙන්න 011 1 6 7 9 5 7 9 0 1 1 7 9 5 7 9 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: හවස 5:22 වෙලාව.

0: ITN රටට වග කියන රේඩියෝ
1: හවස 5 විනාඩි 26 වෙලාව
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: අවස පහයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත.

0: වැඩිපුර කතා කරනවා ජාත්‍යන්තර පරිසර දිනේ නිසා. ඉතින් පරිසරය ගැන අපි කොයිතරම් කයිවාරු ගැහුවත් වැඩක් නැහැ. විශේෂයෙන්ම අපේ පරිසරය සුද්ධ පවිත්‍ර කරලා තියාගන්නේ නැත්තම් අපේ වටපිටාව ගෙවත්ත වටපිටාව. ඒක නිසා මේ පරිසරය ගැන හිතන වගේම මේ පැලහිටවනවා, එහෙම නැත්නම් අපද්‍රව්‍ය බැහැර කරනවා, මේ කියන දේවල් විතරක් නෙමෙයි ඔබේ වටපිටාව ගැන, විශේෂයෙන්ම ගෙදර වටපිටාව ගැන ඔබ සැලකිලිමත් නොවුනොතින්, පරිසරය ගැන සැලකිලිමත් නොවුනොතින් හැදෙන ලෙඩ රෝග අපේ ජීවිතේම විඳවන තත්ත්වයට පත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඩෙංගු, එවැගේම චිකන් ගුන්න, මේ වගේ ලෙඩ රෝගයන් වලට වැළඳීම එක අපි ජීවිත කාලෙම සමහරලාට පසුතැවෙන්න සිදු වෙන්න පුළුවන්.
1: පොඩි යෝගට් කෝප්පයක් ඒකට තිබ්බත් ඇති, පොඩි පියනක් තිබ්බත් ඇති ඒකට.
0: අනිවාර්යෙන් අපි නොහිතන තැනකින් අපිට මේක මේ විදිහට මේ අපේ ජීවිතම ආපස්සට හරවන තැනක් බවට පත් වෙන්න පුළුවන්. කාලා විසිකරා කියන්නකෝ අපි යෝගට් කෝපේ. දැන් මේක පාගල දැම්මේ මම එහෙම කියලා කියනවා. එහෙම කිව්වත් සමහර වෙලාවට පාගල දාන යෝගට් කෝප්පේ උනත් ඇතුලේ වතුර රැඳිලා තියෙන අනිත් පැත්ත හැරෙද්දී පෑගුවත් ඉඳ තියෙනවා. පොඩි පොඩි තනක් ඇති. වතුර එක්ක පිටර දාන්න ගඟක් ඕනේ නේද? ලිඩක් ඕනේ. වතුර එක්ක පිටර දාන්න.
1: ඔය පොඩි තනක් ඇති.
0: වා බීම බෝතලයක් කඩලා විසිකන්න
1: මූඩිය.
0: මූඩිය. මේ පියන ඇති වතුර එක්ක පිටරයක් දාලා අපිව ලෙඩ රෝගීන් බවට පත් කරා. මේක වලක්ව ගන්න පරිසරය ගැන හිතන්න, වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න හෙට අනිද්දා නිවාඩු දවස් දෙකේ වටපිටාවේ පොඩි රවුමක් දාලා බලන්න.
1: හා
0: මොනවද මම දන්නේ නැතුව විසි කරලා තියෙන්නේ?
1: ඕ නිදාගෙනම ඉන්න එපා ඉතින්.
0: ඔම කියනකොට කියනද අනේ අම්මෝ නිදාගන්නම
1: නැති එක්කෙනාද කියලාද?
0: නෑ මං කියන නිදාගන්නම වෙන දවස් දෙකක්. බුදු අම්මේ නිදාගන්නම වෙන දවස් දෙක.
1: වැරදි කියනනම් හොඳයි මීට වඩා.
0: අන්න එහෙම කියලා ඉන්නවා. වැරදි කියනනම් මීට හොඳයි කියලා කියන කලාවල් තියෙනවා. ගෙදර තියෙන වැඩ දැක්කහම කොච්චර වැඩ දෙුණත් ඔය කියපු කාරණාව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නිකන් මధుරෙක්ට අපි ජීවිතේ දෙන්න නෑ.
1: එපා නේද?
0: ඩීප් ටෙක් වෝටර් පම්ප් එක වාගේ වගා විබසරු සාර කරන යන්ත්‍රය. කිව්වොත් හරිනේ.
1: හරි. මොකද සූර ශක්තිය විතරක්ම වැඩ කරන වතුර මෝටරයක් තියෙන්නේ ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය තමයි. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ ගොවි මහතුන් විශේෂයෙන්ම ඔයාගේ අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ක්‍රමයක් හෙව්වනම් ඔන්න ඒ ක්‍රමය හොයලා ඉවරයි එතමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයකට මාරු වෙන එක. ඉතින් අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී වූ විලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය ඔන්න දෙන්න සූදානම් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම ඩයල් කරලා තියාගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න නම්බර් එක ඩයල් කරගන්න ඩීප් ටෙක් ආයතනයේ 0711711 කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරලා වුණ අපේ ගොවි මහඳුනි පුළුවන් අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න.
0: හවස 5:46 වෙලාව. කවුද ඉන්න සින්දුවක් අහන්න මැසේජ් කරපු අය?
1: කැගලෙන් තුෂාරි ඉන්නෝ මේ වෙලාවේ ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා තියෙනවා. ඒතිකම පොල් ගහ වෙලා තුෂාරි සහ මද්දු මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලක්ෂ්මන් මඩපාලි දා මැසේජ් එකක් දාලා තිනවා. තමරා අනිෂානි චේතනා අවෝඩ් පුංචි පුතා. ඒ වගේම භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ වගේම ප්‍රදීප් ලංකා බණ්ඩාරගමින් මැසේජ් එකක් දාලා තිනවා. ආවත් එකතු කරගන්නවා.
0: මම නැලෙන් තිලිනි මැසේජ් කරන සින්දුවක් අහන්න ඉන්නවා කියලා. ඒ වගේම මාතර වාසනා සලෝණකේ ඉඳලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා.

0: ජීවිතයක් නැති කර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: පහයි විනාඩි 45යි.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවසහය තියට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? Mega Power Tag දැන් ඩබල් වෙලා. සුපිරි tag 3ක්. ප්‍රථම tag 120ක්. ලක්ෂ 2කේ tag සමග සුපිරි අංකයකට tag. Mega Power.
2: සහයෝගීතා අනුග්‍රහය.
5: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින්. ගැමුණු Travels. බිත්තුවයි 77යි 37යි 797යි 70.
6: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ. TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
5: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස්. ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397.399.
0: රටට වග කියන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ 47 වෙනි අභිමානවත් සැමරුම. රුපියල් 30,000 දක්වා වැඩි වුණු පොහොර සහනාධාරය. රුපියල් බිලියන 1,143ක වාර්තාගත රේගු ආදායමක්. ලෝක වාර්තා තැබූ රුමේෂ්ගේ හෙල්ල විසිකිරීම.
1: සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ගොවිසිතල තුරයි.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: පහයි විනාඩි 54යි වෙලාව. අපි කියන වෙලාවකට නේද මේ ටිකක් නිදහසේ පොඩ්ඩක් මොකක් හරි දෙයක් කරගෙන ඉන්නකොට මොකක් හරි මරාලයක් ඔලුවට කඩාපාත් වෙනවා කියලා.
1: හෙන හුරා කඩාපාත්
0: වෙනවා. හෙන හුරා හරි කමන්නේ. කඩාපාත් වෙනවා කියලා කියනවා.
1: ඔව්.
0: ඉතින් ඇයි බැරි අපිට තම නිකන් ඉන්න වෙලාවට අනේ දෙයිනේ වාසනාවක් කඩාපාත් වෙන්න කියලා.
1: ඔච්චර හොඳයි දානේ නැති එක නෑ උල.
0: මේ මම නැති එක නෑ උල කියලා කියන්නේ.
1: හා?
0: ඒකට උත්සාහ කළ නැති අය. අසරාව කියන්නේ නිකන් උඩින් කඩාපාත් වෙන එකක්ම නෙමෙයි.
1: හොයාගෙන යන්න ඕනේ.
0: හොයාගෙන යන්න ඕනේ. ඒකට පොඩි උත්සාහයක් දරන්න ඕන.
1: ඔව්.
0: කාම උඩින් කඩාගෙන පාත් වෙනකන් හිටියොත්
1: ඒක ඒක වෙන්නේ. ගෙඩියක් තමයි.
0: එහෙම වැටෙන්නේ මොකක් හරි මරාලයක්. මොකක් හරි මරාලයක් තමයි එහෙම වැටෙන්නේ. ඒ නිසා වාසනාව කියන එකට පොඩ්ඩක් try කරන්න ඕන.
1: ඒක
0: නිසා ඔයා ගන්න ගොවිසතුල තරයි. අරගෙන වාසනාව කියන දේ උරගා බලන්න. සමහරට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්.
1: ඉතින් ඔන්න ඔයාගේ කෝටිපති හිරේ හැබෑ කරන්න ඔයා විශ්වාසයෙන් මිලදී ගන්න මොන ලොතරැයි තමයි NLB ලොතරැයි කියලා කියන්නේ. ඉතින් ඒ අතරිනුත් කෝටි 6කින් ලැබෙන සුපිරි තෑග්ගක් එක සතිය දින 7ම දිනුම දෙන ගොවිසත ලොතරැයි විශේෂ වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ එකබද අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් ඔයාලට පොලෑංකබ තියෙනවා. ඔයාගේ හීනේ හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තැහැකි වැඩිම ගොවිසත ලොතරැය හිතේ හැටියට අරගෙන ඔන්න ජයග්‍රහකයේ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න.
0: සමහරව හිතනවා ඉන්දියාප ටිකක් ගෙදර හදාගන්නවා කියන වැඩේ තමයි
1: ලෝකේ
0: තියෙන
1: අමාරුම වැඩේ.
0: මොකද මේකට හරි පදම ගන්න බෑ. ඊළඟට ඉන්දියාප පිටිටික අර මේකට දාන මෙරිකන කොට මෙරිකන්න බෑ.
1: තදයි.
0: ඊට පස්සේ කේක ප්‍රශ්න.
1: ඊට
0: පස්සේ මේක තැම්බෙයිද නැහැ. නානා විද ප්‍රශ්න. ඔළුවේ දාගෙන කරන්නේ මොකද්ද? කදන එක කම්මැලි කරන්න බෑ. කඩෙන් ගෙනල්ලා කනවා.
1: ඕවා මේ කර කර ඉන්න බෑ. ඕවා බොරු වැඩ කියලා හිතනවා.
0: බොරු වැඩ කියලා හිතනවා. ඉතර මහන්සියෙන්න හොඳ ඉන්දියාප්පයක්. එහෙම කියලා හිතන්නේ. එහෙම නෙමෙයි. ගෙදර ඉන්දියාප්පටියක් හදාගෙන කාලා බලන්නකෝ. උණු උණු වේ නේද?
1: අර
0: හොඳ මෙලකෙට රසට කන්න පුළුවන් නේ මේ ඉන්දියාප්පටියක් හදාගත්තට
1: පස්සේ.
0: ඉතින් හැබැයි මේමයි. ඉතින් පිටි ටිකත් හරියට ඒ විදිහට තියෙනවා.
1: ඔව් ඒකනේ.
0: ගංග එහෙම
1: ඉන්දියාප්පයක් කන්න බෑ.
0: ඉන්දියාප්ප කන්න බෑ. එතකොට ඉතින් ගල් ගහන්න පුළුවන්. බල්ලුන්ට ගන්න පුළුවන් ඉන්දියාප හදා ගන්න පුළුවන් සමහර පිටිවලින්. හා
1: හා.
0: ඒක නිසා හරියට හොඳ පදමට හදා ගන්න පුළුවන් ඉන්දියාප පිටි පැකට් එකක් ගෙදර ගෙනihin තියා ගන්න විජය.
1: විජය
0: ඉන්දියාප පිටි රතු ඉන්දියාප එහෙම හදා ගන්න ඕන නම් එහෙම තියනවා.
1: නැත්තම්
0: සුදු ඉන්දියාප නම් සුදු ඉන්දියාප.
1: ඉතින් ඔයාලට කැමති විදිහට උනේ ඉන්දියාප ටිකක් රැට කන්න ඕනේ කියලා හිතනවා නම් ඔන්න අපේ රසයේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන වලින්ම තියෙන ඉන්දියාප පිටි එකක් මිලදී ගන්න. ඒකෙන් ඔයාලට පුළුවන්කම තියනවා රසට වගේම ඔයාලට හරි විදිහට දැන් කෙනෙක්ට හදා ගන්න බැරි කමෙන් හිටියා නම් ඔන්න ඔයාලට පුළුවන්කම තියනවා හරි විදිහට ඉන්දියාප ටිකක් හදා ගන්නවා නම් විජය කියන නම මිලදී ගන්න. එතනින් එහා පැත්තට ගියාම තියෙන විජය කුළුබඩු අමතක කරන්න බෑ. හැම ගෙදරකම ගෘහණියන් ගාව තියෙන්නම ඕන කුළුබඩු ටික තමයි අපිට විජය කියන නමින් ලැබෙන්නේ. ඉතින් ආත පුලංකම තියෙන අපේ රසේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන ලැගම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් ඔන්න මිලදී ගන්න.
0: හවස 5 විනාඩි 57යි වෙලාව. රේඩියෝ ITN

0: වෙත තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
3: හවස 6 විනාඩි 12යි දැන්.
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
3: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
7: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
8: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
7: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන්
9: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
10: සම අනුග්‍රහය.
11: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

0: එවිනි ්‍රයි හගෙන ඉන්න අතරේ අපේ මදක් කරන්න ඕන විජ නිෂ්පාදන ගැන සමහරලාවට දවසකට එකම එක කෑම වේලක් වෙන්න පුළුවන් අපිට රස්සට කන්න ලැබෙන්නේ විචාරු. එතකොට අපිට ඒ කෑම වේල රස්සට කන්න නම් ඒක ගෙදර හදාගත්ත කෑම වේලක් වෙන්නම ඕන. මොකද ගෙදර හදන කෑම වේලක රස ඇරෙන්න වෙන කොහෙන් කන කෑමකවත් ඒ රසය ගන්න බෑ. හැබැයි ඉතින් ගෙදර හදන කෑම ටික රසට හදාගන්න නම් ගෙදර තියෙන්න ඕන විජේ නිෂ්පාදන.
1: ඉතින් ආට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන හොනවා දාන තත්වයෙන් වගේම ගුණාත්මක බවින් නිසා සීම ප්‍රමිතිර කුළුබර ටික අපිට ලැබෙන විජේ කිරණමි. ඉතින් ආට කිව්ව විදිහටම පුළුවන්කම තියෙනවා ලගම තියෙන විලන් සලෙන් හරි නැත්නම් සුපිරි විලන් සලෙන් හරි විජේ නිෂ්පාදන බිලදී ගන්න. ඉතින් මතක ඇතුව ඔන විජේ කිරණමින්ම විජේ නම තියෙනවද කියලා බලලම ඔන්න මිලදී ගන්න.
0: එවගේම තමයි ඔබේ වාසනාව උරගා බලන්න මේ වෙලාව හොඳම වෙලාව කියලා මට හිතෙනවා. ගෙදර යන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් මගදී හම්බෙන ලොතරැයි කූඩුවකින් අරගන්න ගොවිසත ලොතරැයියක් අද ඔබේ වාසනාව වෙන්නේ නැති ඔය ගෙදර අරගෙන යන්නේ.
1: ගොවිසත ලොතරැයි ගැන කතා කරනකොට අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් මේ දේවල් වලට දායක වෙන ගමන් වාට පුළුවන්කම ඔයාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න. එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැය ඔන වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.
0: හරි බලන් අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

රටට වග කියන රේඩියෝ. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

යාළුවෝ හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගම්ට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 6 විනාඩි 20යි දැන්. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රෑමියාව වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176 79

0: තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්ෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්ෘතා.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: na stole.
1: රටට වග කියන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ 47 වෙනි අභිමානවත් සමරම. රුපියල් 30,000 දක්වා වැඩි වුණු පොහොර සහනාධාරය. රුපියල් බිලියන 1143ක වාර්තාගත රේගු ආදායමක්. සෙනෙහසේ නවාතැනේ ගින්නෙන් තවත් ජීවිතයක් අහිමි වෙයි. පුනරුද ගමනට සවියක් වන ඌවේ මහා ශ්‍රම මෙහෙයුම. ඉරාන ආධ්‍යාත්මික නායකයා හමුවීම ගෞරවයක් බව ඇමරිකා ජනපති කියයි. ලෝක වාර්තා තිබූ රුමේෂ්ගේ හෙල්ල විසිකිරීම.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණය

ජේෂ්ඨතම මාධ්‍යවේදී කුමෙන්ම පරිපාලන ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වූ තේවිස් දුර්ගේ මහතා ස්වාධීන රූපවාහිනියේ ප්‍රථම නිසි බලධාරියා ලෙස සයිපත් කෙරුණේ. එතැන් සිට ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශ කතාව තුළ ස්වාධීන රූපවාහිනී සේවයේ ස්වර්ණමය සංදිස්ථාන ගණනාවක් පසු කර අවසන්. ඒ ආකාරයෙන් ආරම්භ කළ ස්වාධීන රූපවාහිනී සේවය ජනතා ආකර්ෂණය දිනාගත් වැඩසටහන් රැසක්ම විකාශය කළා. ඉන්දුනිල් දිසානායක, සුභාෂිනී හිමමාලා සහ ආර්යසිරි විතානගේ වැනි ජ්‍යෙෂ්ඨයින් ඉදිරිපත් කළ මధుරසාංග විචිත්‍රගේ මහජන ආකර්ෂණය දිනාගත් වැඩසටහන් වලට ඇතුළත්. දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාටි ලෙස අදටත් විරුදාවලිය ලබන කෝපිකඩේ ජනතා ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලාංකීය ටෙලිනාටි වංශකතාවට නවමු පරිච්ඡේදයක් එක්කලා. එච්.ආර්. ජෝතිපාල වැනි ගායකයින්ගේ පැරණි ගීත තැටි සතු එකම නාලිකාවද ස්වාධීන රූපවාහිනියයි. විනුදා ස්වාදය සැපීමේ නොනැවතුණු ස්වාධීන රූපවාහිනියේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනද ආරම්භ කළා. ලෝවට අපුවත් ගෙනාවේ ඒ අනුවයි. 1996 වර්ෂයේ මුල් භාගයේ ලෝවට අපුවත් රටේම ප්‍රවෘත්ති විකාශයක් බවට පත්වූයේ ජනතාවටද තොරතුරු සපයමින්. දිනකට පටිගත කළ එක් ප්‍රවෘත්ති විකාශයක් පමණක් එහිදී විකාශය කෙරුණා. එය ක්‍රමක්‍රමයෙන් පුළුල් වී සජීවී විකාශයක් දක්වා පමණක් නොව අදවට විට පැයෙන් පැය දහවල් 12 සවස 6:30 සහ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් දක්වා පුළුල් තොරතුරු සම්පාදනය කිරීමට ස්වාධීන රූපවාහිනී සේවයට හැකි වී තිබෙනවා. මෙම මාධ්‍ය මෙහෙවරෙන් නොනැවතුණු ITN සෑම ආපදා අවස්ථාවකම ජනතාවට පිහිට වූයේ මනුෂ්‍යත්වයේ සත්කාරය ආරම්භ කරමින්. නිවාස නොමැති ජනතාවට නිවාස ඉදිකර දීම, ජලය නොමැතිව පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට මහවැව් ඉදිකිරීමටද ස්වාධීන රූපවාහිනියට හැකි වුණා. එමෙන්ම අපේක්ෂා රෝහල සහ ජාතික රෝහලටද ITN සිය යුතුකම් ඉටු කර තිබෙනවා. සුනාමි ව්‍යසන අවස්ථාවේදී මෙන්ම යුදපුවද වාර්තාකරණයේදීද ස්වාධීන රූපවාහිනිය සිදු කළ මෙහෙවර කිසිදු නාලිකාවකට දෙවනි වන්නේ නැහැ. සුනාමියක් කීසනින් ජාත්‍යන්තරයේ පවා විකාශය වන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදීන් ලබාගත් දර්ශන වීම ඊට එක් උදාහරණයක්. 47 වසරක ගමන් මග තුළ ITN ලැබූ ජයග්‍රහණද අතිමහත්. ගුණාත්මක වැඩසටහන්, හරවත් ටෙලිනාට්‍ය කලාවක් සහ සුභාවිත ගීත තුළින් ප්‍රබුද්ධ ප්‍රේක්ෂක මනසට ආමන්ත්‍රණය කිරීමට ස්වාධීන රූපවාහිනියට හැකි වී තිබෙනවා. ITN ශිල්පීන් දෙස්දෙස් සම්මානවලට පාත්‍ර වූයේ ජනප්‍රියමෙන්ම හොඳම කාණ්ඩයේ සම්මාන ලබා ගනිමින්. ප්‍රවෘත්ති සහ වැඩසටහන් රැසක් මෙන්ම ටෙලිනාට්‍යද සම්මානයට පාත්‍ර වෙමින් ITN සම්මානනීය නාලිකාව ලෙසද ඉතිහාසගත වුණා. පසුකාලීනව දොරණමඩලාව සහ අටපටම් වැනි වැඩසටහන් වලින් ස්වාධීන රූපවාහිනියේ අනන්‍යතාවයේ පිළිඹු කළා. වෙනස චැටන් මියුසික් වැනි වැඩසටහන් වලටද ලැබුණේ ඉහළම ජනතා ආකර්ෂණයක්. ඉන්නොනැවතුණු ස්වාධීන රූපවාහිනී සේවය අදවන විට ඩිජිටල් මාධ්‍යකරණයේද ප්‍රමුඛයෙකු ලෙසින් සිය මෙහෙවර ඉටු කරමින් සිටිනවා. සියලු රූපවාහිනී නාලිකාතර ප්‍රමුඛයා ලෙස රැඳී සිටීමට ස්වාධීන රූපවාහිනියට හැකි වුණේ සමස්ත සේවක පිරිසගේ අපරිමිත කැපවීමෙන්. ITN ජනතාවගේම රූපවාහිනිය බවට පත් වුණා. එබැවින් සියල්ල හමු වී ස්වාධීන රූපවාහිනියට සෑමදා සම විටම ශක්තිය වූයේ ප්‍රේක්ෂක ජනතාවයි. ස්වාධීන රූපවාහිනී සේවය මේවට විට මාධ්‍යාලයක් බවට පත්ව තිබෙන්නේ ලක්කඳ ගුවන්විදුලිය, වසන්තම් රූපවාහිනිය සහ වසන්තම් FM සමගින්. ජාතික අවශ්‍යතා නිරන්තරයෙන් හඳුනාගත් ස්වාධීන රූපවාහිනිය අනාගත යහපත් මාධ්‍ය පරපුරක් නිර්මාණය කිරීමේ පුරෝගාමී මෙහෙවරටද එක්ව සිටිනවා. MMC ITN කැම්පස් ආරම්භ කළේ එම වගකීම ඉටු කරමින්. ඩිජිටල් සන්නිවේදන ශාස්ත්‍රයේ විශිෂ්ටතම සහතික

0: පත්‍ර පාඨමාලාව MMC ITN කැම්පස් තුලින් හැදෑරීමට පහසුකම් සලසා තිබෙනවා. එබැවින් වසර 47ක් ආපසු හැරි බැලීමේදී ප්‍රේක්ෂක ජනතාවට මෙන්ම ITN මාධ්‍යාලයට දැත්තේ අධිමහත් අභිමානයක්. මේ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වෙනි සමරුව වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගමික ආශිර්වාදාත්මක වැඩසටහන් අවසන් කර තිබෙනවා. ඉස්ලාම් ආගමික වැඩසටහන් පැවැත්ුණේ ජුම්මා මස්ජිද් ඉල්ලාම් දේවස්ථානයේදී. මොදර විෂ්ණු කෝවිලේදී හින්දු ආගමික වතාවත් පැවැත්ුණා. කතෝලික දේව මෙහෙය පළවත්ත ශාන්ත ජුවාන් දල්බස්තෝනි දේවස්ථානයේදී සිදු කෙරුණා. මෙම ආගමික වතාවත් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා ප්‍රමුඛ කළමනාකාරීත්වය සහ සේවක සේවිකාවන්ද එක්ව සිටියා. 47 වෙනි ITN සංවත්සරය වෙනුවෙන් බෞද්ධ ආගමික වැඩසටහන් අද පැවැත්වෙනවා. ඒ වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ පරිසරයේදී අද පරිත්‍රාණ ධර්මදේශනයෙන් අනතුරුව හිට උදැස්සන මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මය සිදු කෙරෙනවා. 47 වෙනි ITN සංවත්සරයට සමගාමීව ග්‍රීන් ලෙජසි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ රුක්‍රෝපණ වැඩසටහනත් සමගින්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස අද පෙරවරුවේ පැලසිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ බවයි අප නියෝජිත දසුන් වසන්ත සඳහන් කළේ.
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ස්වාධීන රූපවාහිනී සේවයට අවුරුදු 47ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සහ අදට දින ජාත්‍යන්තර පරිසර දින නිමිත්තෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවක සුබ සාධක සංගමේ එවැගේම ලාබ් එකෝස්පේ ආයතනයේ එක්ව හරිත රටක් වෙනුවෙන් මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස හරිත වර්ණයෙන් බබලවන රුක්‍රෝපණ වැඩසටහනදී ක්‍රියාත්මක කරන සියලු කටයුතු සූදානම් කළා දෙනවා. මේ මොහොත වෙනුවෙන් මාර්ගයේ දෙපස විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන සතුම් කණුව දෙපස මේ වෙනකොට වලවල් කපලා සියලු කටයුතු සූදානම්. ඒ වගේම තමයි අපි මේ වෙනකොට අවශ්‍ය කරන පැල මෙතන ගෙනලා තියෙනවා. අපි සූදානම් වෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවක සුබ සාධක සංගමේ කාර්යයෙන් ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ කටයුතු වෙනුවෙන් සහාය දෙන උදවියගේ සහභාගීත්වය තුළ අපි පැල ටික රෝපණය කරන්න අපි මේ වෙලාවේ සූදානම් කපලා තියෙන බලවල් ටිකට පැල ටික අරගෙන ගිහිල්ලා රෝපණය කිරීමේ කාර්ය සිදු කරන්න. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී හැමදාමත් මේ රටේ එට දවස වෙනුවෙන් බොහෝ දේ දායාද කළ නාලිකාවක්. එනිසා අපේ දරුවන්ට අනාගතයේදී හරිත පැහැයෙන් බබලන රටක් නිර්මාණය කරන්න තමයි අපි මේ රුක්‍රෝපණය අද දවසේදී සිද්ධ කරන්න විශේෂයෙන් සඳහන් කරන්න ඕන. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස අපි මේ මොහොත වන විට මේ රෝපණය කිරීම සඳහා ලබා දීලා තිබෙනවා හරඳ පැල, ඒ වගේම ඇහැල පැල ලබා දීලා තියෙනවා. පළවෙනි වතාවට පළතුරු පැලත් අපි ලබා දෙනවා මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස වැඩ කාර්ය රාජකාරිය සිදු කරන අයගේ කුසගින්න නිවා ගන්න, ඒ වගේම ඔවුන්ගේ පවස නිවා ගන්න ඒ අදාළ ස්ථානයන්හි රෝපණය කරන්න. මේ වෙනුවෙන් ලාෆ් එකෝස්වේ ආයතන අපට ලබා දෙන සහයෝගය, මාර්ග සංවර්ධන අධිකාරිය අපට ලබා දෙන සහයෝගයත් අපි තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා.
0: ග්‍රීන් ලෙජිසි ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ලාෆ් එකෝස්රි සමාගමයි. එහි ප්‍රධාන විධායක නිලධාරී සාලී දිසානායක මහතා ව්‍යාපෘතිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.
2: ඔව්, ඇත්තටම ශ්‍රී ලංකාවේ රථවාහන දුම් පරීක්ෂා කිරීමේ ප්‍රමුඛතම ආයතනය හැටියට ලාෆ් එකෝසි ආයතනය ස්වභාවිකව පරිසර හිතකාමී වැඩසටහනක තමයි යෙදිලා ඉන්නේ. ඉතින් ඒ අරමුණෙන් ඔබට ගිහිල්ලා අපි සෑම වසරකම ජාත්‍යන්තර පරිසර දිනය සමරමින් මේ වගේ රුක්‍රෝපණ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කරනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයත් එක්ක අපි අත්තල් බැඳගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස ඔබතුමා කිව්වා වගේ හරිත වර්ණයෙන් සරසන්න මේ වැඩසටහන අද සූදානම් කළ තිබීම ඉතාම සතුටට කාරණයක්.
0: ITN මාධ්‍යාලයේ සමාන අධිකාරියේ සංජීවනී ඇපා මහත්මියද මෙහිදී අදහස් පළ කළා.
3: ස්වාධීන රූපවාහිනිය ලංකාවේ පුරෝගාමී නාලිකාවක් හැටියට අද 47th anniversary එක සමරනවා. ඒකම අද පරිසර දිනයේදී යෙදී තියෙනවා. ඒකත් එක්ක අපි හිතුවා රටට වැඩදායි කාර්යයකට සහයෝගය දක්වන්න. ඒකෙදී ලාස් එකෝස්රි ආයතනයත් එක්ක මේ රුක්‍රෝපණ වැඩසටහනට සහභාගී වෙන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒක අපි ඔවුන්ටත් ස්තුති වෙනවා මේ කාර්යයට සම්බන්ධ වීම පිළිබඳව.
0: ජලකන්නේ විභාගවට අවශ්‍ය යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 10,200කට ලබා දෙන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා ප්‍රකාශ කළා. වෙළඳපොලේ කොපමණ මිල ඉහළ ගියද මෙම මිලටම පොහොර ලබා දෙන බවයි ධම්මික රණතුංග මහතා සඳහන් කළේ. පොහොර සහනාධාරයේ රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීම ඇතුළු තීරණ රැසක් ගෙන ඇති බවත් ධම්මික රණතුංග මහතා පෙන්වා දුන්නා. ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින්
4: මෙම පොහොර අඛණ්ඩ සැපවීමක් ලබා දීම සඳහා ජී විශේෂ වැඩපිළිවෙලක් යෙදුවා. විශේෂයෙන්ම පොහොර ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව අවශ්‍ය පොහොර ප්‍රමාණය පුද්ගලික අංශයෙන් සහ රජයේ පොහොර සමාගමෙන් ලබා දීමට. ඒ අනුව පළවෙනි වටේදී අපේ දෙපාර්තමේන්තුවට මෙට්‍රික් ටන් 48,000ක පමණ පොහොර ප්‍රමාණයක් ගොවි ජනතාවට බෙදා හැරීම සඳහා ලැබුණා. එකම දෙවැනි වැදගත් ප්‍රතිපත්තිමය තීරණය තමයි රජය විසින් තීරණය කරා මෙම කන්නේ පුරාම වෙළඳපළ මිල කොතරම් ඉහළ ගියත් වී වගාවට අවශ්‍ය පොහොර යුරියා කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 10,200ක උපරිම මිලකට ලබා දීමට. ඒ අනුව මෙම කන්නේ පුරාම අපේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන මගින් රුපියල් 10,200ක උපරිම මිලකට යූරියා පොහොර ලබා දීමට කටයුතු කරනවා. තුන්වන වැදගත් ප්‍රතිපත්තිමය තීරණය තමයි රජය මගින් මෙම කන්නේ සිට පොහොර සහනාධාරයේ වශයෙන් ලබා දෙන මුදල වැඩි කරන්න තීරණය කරා. ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට රුපියල් 25,000ක් වශයෙන් පැවති පොහොර සහනාධාරය මෙම කන්නේ සිට යුවගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 30,000 දක්වා වැඩි කරනු ලැබුවා.
0: රාජ්‍ය පොහොර සමාගමේ සභාපති චන්ද්‍රකුමාර සේදුගේ මහතා රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළිබඳව පැහැදිලි කළා.
5: අපි හැමෝම දන්න පරිදි මැද පෙරදිග යුද ගැටුම පටන් ගත්තේ පෙබරවාරි අවසාන සතියේ. අපි ජනවාරි මාසයේ යූරියා මෙට්‍රික් ටොන් එකකට ගෙවන්න තිබුණේ US ඩොලර් 440ක් විතර. ලංකාවට ගේන්නම CI ප්‍රයිස් එක විදියට. නමුත් මේ මිල අප්‍රේල් මාස වෙනකොට ඩොලර් 750 සිට 800 දක්වා වගේ ඉහළට නැගුණා. මේ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී අපි තීරණය කරා විශේෂයෙන්ම අපේ ප්‍රධාන ආහාර භෝගයේ විදියට වීවගාව රැකගැනීමේ නැත්නම් ගොවියාට ප්‍රශ්නයක් නොවන ආකාරයට මේ ප්‍රශ්නය කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක. අපේ ආයතන සතුවත් ඒ අවස්ථාව වෙනකොට තිබුණා මෙට්‍රික් ටොන් 16,000ක් විතර යූරියා ප්‍රමාණයක්. එයින් අපි 13,000ක් මේ වෙනකොට ගොජන්සිය මධ්‍යස්ථාන හරහා රුපියල් 10,200 මිලකට විවගා කරන ගොවි මහතුන් සඳහා බෙදා හැරීමට කටයුතු කරලා තිනවා. ඒකම TSP ටොන් 2000ක් විතර ප්‍රමාණයක් අපි ගොවි ජනතාව වෙත ලබා දීමට කටයුතු කරා. MOP ටොන් 6,200ක් පමණ අපි විවගා සඳහා ගොජන්සිය මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට කටයුතු කරලා තිනවා.
0: ජාතික පොහොර ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතාද මෙහිදී අදහස් පළ කළා.
6: පොහොර ඒගයක් එන්න විදියක් නැහැ. යුද්ධයත් එක්ක හොර ඉල්ලුමේ වැඩිවීමක් එක සැරේට වුණා මාර්තු මාසෙදි. ඒ අනුව තමයි අර තීරණයක් ගත්ත ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සගරු අමාත්‍යතුමා ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රැස්වීමක් තියලා සමාගම් සමග කතා කරලා 65% එයාලගේ තියෙන පොහොර වලින් ඕජන් සේවාරහ බෙදන්න ඉතිරි 35% අනිකුත් භෝග සඳහා භාවිතා කරන්න ඒ සමාගම් වලට අවසර දුන්නා. ත්‍රේ අනුව තවදුරටත් යූරියා 42,500ක් TSP 20,000ක් MOP 19,300ක් සමාගම් වල තියෙනවා. ඊට අමතරව තව මේ මාසේ මැද භාගයේදී යූරියා මෙට්‍රික් ටොන් 17,000ක් පමණ තෝගයක් නැවගත කරලා ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව MOP මෙට්‍රික් ටොන් 18,000ක් ඒත් මේ මාසේ 15-30 අතර කාලයේදී රට ළඟා වෙන බවට සමාගම් අපිට දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා කිසිසේත්ම මේ ප්‍රධාන පෝර වගේම අනෙකුත් පෝරවල ඒගයක් මේ අලකන්නේට ඇති වෙන්නේ නැහැ. මේ පෝර ප්‍රමාණය ප්‍රමාණවත්.
0: රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වසර තුල ඉලක්කය වූ රුපියල් බිලියන 875.6 ඉක්මවා බිලියන 1143.7 ආදායමක් මේවට පිටත් උපයාගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහෙවා මහතා සඳහන් කළේ.
7: 2026 වර්ෂයේ අපේ සමස්ත ආදායම ඉලක්කය වෙන්නේ රුපියල් බිලියන 2206ක්. ඒ කියන්නේ ට්‍රිලියන 2.2ක්. මේක අපිට ආදායම ඉලක්කය මුදල් අමාත්‍යාංශය මගින් මාසික ඉලක්ක හැටියට කොටස් කරලා දීලා තියෙන්නේ සමස්තය මේ විදියට. එතකොට අපිට ජනවාරි මාසයේ අපිට දීලා තියුණු ඉලක්කය තමයි රුපියල් බිලියන 160.2. හැබැයි ඒ මාසයේ අපි රැස් කරපු ප්‍රමාණය ඇත්ත වශයෙන්ම බිලියන 235.2. එතකොට අපේක්ෂිත ඉලක්කයට වැඩිය රුපියල් බිලියන 75ක් අමතරව එක් රැස් කරලා තියෙනවා ජනවාරි මාසයේදී. පෙබරවාරි මාසයේ ගත්තොත් 165.9යි අපි 215.6ක් එකතු කරලා තියෙනවා. එතකොට බිලියන 49ක් අමතර එකතු කරලා තියෙනවා. ඊළඟට මාර්තු මාසයේ බිලියන 180.4යි අපි එක් රැස් කරා බිලියන 31.9. එතකොට එතන බිලියන 51.5ක් තියෙනවා අමතරව. ඊට පස්සේ අප්‍රේල් මාසයේ බිලියන 181.3යි අපි එකතු කළා බිලියන 242.9ක්. එතන බිලියන 61ක් අමතර අපිට යම් අභියෝගාත්මක තත්ත්වයක් මේ මාසයේ ආරම්භයේදී තිබුණා. එතන බිලියන 187.8ක් තමයි අපිට දීලා තිබුණු ඉලක්කය. හැබැයි අපිට පුළුවන් වුණා මේ මාසයේ අවසන් වෙනකොට බිලියන 217.9ක් එක්රැස් කරන්න.
0: රේගු ආදායම වැඩිවීම 31%ක ආදායම් ඉලක්කයේ ඉක්මවා යාමක් බවද චන්දන පුංචිහෙවා මහතා ප්‍රකාශ කළා.
7: ජූනි මාසයේ 3 වෙනිදා වෙනකොට සංඛ්‍යා ලේඛන තමයි මගේ ළඟ තියෙන්නේ. ජූනි මාසයේ 3 වෙනිදා වෙනකොට අපිට ජූනි මාසයට දීලා තිබුණු සමස්ත ඉලක්කය 1,184.9යි. ඒකෙන් අපි 37.2ක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා. එතකොට මේ සමස්ත එකතුව ගත්තොත් එහෙම අපි මේ මාසයේ අන්තිම වෙනකොට අපි එක්රැස් කළ යුතුව තිබුණු ඉලක්කය තමයි බිලියන 875.6ක්. අපි හැබැයි බිලියන 1,143.7ක් මේ මාසයේ අවසන් වෙනකොට එක්රැස් කළා තියෙනවා. මේක 131කින් ආදායම් ඉලක්කය ඉක්මවා ගිහිල්ලා තියෙනවා.
0: අඟුරුවතට බටකොඩ වැටිහිටි මස්තන් වැඩිහිටි මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යනුව මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගියා. සිද්ධියෙන් පිළිසුම් තුවාල ලැබුවන් මේපඩ විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිහිටි මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත්තා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණයේ නියම කළේ. 69 දෙනෙකු මෙම වැඩිහිටි මධ්‍යස්ථානයේ නේවාසිකව රැඳී සිටියා. 34 දෙනෙකු පිරිමි පුද්ගලයන්, 35 දෙනෙකු කාන්තාවන්. පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය මෙහි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් නේවාසික පහසුකම් සඳහායි වෙන් කර තිබුණේ. මධ්‍යස්ථානයේ හටගත් ගින්න ගිනිනිවීමේ බටයෙන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිවයි මැඩ පැවැත්වීමට කටයුතු කළේ. කෙසේ වෙතත් 13 දෙනෙකුට ජීවිත අහිමි වුණා. පුනරුද ගමනට සවියක් වන ඌවේ මහාශ්‍රම මෙහෙයුම දැවැන්ත ශ්‍රමදාන වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම සේවාව සම් ආවරණය වන පරිදි ආරම්භ කර තිබෙනවා. යදට යෙදුණු ජගත් පරිසර දිනයට සමගාමීව බදුල්ල දුම්රිය ස්ථානයෙන් ශ්‍රම මෙහෙයුම ආරම්භ කෙරුණා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ශ්‍රමදාන 586ක් පවත්වනවා. මුන්රාගල දිස්ත්‍රික්කයේ පවත්වන ශ්‍රමදාන සංඛ්‍යාව 319ක්. ඌවපළාත් සභාව සංවිධානය කළ ශ්‍රමදාන සංඛ්‍යාව 1491ක්. මධ්‍යම රජය මගින් තවත් ශ්‍රමදාන 16ක් පවත්වනවා. වඩාත් හොඳින් සංවිධානය කර ඇති ශ්‍රමදාන තෝරා ඇගයීමට ලක් කර රුපියල් ලක්ෂ ගණනක් වටිනා ව්‍යාපෘති පිරිනැමීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඌවපළාත් සභාව එක්ව මෙම වැඩසටහන මෙහෙයවනවා. මෙය බිම් මට්ටමින් ක්‍රියාවට නැංවෙන්නේ ප්‍රජාශක්ති සංවර්ධන සභාව මගින්. මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා වසර 4ක විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ වැල්ලවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිසරය, වාටු ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුළුතැන්ගය, ඖෂධ ගබඩාව, රුධිර කාන්තුකරණ ඒකකය ඇතුළු සෑම අංශයක්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. හෙදෙහෙදියන් සහ පරිපාලන අංශය ඇතුළු කාර්යමණ්ඩලය සමගද අමාත්‍යවරයා සාකච්ඡා කළා. ඔවුන්ගේ ගැටලුවලට ඒ මොහොතේදීම විසඳුම් ලබා දීමටයි සෝක්‍ය අමාත්‍යවරයා පියවර ගත්තේ. මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතියකට රුපියල් මිලියන 31,000ක මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
8: දැනටම අපි වැඩසටහනක් ආරම්භ කළා තිබෙනවා. ජනාධිපතිතුමා පහුගිය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරපු අයවැයෙන් ඉදිරි කිව්වා වගේ මූලික රෝහල් සඳහා ඉදිරි වසර 4 තුල මූලික රෝහල්වල මූලික අඩුපාඩු සංවර්ධනය කරන්නට අපි මිලියන 31,000ක් රටේම වෙන් කළා තියෙනවා. යනවා තමයි අර කියපු සමහර ආසියානු සංවර්ධන බැංකුවට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ආසියානු සංවර්ධන බැංකුව ඒ ව්‍යාපෘතියේදී අලුත් ගොඩනැගිලි හදනවට වඩා තිබෙන ගොඩනැගිලි සංවර්ධනය කරන්න තමයි යොදවන්නේ. මොකද අපේ රටේ එක ප්‍රශ්නකුත් තියෙනවා මේ ගොඩනැගිලි සම්බන්ධයෙන්. ඒ නිසා අපි ඒ ව්‍යාපෘතියෙන් පුළුවන් උපරිම දේවල් මෙතනදී ලබා දෙන්න සූදානම්. සයිකට අපි 2020 සෞඛ්‍ය අමාත්‍යාංශය කික් රෝහල් ඒ වර්ගීකරණය කරලා ඒ රෝහල්ට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යවරු කවුද, යුනිට්ස් මොනවද, සෞඛ්‍ය මණ්ඩලය මොකක්ද, අවශ්‍ය කරන උපකරණ මොනවද කියන එක පිළිබඳව අපි ලේඛනගත කරලා තියෙනවා. අපේ ඉලක්කය බවට පත් වෙන්න ඕන ඉස්සෙල්ලම BSBSB තත්වය අංග සම්පූර්ණ කරගන්නේ. ඒ තත්ත්වයට ආවට පස්සේ අපිට ඊළඟ පියවර යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ මේ රෝහල සංවර්ධනය කිරීමේ එකක් ටුවරිසම් මෙඩිකල් ටුවරිසම් පැත්තෙන් සහ මේ ප්‍රදේශයේ නිරන්තරයෙන් වාර්තා වෙන මේ හදිසි අනතුරු රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් ඇතුළු මේ අනතුරු වලට මුහුණ දෙන්න පුළුවන් හැටියට තමයි රෝහල වැඩි විශේෂ අවධානය යොමු කරන්න ඕන කමක් තියෙනවා.
0: මීගොඩ ප්‍රදේශයේ දන්සලක සිටි පුද්ගලයන් පිරිසක් යටකර පලා ගිය කැබ් රථයේ ගමන් ගත් තුන් දෙනෙකු අතරංගුට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව පොලිසිය ප්‍රකාශ කළා. පසුගිය 31 වැනිදා සිදු වූ මෙම අනතුරෙන් දන්සලක පොලිමේ රැඳී සිටි 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. කැබ් රථයේ පැදවූ රියදුරා අතරංගුටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගත්තේ. විමර්ශනවලදී අනාවරණය වුණේ අනතුරු සිදුවන අවස්ථාවේ රේදුරා සමග පුද්ගලයන් 3 දෙනෙකු කැබ් රථයේ ගමන් කර ඇති බවයි. පසුව ඔවුන් පලා ගොස් තිබෙනවා. ඒ අනුව පිළියන්දල සිදමුල්ල කුඩමාදුව අංක 243 බී ස්ථානයේ පදිංචි කැබ් රථයේ ලියාපදිංචි හිමිකරු වන අත්නායකයේගේ දොන් වසන්ත නැමැත්තා අතරංගුට ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. සිද්ධිය දෙවන සැකකරුවන පණිපිටියේ පැලන්වත්ත අංක 342 ඩී යන ස්ථානයේ පදිංචි එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුතු සෙල්ලකුමාර යන අය හඳුනා ගැනුණා. පැලන්වත්තේ අංක 337 7 ස්ථානයේ පදිංචි දොන් සරත්හෙට්ටිගේ 3 වෙනි සැකකරු ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. ඔවුන් දෙදෙනාද අතරංගුට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් 071-859-2179 දුරකථන අංකයට හෝ 077-949-4181 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කළද ජලබිල වැඩි නොකරන බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ ජල සම්පාදන හා ජලප්‍රවාහන සේවා සංගමයේ 19 වැනි වාර්ෂික සමුළුවට එක්වෙමින් වැඩ කරමු රට හදමු යන තේමාවෙන් සමුළුව පැවැත්වුණා. ඉදිරියේදී පානීය ජල පුනරුදයක් ඇති කරන බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා එහිදී පෙන්වා දුන්නා.
9: මම එමැති මම තීන්දුව ගන්න ඕක ටිමුපති සමිතිය නෙමෙයි බලේර දිනාගෙන තින්නේ අපි ඒකතුල තමයි මේක පාලනය කරන්නේ. ඒ දැන්ට අපි ඇවිල්ලා තියෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවාහන මණ්ඩලය මොන තැනටද එසවිය යුත්තේ? තව මණ්ඩලයේ විදිහට අපි කළ යුත්තේ මොකද්ද? මණ්ඩලයේ විදිහට අපි මොන තැනටද සංවර්ධනය වෙන්න ඕන කියන දැනට යෝජනා අදහස් එන්න ඕන ඔබේ. ඒ තොරතුරු යෝජනා තමයි මණ්ඩලය හැසිරවීම සඳහා තීන්දුව තීරණ වලට බලපවත්තන්නේ. ඒවට එකතු වෙන්නේ. අපි ගන්න තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ අත්‍යවශ්‍ය කොටස් කරුවේ ඔබ නිසා. ඒ තීන්දුව තීරණ ක්‍රියාත්මක කරද්දී වඩාම ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්නේ වඩාම කැපකිරීමක් කරන්නේ ඔබ විය යුතුයි.
0: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ හමුවේ ඔහුගේ නීතිඥ රේන්සි අර්සකුලරත්න මහතා සහ කනිෂ්ඨ නීතිඥ උදාර මොහන්තිරම්ගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද පෙනී සිටියා. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරයෙකුද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයෙකු ඇතුළු නීතිඥ මණ්ඩලයක්ද ඉදිරිපත් වුණා. සිද්ධිය වූ දින සහ ඊට පෙර කපිල චන්ද්‍රසේන මහතා සමග කළ සාකච්ඡා හා සිද්ධිය වූ දින ඔහුදුරු ආකාරය පිළිබඳව නීතිඥවරුන් කරුණු පැහැදිලි කර තිබෙනවා. වැඩිදුර සාක්ෂි විභාගය ලබන අඟහරුවාදා දක්වා කල්තැබීමටයි අධිකරණය නියම කළේ. ඉරානයේ ආධ්‍යාත්මික නායක මුජ්තබා කමේනි හමුවීමට ලැබුණහොත් එය ගෞරවයක් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරානයේ සහ ඇමරිකාව අතර සාකච්ඡා මගින් අවසන් ගිවිසුමකට එළඹිය හොත් උත්තරීතර නායකයා හමුවීමට සූදානම් බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ඔහු හමුවීමට අවශ්‍යතාවක් නොමැති වුවත් හමුව හොත් එය ගෞරවයක් සේ සලකන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. ANDTV ප්‍රවෘත්ති සේවය සමග සමුග සාකච්ඡාවකට එක්වෙමින් ඉරානයේ යුරේනියම් බලගැන්වීම ඉවත් කිරීමට අවශ්‍ය වන සාම ගිවිසුමත් ඇමරිකාවට අවශ්‍ය නොවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. ඇමරිකා ජනාධිපතිවරයාගේ නවතම ප්‍රකාශය ඔහු පෙරදැරූ මතයට වඩා දැඩි පරස්පර භාවයක් පෙන්නුම් කරන බවයි විශ්ලේෂකයින් ප්‍රකාශ කළේ. ලෝක හෙල්ලවිසි කිරීමේ ඉතිහාසය අලුත් කරමින් ඓතිහාසික දක්ෂතාවක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා හෙල්ලවිසි කිරීමේ ශූර රුමිෂ් තරංග සමත් වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමිෂ් තරංග මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා. ඒ මීටර 92.62 දුරක් හෙළ විසිකරමින් මෙය ලොව හොඳම 8 හෙළ විසිකිරීම ලෙසයි වාර්තා අතරට එක්වන්නේ. යනුව ඩයමන්ඩ් ලීග් හෙළ විසිකිරීමේ වාර්තාව වසර 20කට පසු අලුත් කිරීමට රුමිෂ් තරංග සමත්වනවා. ඩයමන්ඩ් ලීග් වාර්තාව ඉතිහාසය තුල ආසියාතික ක්‍රීඩකයෙකු සිදු කළ දෙවැනි දිගුම හෙළ විසිකිරීම මෙයයි. එමෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මීටර 90කට වඩා හෙළ විසිකිරීමක් සිදු කළ පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසගත වන්නේ. 23 හැවිරිදී රුමිෂ් තරංගගේ මෙම විසිකිරීම 2026 වසරේ ලෝක ක්‍රීඩකයෙකු සිදු කළ හොඳම හෙළ විසිකිරීම ලෙසද වාර්තා අතරට එක්වනවා. ඒ මීට වසර 20කට පෙර නොවේජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තබු වාර්තාව බිඳ දමමින් රුමිෂ් තරංග ඔහු විසින් තබා තිබූ මීටර 89.37 වාර්තාවද බිඳ දමමින් ඔහු මෙම නව වාර්තාව පිහිටුවීමට සමත් වුණා.
10: අතරම ගොඩක් සතරේ දැනට ලංකාවේ පළවෙනි වතාවට මේ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ නව තරග වාර්තාවක් එක්ක ශ්‍රී ලංකා වාර්තාව දලුත් කරන්න ලැබිච්ච එක ගැන දැනට හතරවෙනි වතාවට තමයි ශ්‍රී ලංකා වාර්තාව වලුත් කරන්නේ. මගේ දෙවෙනි ඩයමන්ඩ් ලීග් එක මේක පළවෙනි ඩයමන්ඩ් ලීග් එකේ මම දෙවෙනි ස්ථානේ දිනා ගන්නවා. දෙවෙනි ඩයමන්ඩ් ලීග් එකේ ප්‍රථම ස්ථානය සහ නව තරග වාර්තාවක් එක්ක දිනා ගන්නවා. ඉතින් ගොඩක් සතරේ ශ්‍රී ලංකාව නම ඉදිරියේ මේ වගේ තියෙන ලෝකේ තියෙන හොඳම টপ ලෙවල් එකේ තියෙන මීට් එකකට ලංකාවේ කොඩිය ඉදිරියේ නව තරග වාර්තාවක් සමග ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්න බලාපොරොත්තු
0: රටට වග කියන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ 47 අභිමානවත් සැමරුම රුපියල් 30,000 දක්වා වැඩි වුණු පොහොර සහනාධාරය රුපියල් බිලියන 1143ක වාර්තාගත රේගු ආදායමක් සෙනෙහසේ නවාතැනේකින් තවත් ජීවිතයක් අහිමි වෙයි පුනරුත ගමනට සවියක් වන ඌවේ මහා ශ්‍රම මෙහෙයුම ඉරාන ආධ්‍යාත්මික නායකයා හමුවීම ගෞරවයක් බව ඇමරිකා ජනපති කියයි ලෝක වාර්තා තිබූ රුමේෂ්ගේ හෙල්ල විසිකිරීම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්නි බවට පත්වනවා. ජලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
11: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
11: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
13: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
11: ලාකාණ්ඩ රේඩියෝ ITN
13: සවස් සන්ධ්‍යාවක් දැන් වෙලාව රාත්‍රී 7:00

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579
4: සුබ සන්ධ්‍යාවක් ජීවිතයට ආදරය සතුට දැනෙන තවත් සුන්දර දවසක අපේ හමුවීම ලක්කඳ සඳ දිය දහර සමක අද සාධින රූපවාහිනිය 47 වන උපන් දිනයයි සමරන්නේ දශක පහකට ආසන්න කාලයක් වරා ලංකාවේ ප්‍රේක්ෂකාගාරය රසවින්දනය වෙනුවෙන් දැනුම අවබෝධය වෙනුවෙන් සාධින රූපවාහිනිය රූපවාහිනියේ මහගෙදර විදිහට හදවතේ නැවතුණු නාලිකාවක් විදිහට ළඟින්ම හිටියා එතෙන් ලක්කඩ අපි ආදරෙන් සඳදිය දහර සමග එක්ව ඉන්න ඔබත් එක්ක සාධින රූපවාහිනියට තව චිරහත් කාලයක් රූපවාහිනී මහගෙදර නාමය රඳවාගෙන ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකාගාරය හදවත තුල රැඳෙන්නට වරම් හිමි වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද 47 වන උපන්දිනය සමරන සාධින රූපවාහිනී නිරන්තරයෙන් ඔබට පෙනුණු රුවක් ඇහුණු හඬක් සඳදිය දහර වෙනුවෙන් ආරාධනා කරලා මැදිරියට කැඳවා ගන්නට හේතුවා ඇය ප්‍රවීණ නිවේදිකා ඉන්ද්‍රනිල් දසනායක.
5: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් මොනික සුබ සන්ධ්‍යාවක්. කලක්කඳ අහන 93.5 93.7 හරහා අහන්න හැමෝටම සුබ සන්ධ්‍යාවක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
4: මයික්‍රොෆෝනය කැමරාව කියලා කියන්නේ ඔබත් එක්ක මං හිතන්නේ ජීවිතේ අපි අර හුස්ම ගන්නවා සමානව බැඳිලා ළඟින්ම තිබෙන භෞතික උපකරණ දෙකක්. මේ උපකරණ වලට ආදරය ඇති වෙන්නේ කොතනින්ද?
5: හනස්සන්ට ඔබේ ප්‍රශ්නේ හෙව්වා මොනිකා. මොකද අමුමම අහනවට වඩා විවිධාකාර හැඩතල වලින් ඔබේ ප්‍රශ්නේ හෙව්වහම මට හරි ආසාවක් ඇති වුණා. මොනිකා ඔබ වෙනි දක්ෂින් තමයි මේ ලක් දිරණේ මේ අපේ හඬ ලක් හඬේ ඉන්නට උන චරිත මේ වගේ නිවේදිකාවන් තමයි ඉන්න ඕනේ. මේ අය තමයි අපි හොයන්නේ. ඉතින් හම්බ වෙලා තියෙන ලක්කන හරි වාසනාවන්තයි. ඉතින් මගේ බැඳීම ගැන නම් මොනික හරි කෙටියෙන් මං කියන්නම්. මොකද 1980 අවුරුද්දේ මම විවාහ වෙන්න හිටපු අවුරුද්ද. ඒ අවුරුද්දේ මිස් ශ්‍රී ලංකා තරගයක් තිබ්බා. ලංකාවේ රූප රචිත තරගයක්. ඉතින් මගේ ඇඳුම් නිර්මාණිකේ චුලනානායක මහත්මිය. ඇය තමයි මිස් ශ්‍රී ලංකා ඒ පෙජන්ට් එකේ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය. ඉතින් කිව්වා එන්න යන්න මේ මිස් ශ්‍රී ලංකා තරගයට කියලා. ඉතින් ඉතින් මේ කැමත්ත ලැබුණා. බොයිෆ්‍රෙන්ඩ් ගිනුත් කැමත්ත ලැබුණා. ඉතින් කොහොම හරි තරගයට සහභාගී වෙලා මම අවසන් 6 දෙනා අතරට තේරුණා. රෝස සේනායක මහත්මිය තමයි මේ ශ්‍රී ලංකා බවට පත් වුණේ. ඉතින් මේ අවසන් 6 දෙනාට ලංකාවට ටෙලිවිෂන් හඳුන්වා දුන්නා. හඳුන්වා දීම වෙනුවෙන් නිවේදන කටයුතු සඳහා ආරාධනා කරා. ඒ 6 දෙනාගෙන් 3 දෙනෙක් විතර ආවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තමයි අපිට ආරාධනා කරලා තිබුණේ ලංකාව ටෙලිවිෂන් හඳුන්වා දෙනවා. ඒ හින්දා ඒ වෙනුවෙන් සහභාගී වෙලා නිවේදිකාවක් එකට කටයුතු කරන්න කියලා. ඉතින් ඒ පුහුණු වීම සඳහා ජර්මන් ජාතික කණ්ඩායමක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම හරි පුංචි කූඹියෙක් වගේ එදා එතන හිටියේ නොයිලින් හොන්ට සුමනා නෙල්ලම්පිකිය ඒ වගේ ගුවන්විදුලි මහ දැවැන්ත චරිත. ඉතින් මේ අයත් එක්ක මමත් ඉඳගෙන පුහුණු වීම කරා. තව දෙදෙනෙක් පුහුණු වීම කරා. ඉංග්‍රීසි භාෂාවෙන් සියල්ලම සිදු කරේ. නමුත් ටෙලිවිෂන් කියන්නේ මොකක්ද? හඬ පාලනය කරන්නේ කොහොමද? කැමරාව කියන්නේ කුමක්ද? මේ හැම දෙයක් පිළිබඳ මාස්තුරක පුහුණුවක් අපිට ලබා දී සහතිකයක් ලබා දුන්නා. ඊට පස්සේ මාව යොමු කරා ප්‍රභාරණතුංග මහත්මිය ළඟට.
4: සිංහල පළමු
5: ගුවන්විදුලි නිවේදිකාවත් ළඟට එයා ළඟට ගිහිල්ලා මට සිංහල භාෂාවෙන් මේ නිවේදන කටයුතු කරන හැටි ඇය කියලා දුන්නා. ඉතින් ඒ පාඩම් තුලින් තමයි මේ ගමන ආරම්භ කරේ. ඉතින් හරි සුන්දර ආදරණීය ගමනක්, වටිනා ගමනක්. මට කිසිම කැපිල්ලක් කොහෙදවත් තිබුණේ නැහැ. මම මුලින්ම ඒ පුහුණුව 1980 අගභාගයේ සිදු කරලා ඊට පස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ TR1 කියන මැදිරිය තමයි අපේ මැදිරිය තිබ්බේ. මුලින්ම ඉංග්‍රීසි වලින් භාෂාවෙන් තමයි වැඩසටහන ඉදිරිපත් කළේ. ඊළඟට 1981 මාර්තු මාසේ 21 වනද තමයි ලංකාවේ ප්‍රථම සංග්‍රාමයේ වැඩසටහන සිවුදින් කියන වැඩසටහන ආරම්භ කරේ. ඉතින් ඒකේ පළවෙනි නිවේදිකාව වුණේ සුමන නෙල්ලම්පිටිය මහත්මිය 21 වනදාය. මම මාර්තු මාසේ 23 වනදා මම නිවේදිකාව. ඒ කියන්නේ අපි ප්‍රවෘත්ති කියනවා වගේ තමයි පිටරට ප්‍රවෘත්ති වලට ඉස්සෙල්ලා අපි මූණ පිටනට සිවුදින් වැඩසටහන නැරේෂන්ස් කියනවා වගේ ඉදිරිපත් කරා. ඊට පස්සේ අපි ජාතික රූපවාහිනියට යොමු වුණා. ජාතික රූපවාහිනියේ පළවෙනි ප්‍රවෘත්ති කණ්ඩායමට හැටියට කටයුතු කරා වසර ගණනාවක්. ඒ අතරතුර තමයි ස්වාධීන රූපවාහිනිය සේවයෙන් නැවතත්, ඒකට ස්වාධීන රූපවාහිනිය සේවය ආරම්භය තමයි 1981. ඊළඟට මොකද 1979 පටන් ගත්තට සිංහල වැඩසටහන පටන් ගත්තේ 81 අවුරුද්දේ සිවුදිගින් වැඩසටහන. ඊට පස්සේ නැවත ස්වාධීන රූපවාහිනිය සේවය මේ තැනට මේ වික්‍රමසිංහ ප්‍රභාකර මුලට ඇවිල්ලා ප්‍රථම සිංහල සංගීත වැඩසටහන පියලි සෝමපාල මහත්මයා අධ්‍යක්ෂණය කරේ. තිරිසුරුගේ මහත්මයාගේ ආරාධනෙන් කාන්ති ගුණසේකර මහත්මියගේ දුරකථන ඇමතුමෙන් මට අවස්ථාව ලැබුණා මදුරා සංග වැඩසටහන ආරම්භ කරන ආරසිරි විතාන්ගේ කියන දෙවන්ත චරිතයත් එක්ක ඔන්න ගමන.
4: ඉතින් අපි හැදෙන වැඩෙන ජීවත්වන පැන ඇරඹුම එලෙස සතුටුයි. ඒ වගේම ගෞරවයක් අද ඔබ මගේ මේ ආරාධනාව ඔබ ආදරෙන් පිළිඅරගෙන අප සමග නැක්වීම ගැන. එහෙනම් ගීත ගැන කතා කරන්න යන්න.

0: අචර ජතර මිසිංහමිගි තෙල්ලියන්න රොෂාන්ද සෙල්වාමය සංගීතවත් කරනවා. මුලින්ම අහන්නට තෝරගන්න ගීතය මරියසල් ගුණතිලක ඈ මවක් වූ ඒ හැඟීම ඔබත් දරුවන් දෙදෙනෙකුගේ මවක් ආදරණීය මවක්. ඒ වගේම මේ නිවේදන කලාව ගත්තාම ඒ තුළට දරුවන් බොහෝ දෙනෙක් දායක කරන්න දායක වුණු ගුරුතුමියක්.
1: ඔව්, මරියසල් ගුණතිලක මහත්මියගේ දැන් ඔබ සඳහන් කළ ඒ ගීතය අම්මා කියූ නාමය මට දුන් පුතේ රාජිනියකි දැන් මා පුත කියපිනි. මමත් දෙවෙනි රජිනක්. හරි ආඩම්බරින් කියනවා රජිනක් බවට මාව පත් කළේ මගේ පුතා. ඉතින් මේ අද්දකින් මට විතරක් නෙමෙයි අම්මල උණු පුත්තු ඉන්න දුවල හරි කමක් නැහැ ඉන්න හැම අම්ම කෙනෙකුටම හරි ආදරණීය නැගීමක් එකතු කරනවා. හැම අම්ම කෙනෙක්ගෙම කුසී වෙලෙන කිරි කැපියා සියලු අංගපසංගයන්ගෙන් වැඩුණු නියෝගී දරු කැටුක වීමට එවගේම දරුවන් පතන සියලුම අම්මාවරුන්ගේ කිරිසින්න සැබෑ වේවා කියලා තමයි මේ ගීතය ආරම්භ කරමින් මම අද මේ ගීතය තෝරගත්තේ. අපි හැමෝම දන්න මේ උතුම් මාතෘත්වය උරුම කරගන්නට මවක් සති 40ක් පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නවා. අද අද්දකින් මගේ දුව ලබනවා මේ මොහොතේ. ඉතින් මම අම්මා හැටියට මගේ දුවගේ මාත් ඈත් එක්කම ඒ අද්දකින් ලැබෙන සති නමුත් හැම අම්ම කෙනෙක් වෙනුවෙන්ම තමයි අම්මවරුන් ගැන බොහෝ ගීත තියෙනවා. නමුත් මට හිතෙන අරුමක්

0: සඳදේදහර සමක ලකන හගෙන ඔබ අද සඳදේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබාදෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජවිතේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජාතිකලෝ ත්‍රයි මණ්ඩලයේ සමකින් ඩෝමාසන් ක්‍රෙවි කිතේම යන්ත්‍රය ඔබට මෙලදී කියන මේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදේ දහර වෙනුවෙන්. ධන නිධානය ගැන මේ මතක් කරන්නේ කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ Sunday funny day ke වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිධානය ලොතරැය්‍ය මාර්තු පළමු වෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල Sunday bonus ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000ක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: ගීත ලක්ෂ්මන් විජේසේකරන් සංගීතකරු මෙහිදී ගායනා කරන්නේ යමුනා මාලිනී පෙරේරා ගීත රචනා කළේ. අපි හුදෙකලා වෙන තනි වෙන මොහොතක මොන්තන මේ ගීතය අපිට වැඩි වැඩියෙන් දැනෙවි විශේෂම රාත්‍රී කාලයක. මේ එහෙම කාලයක්.
1: ඔව්. මම මේ ගීතය තෝරගන්න එක්තර හේතුවක් තිබුණා යමුනා මාලිනී පෙරේරා. ඇයත් ගැහණියක් මමත් ගැහණියක් ඔබත් ගැහණියක්. මම දවසක් යමුනාගෙන් අහුව කොහෙන්දන්නේ මේ වචන ඉන්නවට කියලා. මහරි ආදරේ කරන චරිතයක් යමුනා මාලිනී පෙරේරා මහත්මිය කියන්නේ. අනේ මන් දන්නේ ඉංග්‍රීසි කොහෙන් එනවද කියලා කිව්වා. ඉතින් බලන්න ඇය මේ ගීතයට සඳයි නැතයි ප්‍රේමයයි හදවතින් හදවතට යා කරන ආදරණීය හැඟීම් ගණනාවක් මේ ගීතේ පදවැල් වලට එකතු කරලා තියෙනවා. ඉතින් ඒකෙ තියෙනවා සසර පුරා සැරිසරන තුරා බලමි ලොව ඔබේ නිති. සසර පුරා සැරිසරන තුරා බලමි ලොව ඔබේ නිති. හරි ආදරණීය හැඟීමක් මොනික දැනෙනවා. මොකද ප්‍රේමය ගැන කතා කරද්දී ආදරය ගැන කතා කරද්දී සසර පුරා සැරිසරන තුරා බලමි ලොව ඔබේ නිති. තමන්ගේ යහපත් ඉන්න ස්වාම පුරුෂය එහෙම නැත්නම් බෝයිෆ්‍රෙන්ඩ් ඔහුගේ නිතින් තමයි මේ ජීවිතේ බලන්නේ කියන හැඟීම තිබුණා. ඒ අත්දැකීම මට තිබුණා මගේ ජීවිතේ මම සෙම්වන්තියක් වෙලා ඉඳද්දිත් ඔහුගේ නිතින් මගේ ජීවිතේ දෙස බැලුවා. අද බිරිඳක් හැටියට මගේ ස්වාම පුරුෂයාගේ නිතින් තමයි මම ජීවිතේ බලන්නේ. ඉතින් ඒක එක්තරා ආකාරයෙන් මේ ගීතේ පදවැල් වලට මම බොහොම ආදරය කරනවා වගේම ඔබ මේ වෙලාවේ අර කිවන රාත්‍රිය අහන්න හොඳ ගීතයක් කියලා මට මතක් වෙන අවසන් වතාවට ලක්ෂ්මණ ජේසේකරයන්ගේ දෙලුම් පුකනේ සංගීත ප්‍රසංගයක් කරත්තුණා. ඔහු මේ ගීතේ ගායනා කරද්දී මා ඉදිරියෙන් හිටිය මට හිතාගන්න බැරි ආදරණීය හැඟීමක් ඔහු කෙරෙහි ඇතුණා. මොකද ඒ හඬ ඒ මිනිසයා කියන්නේ මොකද්ද අපේ පවකට රටට අපට හිමිචක්ද. ඉතින් ලක්ෂ්මණ ජේසේකරයන්ට මම හැමදාම ගරු කරනවා. හැබදාම ආදරය කරනවා. ඔහුගේ ගීතවලට කැමැත්තක් දක්වනවා. ඒ වගේම යමුනා මාලිනීට හැමදාම ආදරය.

ITN රටට වග කියන රේඩියෝ මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 Heavy Duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797579.

0: Casa.
1: කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජයා

0: වෙලාව රාත්‍රී 7යි විනාඩි 24යි. දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකේ. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: මගේ පෙරල් පෙම්වති නුඹ.
2: හරි හරි, ඉගෙනගා උපකල්පනයක් කියලා හිතන්නකෝ. දවසක මං ඔයාව නැතුව වෙන කෙනෙක්ව මැරි කරලා ඩිවෝස් වෙලා ආයෙ ඔයා ළඟට ආවොත් ඔයාම බාර ගන්නවද?
3: ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඔයාම බාර ගන්න.
4: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
5: ඉස්සර හිටිය උඹයි ඉස්සර හිටිය මමයි ලේන්ටි දෙකයි තාම තියෙනවා. උඹට හිතෙන්නේ නැද්ද එක දෙයක් අඩුයි කියලා?
6: දුම
5: ගේන්නද? තිබ්බනම් යකෝ අර කලින් ඉස්සර වයිබ් එකම තියෙන්න තිබ්බා.
6: අතීතයේ අමතක කරපු කිසි මගුලක් ආපහුවා.
4: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
4: ලඛන මොඩින් ඉස්සල්.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබ

ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: ITN රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: වෙලාව රාත්‍රී 7යි විනාඩි 29යි
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
4: සන්තිය තාරා
5: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳදිය දහර සමග අතරෙන් ඔප අද සඳදිය දහර අපේ සුන්දර හමුවීම ප්‍රවීණ මාධ්‍යවේදිනී ඉන්දුනිල් දිසානායක සමග සතින් රූපවාහිනී 44 සංවත්සර වෙනුවෙන් අපි අද ඇය සමග ඇගේ හිතේ රැඳුණු ගීත ගැන කතා කරනවා. සතින් රූපවාහිනී ඔස්සේ දශක 5කට ආසන්න කාලයක් පුරා ඔබ දැක්කරුවක් ඇහුණ හඬක් ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දසනායක අද ලකන සඳදිය දහර සමග ඔබ හමුවන්නේ.
6: දැන් ලංකාවට රූපවාහිනියක් කියලා හඳුන්වා දෙන මොහොතේදී එහි සිට තිරය තුලින් ඔබේ රුව රටට ලොවට ප්‍රථම වතාවට පෙනෙන්නේ. ඒ ඔබටම දකින්න ලැබුණු මුල්ම වතාවෙ මොකද හිතුනේ?
7: ඔව්, මොකද ලංකාවට ටෙලිවිෂන් හඳුන්වා දීම ගැන කතා කරද්දී මම මගේ වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ඉන්දියාවේ. ටෙලිවිෂන් කියන දේ කුමක්ද කියලා දුරදර්ශන් ටෙලිවිෂනේ හරහා මම දුටුවා. ඉතින් මම කවදාකවත් හිතුවේ නෑ ලංකාවේ ටෙලිවිෂන් එකේ මට මෙහෙම කතා කරන්න හම්බ වෙයි කියලා. අපේ ගෙදර ටීවී එකක්වත් තිබ්බේ නෑ. මම ටෙලිවිෂන් එකේ ඉන්නකොට මම මොකද බම් විවාහ වෙලා එතකොට මගේ අම්මලා ගෙදර ටෙලිවිෂන් එකක් තිබ්බා. මං එහි ගියන් තමයි ටීවී බැලුවේ. ඉතින් ඒ වගේ බොහෝ මීරි මතකයන් තමයි ටෙලිවිෂනේ මා මුලින්ම ඉඳගෙන මේ විදිහට කතා කරද්දී දැනුණු ආනම්බරේ මට වඩා ගොඩක් ආනම්බරලු මගේ අම්මා. ඉතින් මම ජීවිතේටවත් හිතුවේ නැහැ මට මෙහෙම කවදාක්වත් අවස්ථාවක් උදා වෙයි කියලා. මොකද ගුවන්විදුලියේ කියන දෙයට මම පය තියලා තිබෙත් නැහැ. මම ටෙලිවිෂන් එකෙන් තමයි ගුවන්විදුලියට ගියේ. මං හිතන්නේ මොනිකා මම ඒගේ දේ ගැනත් මේ වෙලාවේ කියන්නටම ඕනේ. මොකද සාමාන්‍යයෙන් ගුවන්විදුලියේ ඉන්න අයනේ ටෙලිවිෂන් එකට යන්නේ. මං ඒකේ අනිත් පැත්ත. මම අර පුහුණු වීම ලැබලා ඊළඟට ඒ පුහුණු වීම වලින් පස්සේ මම පුහුණු වෙලා තමයි මේ ශාස්ත්‍රයේ මෙතරම් දුර ගමනක් එන්න මට පුළුවන් වුණේ.
6: නමුත් රූපවාහිනියේ ඒ විදිහට
7: 81
6: වැඩ කරද්දී ඔබත් එක්ක ප්‍රවෘත්ති කියපු ප්‍රවෘත්ති සංගය ඒ ප්‍රවීණ නිවේදක තිස ජයවර්ධනය ඔබට හමු වෙනවා කිව්වා ගුවන්විදුලියේ සමුක පරීක්ෂණයේදී.
7: ඔව්, මොකද මේ ටෙලිවිෂන් එකට ආවා වගේ නෙමෙයි ගුවන්විදුලියේ සහ නිවේදිකක් වෙනවා කියන එක හරි අපහසු කාර්යයක්. මම ප්‍රශ්නපත්‍ර තුනකට උත්තර ලිව්වා. ඒ ළඟට හඬ පරීක්ෂණ මං හිතන තුනකට හතරකට වැඩිය ගියා. ඉන්ටර්වියුස් වලට ගියා. ඒ වගේ බොහොම අමාරුවෙන් තමයි 85 අවුරුද්දේ 86 වෙනි කාලේදී සහන් නිවේදිකාවක් වුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. ඉතින් අර තිස්ස ජයවර්ධන ගැන ඔබ අහපු වෙලේ මොකද මම ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති කියනවා. තිස්ස ජයවර්ධනත් මායක ප්‍රවෘත්ති කියනවා ස්වාධීන රූපවාහිනී සේවයේ. නමුත් ඔහු මාව විනිශ්චය කරන්න එච්.එම්. ගුණසේකර මහත්මයා තිස්ස ජයවර්ධන මාව පරීක්ෂණයට යොමු කළා. ඔවුන් තමයි මාව විනිශ්චය කරේ. ඉතින් හරි වෙනස් අත්දැකීමක්.
6: ඒ තාමත්ම මේ සුන්දර සහ දැන් අර අපූර්වයි කියන වචනේ ටිකක් අපේ මාධ්‍ය කලාව තුළ මට හිතෙනවා අවභාවිත වෙනවායි කියලා. මොකද අපූර්වයි කියන කතාව. හැබැයි අපූර්වයි කියලා කියන්නේ පෙර නොමුවිරු. ඔබේ ජීවිතයේ මේ නිවේදනය හා සම්බන්ධ බොහෝ දේ වෙනුවෙන් බය සැක නැතිව අපිට යොදන්න පුළුවන් අපූර්වයි කියන වචනේ. අපි යමු ඊළඟ ගීතයට. තවත් බොහොම මේ සුන්දර ගීතයක් ළඟන අතර වෙනවා අපි. ඔබ වෙලාවට ජීවිතයේ සැබෑ ලෝකයේ තුල මිනිසුන් මේ අත්දැකීම තමන්ට තමන්ගේ කරගන්නට ලැබුණාම ඒක කොහොම හරි කලමනාකරණය කරගෙන විඳ ගන්නවා. හැබැයි කෙනෙක් තව කෙනෙක් මේ හැඟීම විඳිනවා දැක්කම සමාජ තුල විවිධ කතා බහ සංවාද ඇති වෙනවා. ප්‍රශ්නකාරී දේවල් ඇති වෙනවා. ඒ කෙසේ වුවත් ප්‍රකාශිත වුවත් අප්‍රකාශිත වුවත් ප්‍රේමය කියලා කියන්නේ බොහොම සුන්දර හැඟීමක්නේ. ගීත ප්‍රේම කීර්ති දල්විස් රචනා කළේ, සෙසර සේනාරත්නයන් සංගීතවත් කළා, ඉන්ද්‍රාණි සේනාරත්න ගීතය ගායනා කරන්නේ. ඔබ ගතින් මා ළඟයි,
7: සිත ඇසොය යනවා, මා ගතින් ඔබ ළඟයි, හිත වේදනා දෙනවා. ඇත්තටම කිව්වොත් සමාජයේ සියුම් තැන් පවා කතාබහට ලක් කරන්න ගීතයකට පුළුවන්. දැන් මේ ගීතවලට පණ දෙන චරිත අතර අමරණීය උණු සොඳුරුම චරිතයක් තමයි ප්‍රේම කීර්ති දල්විස් කියන්නේ.

මේ ලියලා තියෙන ගීතය මේ වචන හරි සරලයි. ඔබ ගතින් මා ළඟයි සිත ඈසොයා යනවා, මා ගතින් ඔබ ළඟයි හිත වේදනා දෙනවා. අප දෙන්න අපරවට දෙහිතින් බැදී පල නෑ, සිත එක්තෙන් නොම වේ නම් ඔබ ඇට හිමි වේවා. මේ වගේ දේවල් අද සමාජයේ මං හිතන්නේ හරියට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා ඔබ හිතට අවංකව මේ සියුම් තැන් දෙස මේ විදිහට බලද්දි ප්‍රේම කීර්ති බලපු ආකාරයෙන් ඔබත් බලන්න. ඔබේ ගීතයට ජීවිතයක් දුන්න. ඔබ ගතින් මා ළඟයි සිත ඇසොයා යනවා, මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා. දැන් මේ වෙලාවේ ලක්කඳ අහන් ඉන්න කවුරු හරි එහෙම චරිතයක් නම් ප්‍රේම කීර්තිගේ සිතුවිලි වලට අවනත වෙන්න. මොකද ඒ තරම් ආදරණීයයි, ඒ තරම් හැඟීම්බරයි. ඒ හින්දා අවංක වෙන්න. ආදරේ හරි සුන්දරයි.

0: නඩිය දහර
1: සිල්වානා කොළඹගේ ගීතය ලියනවා කැමරන් කොළඹගේ මේ සංගීතවත් කරනවා මෞසෙනෙහස
2: මෞසෙනෙහස ගැනනම් මොනිකා අපි ඕන තරම් ගීත අහලා තියෙනවා විවිධාකාර ගීත ඇහුවත් බට ටිකක් වෙනසක් දැවුන මේ ගීතේ මොකද කීර්තිව අපි හඳුන්වා දෙන්නේ ලයාන්විතයා කියලා හරි ආදරණීය හඬක් කීර්තිට ජීවිත කීයක් ප්‍රේම කරනවද පෙම් කරනවද ඒ රෝටේ හඬට නමුත් කීර්ති මේ ගීතේ ගායනා කරද්දී හරි වෙනසක් මාදුටුවා මේ මෑතකදී ඔහුගේ ගීත ප්‍රසංගයකදීත් ඔහු ඒ ගීතේ ගායනා කරා මේ අම්මා ගැන එහෙම කියද්දී අපි මෙහෙම හිතුවත් දැන් සිල්වාන කොළඹගේ නේ ගීතේ ලියලා තියෙන්නේ මට හිතුණා ඒ අම්මා කියන දෙයට මෙන්න මේ වගේ දෙයක් එකතු කරොත් හොඳයි කියලා මා බවට පත් වුණේ ඔබ නිසායි ඇය නිසායි ඇය සදා වන්දනීයයි සදා පූජනීයයි ඒ තමයි අම්මා මට ජීවිතේ ලබා දුන්නේ ජීවිතේ කියා දුන්නේ ඇයයි මට උත්තරීතර සෙනෙහස කියා දුන්නේ ඇයයි ඉතින් එවැනි මවකට අපි කොයි විදියටද සැලකිය යුත්තේ ගරු කළ යුත්තේ අනේ දේ ගැන මතක් කරන්නටත් ඒ වගේම අපි මේ ගීතේ මధుර සංග වැඩසටහනෙන් බොහෝ අවස්ථාවලදී ඉදිරිපත් කරලා තියෙනවා මම එතරම් ලක්

අඬ ප්‍රේමතටාගේ මේ ගීතය අහලා නැහැ. නමුත් මොනිකා ඒ දේ මට සඳහන් කිරීමක් කරා. ඉතින් මං හිතන්නේ මගේ තේරීම හරි. මොකද මේකේ මේ ගීතේ වචනවලට හරි ආදරයක් දැනෙනවා. අම්මා ගැන ඕන තරම් ගීත තියෙනවා. නමුත් ඒ අම්මා ජීවිත බර කරට ගන්න කොහොමද කියන හැඟීම නිසා මා හිතුවා අහන්න. එන්න අපිත් එක්ක ප්‍රේමතටාගේ මේ ගීතය අපි අහමු. මොකද ඔබටත් දැනේවි, හැඟේවි ඔබ අම්මත් මේ වගේ කියලා.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: රැත්‍රේ හතයි වනාඩි 40 පහයි වෙලාව අතරින් ලක්කන හගෙන ඉන්නේ සඳදිය දහර සමක ස්වාධීන රූපවාහිනී 47 වන සංවත්සරයේ සමරන අද දවසේදී ස්වාධීන රූපවාහිනියේ මුලින් ඔබ දුටුව රුවක් ඇහුණ හඬක් දශක පහකට ආසන්න කාලයක් වරා ස්වාධීන රූපවාහිනියේ විවිධ වැඩසටහන් වලින් ඔබව හමු වුණු ප්‍රවීණ නිවේදිකා ඉදිරිල් දසානායක අද සඳදිය දහර තුළින් හිතට දැනෙන ගීත ගැන කතා කරන්නේ. ඉතින් ඇය මధుර සංග වගේ වැඩසටහන් වලට මීට වසර ගණනාවකට පෙර එක්වලා ශ්‍රී ලංකාවේ විවිධ ගීත පිළිබඳව ගීතවල පළමු පටිගත කිරීම පිළිබඳව රූපරාමු විදිහට ගත්තාම ඔබ මුලින්ම දුටුවේ ඒ ගීත රූප රචනාවන් ස්වාධීන රූපවාහිනියේ. ඉතින් මේ මතකයන් සයලත් එක තමයි අද සඳදිය දහර තුළින් මේ කතා බහට අපිත් එක්ක එක් වෙන්නේ. ඒ අතරතුරදී මතක් කරන්න ඕනේ අනුග්‍රහක දායකත්ව ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක්ම දෙනා ගන්න දුන්න ලංකාවේ එකම ලොතරැය මොකද්ද කියලා මම ඔබෙන් අහුවොත් දැන් ඔබත් දන්නා හොඳටම ඒ තමයි NLB මෙගා පවර්. යලිත් වරක් මේ වර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්ත මෙගා සුපිරි තෑගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මුදල් හිණේ වගේම සුපිරි මෝටර් රථයක හිණේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑග තුනක් වදන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ගැනත් මතක් කරන්න ඕනේ. ඩෝමා වී කිටිමේ යන්ත්‍රය ගැන කතා කරනකොට සහල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදලා ඉන්න කෙනෙක් නම් ඔබ සංරක්ෂාවක් විදිහට මේක කරනවා නම් ඔබට ගොඩාක් වැදගත් වෙනවා. දැන් විවිධාකාර වූ නිෂ්පාදන අවශ්‍යතාවයන් වෙනුවෙන් විශේෂම කෘෂි නිෂ්පාදන අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔබට විවිධ නිෂ්පාදන මිලදී ගන්න මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ඉඩකඩ ලබා දීලා තියෙනවා. විශේෂත තමයි ඔබ යොදා ගන්න ව්‍යාපාරය යන ඔබට අවශ්‍ය කරන ධාරිතාවන්ගෙන් මේ නවීන පණ කරන මිලදී ගැනීමේ හැකියාව මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ඔබට ලබා දෙනවා. ඉතින් මෙසේ ලොදනාත් එක්කයි මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අප ඔබට සමීප කරන්නේ.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳදිය දහර සමග අතරෙන් ඔප අද සඳදිය දහර අපේ සුදුර හමුවීම ප්‍රවීණ මාධ්‍යවේදිනින් ඉන්දුනීල් දිසානායක සමග ස්වාධීන රූපවාහිනී 47 සංවත්සර වෙනුවෙන් අපි අද ඇය සමග ඇගේ හිතේ රැඳුණු ගීත ගැන කතා කරනවා. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ දශක පහකට ආසන්න කාලයක් පුරා ඔබ දැක්කරුවක් ඇහුණ හඬක් ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දසනායක අද ලකන සඳදිය දහර සමග ඔබ හමුවන්නේ.
2: අචර රජන්ත රණසිංහයන් ලියු ගීතයක් අපි හන්නේ. මේ ගීතය සංගීතවත් කළේ මෙල්රොයි ධර්මරත්න. මිල්ටන් මලවරච්චි ගීතය ගයන්නේ අතීත මතකයන් ස්මරණය කරමින් විශේෂම ප්‍රේමය වගේ හැඟීමකදී ඒ සුන්දර මතක සටහන් ටික කාලයක් යනකොට ප්‍රේමය අහිමිවීමත් එක්ක බොහොම වේදනාබර අතීත මතකයන් බවට පත් වෙනවා. හැබැයි ඉතින් අර තුවාලයක් පාරපාරව වේදනාව විඳිනවා වගේ අපි ආයේ ආයෙත් අර ප්‍රේමය අහිමි වුණු තැනට ගිහින් ඒ වේදනාවෙන් හිත පුරවගෙන වර්තමානය තුළ ජීවත් වෙනවා.
3: ඔව්, මේ මැයි ගහයට ගීතය. ඇතරම කිව්වොත් මේ රමණීය සංගීත කලාවට අමරණීය මෙහෙවරක් ඉටු කළ කෙනෙක් තමයි අජනත් අජන්ත රත්සිංහ කියන්නේ. ඒ වගේම මිල්ටන් මලවරච්චි කියන්නේත්. මිල්ටන් කියන්නේ අපේ ගීපැසෙහි සුපවිත්‍ර ගී රසක රම්‍ය උරුමකාරයා. ආදරයට, විරහවට, සෙනෙහසට අරුතක් දෙන රසපර වචන වලින් හැදුණු ගී පදවැල් වලට අපූරු හැඩයක් හඬක් එකතු කළ කෙනෙක් තමයි මිල්ටන් මලවරච්චි කියන්නේ. දැන් මිල්ටන් ගැන කිව්ව ගමන්ම විරහව කියන දේ ඔහුගේ හඬේ, ඔහුගේ ගීතවල ගැඹෙලා තියෙනවා. විරහව කියන දේ මම මගේ ජීවිතේටවත් විඳලා නැහැ. මම ප්‍රේම කරා විතරයි. විරහවක් මට ලැබුණෙම නැහැ. ලැබෙන්නත් එපා. ඉතින් ඒ විරහවත් එක්තරා රහක් කියලා හිතෙනවා. ඒ මිල්ටන්ගේ හඬයි විශේෂයෙන් ආචාර්ය අජන්ත රණසිංහගේ එතුමාගේ අත්දැකීමක් කියලාත් අපි අහලා තියෙනවා. මට හිතුණා මේ ගීතේ තෝරගන්න ඕනේ කියලා. ඒ වගේම මම මේ වැඩසටහනට එනකොටත් තව ගීතයක් මම මිල්ටන්ගේ අහගෙන ආවා. මේ අවසර නැත මට ඔබ යත ගන්නට බැමි බැද ඇත ගීතේ. ඉතින් බලන්නකෝ මේ ඔක්කොම විරහවත් එක්ක එක්ුණ ගීත. ඒත් අපේ ජීවිතවලට හරි ළඟයි, හරි සමීපයි. විරහව විඳ කෙනෙකුට ඒ විරහව අමතක කරලා මේ ගීතය අහන්න එන්න අපිත් එක්ක.

0: ආගම සේකරයන් කේකේ පද සංකල්පනාවක් සෝමදාස සල්විටිකල සංකේතවත් කළේ. අදවන් දැසින් පවසන රහසින්
1: මහගම සේකර කිව්වහම අය අපි අලුතින් කියන්නට ඕනේ නෑනේ. එතුමා ගැන බොහෝ දේවල් අපි අහලා තියෙනවා. මීට පෙර පැමිණි බොහෝ දෙනෙක් එතුමන් ගැන කියලා තියෙනවා. ඉතින් මාත් නැවත නැවත කියන්න ඕනේ මේ සාහිත්‍යයට ආදරය කරන සාහිත්‍යයට ප්‍රේම කරන හැමෝම එතුමාගේ පදවැල් වලට එතුමාගේ නිර්මාණශීලී හැකියාවට හැමදාම ගරු කරනවා. ඇත්තම කිව්වොත් නිර්මාණයකට ප්‍රේමය පාදක කරනකොට බොහෝ අය ඒ දෙස බැලුවේ මොනිකා බොළඳ මානසිකත්වයකින්. නමුත් සමහර නිර්මාණවලට ප්‍රේමය උදා කර දුන්නේ, ප්‍රේමය ලං කර දුන්නේ හරි හයියතනකින් තමයි ප්‍රේමය පටන් ගත්තේ. ඒ හයියතනින් පටන් අරගෙන තමයි ප්‍රේමය ඒ ගීතවලට භාවිතා කරේ. ප්‍රේමය ගැන තියෙන දැඩි විශ්වාසයකින් මම හිතන්නේ මහගම සේකරයන්ගේ අඩවන් දැසින් කියන ගීතය එවැනි හරි ප්‍රේමයේ හයියකින් නිර්මාණය වුණ ගීතයක්. ඒ හයියට හොඳ හයියක් වුණා සෝමදාස සල්විටිකලයන්. මේ දෙදෙනාගේ එකතුවට අපේ ජීවිතවලට ආචාර්ය වික්ටර් රත්නායකයන් ලං වෙලා ඒ ගීතය අපේ ජීවිතවලට එකතු කරා. දවසක් මම මගේ වාහනේ පදවගෙන යද්දී මේ ගීතය ගුවන් විදුලිය යනවා. මට තැනත් මතකයි හරියට බොරැල්ලේ කාසල් රෝහල ළඟදී මේ ගීතය අහනකොට මන් දන්නේ මම මත් වුණා ඒ ගීතයේ ඒ හඬින් නතර කරාකාරයක. නතර කරලා මම වික්ටර් රත්නායකයන්ගේ ප්‍රිය බිරිඳට දුරකථන අමතක ලබා දුන්නා. අනව නංගි, මේ හඬට ඔයා කොච්චර ආදරේද? මේ හඬට නම් මං හරිම ආදරේ. ඉතින් හසිනිට මම කතා කරලා එහෙම කියලා කිව්වා, ඔයා හරි පිං කරලා තියෙනවා. ඔයා ළඟ ඉඳන් ඔහු මේ විදිහට ගීත ගායනා කරනවද කියලා. මගේ ළඟ හිටියනම් මං කොහොමරි කියලා ගායනා කරගන්නවා, මගේ ස්වාමිපුරුෂයා නම් කියලා මම කිව්වා. ඉතින් ඒ තරම් ආදරණීය ගීතයක් මේ හඬ අපේ ජීවිතේ හැමදාම මතකයේ රැඳෙන ආදරණීය හඬක් විතරක් නෙවෙයි. මං ඔහුගේ හඬටත් ඔහුටත් ප්‍රේම කරනවා.

0: ප්‍රත්‍යහාර.
1: ඔබට නිරන්තරයෙන්ම පුරුදු රුවක් පුරුදු හඬක්. අපේ ආරාධිත අමුත්‍ය අය ප්‍රවීණ නිවේදිකා ඉන්දුනිල දසනායක මහත්මිය. දැන් මේ නිවේදන කලාව ගැන කතා කරද්දී, නවකයින් මේ ශිෂ්‍යයට හඳුන්වා දීම ගැන කතා කරද්දී, අතීතයේ ලැබුණු අවස්ථාවන් බොහෝම සීමිත අවස්ථාවන් තිබුණා. අද අසීමිත අවස්ථා තිබෙනවා. හැබැයි ඕනෑම කලාවක සමහර විට කවිය වෙන්න පුළුවන්, ගීතය වෙන්න පුළුවන්, සාහිත්‍ය ඒ පස වෙන්න පුළුවන්. මාධ්‍ය ගැන කතා කළත් අතීතයේ මෙහෙම නැහැ. වර්තමානයේ මේ තිබෙන දුර්වලතාවයන්, අඩුපාඩු පිළිබඳව බොහෝ විට බොහෝ තැනවල කතා කරනවා. ඔබ මොකද හිතන්නේ ප්‍රවීණෙක් විදිහට මේ නිවේදන කලාව පිළිබඳව? මේ අතීතය සහ වර්තමානය සංසන්දනය කිරීම කෙසේ වුවත් ඔබට තිබෙන ඔබේම අත්දැකීම් අනුසාරයෙන් ගත්තහම වර්තමානයේදී ඔබ තාමත් මේ නිවේදන කලාවේ යෙදෙන්නේ එක විදිහට?
2: මොනිකා, ටෙලිවිෂනේ රැඳී සිටිනවා කියන එක ලෙහිසි පහසු දෙයක් නෙවෙයි. මම දෙපා නැමදින හැමදාම ස්වාතිරු රූපවාහිනී සේවයට. ඒතන මගේ ආදරණීය, මගේ අම්මගෙන් පස්සේ මගේ දෙවැනි අම්මා. ඉතින් එදා මම ටෙලිවිෂනයට ආව වගේම පස්සේ පරම්පරා කීපයක් ආවා. නමුත් අවුරුදු 42ක් එක දිගට රැඳී සිටින්නට නිවේදිකාවක් හැටියටත් අවස්ථාව ලැබිලා තියෙන්නේ මට විතරයි කියලා මම බොහොම ආඩම්බරයෙන් කියන්නේ. හැම දෙයකටම වග කියන්න ඕනේ ස්වාධීන රූපවාහිනී සේවය. ස්වාධීන රූපවාහිනී සේවය මාව හොයාගත්ත නැත්නම් අද ඉන්දුනිල් දිසානායක කෙනෙක් නැහැ. ඉතින් මම අලුත් පරම්පරාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට විනාඩියක් දෙන්න ලක්කන ගැන කියන්න. ලක්තරණී හඬ ලක්කන්ඩ එදා 1996 අවුරුද්දේ නොවැම්බර් මාසේ 15 වනදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වම් පැසේ එක්තරා මැදිරියක නිව්ටන් මුණරත්න මහත්මයා ආරම්භ කර මේ ලක්කන්ඩ බොහෝදුර ගමනක් ඇවිත් තිබෙන අවුරුදු 26ක්. එදා චන්දන තිලකරත්න, අශෝක තිලකරත්න මේ මාත් එක්ක තව බොහෝ දිනක් හිටියා. අද දවසේ මගේ ජීවිතෙත් එක්ක බොහෝ බැඳුණු චරිත. ඉතින් මේ ඇත් එක්ක එදා වගේම අදත් මේ ලක්කඩ හරහා මේ සිතුවිලි එකට ඉදිරිපත් කරන්නට ලැබීම හරි භාග්‍යයක් කියලා හිතනවා. විශේෂයෙන් අද මම මෙතන කතා කරත් රංජන එහා පැත්තේ ඉඳන් මේ සියලු පාලන කටයුතු කරනවා අප දෙදෙනාගේ හඬ පාලනේ මේ හැම දෙයක්ම. රංජන් බොහොම ස්තුතියි. මල්ලි හැමදාම ජයම පතන ඔබට. මෙවැනි හොඳ ඇහක් තියෙන, හොඳ කනක් තියෙන, හොඳ හිතක් තියෙන අය මේ ගුවන්විදුලි අවශ්‍යයි, ලක්කනට අවශ්‍යයි. ඉතින් ඒ හින්දා ලක්කන හොඳ ගමනක් යනවා. ඒ වගේම ලක්කඩේ මුල්ම වෙළඳ දැන්වීම අරගෙන ආවෙත් මම ඒ බ්‍රෑන්ඩ් නේම් එක කියන්නේ නැහැ. රාජපක්ෂ කියන නමත් එක්ක පාවහන් පිළිබඳව මුල්ම වෙළඳ දැන්වීම රැගෙන ඇවිල්ලා මම ඒ ඉදිරිපත් කරේ නිව්ටන් ගුණරත්න මහත්මයාගේ ආරාධනෙන්. මම ඒවත් සිහිපත් කරනවා. මේ සියලු දෙනා මගේ ජීවිතයට හැමදාම අද මෙතනට එන්න අත්වැරක් වුණා. රූපවාහිනී හිටියත්, ගුවන්විදුලි හිටියත් මෙයාගේ ආශිර්වාදේ එදා වගේම අද මාත් එක්ක තියෙනවා. ඉතින් අලුත් පරම්පරාව ගැන කතා කරද්දි මොනිකා, මම හරි ආදරේ ඒගොල්ලන්ට. දැන් බලන්න මොනිකා බලන්න කොච්චර ලස්සනට, මට හිතාගන්න බැරි විදිහට මේ ඔබ මේ ආරම්භය ලබා දුන්නා. මෙන්න මේවා තමයි වෙන්න ඕනේ. කාගෙන් හරි කමක් නැහැ, ඉගෙන ගන්න පුළුවන් නම් ඉගෙන ගන්න. අද මම මෙතන හිටියට මම මොනිකා ගැන දේවල් ඉගෙන ගන්නවා. මොකද ජීවිතේ මැරෙන තුර අපිට ඉගෙන ගන්නට බොහෝ දේවල් තියෙනවා. අලුත් පරම්පරාව හරි දක්ෂයි. සමහර අය සමහර අවස්ථාවලදී ටිකක් වෙනස් වෙනවා. නමුත් මම ඒකට ඇඟිල්ල දික් කරන්නේ නැහැ නිවේදකයා හෝ නිවේදිකාවට. ඒ වැඩසටහන අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂවරයාට, නිෂ්පාදකවරයාට මම කියන්න ඕනේ මේක. පෙනෙන චරිත හරි ඇහෙන චරිත විතරක් වගේ කින් බාර ගන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ අයව ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් අලුත් පරම්පරාවට හොඳ ගමනක් තියෙනවා. මම හැමදාම ආශිර්වාද කරනවා. මොකද හැමදාම අපි මේ වෙයි රැඳී බැඳී ඉන්නට ඕනේ නැහැ. ඒ අය මේ මාර්ගෙ ඉදිරියට යන්න ඕනේ. ඒක තමයි ලෝක ස්වභාවය. හොඳයි, දැන් ගීත ගැන කතා කරද්දී මේ ටිකක් වෙනස් ගීතයක්
1: අලුත් මේ ගීතය ලියන්නේ මනුරංග විජේසේකර, දිනේෂ් කමුගේ සංගීතවත්කට ගායනා කරන්නේ.
2: ඔව්, ගීත ගැන කියද්දී දැන් සමහර ගීත නම් තියෙනවා, ඇත්තටම කිව්වොත් වචන අපිට හොයාගන්නත් බෑ, වචන තේරෙන්නේ නැහැ. ඒ වගේ පැත්තකම තියමුකෝ. අපි නෙගටිව් පැත්තක තියලා පොසිටිව් විතරක් කතා කරමු. ඉතින් දිනේෂ් ගමගේ කියන ඉතාමත් දක්ෂ ගායකයෙක් සෙන්කඩ ගලනුවරට කියන වහින වැස්ස කියන ගීතය අහපු දවසේ මම ඉක්මනට Google කරලා බැලුවා කවුද මේ ලියලා තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් තාරුණ්‍යයේ ඉන්න මනුරංග විජේසේකර කියන ගීත පද රචකයා තමයි මේ ගීතය නිර්මාණය කරේ. මනුරංග ගැන මම පෞද්ගලිකවද්දන මම හරි ආදරය කරන චරිතයක්. ගීත රචනය තුළ සංගීතය හැසිරිය යුතු පරාසය පිළිබඳව බොහොම ඉවක් තියෙන කෙනෙක් තමයි මනුරංග විජේසේකර කියන්නේ. ඉතින් ඒ වගේම මනුරංග මේ ගීතයේ ඇති සාහිත්‍ය අගය භාෂාමය ලස්සන හොඳින් හඳුනාගෙන රසිකයට වැළඳ ගන්නට පුළුවන් ආකාරයට ඔහු හැම විටම ගීත නිර්මාණය කරනවා. ඉතින් මනුරංග වෙනම වෙනම හැඩයන් තුලින් තමයි තම ගීත නිර්මාණ කරන්නේ. මොකද මම මනුරංග ගැන වැඩිම කතා කරෙත් මොකද ප්‍රේම කීර්ති ගැන කතා කරා, ආචාර්ය අජන්ත රණසිංහන් ගැන කතා කරා, අනෙක් ගීපද රචකයන් ගැන කතා කරා, වගේම අලුත් පරම්පරාවට අපි අතක් හිතක් දෙන්න ඕනේ. මොකද ඒ අය තමයි ඉදිරියට මේ දේ අරගෙන යන්නේ. ඒ වගේම අලුත් හඬවල් ගැන කතා කරද්දී දිනේෂ් ගමුගේ කියන්නේ ඔහු ටිකක් වෙනස් ආකාරයෙන් ගීත ගායනා කරන කෙනෙක්. ඉතින් අලුත් අය නම් අඳුරන්නේ නැහැ කියලා සමහර අය කියනවා. බොහෝ අය අඳුරන්නේ නැහැ මමත්. නමුත් දිනේෂ් වගේ දක්ෂ අයව අපි හැමදාම අගය කරන්න ඕනේ. ඒ ගීතත් හැඩයි ඔහුත් හැඩයි.

0: අයන්නේ ඔබට බොහොම ලෙඟතු මිතරයක්. ඔබත් එක දිගු කාලයක් එකම ශිෂ්‍යෙක් රැඳී ඉන්න අතරතුරේ අපිට ගීත කලාවෙදිත් බොහොම ආදරෙන් මුණ ගැහෙන චරිත ප්‍රදර්ශනි පීරිස්, ගීත රචනා කළ පූජ්‍යපද රාමකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය.
1: චරිත ආදරණීය හිතවතිය, ඇයට ආදරය කරන නිසාම මට හිතන ඇගේ ගීතකුත් තෝරගන්න ඕනේ කියලා. මොකද බං හැම විටම කියනවා නිවේදන කලාවේ ඉන්න අපිට හැමදේම කරන්න බෑ. දැන් චරිත නිවේදනය කරන්නත් පුළුවන්, ගීත ගායනා කරන්නත් පුළුවන්. නමුත් මට ගීත ගායනා කරන්න බෑ. එහෙනම් හැම විටම චරිතව අගය කරනවා. චරිතක ගී ගොන්න අතරින් මව්දෙමව්පියන් කියන්නේ කවුද කියන දේ හොඳට දරුවන්ට තේරුම් කරලා දෙන අපූරු ගීතයක් තමයි මේ ගීතය. ඇත්තටම මගේ ජීවිතයේ දෙස බැලුවහමත් මගේ අම්මයි තාත්තයි කියන්නේ මගේ ඇස් දෙක වගේ. ඒ වගේ මගේ මහත්තයාගේ අම්මයි තාත්තයි කියන්නේ ඒ ඇස් දෙක වගේම තමයි. මොකද මම ආද යම් තැනක ඉන්නවා නම් මගේ ස්වාම පුරුෂයා මට දුන්නේ ඒ අම්මයි තාත්තයි. ඉතින් මං හැමදාම රාත්‍රියට ඒ දෙදහතර දෙනාම සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. මොකද මට ජීවිතයක් දුන්නා වගේම අද දවසේ මගේ ජීවිතේ ගත කරන්න මගේ ජීවන සහකරුවා මට ලබා දුන්නේ අම්මයි තාත්තයි. නැන්දම්මයි මාමන්ඩි මගේ එහෙම ජීවිතනේ ඒත් අම්මා තාත්තා. මෙන්න මේ දේ තමයි අද තේරුම් නොගන්න බොහෝ දිනක්. ඉතින් ඒ අම්මයි තාත්තයි මවයි පියයි කියන්නේ කොයිතරම් වටිනා චරිත දෙකක්ද පොඩ්ඩක් මේ ප්‍රේමතටාකේ අහන් ඉන්න අයට මතක් කිරීමක් කරන්නම්. අද ඔබ ඔතන ඉන්නේ ඔබේ අම්මයි තාත්තයි නිසා. අම්මා මේ ලෝකෙට ඔබ බිහි කරාට තාත්තගේ සහයෝගයත් එක්ක. ඉතින් අමතක කරමු, අපි ලෝකයට ඇවිල්ලා අපිට පුළුවන් හැකියාවන් ඉදිරිපත් කරත් අපි මේ ලෝකෙට බිහි කරේ කවුද කියන දේ බොහෝ විට අමතක කරනවා. ඒ හින්දා අම්මයි තාත්තයි අතර කොයිතරම් වැරදි තිබ්බත්, කොයිතරම් අඩුපාඩු තිබ්බත්, සමහර විට දේපළ බෙදා දීම අඩුවෙන් ඔබට සිදු කරත් කිසි විටක අම්මටයි තාත්තටයි අගෞරව කරන්න එපා. අම්මටයි තාත්තටයි ආදරය කරන්න. ඒ ගීතේ තියෙනවා මව් සෙනෙහස අහස වෙනි, පිය සෙනෙහස සයුර වෙනි, දන් දුන්නු බව දරුවෝ නොදෙන කියලා. චරිතයක හරි හැඟීමක් ඇතුව කියනවා දරුවනේ දැනගන්න අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහස කොයිතරම්ද කියලා. සයුර වගේ අහස වගේ. ඒ හින්දා අම්මටයි තාත්තටයි ගරු කරන්න කවදාකවත් ඔබට වරදින්නේ. අද මම යම් තැනක ඉන්නවා නම් මගේ අම්මගේ තාත්තගේ මගේ ස්වාම පුරුෂගේ අම්මයි තාත්තටයි මගේ හදවතේ තියෙන භක්තිය නිසා බව මං හැම විටම මේ දරුවන්ට කියනවා.

0: පසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: ප්‍රශික්ෂයේ ත්‍රේත නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: පාටිගේතල.
7: සුදැත්තටම මං ගැන හිතලා එහෙම කිව්වනම් ඒකට තැන්කියු. හැබැයි මං ගැන කවුරුත් කරදර වෙන්න ඕනේ නැහැ. මං යන්නේ කොහෙද? ආශ්‍රය කරන්නේ කාවද? කතා කරන්නේ කාත් එක්කද? ඒ ගැන කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. එහෙමද?
3: අනුෂ්ක රසංජනත සිල්වා අධ්‍යක්ෂණයක්.
8: ගායනියගේ ලොකුවකට සාධිපණය කියලා පණිවිඩයක් ආවලු. ඉස්පිරිතාලේ නතර කරලලු. ගායනියන් ලොකු බෑගයක් අරගෙන ඕන් ගියා. මං හිත පුතාට කියන්නේ නැති කියලා.
9: එහෙමද? ඉන්නවා කතා කරලා බලන්න.
3: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.
6: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
10: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
6: ආත්මක වියබන
3: සඳ දිය තහර

0: වලවරාතය වනාඩවස්සයි අදරෙන් ලකන අහගෙන ඉන්නේ නේද? මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වයමන සඳදිය දහර සමග ඔබ අදත් සඳදිය දහර ඔබ වෙතට ගෙන එන්නට අනුග්‍රහකදායකත්ව ලබා දෙන්නේ කවුද කියලා මතක් කිරීමක් කරන්නේ මේ රුපියල් 40කින් කෝටිපතියෙක් වෙන්න ඒකත් මේ නිකම්ම කෝටිපතියෙක් නෙමෙයි සුපිරි කෝටිපතියෙක් වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දෙනා ගන්නත් පුළුවන්. ඔබේ වාහන හීනය අභාව කරගන්නත් පුළුවන්කම තියෙනවා. රුපියල් 40කට මේ ඔක්කොම ලබා දෙන්නේ මෙගා පව විතරමයි. NLB මෙගා පව වෙතින්. ඉතින් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක එතකොට ඒ කියන්නේ මේ කාලය වෙනකොට ලංකාවේ දැවැන්තම සුපිරි තෑග්ගේ දෙකකින්ම රුපියල් කෝටි 70ක් ඔබට දෙනා දුන්නේ NLP මෙගා පව ලොතරැය විතරම තමයි. ඉතින් එහෙනම් රුපියල් කෝටික පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දෙනා ගන්න මුදල් හිණ වගේම සුපිරි මෝටර රථයක හිණ හැබෑ කර ගන්න රුපියල් 40කට සුපිරි තෑග්ග තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය NLP මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ඒ මතක් කිරීම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ගෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලය වෙතින්. ඒත් එක්කම ඔබට මතක් කරනවා අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් සඳදිය දහර සමගින් එක්වන මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ගැනත් අංක එකේ ඩෝමා වීකොට යන්ත්‍ර ගෙනවා බෙදාහරින මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළුවැටිවත් කිරීමේ යන්ත්‍ර කැඩුණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර අතුරු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සෙලුම යන්ත්‍රෝපකරණ එකම වහලක් ඇදෙන ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ සෙලුම යන්ත්‍රෝපකරණ ඔබට අවශ්‍ය කරන ධාරිතාවයන් ගැන මෙලදී කරන්නත් පුළුවන්. අඟතිස්සක ඇල්හෙන පරමහර්ගම ලිපිනේ තමයි මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන කාර්යාලය තියෙන්නේ. ඒ වගේම ගොඩක් දිස්ත්‍රික්කවල ශාඛා කාර්යාලයක් තියෙනවා. එහෙම නැත්නම් කෝල් එකක් දෙලවල දුර විසඳ ගන්නත් පුළුවන් 011 6 6 7 9 5 7 9 දුරකථනාංකය 011 6 6 7 9 5 7 9 දුරකථනාංකයට ඇමතුමක් දීලා ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තාරහර
0: ස්වාධීන රූපවාහිනිය ඔස්සේ දශක 5කට ආසන්න කාලයක් පුරා ඔබ දැක්කරුවක් ඇහුණ හදක් ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දසනායක අද ලකන සඳදිය දහර සමග ඔබ හමුවන්නේ. ඊළඟ ගීතය සුපුන් පෙරේරා ගීතය ගයන්නේ චන්දසෙන තලංගම ගීතය රචනා කළේ චරිත අතලකේ සංගීතවත් කළා. අපි සුපුන්ගේ ගීතයත් එක්ක ඔබට හිතට දැනෙන දේවල් ගැන හම්.
3: ඔව්, නිස්සාරු සංසාරේ කියන ගීතය මම සුපුන්ගේ ඇහුවා. සුපුන්ගේ ගහන මට එච්චරම් දැනුන්නේ ඒ මුලදී ගීතය. ඊට පස්සේ නවපරපුරේ මේ ගීත තරංගයකදී නුවන්දිකා සුපුන්ගේ ගීතේ මහමාය කියන ගීතය ගායනා කරා. ඒකේ හඬ පෞරුෂය ගැන මට හිතා ගන්න බැරි වුණා. ඉතින් ඒ හඬත් එක්ක මම හොයන්න පටන් ගත්ත කවුද මේ ගීතේ මුල් ගායකයා කියලා. එතකොට තමයි සුපුන් පෙරේරා සුපුන්ගේ මම වෙනත් ගීත අහලා තිනවා. වෙනස්ම හැඩතල වලින් තමයි ඔහු ගීත ගායනා කරන්නේ. ඉතින් මං ආදරය කරන ආදරණීය හඬක් සුපුන් කියන්නේ. ඒ වගේම මෑතකදී ස්වාධීන රූපවාහිනිය සේවයේ 44 වැනි සංවත්සරයේ ආදරණීය 44 වැඩසටහනේදී වෙනස් වැඩසටහනක් ඉදිරිපත් කරා. පැරණි එදා ගායකයයි අලුත් පරම්පරාව කෙනෙකුයි එකට එකතු කරලා ඒ ගීතය සම්බන්ධීකරණය කරලා ගීතයක් ඉදිරිපත් කරා. ඉදී ශෛලි වැජන්ද මහත්මයාගේ
0: කවදාදායි
3: කියන ගීතය එතුමත් එක්ක සුපුන් ගායනා කරා. ඉතින් එවැනි අපූර්ව එකතුවක් හරි වටිනාකමක් එකතු කරා. මොකද ශෛලි වැජන් මහත්තයාගේ වචනයක් අහගන්නවා කියන එක ලේසි නෑ. ඒ තරම් ගෝල බාලයෙන් පිරිසක් බිහි කර කෙනෙක්. මං දුටුවා සුපුන් ගැන හොඳ කියනවා එතුමා. ඉතින් මහමායා කියන මේ ගීතය ගයද්දි කම්පා නොවන් සඳ මහමායා කුමාරයා හැරදා ගියා. තුන්ලෝ උතුම් බුදු පදවි පතා කුමාරයා හැරදා ගියා. කම්පා නොවන් මහමායා. ඉතින් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පිළිබඳව ගීත ගායනා කරද්දී සහ ගීත නිර්මාණය කරද්දී අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. ඔබ කිව්වා වගේ ඒ ගීතේ ගායනා කරද්දී සුපුන් හරි පරිස්සම් වෙලා තියෙනවා. ඒ වගේම චන්දසේන තලංගම් මහත්මයා කිසිදු හානියක් නොවන ආකාරයට කුමන ආගමක වුණත් ඒ නිර්මාණයට උපරිම දායකත්වය ලබා දී තිබෙනවා, සාධාරණත්වය ලබා දී තියෙනවා. අන්න එහෙම තමයි ගීත රචනා කලාව අපේ අනාගතයේදී

0: Viamana Sanda Diya Dahara
1: Pesundra Homo Vima Pravina Nivedika Intudel Desanayaka Mahatmiya Samakin Age Hitata Danana Geetha Gana Katha Karanna Kiyala Kiyuwama Lankave Geetha Gana Kala Prathama Rupawahini Wedasatahanihi Nivedikawa Widiyata Kalayak Wedasatahana Idiripat Karana E Addekim Ekka Kohomada Mema ගීතයක් තෝරගන්න කියන ප්‍රශ්නේ මමත් කල්පනා කළා. ඇත්තටම දැවන්ත ගැටලුවකටම බැදි වෙන්න ඇති. මොකද බොහෝ ගීත මුලින්ම අපිට මధుර අසංග තුලින් ඒ වගේම තවත් විවිධ වැඩසටහන ඔස්සේ ඔබේ හඬ ඇහුණා. එහෙම ඇහුණු මේ හඬ ඔබට ලැබෙනට ඇති ප්‍රතිචාර ආදරය, මේ ප්‍රේක්ෂක ශ්‍රාවක ආදරය ලිපි ඔස්සේනේ ඒ අද්දකීම් කොහොමද?
2: ඔව් මං හිතන්නේ මේ වෙලාවේ මధుර අසංග වැඩසටහන ගැන මතක් කරන්න ඕනේ. දශක දෙකකට ආසන්න කාලයක් මම ආරිසිරි මధుර සංග වැඩසටහන මුලින්ම සෙනසුරාද දවසේ විතරයි. පස්සේ අපට එන ලිපි සහ අපට ලැබුණු වෙළඳ දැන්වීම් වැඩි නිසා තවත් දිනයකට එකතු කරන්නට තේවිස්කුරුගේ මහත්මයා තීරණය කරා. සවුන්ද දවසෙත් පැයක් මధుර සංග, සෙනසුරාදත් පැයක් මේ විදිහට. මොකද ඒ තරම් වෙළඳ දැන්වීම් කන්දරාවක් ස්වාධීන රූපවාහිනිය සේවයට මේ මధుර සංග වැඩසටහන වෙනුවෙන් ලැබුණා. ඒ වෙනස්ම අත්දැකීමක්. ඉතින් ලියුම් ගැන කතා කරපු වෙලේ ලියුම්නම් ගොඩ කියා නිම කරන්නට බෑ. ඇත්තටම ගුවන් විදුලි මාධ්‍යයේ තිබ්බ ඒකතරා අත්දැකීමක් තමයි මధుර සංග කියන වැඩසටහන ටෙලිවිෂන් මාධ්‍යයට තේවිස්කුරුගේ මහත්මයා අරන් ආව. ඕක තිබ්බේ මුලින්ම ගුවන් විදුලියේ. ඉතින් අපේ රසිකින්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් වචන වලින් කියලා නිම කරන්න බෑ. බොහොමයක් ලැබුණා. මෙන්න මෙහෙම දෙයක් මේ වෙලාවේ කියන්න ඕනේ මොනිකා. මොකද ඒ කාලේ තිබ්බේ ITN එකයි ජාතික රූපවාහිනිය විතරයි. කාලේ තාලට බොහෝ දේවල් වෙනස් වෙලා අද නාලිකාව බොහොමයක් එකතු වෙලා තිබෙනවා. ගුවන් විදුලිය විතරයි තිබ්බේ. ඉතින් ඒවත් එක්ක බොහෝ දේවල් විවිධාකාරයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ලෝකයක් එක්ක මාධ්‍ය ජීවිතේ තාමත් රැඳී සිටින ලැබීම මොකද්දෝ දෙය දුන්න පිටක් හැටියටයි මා හිතන්නේ. ඉතින් ලක්කඳ මට මේ අවස්ථාව ලබා දීමත් ඒ එක්තරා කොටසක්.
1: අපි යමු ඔබ ඊළඟට අහන්නට තොරගෙන තියෙන ගීතය. දාචර නන්දා මාලනීය මේ ගීතය ගයන්නේ නවකයින් වෙනුවෙන් ලැබුණු ඉතා වටිනා අවස්ථාවක් මේ සංයුක්ත හැටිය. මේ ගීතය ලියුවේ දිනුක් කුමාර, අනුරාධා අපේසිංහ සංගීතවත් කළේ. මලට රේණුසේ ඔබ ළඟ ඉන්න,
2: සඳට තරුවසේ තනියම කන්න. හරි ආදරණීය ගීතයක්. ඇත්තම කිව්වොත් නන්දා මාලනීය කියන්නේ ගැහණියක් හැටියට, මවක් හැටියට, බිරිඳක් හැටියට, ගායිකාවක් හැටියට මහා නර්ග වස්තුවක්. මේවකේ ජීවිත හරි විරලයි. මන් දැන් මෙමට කියන්න වචන නැහැ. මොකද එතුමිය ගැන කියන්න බොහෝ දේවල් මගේ හිතේ තිබෙනවා. නමුත් පෑ දෙකක් මට එතුමිය ගැන කතා කරන්න පුළුවන්. ඒ තරම් මම ආදරය කරනවා එතුමියගේ ගී හඬවලටත්, එතුමියගේ ගීතවලටත්. ඉතින් මේ නවකින්ට එතුමිය ලබා දුන් මේ අවස්ථාව හරි වටිනාකමක් එකතු කරනවා. බලන්න මේ පදවැල්. සඳට තරුවසේ තනියම කන්නම්, නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම්, මියන තුරා ආදරේ කියන්න. මෙන්න මේ පද අහන්නකො. අහගෙන ජීවිතේ ගීත තුලින් ආදරය කරන්න. ගීතයට අවංක වෙනා වගේම ආදරයටත් අවංක වෙන්න. මියන තුර ආදරය කියන්න. මොකද ඒ කාලේ ගීත අහලා, දැන් කාලේ වගේ නෙමෙයි, දැන් නම් ටෙලිෆෝන් එකෙන් SMS යවනවනේ. අපේ කාලේ තිබ්බේ ගීතවල වචන එකතු කරලා ලව් ලෙටර්ස් වල යවනවා. මමත් එහෙම අනන්තවත් මගේ ස්වාම් පුරුෂයාට යවලා තියෙනවා. ගීතවල වචන තමයි එකතු කරන්නේ ඒ පදවැල්. ඉතින් තාමත් ඒ අතීතයේ අපිට බතකයි. තාමත් ඔබටත් පුළුවන්, මේ අහගෙන ඔබටත් පුළුවන් මේ ගීතවල ලස්සන පදවැල් එකතු කරලා ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතියට යවන්න. එවිට ගීතයට වටිනාකමක් වගේම ඔබේ ආදරයටත් වටිනාකමක් ලැබෙනවා.

0: අචරේ වික්ටර් රත්නායකයන් සමගින් ප්‍රේම කීට දල්විස් මේ සුසංයෝගය තුළ නිර්මාණය වුණු ගීත ගැන කතා කරද්දී බොහෝ දෙනා බොහෝ අගය කිරීම කරනවා. ප්‍රේම කීට දල්විස් කියන මේ සංනිවේදකයා පිළිබඳව ඔබටත් බොහෝ සුන්දර මතකයන් ඇති.
1: ඔව්, එදා ගුවන්විදුලි සංස්ථාවේදී බටු හුව කීපව තාවක් මුණ ගැහුණා. මම එවිට ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක්. එහෙල මට අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ වැඩසටහනක් නිවේදනය කරන්න. ඒ වැඩසටහනේ පිටපත රචනා කළේ ප්‍රේමකීර්ති දල්විස් මහත්මිය. ගුවන්විදුලි සංස්ථාවේ මම ඉස්සරහා රිසෙප්ෂන් එකේ ඉඳගෙන ඔහු ෆුල් ස්ක්‍රිප්ට් පිටුවක ලිව්වා. බමයි මගේ රටයි තමයි වැඩසටහන නම. දැන් ප්‍රේමකීර්ති ලියලා දුන්නාම හරි ලොකු දෙයක් මට. නමුත් දැන් මේක කියන්නේ කොහොමද? ටෙලිවිෂන් එකේ කොලේ බලන්න නැතුව කියවන්න ඕනේ. කොහොම හරි කටපාඩම් කරා. ඒක මගේ පළවෙනි සහ අන්තිම කටපාඩම් කිරීම ජීවිතේ. කටපාඩම් කරන ප්‍රේමකීර්තිගේ වචනවලට හොඳ බරක් දීලා, හොඳ වටිනාකමක් දීලා ඔබයි ඔබේ රටේ වැඩසටහනේ ඉන්ට්‍රඩක්ෂන් එක දුන්නා. ඉන්ට්‍රඩක්ෂන් එක විතරයි ඉල්ලුවේ. ක්ලෝසින් එකට වෙන එකක් තිබුණි. බොහොම පුංචි කැලලා ඉන්ට්‍රඩක්ෂන් එකට ෆුල් ස්කැප් එකක් දුන්නා. හිතන්න මොනක ෆුල් ස්කැප් එක කටපාඩම් කරනවද කියලා. ඒ ප්‍රේමකීර්ති මට පස්සේ දවස් කවෙලා කිව්ව මට හිතා ගන්න බැරුණා. මං කියපුවා කොහොමද මෙච්චර මෙහෙම කිව්වේ කියලා. ඉතින් මං එනම් කිව්වා ඔයාගේ වචන වලට ආදරය කරන කෙනෙක් ඉද ගෞරව කරන කෙනෙක් ඉන්න. ඒ සිතුවිල්ලත් එක්ක මට කොහෙන්දෝ මන් දන්නේ නැහැ කටපාඩම් කරලා ඒ ෆුල් ස්කැප් එකක් ප්‍රේම තියෙන වචන ටික කියන්න පුළුවන්කම ලැබුණා කියලා. ඉතින් එවැනි සුන්දර අද්දකින් ප්‍රේමකීර්තිත් එක්ක තිබ්බ නිතර නිතර හමුණු චරිතයක් නෙමෙයි. නමුත් ඉතින් ගුවන්විදුලියට ගියාම ඔහුව දකිනවා. ඒ සුන්දර සරල මිනිසා ගැන අපිට කියන්න බොහෝ දේවල් තිබුණා. එතම ප්‍රේමකීර්තිගේ ගීත කලාව ගැන කතා කරාම මේ ප්‍රේමය කියන හැඟීම් ගැන කවි ලියන්න, ගීත ලියන්න ඔහු සැබෑ දක්ෂයෙක්. ඒ වගේ කීර්තිමත් වුණ කෙනෙක් තමයි ප්‍රේමකීර්ති. මට වෙලාවකට හිතන ප්‍රේමකීර්ති කියන්නේ කලිවරලට නොබියව අභියෝග කළ දලෑතෙක්. ගජමුතු පිරි දලයට වටිනාකම් දුන්නේ මිනිමුතු වගේ වචන වලින් ප්‍රේමකීර්ති. ඔහු ලියූ ප්‍රේම ගීත වගේම ජීවිතේ දර්ශනය දෙසත්, ඔහු ජීවිතේ දෙසත් වෙනස් ආකාරයෙන් දුටුව. බලන්න මේ ගීතේ අද රාත්‍රී දහන ඒ පදවැල් ටික හොඳට විඳින්න ඔබ. එකපාරට වෙනස් හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතේ දර්ශනය ඔහු වෙනස් විදියට දැක්කා. හිරු තව දවසක් ගෙනවිලා, හිරු ගිනාපු තව දවසේ අපේ ජීවිතය ගැන ඔහු බොහොම අපූරු දෙයක් තිබ්බ. ඉතින් ජීවිතය පිළිබඳව හිතන්න, මනුස්සකම ගැන හිතන්න, ආදරය පිළිබඳ හිතන්න, එකිනෙකාට ගරු කරන්න හිතන්න, එකිනෙකා අගය කරන්න, මේවා තමයි අපේ ජීවිතේ කළ යුතු දේවල්. හොඳම උදාහරණත් එක්ක තමයි විඳින්න වික්ටර් රත්නායක.

0: සොඳුරු හමුවීම ප්‍රවිරලි වෙදිකයිඳුරිලද සනායක මහත්මිය සමකෙන් කුමාරදාස සපුතන්ත්‍රයේගේ පද සංකල්පනාවක් ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීතවත් කළ විශාරද සුනිලදිර සිංහන් ගීතය ගයන්නේ. නෙතේ කඳුළු පිස දමන් ඇඟිලි තොට වගේ වසන්තයට අඳ ගහන්න ඔබේ කට හඬින්. හඬ ගැන කියද්දි ඔබට කියන්න බොහෝ දේවල් ඇති. හැබැයි මේ ගීතය ඔබට කොහොමද දැනෙන්නේ කියලා අපි කෙටියෙන් කියමු.
1: හඬ කියන දේ කොයිතරම් ජීවිත වෙනස් කරලා තියෙනවද? මේ හඬ මගේ ජීවිතය වෙනස් කරා. මොනක ඔබේ ජීවිතය වෙනස් කරලා තියෙනවද? අහන් ඉන්න ඔබේ ජීවිතයත් මේ හඬත් එක්ක කොයිතරම් දුරට වෙනස් වෙලා ඇද්ද? ඉන්න මතක තියාගන්න. අපිට දාල යන්නට බැරි හඬ හෝ ඕනෑම දෙයක් එක්ක අපි බොහොම සමීපයි. නමුත් ඒ දාල යන්න බැරි වුණත් වෙමිය සිදු වුණත් ඒ වෙමීමත් එක්ක අපි හමු වීමක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට විතර හිතනවා ඒ හමු වීම කියන්නේ වෙනවීමක තවත් උපතක් කියලා. ඒ නිසාම තමයි මම මේ ගීතය තෝරගත්තේ. තවත් ආදරණීය හඬක්

0: ஒரு ஆத்மக்கு வியமன சந்திய தாரஹர
1: ஆச்சார விக்டர் ரத்னாயகன் சமகின் சங்கதினத் காயன்னி මේ සංගීතවත් කලින් සංකදිනෙත් ගීතේ ලියුවේ ඔබ අප හැමෝම ආදරය කරන අපි වගේම කෙනෙක් දිල්ෂාන් පතිරත්න.
2: ඔව් දිල්ෂාන් මොනිකා සිතින් යන අය අතින් අල්ලලා නවත්තන්න පුළුවන්ද? උත්සාහ කරලා තියෙනවද?
1: ඒ නිසාම තමයි නේද අපි ජීවිතේ පුරාම හඬා වැටෙන්නේ.
2: ඇත්තටම කිව්වොත් දිල්ෂාන් කියන්නේ මන් දන්නේ කොහෙන් වචනින් කෙනෙක්ද කියලා. බසේ සුන්දරත්වයෙන් වචන මැවූ ජීවිතේ කතා කරන ගීතයක් දිල්ෂා නිර්මාණය කරා. සිතින් යන අය අතින් අල්ලා නවත්තන්න බෑ. මං දිල්ගෙන් ඇහුවා අනේ කාටද මේ ගීතේ ලිව්වේ කියලා. මයින් අහනවා මං දන්නේ මේ දැන් කී දෙනෙක් මගෙන් ඕක ඇහුවද කාටද මේ ගීතේ ලිව්වේ කියලා. දැන් ඔයත් මට වාතයක් වෙනවද කියලා ඇහුවා. ඔන්න ඔහොමයි ඇහුවේ. මං කිව්වා මට බැරිද උත්තරයක් දෙන්න. හැම ගැහණියකටම කියලා කිව්වා. මොකක්? හැම ගැහණියකටම කිව්වා. එතකොට සිතින් යන අය අතින් යන නවත්තන්න බෑ. ඇයි අපි ගැහණුන්ට විතරක් ඔය දේ කියන්නේ? මං කිව්වා දිල්ට එතකොට ගැහණුන්ට විතරක් නෙමෙයි දිල්. පිරිමින් වෙනුවෙනුත් මේ ගීතේ ලියලා තියෙනවා කියලා. හිත වෙනස් කරගන්න එපා. මොකද ඒ හිත හරි හයයි. ඉතින් ඒ හයිය හිත තවත් කෙනෙක්ගේ ජීවිතයට ලං වෙනවා නම් ඒ හයිය හිත ඇතිව විශ්වාසවන්තව ආතරෙන් හමුවෙමු. එතුවිට කවදාක්වත් ඔබ හිතින් යන්නෙත් නෑ වෙනස් වෙන්නෙත් නෑ.
1: සාදින් රෝපවාහිනිය 47 සංවත්සරය සමරන අත සඳතිය දහර අප සඳර හමුවීම සාදින රෝපවාහිනිය ඔස්සේ නිරන්තරයෙන් ඔබේ හිතේ රැඳුණු රුවක් වගේම හදේ රැඳුණු හඬක් ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දිසානායක සමක. අපි එනම් අදට සඳතරින් සමුගෙන යනව නැවත ඔබව හමු වෙන බලාපොරොත්තුවත් එක්ක බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද මේ සුන්දර කතා බහට අර්ථවත් ගීතවත් හොරා දෙක ගත කරන්න ලකන සදදිය දහර සමග එක්වීම පිළිපඳව ඔබට සදායක රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 0117 679 579

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලක්ෂණයා මොමදින් ඒ සැලු.
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැම

0: දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය.

රාත්‍රී 9යි විනාඩි 56යි දව විනාඩි 4කින් ලොතරැඳි නුමැදීමත් සමග එකතු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පසුව අපි සූදානම් වෙනවා රාත්‍රී 10ට ලොතරැඳි නුමැදීම. ඊට පසුව ස්වාධීන රූපවාහිනියට වසර 47ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සරරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේ සමගින් ඔබ එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.

0: NLB ജീവിതത്തെ സിഹിനേട്ട് വാസനാവേ ആശീർവാദയ.
1: ඔබේ දහස් ගණනක් හීන හැබෑ කරන වාසනාවන්ත මිනිත්තු තිය තුළ ලංකාවේ හොඳම ලොතරැයිපත් අටත් සමගින් NLB ජාතික ජයවන්නේ වාසනාවේ අඩ හෝරාව ආරම්භ කරන අපි සුදානම්. මේ වාසනාවද ඔබ හිමි කරගන්න අතර වාරි අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ධනුෂ්ක මදුරංග මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා. කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී අජිත් වීරසූරිය මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරී සරත් චන්ද්‍ර ගුණතිලක මහතා සහ ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති JAS ධම්මික පෙරේරා මහතා. ජයග්‍රහී ගමනකට ආරම්භය ගන්න අපි සුදානම් NLB ජය ලොතරැයි පත සමඟ. ඔබේ අතට සල්ලි වෙනුවෙන්ම අපි වෙන් කරන NLB ජය 477 වන දිනුම්වරයි අපි මේ ආරම්භ කරන්නේ. අර පොරොන්දුනාත් වගේ ඔබේ හීන දහස් ගාණක් හැබෑ කරන්න. එහෙමනම් අපි යමු NLB ජය දිනුමැදීම වෙත. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 6963. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන NLB ජය ලොතරැයි පතින් මේ වසරේ ₹500,000 බැගින් දිනු වාසනාවන්ත 199 දෙනෙක් අපි දැනටමත් බිහි කළා තිනවා. අද NLB ජය වෙතින් ₹500,000 බැගින් දිනා ගන්න වාසනාවන්ත 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා ප්‍රියශාන්ත සේනානායක දික්කුඹුර සහ තවත් වාසනාවන්ත කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ වගේම ₹50,000 බැගින් දිනා ගන්න වාසනාවන්ත 36 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් NLB ජය තුලින් වාසනාවන්තින් 76,140 දෙනෙක් අතරේ ₹69,99,760 ක මුදලක් අපි බෙදා දෙනවා. තවත් හැගි වැඩිපුන නියත ධනයෝග හඳහනේ 1518 වන දිනුම් වාරය ආරම්භ කරන්න අපි සූදානම්. මේ අපි තෝරාගන්නේ හඳහනේ ඔබේ වාසනාවන්ත ලග්න සංකේතය. අද වාසනාවගෙන ලග්න සංකේතය තුලා දැන් අපි එකින් එක තෝරා ගන්න සූදානම් ඔබේ ජයග්‍රහී අංක 4. වාසනාවන්ත පළමු අංකය අංක 11. දැන් අපි තෝරා ගන්න දෙවන ජයග්‍රහී අංකය. දෙවන ඔබට වාසනාවගෙන ඉන්නේ අංක 9. පළමු තුන්වනුව ඔබට ජයග්‍රහණය අරගෙන ඉන්නේ කවර අංකයද කියලා. ඒ වාසනාවන්ත තුන්වන අංකය අංක 6. දැන් අපි තෝරා ගන්නවා හඳහනේ අවසන් ජයග්‍රහී අංකය. ඔව්, ඒ අවසන් වාසනාවන්ත අංකය අංක 43. අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදල මෙන්ම අපේ රටේ සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට දායකත්ව ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් අපි දැන්ටමත් බිහි කරලා තිනවා. අද හඳහනෙන් ₹110,000 ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මීගොඩ NLB අලෙවි නියෝජිත ඒ ලාල්පේ වික්‍රම මහතා. ඒත් සමගින් වාසනාවන්ත 138,541 දෙනෙක් අතරේ ₹577,941 මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහනෙන් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම ₹38,065,443. ලංකාවේ ගොවි පරම්පරාවන් ගණනාවක් දින වූ සත් දිනම ජය නියත ගොවි සිතේ 6,451 වන දිනුම් වාරයට අපි සුදානම්. අද සුපිරි තෑග විදිහට අපි අරගෙන ඇවිල්ලා තියෙනවා ₹6,57,00,000 ඉක්මවාගේ. මේ අපි තෝරා ගන්නේ ගොවි සිතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. අපි මේ දැන් තෝරා ගන්නේ ඔබේ ජයග්‍රහී අංක 4. වාසනාවන්ත පළමු අංකය අංක 63. මේ අපි තෝරා ගන්නේ දෙවන වාසනාවන්ත අංකය. වාසනාවන්ත දෙවන අංකය අංක 12. දැන් අපි තෝරා ගන්නවා තුන්වන ජයග්‍රහී අංකය. වාසනාවගෙන එන තුන්වන අංකය අංක 30. බලමු අද ගොවිසිතේ අවසන් ජයග්‍රහී අංකය. ඒ අවසන් වාසනාවන්ත අංකය අංක 59. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 45 දෙනෙක් අපි දැන්ටමත් බිහි කළා තියෙනවා. මේ අවුරුද්දට ගොවිසිතෙන් අපි බිහි කරන 46 වන 20,00,000 ප්‍රථම ත්‍යාගලාභී අපි අද බිහි කරනවා. ශ්‍රේෂ්ඨ ලොතරැයි පත අලෙවි කරන්නේ වෙන්නප්පුව NLB අලෙවි නියෝජිත KAT ප්‍රනන්දු මහත්මිය විතරක් නෙවෙයි ₹250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් කෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහල ත්‍රයිපත් අලවි කරනවා. JRIH ඊළඟ පෙරම මහරගම, ශමින්ද දීපාල් පොල්පිතිගම, ලක්ෂ්මන් උපාලි වටිනාපහ සහ SN තිලකරත්න තමුත්තේගම අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්ත 1,23,678 දෙනෙක් අතරේ රුපියල් 1,47,440ක මුදලක් අපි බෙදා දෙනවා. පුංචි රුපියල් 40කට ගොවිසිතින් හෙට අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 5,57,64,59 සතාසුව. සුබ දවසක්. ලොතරැයියේ අලුත් වුණු පහසු වුණු තෑගි වැඩි වුණු අලුත්ම තෑගි රටාවෙන් සුබ ලග්නයත් එක්ක අංක 3ක් ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 1,05,000ක්, අංක 3ක් ගලපා ගත්තොත් රුපියල් 50,000ක් වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකයටත් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබට දිනා ගන්න පුළුවන්. දවසම සුබ කරන සිහින දිනවන සුබ දවසක්. 325 වන දින වාරයයි මේ ආරම්භ වෙන්නේ. මුලින්ම අපි තෝරාගන්නේ ඔබේ සුබ ලග්නය. අද සුබ දවසක් සුබ ලග්නය කටක. මොනවාද සුබ දවසක් වෙනුවෙන් ඔබේ සුබ අංක 3 තිරණය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් පළමු සුබ අංකය අංක 5. දෙවන සුබ අංකය අංක 66. සුබ දවසක් තුන්වන සුබ අංකය අංක 59. මේ අපි තෝරාගන්නේ රුපියල් 25,000ක් ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකය. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,541. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකවන සුබ දවසක් ලොතරැයි පතින් මේ වසරේ රුපියල් 1,05,000ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තයින් 197 දෙනෙක් අපි දැන්ටමත් බිහිලා තියෙනවා. අද සුබ දවසක් පතින් රුපියල් 1,05,000ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගන්න වාසනාවන්තයෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත අලවි කරන්නේ මහියංගනය NLB අලවි නියෝජිත මනෝජ් කුමාර මහතා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනාගන්න වාසනාවන්තයින් 8 දෙනෙකුත් අපි අද විකර්ණ ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 41 දෙනෙක් අද බිහි වෙනවා. ඒත් සමගින් සුබ දවසක් වෙතින් වාසනාවන්තින් 110,167 දෙනෙක් අතරේ රුපියල් 95,97,120ක මුදලක් අපි බෙදා දෙනවා. තවත් වාසනාවන්ත ලොතරැයිපත් 4කින් දහස් ගණනක් ඔබේ හීන හැබෑ කරන්න මඟ බලාගෙන ඉන්නවා රසිකා සමගින් රාධිකා.
2: මීළඟට මෙගා පවර්
3: දැවැන්ත මෙගා සුපිරි තෑගි දිනාදීමේ පෙරගමන්කරු NLP මෙගා පවර් රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් දුන්නු එකම ලොතරැයිය. අදත් සුපිරි තෑගි තුනක් සමගින් ඔබේ සිහින සැබෑ කරන්න අපි සූදානම්. මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට අපි මෙගා ග්‍රෑන්ඩ් වෙනසක් සිදු කරා. ඒ තමයි මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට ඔබ දැන් මේ දකින සුපිරි මෝටර රදිය දිනා ගන්න ඔබට අවස්ථාව දෙනවා. ඕරාදිකා, එහෙනම් ඔබේ සිහින සැබෑ කරන මෙගා පවර් 2557 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. මෙගා පවර් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. මේ තෝරන්නේ සුපිරි අංකය. අද මෙගා පවර් සුපිරි අංකය අංක 2. මෙගා පවර් ඔබට වාසනාව ගෙනෙන ජය අංක 4 දැන් තෝරනවා. පළමු ජය අංකය අංක 80. දෙවන වාසනාවන්ත අංකය අංක 55. තුන්වන ජය අංකය අංක 62. හතරවන ජය අංකය අංක 1. රටේ සංවර්ධනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් බිහි කරා. 20 ලක්ෂපතියන් 40 දෙනෙකුත් බිහි කළා. අද මෙගා පවර් වෙතින් රුපියල් 120,000ක් දිනා ගන්න ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත ඔබට අලෙවි කරා ලක්ෂ්මන් රත්නායක හංවැල්ල. ඒ වගේම රුපියල් 102,000 බැගින් දිනා ගන්න වාසනාවන්තෙන් 2 දෙනෙක් බිහි කරා. මේ ලොතරැයිපත් අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. MN චාන්දනී රත්ගම, TAD තිලකරත්න පිළියන්දල, PD දයාවති රිදීගම. ඒ අනුව අද වාසනාවන්තයෙන් 1,24,419 දෙනෙක් අතරේ රුපියල් 97,13,160ක මුදලක් අපි මෙගා පවර් වෙතින් බෙදා දුන්නා. නිසැකවම දිනන ලොකුම තෑගි දෙන මෙගා පවර් හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම 28,19,5014ක්. පවර් සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්, බ්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සුපිරි මෝටර රථයක්. වාසනාවන්ත ඔබට ගෙනෙන නිධානය ජාතියේ මහා ධන සම්පත NLB ධන නිධානය අද 2239 වෙන දිනුම් වාරය. අපි යමු ධන නිධානය දිනුම් ඇදීමට. ධන නිධානය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද ඔබට වාසනාව අරගෙන ඉන්නේ E ඉංග්‍රීසි අක්ෂරය. දැන් තොරම වාසනාව අරගෙන එන ජය අංක 4. පළමු ජය අංකය අංක 58. දෙවන ජය අංකය අංක 66. තුන්වන ජය අංකය අංක 5. හතරවන ජය අංකය අංක 16. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගන්න රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වෙනවා ධන නිධානය ලොතරැයියත් මේ වසරට සුපිරි ත්‍යාගලාභියෙක් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 24 දෙනෙකුත් අපි බිහි කළා. මේ ධන නිධානය ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 2ක් දිනා ගන්නා වාසනාවන්තයින් දෙදෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරා AN වනස් කොටියගල පත්මසිරි පීරිස් මාරවිල. ඒ අනුව වාසනාවන්තයින් 95248 දෙනෙක් අතරේ රුපියල් 57,89,960 හැටක මුදලක් අපි ධන නිධානයෙන් ඔබට බෙදා දුන්නා. කෙටි කාලයක් තුර රුපියල් කෝටි 13ක් කෝටි 9ක් කෝටි 8ක් සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්නු ධන නිධානයේ හෙට සුපිරි ත්‍යාගයේ රුපියල් 8 කෝටි 14 ලක්ෂ 90,446.732. ලොතරැයි ලොව රජ කෙරුල මහජන සම්පත අද දිනුම් වාරයේ 6209. අපි යමු එහෙනම් මහජන සම්පත දිනු මැදීමට. මහජන සම්පත ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 6 මේ තොරන්නේ. මහජන සම්පත අද ඔබට වාසනාව අරගෙන ආපු ඉංග්‍රීසි අක්ෂරයේ ජය ජය අංක 1-5-5-7 සහ 5. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගන්න රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙනවා මහජන සම්පත ලොතරැය. ඒ අනුව මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක් අපි බිහි කළා. අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක් දිනා ගන්නා ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරා සුසන්ත තල්වත්තගේ රත්නපුර. ඒ වගේම රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 19 දෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්: එස් සෙල්වරාජා කල්මුණේ, ජේ.කේ. ජයනැති බදුරලිය, බී. සජිත් වාසනා අරංගල, කාන්ති ලියනගේ දුම්මල සූරිය, අනිල් රණසිංහ මාවතකම, ඩබ්ලිව් සහිර්කාර් කුරුණෑගල, එස්.ජී. චන්ද්‍රසිරි මහනුවර, ප්‍රියන්ත පෙරේරා පිටකොටුව, සිසිර ජයකොඩි මාදම්පේ, නිරුපා මල්කාන්ති පල්ලම, තමින්ද කුමාර ආනමඩුව, වී. ගෞශල්‍ය යාපනය, ඇන්ටනි ප්‍රනාන්දු බොරලැස්ස, එන්.ජී.සී. ප්‍රියදර්ශනී දඹුල්ල, ටී.ආර්.එස්. බණ්ඩාර දඹුල්ල, නිල්මිණි ජයතිලක බියගම, ධනුෂිකා දුලංජලී තලවකැලේ, KG වික්‍රමසිංහ අනුරාධපුර සහ FDO එන්ටර්ප්‍රයිසස් කොළඹ පුරහල. ඒ අනුව වාසනාවන්තින් 265,015 දෙනෙක් අතරේ රුපියල් 2,12,360 මුදලක් අපි මහජන සම්පතෙන් අද බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පත හෙට සුපිරි ත්‍යාගයේ රුපියල් 2,28,57,136. අද වියදමට අද සම්පත දිනුම් වාරයේ 784. ඔබ දැනටමත් දන්නවා අද සම්පතෙන් ඔබට වාසනාව උදා කරන්නේ අද මහජන සම්පතින් තෝරා ගන්නා ලද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයග්‍රහයේ අංක 4. ඒ අනුව අද ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයේ ජය ජය අංක 4-5-7-5. ඒ අනුව අද රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් දෙදෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලෙවි කරා චන්දන රාජකරුණා නයිවල, MADJ තුෂාර පොල්පිටිගම. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 46 දෙනෙක් බිහි වෙනවා. ඒ අනුව අද සම්පතෙන් රුපියල් 1,15,16,000 මුදලක් අපි අද ඔබට බෙදා දුන්නා. අද NLP ජාතික ජයවරණෙන් සමස්ත වාසනාවන්තෙන් 9,59,168 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 8,48,59,740 මුදලක්. හෙටත් වාසනාව අරගෙන අපි ඔබ හමුවට එනවා. එතෙක් හිතේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය. NLB
4: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

වෙලාව රාත්‍රී 10:17 ඔබ ලක්කන්න සමග

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: විලව රාත්‍රී 10යි විනාඩි 28යි සුවඳින රූපවාහිනිය 47 වන සංවත්සරය අග්මානවත්ව පවත්වනවා. ඉතින් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම සජ්ජායනාව සමග තව ಸ್ವಲ್ಪ වේලාවකින් එකතු කරවන්න සූදානම් සමගාමී විකාශයක් විදිහට.

වහන්සේ පින්බර හැඟුවෙන් ශබ්ද පූජා පෙරට කොට ගනිමින් බුදුන් වහන්සේගේ අනන්ත අපමණ ගුණ සමුදාය සිහිපත් කරමින් කාර්යාල පරිශ්‍රයට වැඩම කරවාගෙන එන පින්බර දසුන් ඔබ දකින්නේ. එදා මෙදා තුර දශක පහකට ආසන්න කාලයක් තුල ලාංකේය ජනමනස පිබිදු ශ්‍රී ලාංකේය සිවිසි මාධ්‍යකරණයේ ප්‍රමුඛයා ස්වාධීන රූපවාහිනිය රටේ සංස්කෘතිය සහ ජීවනයේ අනන්‍යතාව ඔසවන අයුරින් වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ලාංකේය මාධ්‍යකරණයේ ප්‍රමුඛයා බවට පත් තිබෙනවා. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරුවන පාද දෝවණය කරමින් ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යචාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ඉදිකරන ලද මේ සුවිශේෂී පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීම මෙලෙස සිදු කරනු ලබන්නේ. අනන්ත අපමණ ගුණ සමුදාය සිහිපත් කරමින් බුදුන් වහන්සේ වෙත භක්ති ප්‍රණාම පුද කිරීම උදෙසා අද දවසේ 47 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් සර්වරාජික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඉන් අනතුරුව අප දකින්නේ ගරුතර මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවන්නා වූ මේ පින්බර දසුනයි. බුදුන් වහන්සේ වදාළ විනය සූත්‍ර අභිධර්ම යන ත්‍රිපිටකයෙන් තෝරා බේරා ගනිමින් හාත්පසින් සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසා දීමෙන් ආශිර්වාදයේ ළඟා කර දීම අරමුණු කර ගනිමිනුයි අද දවසේ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව සංවිධානය වෙන්නේ. ලොවම අතැඹුලක් කොට ඔබේ නිවසට රැගෙන එන ස්වාධීන රූපවාහිනිය සිවුදෙස සිසාරා යමින් ක්‍රමිකව විකාශය වෙමින් අභිමානයෙන් යුතුව මෙරට ඉහළම ආවරණ කලාපයක් හිමි ආවරණාධිපති බවට පත්ව තිබෙනවා. ඇසිදිසි මාධ්‍ය ප්‍රමුඛයා ලෙස එදා සිට අදටත් අදින් මතුවටත් දේශීය සංස්කෘතිය සදාචාරය සහ ශ්‍රී ලාංකේය අනන්‍යතාව සුරකමින් ඒට උර දෙමින් නිසි රිසි දේම ඔබට සමීප කරන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අද 47 වෙනි සංවත්සරය නිමිති කර ගනිමින් ගරුතර මහා සංඝරත්නයේ වැඩම කරවීමෙන් මේ උතුම් පින් බල මහිමේ කියාපාන පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලාංකේය ඇසිදිසි මාධ්‍යකරණයේ ප්‍රමුඛයා ස්වාධීන රූපවාහිනිය අද 47 වෙනි සංවත්සරය සමරනු ලබනවා. බෞද්ධාගමික වත්පිළිවෙළට ඉඩකඩ ලබා දෙමින් අද වික්‍රමසිංහපුර බත්තරමුල්ල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයේ වැඩම කරවීමෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. මේ අවස්ථාවේ පැමිණ සිටින වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයේ පිළිගැනීම සිදු කිරීමට නියමිතයි. අද දවසේ මේ අවස්ථාවට පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් අතර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් ප්‍රියන්ත වෙදබුල්ල මැතිතුමන්, සාමාන්‍ය අධිකාරීතුමිය සංජීවනී ඈපා මහත්මියවත් අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකය නිලධාරීන් නියෝජනය කරමින් එස්.පී. දෙලංකාවල මැතිතුමන්, ඒ වගේම ජේ.කේ.ඒ. කැලුම් මැතිතුමන් ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. එදා මෙදාතුර දශක පහකට ආසන්න ගමන් මගෙහි ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපතිවරුන්

0: ලෙස කටයුතු කරන ලද ඉතාම ගෞරවනීය සම්භාවනීය අමුත්තන් පිරිසක් අද දවසේ අප සමග එකතු වෙනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හිටපු සභාපති රොස්මන් සේනාරත්න මැතිතුමන්, හිටපු සභාපති අනුර සිරිවර්ධන මැතිතුමන්, හිටපු සභාපති සුදර්ශන ගුණවර්ධන මැතිතුන්, හිටපු ගරු සභාපතිතුමන් ගෛරක පේරුසිංහ මැතිතුමන්, එවැගේම මේ අවස්ථාවට සහභාගී වන ආචාර්ය උදිත ගෛෂාන් ගුණසේකර මැතිතුමන් අපි තාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ගරු සභාපති මහාචාර්ය ආර්.ඒ. සීතාපි බණ්ඩාර මැතිණියත් අපි තාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරමින්, හිටපු සභාපතිවරුන් නියෝජනය කරමින් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාවේදී සුදත් රෝහණ මැතිතුන්වත් අපි මේ අවස්ථාවට ඉතාම ගෞරව පෙරදැරිව පිළිගනු ලබනවා. ඒ අතරතුර සියලු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් ඇතුළු මේ පරිත්‍රාණ ධර්ම දේශනාව ඇසීමට එහි සෙත ආශිර්වාදය ලබා ගැනීමට පැමිණ සිටින සියලු සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් වැඩම කොට සිටින වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයේ ලෙස වෙත දැහත් වට්ටිය පිරිනමා පරිත්‍රාණ ධර්ම දේශනාව වෙනුවෙන් ආරාධනා කිරීමට තමයි අපි දැන් සූදානම් වන්නේ. ඒ අවස්ථාවට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් ප්‍රියන්ත වෙදමුල්ල මැතිතුන්ට දැහැත් වට්ටිය පිරිනමා පරිත්‍රාණ ධර්මදේශනා වෙනුවෙන් වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට ආරාධනා කිරීම සඳහා ඉන් අනතුරුව සිදු කිරීමට සූදානම්ව තිබෙන්නේ මේ සදාතුක කරඬුන් වහන්සේ, පිරුවානාපොත් වහන්සේ වෙත ගිලන්පස සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරීතුමිය සංජීවනී ඈපා මහත්මියට අපි තාම ගෞරව පෙරදරිව ආරාධනා කරනවා. පිරිත් මණ්ඩපයේ වැඩ සිටින වන්දනීය පූජනීය සදාතුක කරඬුන් වහන්සේ සහ පිරුවානාපොත් වහන්සේ වෙත ගිලන්පස සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා ඉන් අනතුරුව පුෂ්ප පූජාවන් පැවැත්වීම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් නියෝජනය කරමින් එස්.පී. දෙලංකාවල මැතිතුමන්ට, එවැගේම ජේ.කේ.ඒ. කැලුම් මැතිතුමන්ට වගේම අපි ආරාධනා කර සිටිනවා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වෙළඳ හිරන්ත ජයමාල් මැතිතුමන්ට සදාතුක කරඬුන් වහන්සේ සහ පිරුවානාපොත් වහන්සේ වෙනුවෙන් පුෂ්ප පූජාවන් පැවැත්වීම සඳහා හතලිස්හත් වසරක අභිමානය සමරන ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය අද බෞද්ධාගමික වත්පිළිවෙත්වලට මුල් තැන ලබා දෙමින් සිදු කරන්නා වූ මේ පරිත්‍රාණ ධර්මදේශනා වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු ගරුතර මහා සංඝරත්නය හඳුනා ගැනීම තමයි අපිට මීළඟට තිබෙන්නේ. පිළිවෙලින් අපි වැඩම කරන්නට යෙදුණු වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරුවන හඳුනා ගමු. වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රමාධිපති අතිපූජ්‍ය කැලෑගම්මන විමල රත්නාභිධාන නායක ස්වාමින් වහන්සේ, තෙල්දෙණිය ගඟසිරිගම පුරාණ මහ විහාරාධිපති සරභඥ විශාරද පරිත්තභානක අතිපූජනීය පුස්සැල්ලා කන්දේ ධම්මාලෝක නාහිම්පාණන් වහන්සේ, වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රම වාසී කොළඹ නාලන්දා විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය අඹන්වල සෝමරතන හිම්පාණන් වහන්සේ, පැලවත්ත විද්‍යාවර්ධන විද්‍යාලයේ ආචාර්ය වික්‍රමසිංහපුර සුබෝධාරාමකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බුත්තල පඤ්ඤාකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේ, සිරිසුමන මූලික පිරිවෙනෙහි ආචාර්ය විචිත්‍ර භානක ශාස්ත්‍රපති පූජ්‍ය එප්පල සරණ ගෞරවනීය ස්වාමින් වහන්සේ, සිරිසුමන මූලික පිරිවෙනෙහි ආචාර්ය දර්ශනපති සද්ධර්ම නිකේතනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මැදිරිගිරියේ ආනන්ද හිමිපාණන් වහන්සේ, එවැගේම අපි ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබන්නේ හබරකඩ ආර්ය නිකේතන දීපාෂා මූලික පිරිවෙනේ පරිවේනාධිපති කාව්‍ය විශාරද පූජ්‍ය හසලක සුජාත ගෞරවනීය ස්වාමින් වහන්සේ, පිළිවෙලින් සිරිසුමන මූලික පිරිවෙනෙහි ආචාර්ය දර්ශනපති පූජ්‍ය උඩුතුම්බර විමලකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පිළිගනු ලබනවා. තලවතුකොඩ ශ්‍රී බෞද්ධාරාම පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය නමනලියේ පිය භාරති ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගනු ලබනවා. පූජ්‍ය අනුරාධපුරේ ධර්මප්‍රිය ගෞරවනීය ස්වාමින් වහන්සේත් අපි වික්‍රමසිංහපුර සුබෝධාරාම වාසී පන්නිපිටියේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේත් ගෞරව පෙරදරිව පරිත්‍රාණ ධර්මදේශනා වෙනුවෙන් වැඩම කිරීම වෙනුවෙන් අපි පිළිගනු ලබනවා. එවැගේම අප ඊටාම ගෞරවපූර්වක පිළිගනිමින් පිරිත් අනුශාසනාව වෙත යොමු වන්නට තමයි බලාපොරොත්තු වන්නේ. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු පොල්ගස් ඕවිට සියඹලාගොඩ සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක කොළඹ මහානාම විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජපාද සියඹලාගොඩ ධම්මින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර පෙරදරි සිටින් ආරාධනා කරනවා පිරිත් අනුශාසනාව සිදු කිරීම සඳහා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු.
1: වැඩමවා වැඩ සිටින වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කරලා වසර 47ක් ගත වීම නිමිති කොටගෙන වාර්ෂිකව සිදු වෙන උතුම් වූ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහායි මේ පරිශ්‍රය මේ වෙද්දී සූදානම්ව පවතින්නේ. ස්වාධීන රූපවාහිනී සේවයේ වර්තමාන සභාපතිතුමා සාමාන්‍ය අධිකාරී තුමිය ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇතුළු සමස්ත සේවක මහත්ම මහත්මීන් එවැගේම ස්වාධීන රූපවාහිනිය සමග නිරන්තරවම තමන්ගේ සන්නිවේදනය තුළ ඒ අවබෝධයන් සකසගත් ලංකාවාසී සියලුම බෞද්ධ අබෞද්ධ සියලු පින්නතුනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මය පරිත්‍රාණ දේශනාවක් හැටියටයි අද මේ මණ්ඩපය තුල වැඩ සිටින මහා සංඝරත්නය දේශනා කරන්නේ. තථාගත දේශනාවෙන් තෝරාගත් සූත්‍ර නමස්කාරය ඉඳලා හෙට පහන්නන තුරු ආශිර්වාදාත්මකව මහා සංඝ රත්නය ඔබ කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව දේශනාවන් හැටියට සිද්ධ කරනවා. පින්නතුනි, හාත්පසින්ම ආරක්ෂාව ලබා දෙන දේශනාව ආරක්ෂක දේශනාව හැටියටයි අපි මේ උතුම් වූ පිරිත දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේගේ ගුණයන් ධර්ම රත්නයේ ගුණයන් වගේම සත්‍යක්‍රියාවන් හැටියට ශ්‍රීමුක දේශනාවන් ශ්‍රාවක දේශනාවන් මේ උතුම් පිරිත් පොත් වහන්සේ තුල චතුබානවර පාලි කියන කෘතිය තුල පිරිත් හැටියට මේ මොහොතේ ඉඳලා මහා සංඝ රත්නය දේශනාවන් හැටියට සිද්ධ කරනවා. පිරිතෙන් ලබන්නට පුළුවන් ආනිසංස පක්ෂය ආරක්ෂාවක් හැටියට වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක කමඨහනක් හැටියට පාවිච්චි කරන්න. පිරිතොත් වහන්සේ තුල තියෙන සූත්‍ර අතර ඉදාමත්ම වැදගත්ම සූත්‍ර දේශනාව තමයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. තථාගත දේශනාවේ හදවත තමයි අපි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කියලා සලකන්නේ. වර්තමාන ජීවිතේ පවා අත්හල යුතු අන්තයන් පිළිබඳව පවත්තා ගත යුතු මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව දේශිත දේශනාව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. වර්තමානයේ පින්නතුනි වෙන කවර කලකටවත් වඩා මේ සූත්‍ර දේශනාව ඉතාම වැදගත් බවට පත්වෙන්නේ කාරණා කිහිපයක් නිසා. මහා පරිනිබ්බාන සූත්‍රයේදී ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ආනන්දය, මාගේ ගුරුවරයා බවට පත්ුනේ ධර්මය, ඒ වගේම ඔබගේද ගුරුවරයා බවට මේ ධර්මය පත් කර ගන්න. ඒ වගේම තථාගතයන් වහන්සේ හමුවට ආපු ගෝපක මොග්ගල්ලාන සූත්‍ර දේශනාවේ වස්සකාර කියන බ්‍රාහ්මණයා ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසනවා, හාමුදුරුවනේ, දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ඉන්නේ, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ ශාසනයට නායකත්වයක් නැ නේද කියලා. ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුව වස්සකාර මේ බ්‍රාහ්මණ පුත්‍රයාට සඳහන් කරන්නේ, අපි අසරණ නැහැ, අපිට තියෙන එකම සරණ තමයි ධර්මය, ධර්මය තමයි මේ ශාසනය තුල තියෙන නායකත්වය. එවැගේම ශාසනය තුල යම් වෙලාවකදී ප්‍රශ්නයක්, ගැටලුවක් පැන නගිනවා නම් ඒ හැම වෙලාවකදී මේ ශාසනය පවත්වන්නේ විනය, විනයෝ නාම ශාසනස්සායු. වර්තමානයේ වෙනකොට පින්නතුනි අපේ ශාසනය තුල නිකායන් තියෙනවා, මහානායක හාමුදුරුවන් වහන්සේලා වැඩ ඉන්නවා, අනුනායක මාහිම්පාණන් වහන්සේලා වැඩ ඉන්නවා, ලේකකාධිකාරී මහා සංඝරත්නය වැඩ ඉන්නවා. එතකොට අපේ පින්නතුන්ට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ ස්ථානවල තැන් තැන්වල ඇතිවෙන පුද්ගල බද්ධ සමහර කාරණා සමස්ත ශාසනයට හානියක් නේද කියලා. පින්නතුනි ත්‍රිපිටකයට අනුව අපි ඉතා හොඳින් පැහැදිලි කරගන්න ඕන කාරණය තමයි, මහානායක හාමුදුරුවන් වහන්සේලා වැඩ ඉන්න එක අවශ්‍යයි, අනුනායක හාමුදුරුවන් වහන්සේලා වැඩ ඉන්න එක අවශ්‍යයි, විහාරාධිපතීන් වහන්සේලා වැඩ ඉන්න එක අවශ්‍යයි. හැබැයි ඒ සියලු ස්වාමීන් වහන්සේලා නැතත්, ඒ තනතුරු නැතත් මේ ශාසනය ආරක්ෂාකාරීව පවතින තියෙන ප්‍රබලම සාධකය තමයි පින්නතුනි ධර්මය. නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරවම දේශනා කළේ මේ ධර්මය හෝ මේ ශාසනය විනාශ වෙන්නේ ගං වතුර නිසා නෙවෙයි, සුලි සුලං නිසා නෙවෙයි, එවැගේම මේ මහ පොළව කම්පාවට පත්වීම භූමිකම්පා නිසා නෙවෙයි. මේ ශාසනය යම් වෙලාවක විනාශ වෙනවා නම් විනාශ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවේ නැතිවීම, ධර්ම රත්නය පිළිබඳව ගෞරවේ නැතිවීම, සංඝ රත්නය පිළිබඳ ගෞරවේ නැතිවීම, ශික්ෂාවන් පිළිබඳව තියෙන ගෞරවය, ශික්ෂාවන් පිළිබඳව තියෙන හික්මීම නැතිකම වගේම එකිනෙකා එකිනෙකාට ගරු කරන්නේ නැති බව, අප්‍රමාදීව කටයුතු කරන්නේ නැති බව, මෙන්න මේ කාරණා ප්‍රමාණය යම් තැනක ඉටු වෙනවා නම් බුදුරජාණන් වහන්සේට කරන ගෞරව ඒ ප්‍රමාණයෙන්ම පවතිනවා නම්, ධර්ම රත්නයට කරන ගෞරව ඒ ප්‍රමාණයෙන්ම පවතිනවා නම්, එවැගේම සංඝ රත්නය, මොකද අපේ සමහර දායකයත්ව හිතනවා අපිට නිවන් යන්න ස්වාමීන් වහන්සේලා සිල් රකින්න ඕනි කියලා. පින්නතුනි ශාසනය තුල ඉතා හොඳින් කල්පනා කරන්න ඕනි, මේ ඇත්තන්ට නිවන් යන්න ස්වාමීන් වහන්සේලා සිල් රැක්කා කියලා අනුග්‍රහයක් ලොකු ප්‍රමාණයකින් වෙන්නේ නැහැ. මේ ශාසනය තුල මහා සංඝ රත්නය සිල්වන්ත වුණොත් උන්වහන්සේට සුගතියක් තියෙයි, දායකයත්ව සිල්වන්ත වුණොත් දායකයන්ට සුගතියක් තියෙයි, ස්වාමීන් වහන්සේලා දුසිල්වත් වුණොත් උන්වහන්සේට දුගතියක් තියෙයි, ගිහියත්ව දුසිල්වන්ත වුණොත් ඒ ඇත්තන්ට දුගතියක් තියෙයි, අපි දෙගොල්ලම දුසිල්වත් වුණොත් එකට එහෙදි හම්බ වෙයි. මේ ලෝකේ පවතින්න පුළුවන් සැබෑම යථාර්ථය තමයි තථාගත දේශනාවේ පින්නතුනි පැහැදිලි කළේ. ඒ වගේම තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා යම් වෙලාවකදී යම් දායක පිරිසක් හෝ යම් පිරිසක් ස්වාමීන් වහන්සේලාට දොස් කියනවා නම්, බුදුහාමුදුරු දේශනා කරනවා ස්වාමීන් වහන්සේලාට ඔබ ඒ සම්බන්ධව ක්‍රෝධ කරන්න එපා, ඔබ ඒ සම්බන්ධව වෛර කරන්න එපා. හේතුව තමයි ඔබ ඒ සම්බන්ධව ක්‍රෝධ කරලා ඔබ ඒ සම්බන්ධව වෛර කළොත්ින් ඔබට ආධ්‍යාත්මික පිරිහීමක් ඒ තුල ඇති වෙනවා. දෙක, ඒ ආධ්‍යාත්මික පිරිහීම විතරක් නෙවෙයි ඒ කටයුතු නිසා ඔබ වහන්සේලාට ඒ ඇත්ත කියන කාරණාව හොඳට වටහා ගන්න අවස්ථාවක් නැහැ. කියන්නේ දායකයත් හාමුදුරුවන්ට චෝදනා කරද්දී හාමුදුරුවෝ දායකයන්ට චෝදනා කරන්න පටන් ගත්තොත් අපි දෙගොල්ලම එකිනෙකාට චෝදනා කරන්න පටන් ගත්තොත් යථාර්ථය අවබෝධ වෙන්නේ නැතුව අපි මේ ලද මනුස්ස ජීවිතේ උදාරතර පරමාර්ථයන් අපිට ස්පර්ශ කරන්න පින්නතුනි බොළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලයි බුදුහාර දේශනා කළේ. මම මේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ ධර්මය කියන කාරණයේ කොටස පැහැදිලි කිරීමක් වශයෙන් තමයි මේක පැහැදිලි කළේ. වෙන දෙයක් නිසා නෙවෙයි, බුදුරජාණන් වහන්සේ පින්නතුනි හොඳ සංනිවේදකේ ස්වාධීන රූපවාහිනී සේවය සංනිවේදකේ වසර 47ක් පුරාවට මේ සමාජයට හරවත් අධ්‍යාපනික එවැගේම කෘෂිකාර්මික මේ සෑම ශේත්‍රයකටම දැනුම සම්පාදනය කරපු ආයතනයක් හැටියට අපි පුංචි කාලෙත් ඉදාම ගරු කරපු ආයතනයක් හැටියට තමයි මේ ස්වාධීන රූපවාහිනිය සැලකුවේ. අදත් පින්නතුනි එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ බුදුහාමුදුරෝ දේශනා කරන බුදුහාමුදුරන්ගේ දේශනා සුමුදුරයි කියලා. සුමුදුරයි කියන්නේ පින්නතුනි මේ දේශනා කරන දෑ ඉතා පැහැදිලිවම අනිත් ඇත්තන්ට ශ්‍රවණය කරන්න පුළුවන් නිසඳයි. විඤ්ඤයයි අර්ථය සහිතයි මංජු මිහිරි සවනීයයි කනට බොහෝම ප්‍රියභාවයක් ඇති කරනවා. අපි මාධ්‍ය ආයතනයක් හැටියට සිද්ධ කරන හැම කාර්යකදීම මේ ගුණයන් ආරක්ෂා කරනවා නම් මේ අද දවසේ අපි මේ සදාතුක ධාතුන් වහන්සේ උදෙසා කරන මේ සියලු පූජාවන් වගේම දෛනිකව අපිට පින්නතුනි බුද්ධ පූජාවන් පවත්වන්න පුළුවන් කමක් තියෙන නිසා ඒ අර්ථය සහිතවම අද පිරිවානා පොත් වහන්සේ මේ ආයතනයට වැඩම කළා. ධර්ම රත්නය නියෝජනය කළා. බුදුරජාණන් වහන්සේ වෙනුවට ධාතුන් වහන්සේ තැන්පත් දා කරඬුව මේ අවස්ථාවට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ නියෝජනය වෙනවා. ආර්ය මහා සංඝරත්නය වෙනුවට මේ මුලින් නම් සඳහන් කළ කීමෙහි බිනීමෙහි අති දක්ෂ වෙච්ච අපේ ගරුතර මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුනා. මූලිකවම පින්නතුනි සඳහන් කරන්නට ඕනි තලවතුගොඩ ශ්‍රී බෞද්ධාරාම විහාරස්ථානය මූලික කරගෙන තමයි මේ පිරිත් දේශනාව සිද්ධ කරන්නේ. බෞද්ධාරාමාධිපති නවනැලිය පිය භාරතී ස්වාමීන් වහන්සේ ITN මාධ්‍ය ජාලයේ 47 වන සංවත්සරය වෙනුවෙන් උන්වහන්සේලා තමන් වහන්සේගේ වටිනා කාලය මේ අවස්ථාවට යොමු කළා. මීට පෙර පවත්තන්ට එදිච්ච සියලු දේශනාවලදීත් අපවත්ී වදාළ ආන්දලුවාවේ විජිතරංශි ස්වාමීන් වහන්සේ විශාල අනුග්‍රහයක් මේ ආයතනය වෙනුවෙන් පින්නතුනි දක්වන්නට නිසා කෘතවේදීත්වයෙන් යුක්තව අතීත මියගිය සියලුම සභාපතිවරු නිලධාරී මණ්ඩලය එවැගේම ස්වාධීන රූපවාහිනී සේවයට ඉතාම කැමැත්තෙන් ආදරයෙන් තමන්ගේ කාලය යොමු කරපු සියලුම ප්‍රේක්ෂක ජනතාවට ආශිර්වාද කිරීමත් මේ පින්කමේ තවත් මූලික අරමුණක් හැටියට තමයි පවත්වන්නේ. එනිසා මිලින්ද ප්‍රශ්නය කියන පොතේදී නාගසේන හාමුදුරුවෝ පින්නතුනි කාරණයක් පැහැදිලි කරනවා. පිරිතෙන් සියලුම කර්ම විපාක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි උපච්ඡේදක කර්මය, ඒ කියන්නේ අකාලයේ කෙනෙකු මියදෙන එක වළක්වන්නට පිරිතට පුළුවන්. දැන් අපි පිරිත් දේශනාවේ සෑම දවසකම දේශනා කරන ගාථාව තමයි අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චතරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුවර්ධන කුමාරයාගේ ආවුස අඩු වෙච්ච වෙලාවේ මේ වගේ මණ්ඩපයක මැද ඒ කුමාරයා හිඳුවලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් දේශනා කළා. ඒ පිරිතේ ආනිසංසයෙන් 120ක් දක්වා ආයුවර්ධන කුමාරයාගේ ආවුස වැඩි වුණා කියලයි ධර්මයේ පින්නතුනි සඳහන් වෙන්නේ. එවගේම බුදුරජාණන් වහන්සේ රෝගී වෙච්ච අවස්ථාවේ චුන්දහාමුද්‍රෝ ලවා චුන්දත්තේර බොජ්ජංගය, මොගලන් මහරහතන් වහන්සේ රෝගී වෙච්ච අවස්ථාවේ මොග්ගල්ලානත්තේර බොජ්ජංගය, කස්සප මහරහතන් වහන්සේ රෝගී වෙච්ච වෙලාවේ කස්සපත්තේර බොජ්ජංගය දේශනා කළා. ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේට ගිරිමානන්ද සූත්‍ර දේශනාව සිද්ධ කළා. අටතිසක් මංගල කාරණාවන් මේ සමාජයට පැහැදිලි කරන්න මහා මංගල සූත්‍ර දේශනාව, විශාලා මහනුවර ඇතිවෙච්ච තුම්බිය දුරු කරන්න රතන සූත්‍ර දේශනාව, කරණීයයි කළ යුතුයි මෛත්‍රිය කරන්නේ කෙසේද, මෛත්‍රිය කළ යුතු ඇත්තන්ගේ ගුණයම් මොන වගේද කියන පැහැදිලි කරන්න පින්නතුනි කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කළා. මේ සෑම සූත්‍රයක්ම මහා සංඝරත්නය ඉතාම ශ්‍රද්ධාවෙන් පින්නතුනි මේ මොහොතේ ඉඳලා හෙට පහන් වන තුරුම දේශනා කරන නිසා අද මේ ස්වාධීන රූපවාහිනී ආයතනය බුදුරජාණන් වහන්සේ වැඩ සිටින, ධර්මරත්නයේ වැඩ සිටින, සංඝරත්නයේ වැඩ සිටින, තුනුරුවන් වැඩ සිටින පන්සලක් හා සමාන නිසා ඔබට මේ වෙහෙස මහන්සි වෙලා ඉතාම අලංකාරවත් විදියට සෝදානම් කරපු මේ පිරිතේ උතුම් වූ ආශිර්වාදය නොඩුව ලබන්න පුළුවන් කමක් තියෙන නිසා තථාගත දේශනාවේ පෙන්නනවා පිරිතක බලය ගන්න වෙන බාධාවන් තුනක් තියෙනවා. මං හිතනවා මේ ඇත්ත තුළ ඒ බාධාවන් නැතුව ඇති කියලා. පළවෙනි එක තමයි කර්ම බාධාව. ආනන්තාරිය පාප කර්මාදී කොටති, කෙලවරක් නැතුව විපාක දෙන පාප කර්ම කරපු කෙනෙකුට ෂණිකව මේ පිරිතේ බලය පින්නතුනි ලබන්න පුළුවන් කමක් නැහැ. දෙක, ක්ලේශ බාධාව. දැඩි මිත්‍යා දෘෂ්ටිය, ක්‍රෝධය හෝ වෛරය යම් තැනක තියෙනවා නම් ඒ ඇත්තන්ට මේ පිරිතේ ආශිර්වාද ලබන්න බැයි නිසා තමයි මම අර මුලිනුත් සඳහන් කළේ සාසනික ඔබ ආමිස පූජාවන් සිද්ධ කරනකොට හැම වෙලාවකම කල්පනා කරන්න මේ මම ආමිස පූජාව කරන්නේ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය උදෙසයි නිසා පුද්ගලිකව මේ ස්වාමීන් වහන්සේලා අරමුණු කරලා නෙවෙයි. ඔබ ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වෙනකොට කල්පනා කරන්න අහවලාට හොඳ නම් මට මොකද, ඒ ඇත්ත එහෙම කරනවා නම් අපි කොහොම කරන්න ඕනේද, අපිට ඇයි එහෙම කරන්න, ඒ ඇත්ත මෙහෙම කරද්දි කියලා මේ සමාජයේ තියෙන කලකෝලාහල මේ ඇත්තන්ගේ ප්‍රතිපත්ති පූජාවන් වලට බාධාවක් කර නොගෙන අපි මේ ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වීම ඉතාම වැදගත්. මේක අවසාන කාරණය තමයි පින්නතුනි ශ්‍රද්ධාව නොමැතිකම. තිසා පිරිත පිළිබඳව යම් වෙලාවක සැකසංකා තිබුණොත් ඒ පිරිත පිළිබඳව සැකසංකාවන් ජනිත වුණොතින් මේ ඇත්තන්ට අපිට පිරිතේ ආනිසංස පක්ෂය ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පිරිත් දේශනාව අවසානයේ නක්ඛත්ත යක්ඛ භූතානම් පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්දවි. මේ මහා සංඝරත්නය ඔබට ආශිර්වාද කරනවා නක්ෂාස්ත්‍ර භූත දෝෂ ආදී කොටති අයහපත් දෘෂ්ටීන් වලින් ඔබේ ජීවිතවලට පැමිණ තිබෙන්නා වූ පැමිණෙන සියලුම අපලෝපද්‍රවයන් උපසමනේ වේවා කියන ආශිංසනයයි මේ පිරිත් දේශනාව තුළ අවසාන වශයෙන් මහා සංඝරත්නය දේශනා කරන නිසා ඔබ සිල්වන්ත පිරිසක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ දේශනාවක් බවට පත්වෙච්ච මේ උතුම් වූ පිරිත මේ ගුණයන් එක්කම ශ්‍රවණය කරන්න. පිරිත කියලා කියන්නෙම පින්නතුනි බාහිරින් පැමිණෙන දිව්‍යමය ආශිර්වාදයක් කියලා හිතන්න එපා. පිරිත කියලා කියන්නේ බාහිරින් පැමිණෙන දිව්‍යමය ආශිර්වාදයක් විතරක් නෙවෙයි. පිරිත කියලා කියන්නේ අපි තුල පවතින සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග අවදි කරන උත්තේජකයක්. එනිසා මේ ඇත්තෝ මේ පින්කම් මාලාව තුල ඔබේ සීල සමාධි ප්‍රඥා කියන ගුණ අවදි කරන අපි මේ පරිශ්‍රයට වැඩම කළාම දැක්කා මේ පරිශ්‍රයම විදුලි ආලෝක වලින් ආලෝකමත් කරලා වෙසක් කූඩු සකසලා මල් වැල් වලින් මේ පරිශ්‍රය ඉතාම ලස්සනටම සකස් කරා නිසා බුදුරජාණන් වහන්සේගේ පින්නතුනි දේශනාවත් මෙතරම්ම ලස්සනයි. වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පට මස්මින් ගිම්මී තතූපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය. තථාගතයන් වහන්සේ රතන සූත්‍රයේ දේශනා කළේ මේ නිර්වාණ ගාමී මගට පිවිසෙන්න පුළුවන් මේ දහම හරියට ගිම්හාන සමයේ පළවෙනි මාසේ කියන්නේ පින්නතුනි අප්‍රේල් මාසේ අතු අග පිපිච්ච මල් වලින් ගැවසී ගත්ත වන ගොමුවක් හා සමානයි කියලා. මෙයත්ට අදටත් මේ අප්‍රේල් මාසේ පිපිච්ච මල් මහා විශාල ගස් වල අග ලස්සනට පේනවා. මේ බුදු දහම කියන්නේ වෙන සොඳුරු දහමක්, సౌందර්ය පිරිච්ච දහමක්. ඒ නිසා අපේ හිත සොඳුරු කරන්න, එවැගේම අපේ හිත මෛත්‍රී සහගත කරන්න, මුදිතාවෙන් යුක්තව මේ ජීවිත පවත්වන්න මේ පිරිත මහෝපකාරී වේවා. මේ භූමිය තුල ඔබ හැම කෙනෙකුටම මේ මල්හා සුවඳවත් වෙමින්, මේ මල්හා ලස්සන වෙමින් අනාගතයේදීත් මේ ආයතනය බබළුවන්නට අවශ්‍ය සියලු කටයුතු වෙනුවෙන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා සහ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන විශේෂයෙන්ම පින්නතුනි කල්පනා කරන්න මේ ආයතනය ආරම්භ කිරීම වෙනුවෙන් වෙර වීරිය යොදලා ජීවිතයට සමුදෙන් දෙන්න යෙදිච්ච සියලුම සභාපතිතුමන්ලට, එවැගේම නිර්මාතෘවරුන්ට සහ කාලය ධනය කැප කළ සියලුම සේවක මහත්ම මහත්මීන්ට ඔවුන් නමින් මියගිය සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ සසර ගමන සුවපත් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වර්ධනය කර ගනිත්වා. මේ පින්නාත් හැම කෙනෙකුටමත් මේ පින්කම් සඳහා පිට ආරාධනාවන් සිද්ධ කළ ආගමිකංශය අපේ සමන් මහත්මයා ඇතුළේ පින්නාත් හැම කෙනෙකුටමත් සභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී චිරජීවනය, ආයුරාරෝග්‍ය සම්පත්‍ය සැලසේවා, මෙලව යහපත් වේවා, සසර සුවපත් වේවා. අවසන් අපි හැම කෙනෙකුම ප්‍රාර්ථනා කරන ඔතොම් නිවනින් සැනසීම ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු.
0: සාදු සාදු. ස්වාධීන රූපවාහිනී මාතිජාලේ 47 වෙනි සංවත්සරය නිමිති කර ගනිමින් වික්‍රමසිංහපුර පත්තරමුල්ල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයේ වැඩ සිටිමින් පිරිත් අනුශාසනාව සිදු කරන්නට යෙදුණු පොල්ගස්සෝවිට සියඹලාගොඩ සඳපිත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක කොළඹ මහානාම විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජපාත සියඹලාගොඩ ධම්මිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අපේ ගෞරව පෙරදැරි ස්තුතිය පිරිනමා සිටිනවා. 47 වසරක් අප ආ ගමන් මඟ පිළිබඳව ආපහු හැරිලා බලද්දී වත්මන් ගරු සභාපතිතුමන්, ප්‍රියන්ත වෙදමුල්ල මැතිතුමන්, සාමාන්‍ය අධිකාරීතුමිය සංජීවනී ඇපා මහත්මිය, ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පිළිබඳව අපි ගෞරවයෙන් මතක් කරනවා. වගේම අද 47 වෙනි සංවත්සරයේ වෙනුවෙන් මේ පැවැත්වෙන පිරිත් දේශනාවට පැමිණ සිටින හිටපු ගරු සභාපතිවරුන්වත් අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. මෙය ඇසිදිසි මාධ්‍ය කලාවේ ප්‍රමුඛයා වන්නට ඔවුන් තම සභාපතිත්වයේ දරණ කාලවකවානුවේ සිදු කළ සේවාව ලාංකේය ජනමනස පුබුදන වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් අපි තාම අගයන්න ඕන. ඉතින් අද දවසේ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව වෙනුවෙන් ඒ සහභාගීත්වයත් අපි තාම ගෞරවයෙන් යුතුව මතක් කර සිටිනවා නැවත වතාවක්. දැන් අප සූදානම් වන්නේ පහන් පැලෙහි පහන් එළිදැල්වීම සඳහා. එවෙනුවෙන් අපි ආරාධනා කරන්න හිතුවෙත් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ නියෝජනය කරන සුවිශේෂ කණ්ඩායමකට 47 වසරක අභිමානයේ සමරද්දී අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් බවට පත් වෙලා තිබෙන ජ්‍යෙෂ්ඨ මැදිරි සහකාර සමන් ශාන්ත විජේපාල මහතාට අපි ආරාධනා කර සිටිනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ වේශ නිරූපණ ශිල්පිනිය මංජුලා සුමනපාල මහත්මියටත් ආරාධනා කරනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පාලන නිලධාරී ජානක කුමාර මහතාත් එම අවස්ථාවට සහභාගී වෙනවා. සහකාර කළමනාකරු වැඩසටහන් චන්දික විජේසේන මහතාටත් අපි තාම ගෞරවයෙන් ආරාධනා කර සිටින්නේ පුන් කලස්සී පහන් දැල්වීම සඳහා. මීට සමගාමීව පිරිත් මණ්ඩපෙහි පරිබාහිරව එලිමහන් පරිශ්‍රයේ පහන් පෙළෙහි පහන් දැල්වීම සිදු කිරීමට නියමිතයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සේවක සුබසාධක සංගමේ ගරු ලේකම්තුමන් දසුන් වසන්ත මහතාට අපි වෙනුවෙන් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ඒ පූර්ව වතාවත් සිදු කිරීමත් එක්ක අපි අද මේ පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම්. අනුශාසනාවේදී අපේ හාමුදුරුව මතක් කළා වගේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සෑම බෞද්ධාගමික කටයුත්තකදීම මුල් තැනගෙන කටයුතු කරන විහෙර විහාරස්ථාන අතර තලවතුගොඩ ශ්‍රී බෞද්ධාරාම පිරිවෙන් විහාරය කියන්නේ සුවිශේෂ පින්බිමක් බවට පත් වෙලා තිබෙනවා. තලවතුගොඩ ශ්‍රී බෞද්ධාරාම පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය නමනෙලියේ පිය භාරතී නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරි කරගනිමින් අද මේ පිරිත් දේශනාව පින්බර පිරිත් දේශනාවක් බවට පත් කිරීමට සංවිධාන ශක්තිය උසුලනවගත් අප මතක් කළ සිටි යුතුයි. දැන් අප සූදානම් වන්නේ පංචශීලයේ සමාදන් වීම හා දේවතාරාධනාව සඳහා. ඒ වෙනුවෙන් පාද නමස්කාර පෙරදැරිව ආරාධනා කරන්නේ සිරිසුමන පිරිවෙන් පරිවේනාචාර්ය ශාස්ත්‍රපති විචිත්‍ර භානක එප්පල සරණ ගෞරවනීය ස්වාමින් වහන්සේට.
2: හැමදෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න.
0: සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.

0: අප සැම පංචශීලෙහි පිහිට වූ සිරි සුමන පිරිවෙන් පරිවේනාචාර්ය ශාස්ත්‍රපති විචිත්‍ර භාණක එප්පල සරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පෙරදැරිව උන්වහන්සේ වෙත ස්තුතිය ප්‍රණාමය පුද කර සිටින්නට කැමැති. අද 47 වෙනි සංවත්සරයේ නිමිති කර ගනිමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය වික්‍රමසිංහපුර බතරමුල්ල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයේ වැඩම කරවීමෙන්. ඉතින් අප පෙර සඳහන් කළ ගෞරවනීය සම්භාවනීය අමුත්තන් වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ආරාධනාවෙන් මෙහි පැමිණි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගරු සභාපති ආචාර්ය උදිත ගයිෂාන් ගුණසේකර මැතිතුමන්, ඒ වගේම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ගරු සභාපති මහාචාර්ය ආර් ඒ සීතාපි බණ්ඩාර මැතිනි අපි තාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. දැන් අපි පිළිවෙලින් පිරිතෙහි ඉතිරි වතාවත් වෙත යොමු වන්නට සූදානම්. දේවාත පිරිත් දේශනාවට ආරාධනා කිරීමට ආරාධනා ගාථා කියවීම හබරකඩ ආර්ය නිකේතන ද්විභාෂා මූලික පිරිවෙනෙහි පරිවේනාධිපති කාව්‍යශ්‍රී පූජ්‍ය හසලක සුජාත ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප ආරාධනා කරනවා. ඉන් අනතුරුව පිරිත් පේ කිරීම සහ පිරිත පිරීම පිළිවෙලින් තෙල්දෙනිය ගඟසිරිගම පුරාණ මහා විහාරාධිපති සරභඥ විශාරද පරිත්ත භානක පුසල්ලා කන්දේ ධම්මාලෝක නායක මාහිම්පාණන් වහන්සේ සමග සිරිසුමන මූලික පිරිවෙනෙහි පරිවේනාධිපති පූජපාද මාපලගම පත්තිය ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප ගෞරවයෙන් ආරාධනා කරමින් මෙතැන් සිට පරිත්‍රාණ ධර්ම දේශනාව සමගින් අප එකතු වෙමු.
1: හොඳයි, සාදු නාදයක් පවත්වන්න. පිරිතට ආරාධනා කිරීමේ ගාථාවන් දේශනා කරනවා. සියලු දෙනාම එය සද්ද නගා සජ්ජායනා කරන්න.

0: සබ්බ බය විනාසාය
1: පරිත්තං බෘත මංගලං
0: පරිත්තං බෘත

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද?

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි.

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजब कसू ट्रेडिशनल दिश ज्ञानन बहंसी गंपुल मीथलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद गणी कुबरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සිව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම

මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සොබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලයි තියෙන්නේ. දැන් මට දැනෙනවා සොබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සොබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සොබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

විසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

ආරක්ෂාව සැලසෙන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජහානා කොට වදාලේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයා.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: සුබ උදෑසනක් වෙලා උදෑසන 5යි විනාඩි 30යි